ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

0: රසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසන්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
3: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
4: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අදියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741. සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබා ගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
5: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
6: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
5: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
5: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net FM Facebook live
7: ද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
6: 769 වන වයටත් හෙළ පිඹ සොරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
7: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
6: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුදදී
7: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනවකයි
6: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
7: මාධ්‍ය සත්කාරය net fm
6: බැති පරදායකත්වය අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
8: දුනුකල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
9: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
10: වසර 90ක විශ්වාසය
11: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
12: අම්මලාගේ ආදරයට නියම පදමින් කළ මාතර ෆ්‍රීලන්
13: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
14: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා වාතකඩ පැල්මඩුල්ල
0: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසන්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: කවදත් අලුත් කාගෙත් net.

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න අද දවසේ ඔබේ නිවහනට මම ගොඩවදින්නේ සම්විධානන් වහන්සේ වෙත ඔබ යන ගමනේ අත්‍යවශ්‍ය කාරණාවක් ඔබට සිහිපත් කරන්න. පාපය අපිව වෙන් කරනවා. පාපයයි අපි හඳුන්වන්නේ. දෙවි සම්විධානන් හා ඔබ අතර ඇති සබඳතාවයේ ඔබ කඩා බිඳ විසිරුවා ගැනීමයි. ඒකෙන් තව කඩවීමක් සිද්ධ වෙනවා. එනම් දෙවිඳුන් සමග අප විරසක වන හැම වාරයකදීම මගේ ආදරණීය දරුවෙනි අපි ස්වභාව ධර්මය සමග විරසක වෙනවා. ස්වභාව ධර්මය අපට එරෙහි වෙනවා. අප ස්වභාව ධර්මයට විරෝධී වෙනවා. එහි ප්‍රතිඵලයක් ඇටියට තුන්වෙනි අවස්ථාව අපි අතර සහෝදරයා සහෝදරිය අතර එකිනෙකා අතර මානව වර්ගයා අතර නොහොද නොහොක්කඩු හට ගන්නවා. මේක පාපය. සම්විධානන් වහන්සේ වෙත යන්න ඔය පාපය ඇතුලේ නොහැකි. එබැවින් පාපයෙන් මිදීම යනු නැවත උන්වහන්සේ නැවත ස්වභාව ධර්මයක් නැවත ඔබේ සහෝදරයා සහෝදරිය සමගත් එකී ආදරණීය සබඳකම වගා කිරීමයි. දෙවිඳුන්ට එරෙහි වුණෙත් ස්වභාව ධර්මයට එරෙහි වුණෙත් ඔබේ සහෝදරයාට එරෙහි වුණෙත් ඔබ ආත්මාර්ථකාමීව ඇහුම්කන් දුන්නු ඔබගේ නපුරු ඥානයයි. එත අපි කියනවා ග්‍රීක භාෂාවෙන් ඩයාබලෝස් පිට සිට අපේ මනසට නපුර කොඳුරන්නා. නපුර කොඳුරන්නාගෙන් ඉවත් වෙන්න ආත්මයානන්ගෙන් පිරෙන්න. සම්විධානන් වහන්සේ ඔබව යහපත් වූ දේශයකට යහපත් වූ දිසාවකට රැගෙන යන බව මට විශ්වාසයි. උන්වහන්සේගේ භාග්‍ය ආත්මය ඔබ මත වේවා. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදරවරුනි, මේ සුන්දර උදෑසන අපි සහෝදරත්වය කොහොමද ත්‍යාගත්තේ යුත්තේ කියන එක ගැන බලමු. නබිතුමානම් කිව්වා දවසක් එක් විශ්වාසවන්තයෙකු තවත් විශ්වාසවන්තයෙකුට මේ ශරීරයේ තියෙන අවයවයන් වාගේ ජීවත් විය යුතුයි කියලා. ශරීරයේ අවයවයන් රාශියක් තිබෙනවා. ඇහ, කන, නාසය, අත, පය, මේ හැම දෙයක්ම අවයවයන් හරි එකමුතුයි. කවදාකවත් ගහගන්නේ නැහැ. කවදාකවත් ගහගන්නේ නැහැ. දකුණු අත වම් අත බලලා නුඹ හොඳ නැහැ කියලා බේත්තලයක් අරන් අත කපන්නේ නැහැ. ඒ වගේම අඬුවක් අරගෙන දත නිකම්ම ගලවලා දාන්නේ නැහැ. හරි එකමුතුයි. එකිනෙකාට උදව් උපකාර කරගන්නවා. දත් කැක්කුමක් ආවොත් මේ අතින් මොනා හරි අරන් ඒ කටේ තියන්න බලනවා. ඒ වගේම මේ කකුල එහෙමහ දුවනවා. ඒ වගේම මේ ඇහැ කඳුළු සල්නවා. මේ කට ගෑ ගහනවා. අම්මෝ මට රිදෙනවා කියලා කෑ ගහනවා. හරි එකමුතුයි මේ අවයවය. මේ අවයවන් වගේ අපි සෑම කෙනෙක්ම ජීවත් විය යුතුයි. ලෝකයේ මේ රට තුල නගරයේ පවුලේ ජීවත් වෙනකොට අපි සෑම කෙනෙක්ම මේ අවයවයන් වගේ එකිනෙකාට උදව් උපකාර කරගනිමින් අපි ජීවත් විය යුතුයි. ඒ බෞද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම්, මැලේ, බර්ග කියන සෑම ජාතින්ම මේ ශරීරයේ තියෙන අවයවයන් වාගේ කවදාකවත් අනිත් අයට හිරියරයක් වන්නට ඉඩ තියන්න නරකයි. හැම කෙනෙක්ම එකිනෙකාට උදව් උපකාර කරගරිමින් මේ අවයවයන් වාගේ ජීවත් වීමට අපි සෑම කෙනෙක්ම වග බලා ගනිමු. අල්ලා දිව්‍යන් වහන්සේ ඒට භාග්‍ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් Hindu ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM 95 94.8 දිවයින පුරා කවදත් අලුත් කාලෙදි
1: Net FM Alpha Studio with Kasumi and Lehansa.

0: ZFM Alpha Studio with Cosmi and Lehansa.
1: කියන්න තින් කියන දෙයක් ඇයිද ඉන්නේ තාම බලා? මොකටද අනේ ඉන්නේ තාම බලා? ඉන්න ඕන නැහැ තාම බලා. Good morning. ඒකනේ අපි මෙහෙම කියන්නේ. Very good morning.
2: Very good morning. කසුනියකි කොහමද මොකද වෙන්නේ?
1: හොඳයි. ඉතින් ඒක නිසා කියන්න ඕන කොහොම කියන තමයි ඔන්න අදත් ඇවිල්ලා ඉන්නේ. උදේ 6යි විනාඩි 5යි වෙලාව නැත FM Alpha Studio. අපි ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් මේ පැත්තට පිළිගන්නවා. ඉතින් කියන්නකෝ ඔයගොල්ලෝ අපිටත් කියවන්නේ නේ Good morning කියලා. දැනනවා ඉතින් අපිට ඇහෙනවා. හරි, දැන් මේ මෙහෙමයි. අද කොහොමද දවස පටන් ගන්නෙ? අද ජූලි 16 වෙනිදා බ්‍රහස්පතින්දාවක්. ඉතින් මේ සතියේත් අපි මේ 4-5 වෙනි දවසටත් ඇවිල්ලා නේද?
2: ඒකනේ අනේ, මට කසුණියක් කී අද පුංචි වෙන අදහසක් තියෙනවා. මට මේ හිතුණා, දැන් හැමදාම කසුණියක් කීමයි අපි දෙන්නගේ එක්ස්පීරියන්ස්, එතකොට අපි දෙන්න ඉගෙනගත්තු දේවල්, එතකොට අපිට ආදර්ශයක් ගන්න පුළුවන් පුද්ගලයෝ, ඒවනේ කතා කරන්නේ. ඉතින් මට හිතුණා අපි වහන් ඉන්න අපිත් එක මෙසේජ් කරන කටිය ගොඩාක් ඉන්නවනේ කසුණියක් කී. ඉතින් මට ඕනේ එයාලගෙන් දැනගන්න අපි මෙන්න මේක කතා කරොත් හොඳයි. අනේ ඔයාලට පුළුවන්ද මෙන්න මේ වගේ දෙයක් උදේම කියන්න? සමහර වෙලාවට අපිට ඒ වගේ මෙසේජස් එනවා. ඉතින් මට ආසයි ඔයාලම අපිට කියන්නකෝ අපි මොනවද අනිත් දවසේ කතා කරන්න ඕනි කියලා. මේ සමහර විට ඔයාලට දාන්න හිතෙයිද දන්නේ, අනේ ඔය දින කතා නොකර හිටියන හොඳයි කියලා. එහෙම දාන්න එපා, ඉතින් අපේ හිතරි දෙනවනේ. මේ ඒක හොඳයිද කසුණියක් කිට මොකද හිතෙන්නේ?
1: නියමයි, ඒක හොඳ අදහසක්. මං ඒ අදහසට හරිම කැමතියි. මොකද ඇත්තටම ලෙහන්ස කිව්වා වගේ අපිට එහෙම ගොඩක් අය මැසේජස් එවනවා. මට පෞද්ගලිකව කියනවා, පෞද්ගලිකව මැසේජ් එවනවා. අනේ ඉතින් සමහර අය මම හැමතිස්සෙම කියන්නේ අවුවට වේලෙන, වැස්සට තෙමෙන, වැඩ ගොඩාක් කරන. සමහරු කියනවා අනේ මගේ අත් දෙක රිදෙනවා, අද මගේ ඇඟ දැවිල්ලයි. එහෙම කියන අය මේ සමහර ඉන්නවා. අපිට ගොඩාක් අහන ඔය මේ මිරිස් කම්පැනිස් වල වැඩ කරන අය, කියන්නේ ඔය ෆැක්ටරිස් වල වැඩ කරන අය, කර්මාන්ත ශාලාවල වැඩ කරන අය. එතකොට කියනවා ඒගොල්ලන්ගේ මහන්සිය, ඒගොල්ලන්ගේ විඩාව කොහොමද කියලා හවසට බෙදා ගන්නවා. ඉතින් එහෙම කියනකොට අපි දන්නවා අපි හැමෝම එහෙම තමයි ලෙහන්ස නේද? අපි එක එක අය මහන්සි වෙන්න එක එක විදියටනේ. ඉතින් අපිට ඒ මහන්සිය විඩාව දැනෙන්නේ එක එක විදියට. ඒක අපිටත් ඒවම තමයි. බැංකුවක වැඩ කරන කෙනෙක්ට, ස්කූලක වැඩ කරන කෙනෙක්ට, රියදුරු මහත්තයෙක්ට, ඒ අයට එක එක විදියට තමන්ගේ විඩාව දැනෙනවා. ඉතින් විඩාව නිවන්නනේ FM 95.4 තියෙන්නේ. ඉතින් එන්නකෝ නැත FM Alpha Studio තියෙනවානේ. උදේම යාට හොඳම මෝර්නින් වයිබ් එකත් එක්ක හොඳම විටමින්ස් ටික අරගෙන දවස පටන් ගන්න. දැන් බොන්න හොඳ වතුර වීදුරුවක්, හොඳ හුස්මක් අරගෙන රේඩියෝ එකේ සද්ද වැඩි කරගෙන දීකිරි දීකිරි යහමුද මුලින්ම. මේක කියන්න ගොඩක් අය මේ සින්දුව දන්නවා. කාලෙකින් අපි ඇහුවේ නැ. ඔන්න හමුවා.

0: ස්ටෝඩියෝ වෙලාව උදේ 6යි විනාඩිය 11යි. ඉතින් කසුනියකි, අපිට මේ අර මම කිව්ව ඒව එවන්න ගොඩාක් කට්ටිය මේ එවලා තියෙනවා. මම ආපහු පොඩක් WhatsApp නම්බර් එක මතක් කරන්නද. 0711 95 95 95. ඒ වගේම තමයි අපිට මේ චුට්ටක් අමතකුණානේ, මේ ටිකේ කසුනියකි අපිට විභාගේ නැති වුණාට එක එක පළාත්වල එක එක මේ දිස්ත්‍රික්කවල ඉන්න අක්කලයි යලට නංගිලා මල්ලිලට විභාගේ.
1: ඔව්, ඒ අපි කිව්වේ ඊයේ අපිට විභාග කල්ගයාට ගොඩක් ඉස්කෝලවලට එහෙම නෑ කියලා.
0: ඔව් නේද. ඉතින් අපිට යාලට සුබපතන්නත් බැරි වුණානේ.
1: ඉතින් අපි සුබපතමුකෝ.
0: ඉතින් ඔයාලා පාඩම් කරපු ඒවම අද විභාගෙට එනවා. හොඳේ ඔන්න බලන්නකෝ අපිනේ කියන්නේ.
1: ඔය පේපර් එක ගත්ත ගම මාවයි ලෙහසවල් මතක් කරගන්න. එතකොට අනිවාර්යෙන්ම හොඳට විභාගෙල යන්න පුළුවන්. ඇත්තටම දැන් මේ විභාග කියනකොට මේ එහෙම එවලා තිබ්බා ගොඩක් අය. අද මෙහෙම තිබ්බා, මෙහෙම තිබ්බා, හෙට මෙහෙම තියෙනවා, දැන් හෙට එනම මොනරාගලින් ඇල්ෆා ස්ටුඩියෝ එකට. හරි, එතකොට මේ දැන් ඒ මොනරාගලින් එන අක්කට ගොඩක් හැකියාවන් තියෙනවා. ඒ අක්කටත් ලබන සතිය තමයි විභාග පටන් ගන්න ඉස්කෝලේ. ඉතින් එතකොට ඒ වගේ විභාගද හැමදේම බාහිර කටයුතු දුක්කුම කරගෙන හැකියාවන් එක්ක ඉස්සරහට යන හැමෝටම තමයි නිත ෆේම් ඇල්ෆා ස්ටුඩියෝ මේ විදිහට හැම උදේකම හැඩ කරන්නේ නේ.
0: ඕනේ අනේ. ඉතින් අද ඔයා මොකක් හරි ලස්සන දෙයක් කියනවා කියලා කිව්වා මට. මම අද අපිට ලොකු මොටිවේෂන් එකක් ගන්න පුළුවන් කතාවක් තමයි කියන ලෑස්ති වෙලා ඉන්නේ. දැන් කසුනියකි, අපි යමු අපේ අසල්වාසී රටට, ඉන්දියාවට. ඉන්දියාවට මේ කසුනියකි, කසුනියකිට හිතා ගන්න පුළුවන්ද එක මිනිස්සෙක් මුළු වනාන්තරයක්ම හැදුවා කිව්වොත්?
1: පොඩ්ඩක් විතර අමාරුයි. ඉතින් දැන් කාලේ හැටියට හිතන්න අමාරුයි.
0: අමාරුයිනේ. ඉතින් අද මම මේ කතා කරන කෙනා ඉන්නවා නේද, එයා අපි හිතන තරම් දැන් වනාන්තරයක් තනියම ගොඩ නැගුවා කිව්වම අපිට හිතනවා මෙයාට මොකක් හරි සුපර් පවර් එකක් ඇති, අපිට නැති මොකක් හරි මෙයාට ඇති කියලා. හැබැයි නෑ, මෙයා අපි වගේම අතිශය සාමාන්‍ය මනුස්සෙක්. හැබැයි අපිට වඩා චුටක් වැඩිපුර ධෛර්යයක් එයාට තිබ්බා. 1970 ගණන්වල අගභාගෙදි මෙයා යනවා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ තියෙන බ්‍රහ්මපුත්‍ර කියන ගඟ ගාව තියෙන පාළු වැලි කන්දක් වගේ මේ දූපතකට. ඒකේ කියන්නේ එහෙම ගහක් කොළක් නැහැ, සතෙක් සිව්පාවෙක් නැහැ, මේ එහෙම අර අපි කියන්නේ එහෙ තියෙන තරම් ලස්සනක් එයාට එතන පෙවුනේ නැහැ. ඒ වගේම එතන අස්සේ එයා දැක්කා එහෙ තියෙන අධික රස්නෙට, හරිම රස්නෙයි එහෙ හිටපු සර්පයෝ ටිකකුයි සත්තු ටිකකුයි මේ නැති වෙලා ඉන්නවා, මැරිලා ඉන්නවා. ඉතින් ඒක දැක්කම මෙයාගේ හිතට ගොඩාක් දුක හිතෙනවා. මොකද මේ එතන කසුනියකි ගහක් කොළක්වත් නැහැනේ. එහෙමනම් එතන අර වාතාශ්‍රය රැඳිලා හරිම සිසිල් බවක් තියෙනවනේ. ඉතින් එතකොට එයාට අවුරුදු 16ක් 17ක් වගේ විතර තමයි. ඉතින් එදා එයා තීරණය කරනවා මේ පාළු දූපතේ පැලහිටවන්න. එදා ඉඳන් අවුරුදු 40ක් තිස්සේ තනියම එයා පැලහිටෝලා අද වෙද්දි ඒක හෙක්ටයාර් 550ක විතර මහා ඝන වනාන්තරයක් බවට පත් කරලා තියෙනවා. මම දැන් ඔය කියවපු ලිපියේ කසුනියකි තියෙනවා නිව්යෝක් සෙන්ට්‍රල් පාර්ක් එක තියෙන්නේ. අන්න ඒකටත් වඩා මේ මහා ඝන වනාන්තරේ ලොකුයි කියලා. ඉතින් මට මේක ඔයාට කියන්න ඕනුනේ, දැන් මේ කෙනා ලොකු ලොකු වෙනස්කම් කරන්න පටන් ගන්න ලොකු ලොකු දේවල් හම්බ වෙනකන් හිටියේ නැහැ. අපිට හිතෙන්න පුළුවන් මම ලොකු වෙනසක් කරන්න නම් මට මෙන්න මේ දේ තියෙන්න ඕනේ ලොකුවටම කියලා. හැබැයි නෑ, එයා අවුරුදු 40ක් ඉවසුවා, කාටවත්ම කිව්වෙත් නැහැ. තමන්ගේ ගමන, තමන්ගේ ආසාව හරිම ක්‍රමානුකූලව එයා ඉෂ්ට කරගත්තා. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ, එයා ඔය අවුරුදු 40ම කරන්න ගියපු වැඩේ එක දවසින් කරන්න ගියා නම් එයාට ඔච්චර සාර්ථක වෙන්න බැරි වෙන්න තිබ්බා. ඉතින් ඔයාටත් ලොකු ලොකු දේවල් කරන්න එහෙම ලොකු ලොකු දේවල් ඕනේ නැහැ. ඔයාගේ හිනේ මොකක් වුණත් ඒක පටන් ගන්න වටපිටාව හැදෙනකන් ඉන්න එපා. ඔයා මේ වටපිටාව හදාගන්නකෝ. ඉතින් මම ඔය කිව්වේ ඉන්දියාවේ ඉන්න ජාදව් පායෙන් මහතා ගැන.
1: ඉතින් බලන්නකෝ නේද, අපිට කොච්චර දේවල් එක එක මිනිස්සුන්ගේ කතාවලින් ඉගෙන ගන්න තියෙනවදනේ. ඉතින් ඒ වගේ කතා ගොඩක් අපි හැමෝගෙම කතාව ඇතුළේ තියෙනවා. මගෙත්, ලෙහස්සගෙත්, ආගෙන ඉන්න ඔයාගෙත්. ඔයාගේ කතාව කාගේ කතාවටත් වඩා ලොකුයිනේ. ඉතින් ඇයි ඒ කතාවට හවු සවන් දෙන්න ඇත්තේ? හවස්සක හරි උදේක හරි චුට්ටක් ඔයාගේ කතාවටත් සවන් දීලා බලන්න. එතකොට අර මේ ලෙහන්ස කිව්ව වගේ ලොකු කතාවක ලොකු දෝංකාරයක් ඔයාට දැනේ.

0: නියමයි නියමයි උදේ 6යි විනාඩි 18යි වෙලාව. ඉතින් දැන් උන ගොඩක් අයවල තියෙන වාර විභාග ගැන සමහර අම්මලත් එවල තියෙනවා. අපිටත් ලැබෙන සතියේ වාර විභාගේ තමයි කසුනේ කියලා දාලා තියෙනවා. ඔව්. ඉතින් අපි දන්නවා අපි දන්නවා. ඉතින් අපි වාර විභාග වලට ලෑස්ති වෙමු. ගොඩක් ඉස්කෝලවල මේ දවස්වල හරිම කාර්ය බහුලයි. ශිෂ්‍යත්වයට සූදානම් වෙනවා, වාර විභාග වලට සූදානම් වෙනවා. ඒ අතර එක එක තරඟ තියෙනවා නේද? ගොඩක් වැඩ තියෙනවා. හැමෝම මෙහෙම තමයි. ඉස්කෝලෙක නොඋනත් හැම වැඩ කරන තැනකම, හැම ගෙදරකම, හැම දවසකම අතිශය කාර්ය බහුලයි. ඔයා කොතන හිටියත්. ඉතින් දැන් මෙහෙමයි. ලෙහස කැමති දින න්නද පරදින්නද?
1: ඇත්තටම මම ආස දිනන්න. හැබැයි පෙරදුනා කියලා ඒක ලොකුවට දුකක් වෙන එකක් නැති වෙයි.
0: හැබැයි මුල්ම අවස්ථාවේ දැන් ඒක පෙරදුණු ගමන් පොඩි දුකක් එනවනේ. මොනවා වුණත් තියනවනේ, නැත්තේ නෑනේ මැනික. ඉතින් එතකොට අපිට පෙරදුනාම ඇත්තටම මුලින්ම ඇතිවන හැඟීම දුකයි. ඒක සාමාන්‍යයි. ඉතින් ඒක පිළිගන්න ඕනනේ. අපිට ඔය දුකක් ඇති වුණා. අර හැමතිස්සෙම කියනවා වගේ මේ හැමදේම, හැම හැඟීමක්ම කළමනාකරණය කරගන්න මේ අපිට කරන්නේ. ඒකනේ අපි කරන්නේ. ඉතින් අපි දන්නව සමහර තැන්වල අපිට දිනන්නම පුළුවන්. ඒක අපි දන්නවා. අපි කියන්නේ ෂුවර් තමයි අම්මා, අද මම දිනනවාමයි කියලා අපි යනවා. හරි, ඊළඟට අපි දන්නවා එතන අපිට එහෙම මහා ලොකුට තරඟයක් දෙන්න නැහැ. එහෙම වුණාම ලෙහන්සට කොහොමද දැනෙන්නේ? අපි දන්නවා එතන අපිට ඒක ලොකු තරඟයක් නෙමෙයි. එහෙම වුණාම කොහොමද දැනෙන්නේ?
1: මං කසුනියක් හිට ඇත්තම කියන්නද?
0: ඇත්තම කියන්න. ඉතින් බොරු කියන්න එපා. මේ උදේ පාන්දර බොරු වහන්න බෑනේ ළමයෝ.
1: මෙහෙමයි, එහෙම වුණාම ඇත්තටම මට හිතෙනවා මොන මේ මොකද ඒ කියන්නේ ගෝ එකක් නෙවෙයි කියලා.
0: හරි බෝරින්.
1: බෝරින්. ඒක කසුනියක් කිය සමහර වෙලාවට හිතන අර අපි කියන්නේ දක්ෂයෝ අතරින් අති දක්ෂයෙක් වෙන එක හොඳයි කියන එක. මට ඒක හැම වෙලෙම හිතෙනවා. හැබැයි මේ දැන් දිනන්න පුළුවන් වෙන එක සතුටුයි. අනිත් පැත්තට ඒ වුණාට මේකේ කිසි ගැම්මක් නැහැ නේ කියලා හිතෙනවා.
0: මේ සමාජ මාධ්‍ය මම හරි ලස්සන ෆොටෝ එකක් දැක්කා. මම කියවනේ සමාජ මාධ්‍ය කියලා කියන්නේ හරි ලස්සන තැනක්. ඕක ලස්සනට අපි හැඩ කරගන්න ඕන. ඉතින් මේ ෆොටෝ එකේ පිටිපස්සේ ඉඳලා සිංහයෙකුයි කොටියෙකුයි ඔහේ බලාගෙන ඉන්නවා. හරි, ඒ දෙන්නව පහු කරගෙන බල්ලෝ දෙන්නෙක්, සාමාන්‍ය බල්ලෝ දෙන්නෙක්, හැබැයි හොඳ හැඩි දැඩි අර අපි කියපු ඇල්ටේෂන් වගේ බල්ලෝ දෙන්නෙක් මෙහෙම ගොරෝගෙන වගේ යනවා. අනේ අර දෙන්න නිකන් කිසිම ගානක් නැහැ. ඔහි ඉතින් ඉන්නවා. ඒ දෙන්න හොඳටම දන්නවා මේ දෙන්නත් එක ෆයිට් කරොත්, මේ දෙන්න පාස් කරගෙන ගියොත් තාත්තේ ආයි ඒක අර අපේ භාෂාව කියනවා නම් නැති දන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ, ටක් ගාලා දිනන්න පුළුවන්. හැබැයි වැඩක් නැහැනේ ඉතින් අර ලෙහන්ස කියපු කතාව. ඒ නිසා සමහර තැන්වල අපිට පේනවා දිනුම් කනුව. ඒ කියන්නේ හොඳටම දිනන්න පුළුවන්. ආයේ ෆයිට් කරන්න කිසිම දෙයක් නැහැ. තරඟ කරන්න කිසිම දෙයක් නැහැ. හැබැයි මැනික වැඩක් නැති තැන්වල තරඟ කළ වැඩක් නැහැ. ඒ නිසා දිනන්න බැරි තැන්වල ඔයා තරඟ කරන්න. ඔයාට මාර ගැම්මක් එනවා එතකොට. කිසිම කම්මැලි කමක් එන්නේ නැහැ එතකොට. ඒ නිසා දිනන්න පුළුවන් වුණත් වැඩක් නැති තැන්වල තරඟ කරන්න යන්න ඕනේ නෑනේ. පැත්තකට වෙලා ඉන්න. විභාගෙත් ඒ වගේ දෙයක්. ඒ නිසා පරිස්සමෙන් කලබල නැතුව මේ ටික ඔයා හොඳට පාඩම් කරන්න. හානේ
2: ආදර ගංගුලේ යූරේ රැඳී

0: COVID-19 loterij.
1: හැමතේ එකම එක වගේ නෙමේ. ලාෝජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසයා. ඔබත් අදම ලාෝජි ගන්න.
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන.
5: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: මුදලාලි
7: අනෝනා
6: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අකිලස් කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
7: හරිද?
6: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔබට ආමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
7: විජේ දාන්න ඔක්කොටම.
6: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
8: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපි තහුවෙමු.
9: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
10: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
11: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
10: මාරයිනේ.
12: ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලා සම්මානෙන් පෙතුම් ලබයි. SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
13: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
14: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
15: WDRK ජයලත් බුරුලු කැටිය ඌරගස් මංගන්දි 18 දී මට ස්ටෙන්ට් එකක් දැම්මා. ආයි අමාරුණා මේ අවුරුද්දේ ඇඩ්මිට් වුණාම කිව්වා බයිපාස් කරන්න ඕන කියලා. ඊට පස්සේ මට මේක කිව්වා මේ සෙවරකට හොඳයි කියලා. හොයාගෙන ගියා ඉතින් බෙහෙත් ගත්තා. හතර පාරක් මින් බෙහෙත් ගත්තා. කලින් හිටියා වගේ තත්ත්වෙට වැඩබල කරලා පහසුවෙන් ඉන්න පුළුවන් කියලා මට තේරෙනවා.
14: කතා කරන්න 0777 300 940.
16: FM 95 94.8 Net FM Divaina Pura.

0: for Studio with Cousin and Lehansa.
1: Come on, guys, come on. Ode haya vinade visihatai. Hari, dengonna athi monada athi.
2: Looking hitiya malanikawa hiti athi.
1: Honda thoma athi. Wahama wenas karaganna. සද්ද වැඩි කරමු. FM 95.8 net FM Alpha Studio. ආතරේ ඉතින්. ඒකනේ මෙහෙම පොඩි තරවටුවක් දෙන්න යන්නේ. හොරතලේටනේ.

0: ඉන්දියාවෙන් මාර්ගන ඇවිල්ලා මොකද කියන්න බර්දේ කේක් එක කපු මුදල හස
1: ඉන්දියාවෙන්
0: ඇයි මේ සින්දුවානේ වෙන කොහෙන්ද කියන්න
1: අද පොඩක් අපි ඉන්දියාව ගැන වැඩිපුර කතා කළා පේනං ඉන්දියාව කේක් එකම කපමු
0: කපමු ඒක කෑමත් මාර රහයි ඉන්දියන් හරි එහෙනම් කපමුකෝ
1: හා අදයි පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න ආදිත්‍යා දේවිනි එයාගේ 13 වැනි උපන්දිනය සමරනවා. අද අපේ අම්මගේ උපන්දිනය. අම්මගේ නම කේදිලිපා චතුරංගනී. අම්මගේ 47 වැනි උපන්දිනය තමයිලු අද සමරන්නේ. ඊට පස්සේ අපිට එවලා තියෙනවා අද උපන්දිනය සමරන හොරගල පාදුක්ක සිටින ආදරණීය තාත්තට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා. අද පස්වෙනි උපන්දිනය සමරනවා චුටි බබෙක් චීරායු වෙන්න ඕනේ. චීරායු මල්ලිටත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අපිට එවලා තියෙනවා.
0: හාහා ඉතින් ඒ හැමෝටම අද දවස සුබ වේවා ජය වේවා. උපන්දිනයට සුභාසිරි නැත ෆෙමල්ෆා ස්ටුඩියෝ එකෙන්. හරි එහෙනම් තව ගොඩාක් දේවල් ඉතින් ඔයාගේ හිතේ තියෙනවනේ. ඔනාද තියෙන බලාපොරොත්තු අපි කැමති ඒව දැනගන්න. ඒ හැම බලාපොරොත්තුවක්ම ඊට වෙන ලස්සනම ලස්සන බ්‍රහස්පතින් දාවා ගන්න. ජය වේවා සුභ වේවා. හැමෝම මේ වාර විභාග ගැන කියන්නේ නේද? එතනින් එහාට යන්න දෙන්නම නෑනේ අපි දෙන්නට. හරි හරි. ඔයාට ලකුණු හොඳට ගන්න පුළුවන්. 23 වෙනිදා විභාග පටන් ගන්න ඉස්කෝලක් තියෙනවා. ඕ 23 වෙනිදාට ඉතින් තව දවසක් තියෙනවනේ. හොඳට මේ දවස් ටිකේ වැඩ ටික කරගන්න. හැබැයි විවේකයේ විවේකයේ විදිහට ගත කරන්න. හොඳට අපි කියන්නේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන කෑම එහෙම ගන්න. නේ ප්‍රෝටීන් වැඩි ආහාර ගන්න. එතකොට ඔයාට හොඳ මතක ශක්තියක් එහෙම ලබා ගන්න පුළුවන්.

0: උදේ 6 වෙනකොට 37 වෙලාව. ඉතින් ඉතින් කසුනියා කී මම රැප් එකක් කියන්නද?
1: නියමයිනේ. සින්දුව ගැලපෙනවද මන් දන්නේ නැහැ
0: නේ. මෙහෙමයි.
1: හරි කමන්නේ කමන්නේ. ගැලපෙන්නේ නැති ඕන දේවල් අපි කරලා තියෙනවා නේ.
0: ඒකනේ අපි ගලප ගන්නවානේ. මේ අපිට එවලා තියෙනවා මං කියවන්නම්කෝ. හදන් ඉන්නේ අපි පරතරේ ඇති නැති සමාජ වෙනස් දැන් බෙදී ඉන්නේ පන්ති ಜಾති. වෙලි ඉන්නේ ආදරෙන් අපි ලහන් සාකසුනි. සීමා පවරු බිඳ දමා පැත්තකට ඔය සමාජ පන්ති. මිනිස්සුන් නොමිනිස්සුන් වේද කරන්න පුළුවන්ද නතර. ඒ නොමිනිස්සුන් තුල මිනිස්සුන්ද හිටියා අතරින් පතර. ස්ටුඩියෝ ඇල්ෆා මිනිස්සුන්ගේ හිත් කර ආදරින් බර අහමු අපි සද්දෙට කරකවලා 0.94.
1: වව්! අහමු අපි සද්දෙට කරකවලා. ඔහෝ! 0.94. ඔහෝ දෙකටම අහන්න ඕන. එතකොටනේ ඔව හැඩ කරගන්න පුළුවන් වෙන්නේ. නේද ලෙහන්සා?
0: දැන් අපි අර රැප් වයිබ් එකේ ඉඳන් කසුනියා කියමුද පොඩ්ඩක් අර කාම් වයිබ් එකකට?
1: අනිවාර්යෙන් එකම වයිබ් එකේ ඉන්න හොඳ නැහැ කිසිසේත්ම.
0: මීදුම් සලුව හැරදා එන රන්හිරු රැස්සේ කසුනිගේ හඬින් ඇහැරේලව අලුත් ආශේ. ලෙහන්සාගේ මදහසින් දිරියක් ලැබෙනවා පෑසේ. ඇල්ෆා ස්ටුඩියෝවේ අද දවස පිරේ පන නලින් දැල්සේ. කමොන් කමොන්
2: සැනකෙලි.

0: ඕ යාට දිනන්න පුළුවන් දිනන්න පුළුවන් බයි අපි ඒකම තමයි උදේන්ද අද කියාගෙන ආවේ වැඩක් නැති තැන්වල තරඟ කරන්න ඕන නෑ නිකරුනේ අපරාධය වගේ කාලේ ඔයා හොඳටම දන්නව ඔයාට දිනන්න පුළුවන් ඕ හැබැයි හොඳට තරගයක් දීලා හොඳට දිනන්න එතකොට තමයි ගැම්මක් තියෙන්නේ මම කස්සනේ
1: මම ලැහන්සා

0: Alejandro.
1: මාස්ටර්ගේට් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේට් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013036.
2: අපේ අම්මා ගෙදර ආවද?
3: නැහැ, අම්මා මෙයා යවලා තිබ්බා.

0: Dahas bisi pawas ni isilai si life G Vitaraksan oppo himian time guna. Event bonus prati labe agaya. Rupiah kuti ek dahas harasya hatai ikmawai. Sri Lanka Insurance Life. Biakumin mawukumin. Sri Lanka ve pratham vatavata rhino roofing within handunwa dina. Rhino premier jala pratirodhi matupita arakshane sahita roofing sheet. Rhino roofing within handunwa dina. Rhino premier roofing sheet. Vetivistra sandhal. Dahatunai anuhaya amatanna.
1: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසයේ සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
2: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
3: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077 406 4397.
4: ආයුර්වේද 047 31 33 540.
5: FM 95 FM 94.8 NET FM.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
9: උදැසන 6 විනාඩි 45.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීල පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-0767-716-3672.
0: විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 ජූලි 16 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. එංගලන්තයේ හඬවමින් ලියනල් මෙසීගේ ආජන්ටිනා බලකාය පාපන්දු ලෝක කුසලානේ අවසන් මහා තරගයට. පිට පිටම හතරවන දිනටත් ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර. නෞකාවකටත් පහර දෙයි. කටුනායකදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා පැන ගිය සැකකරු දියුලපිටියේදී අත්අඩංගුවට. තමිල සහ මුස්ලිම් පක්ෂවල එකතුවේ ඇත්ත අරමුණ මනෝ ගණේෂන් පළමු වරට හෙළි කරයි. උතුරේ දූපත් කිහිපයක් ගැන ජනපතිගෙන් ප්‍රබල තීරණයක්.
0: Net News, the truth people trust.
4: සෙසු මොන ප්‍රශ්න තිබුණත් ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය පිළිබඳ ලෝකයේ බොහෝ දෙනා මේ දිනවල උනන්දුයි. එහි දෙවන අවසන් පූර්ව තරඟය අද අලුයම පැවැත්වුණා. එංගලන්තය හඬවමින් එහිදී ජයග්‍රහණය හිමිකරගත්තේ ආජන්ටිනාවයි. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. ලෝකුසලන පාපන්දු තරඟාවලිය අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ලියනල් මෙසි ප්‍රමුඛ ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම අද සමත් වුණා. ඒ තියුණු මුහුණුවරක් ගත් අවසන් පූර්ව තරඟයකදී එංගලන්තය ගෝල 2-1 ලෙස පරාජයට පත් කරමින් තරඟය පැවැත්තුනේ ඇමරිකාවේ ඇට්ලන්ටා නුවරදී. එහිදී තරඟයේ මුල් භාගයේ කණ්ඩායම් දෙකේම කරට කර සටනක් වූ අතර 55 වන විනාඩියේදී ඇන්තනි ගෝඩන් වාර්තා කළ සුපිරි ගෝලයත් සමග තරඟයේ පෙරමුණ ගැනීමට එංගලන්තයට හැකි වුණා. නමුත් තරඟය අවසන් වීමට විනාඩි 5ක් තිබේදී ක්‍රියාත්මක වූ ආජන්ටිනාවේ එන්සෝ ෆර්ඩිනැන්ඩස් දර්ශනීය ගෝලයක් ලබා ගනිමින් තරඟය සමතත්වයට පත් කළා. පසුව තරඟයේ අතිරේක කාලයේදී ලියනල් මෙසි ලබා දුන් පන්දුවක් හිසෙන් වැදීමට සලස්වා ආජන්ටිනාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට ලොතාරෝ මාර්ටින් සමත් වුණා. ඒ සමග 1966 වසරෙන් පසු පළමුවරට ලෝක කුසලාන අවසන් මහා තරඟයකට පිවිසීමට එංගලන්තයේ දුටු සිහිනය බොඳ වී ගියා. ආජන්ටිනාව නැවත වරක් ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා. දැන් ආජන්ටිනාව ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරඟයේදී ස්පාඤ්ඤය සමග ලෝක කුසලානය වෙනුවෙන් තරඟ වැදීමට නියමිතයි. 39 හැවිරිදිවියේ පසුවන ලියනල් මෙසීට සිය දෙවන ලෝක කුසලාන ශූරතාව දිනා ගැනීමට මෙහිදී අවස්ථාව පවතින අතර එහිදී ඔහුට ස්පාඤ්ඤයේ නැගී එන තරුණ ක්‍රීඩක ලැමින් යමල්ගෙන් දැඩි අභියෝගයක් එල්ලවනු ඇති බව නිසැකයි. පරාජයට පත් වූ එංගලන්තය සහ ප්‍රංශය ලබන සෙනසුරාදා තෙවන ස්ථානය සඳහා වන තරඟයට ක්‍රීඩා කරනවා. අමරිකානු හමුදාවන් නැවතවරක් ඉරානය වෙත දරුණු ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ ඉරානය මීට වඩා හොඳින් හැසිරිය යුතු බවට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර තිබේදී. ලෝකයේ ප්‍රධානතම මුහුදු මාර්ගයක් වන හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව්වලට තර්ජනයක් වූ ඉරාන හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බව අමරිකානු මධ්‍යම බලයනිය ප්‍රකාශ කළා. එමෙන්ම ඉරාන වරායන් වෙත පනවා ඇති නැව් අවහිරතා උල්ලංඝනය කිරීමට කළ උත්සාහය තවත් නෞකාවකටද ඇමරිකාව ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙම ප්‍රහාර එල්ල වුණේ බහරෙන් සහ කුවේට් රාජ්‍යයන්හි පිහිටි ඇමරිකානු හමුදා ඉලක්ක වෙත තමන් ප්‍රහාර එල්ල කළ බවට ඉරානය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි. මේ අතර ලබන සතියේදී ඉරානය නැවතත් සාකච්ඡා මේසයට නොපැමිණිය හොත් එරට පාලම් සහ විදුලි බලාගාර වෙතද බෝම්බ ප්‍රහාර එල්ල කරන බව ආරක්ෂක සමුළුවක් අමතමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඉරානයේ මේ වන විට දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. කෙසේ වෙතත් ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරුවන මොහොමඩ් බග ගලිෆා ප්‍රකාශ කරන්නේ මෙම එකඟතාවලින් ඉරානයට සෙතක් නොවන්නේ නම් ඒවා පිළිපැදීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බවයි. ඇමරිකාව සමග පවතින මෙම ගැටුම තමන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් බවත් සාකච්ඡා මෙන්ම යුද්ධයද තම රටේ ආරක්ෂක උපාය මාර්ගයක් බවත් ඔහු අවධාරණය කළා. දෙරට අතර පවතින මෙම සටන්කාමී තත්ත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට නැවතවරක් සම්පූර්ණයෙන් පාහේ ඇනහිට තිබෙනවා. මේ නිසා ලෝකවෙළඳ පොලේ බොරතෙල් මිලද සීග්‍රයෙන් ඉහළ යමිනුයි පවතින්නේ. කටුනායක දැවමොට්ටාව ප්‍රදේශයේදී පස්වරුවේ පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා පලාගිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ සැකකරු දෙවුලපිටිය දෙවලපල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෙම සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව ඔහු පොලිස් ස්ථානයේ වෙත රැගෙන යාම සඳහා සූදානම් වන අතරතුර එක් පොලිස් නිලධාරියෙකු සැකකරු පැමිණි යතුරුපැදිය රැගෙනීමට ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ සැකකරු ඔහු ළඟ සිටි නිලධාරියා සතුව තිබී රාජකාරී ගිනිඅවිය පැහැරගෙන එම නිලධාරියාට වෙඩි තබා වෙනත් යතුරුපැදියකින් පලා ගොස් සිටියේදී මෙලෙස අත්අඩංගුවට ගැනුණා. දමිළ සහ මුස්ලිම් පක්ෂවල අලුත්ම එකමුතුව ආණ්ඩුවට සම්බන්ධ වීමේ අරමුණෙන් ඉටුකරගත් එකක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා පවසනවා. නෙට් නිවුස් YouTube නාලිකාව වෙනුවෙන් සචිනී සීලවර්ධන සමග රතුකට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
5: දැන් මොකද්ද මේ හවුල? මොකද්ද මේ වේදිකාව? කතා වෙන ඔබ මුල් වෙලා හවුලක් හදනවා කියලා. මොකද්ද හවුල?
6: ඊවනේ වේදිකාව කියලා හදන දෙන වේදිකාව. platform the වේදිකාව. මේක සම්දානයක් නොවේ. දේශපාලන සම්දානයක් නොවේ. මැතිවරණ බලා ගමන් කරන යාත්‍රාවකුත් නෙවෙයි. හරිද? පැහැදිලි කරගන්න. මේක පක්ෂ අයක් තියෙනවා. ත්‍යාපංච වෙච්ච පාර්ලිමේන්තු යෝජන වෙන පක්ෂ. ඒ අය සමග අයට එක පොදු දෙයක් වෙන්නේ දෙමළ බස කතා කර ජනතාව නියෝජනය කරනවා කියලා ඉතින් පමණක් නෙවෙයි ප්‍රධානම. හරිද? ඉතින් ඒ අය ඉන්නවා. ඒ වගේම අපි අයම ශ්‍රී ලංකාවේ සම්පත් බෙදාගෙන ජීවිත වෙන පරිසරයක් ශ්‍රී ලංකාව දේශපාලන කරමින් දා ගන්න ඕන විතරම. ඒකට බලය ඉන්න ආණ්ඩුවට අපි ඒ අය වලට පෙර දුන්න පොරොන්දු ටික මතක් කරන්න ඕන. ඒ වගේ විපක්ෂය එම සෑම විපක්ෂය පොදු විපක්ෂය විපක්ෂය සමඟ සාකච්ඡා කරන්න ඕන. සමාජ ආගමික නායකවරු සාකච්ඡා කරන්න ඕන. ලංකාවේ උනන්දුවක් තියෙන ජාත්‍යන්තර සමාජයක සාකච්ඡා කරන්න ඕන.
5: විපක්ෂයේ ඉන්නේ සජබෙන්ගේ පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරිපත් වුණේ ඒ ආසනේ ලබා ගත්තා. ඒතර ওই විපක්ෂයේ ඉන්න ගමන් සජබේ ඉන්න ගමන් ඔය කියව කරුණු කරලා ඉෂ කරන්න බැරිද?
6: ඒක ප්‍රශ්නයක් නෑ. කරන්න පුළුවන් ඒක කරගෙන යනවා.
5: ඉතින් ඇයි එහෙනම් මේ
6: ජනපක්ෂ
5: තමයි
6: ඒ
5: වේදිකාව මදිහින්ද
6: ඇයි
5: මදි කියලා කියන්නේ
6: කාරණාව
5: ඒ කියන්නේ සජී ප්‍රේමදාස මහත්මයාත් එක්ක මේ ගමන යන්න බෑ කියන එකද අදහස
6: සජී ප්‍රේමදාස මහතා සමඟ ගමන යන්න නැහැ කියලා කිව්වේ නෑනේ
5: මම යන්න බැරිද ඔබ මේ 21 දෙනා එකතු වෙලා මේ හවුල නැත්නම් මේ වේදිකාව හදාගෙන තියෙන්නේ ඔබට හොඳ වේදිකාවක් තියෙනවා ප්‍රධාන විපක්ෂයේ ඔබ ඉන්නවා ඒ විපක්ෂයේ මේ ඉන්න 21ක් තමයි මේ හවුල මේ වේදිකාව හදාගන්නේ 66ක් එක කරන්න බැරි වෙච්ච එක 21කින් කරන්න පුළුවන්ද
6: ලස්සන ප්‍රශ්නයක් සර් දැන් මෙතන අපි කතා කරනකොට ප්‍රධාන කරුණු තුනක් කිව්වා ප්‍රයොරිටි කරුණු කියන්නේ ප්‍රමුඛතම දෙන කරුණු තුනක් කක්කවිලා අලු දවස කටයුත්ත පටන් ගන්න කියලා කිව්වා අනිත් එක පලස්සව ඡන්දේ වහාම පවත්වන්න කිව්වා තුන්වෙනි එක ඉඩම් ප්‍රශ්නේ මද ගඳු කොරසා දුරුණගනිර මෙඩ ඉඩම් ප්‍රශ්නේ තියෙනවා ඒ අවසන් කරන්න කිව්වා තුන්නව ආණ්ඩු දින පොරොන්දුව ඒ වගේ තවත් කරුණු කීපයක් තියෙනවා පස්සේ කියනවා අපි විපක්ෂ දලයේ මේ ප්‍රශ්න පමණක් නෙවෙයි තව දේවල් තියෙනවා එතකොට අපේ ප්‍රශ්න වල ප්‍රමුඛතම දෙන්න විපක්ෂයට බෑ එතකොට අපේ ප්‍රශ්නේ අපි 1 2 3 4 5 කියලා අපේ නම්බර් ග්‍රීමේ ඉලක්කම් ක්‍රීමට ප්‍රධාන විපක්ෂයේ සජබ පක්ෂයක නේද එතන විපක්ෂ නායකතුමා සයි ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකයියට අපේ කියන ආකාරයෙන් එතුමාට ඉලක්ක කරන්න බෑ
5: ඔබ සජබෙත් එක්ක එකතු වෙන්න කලින් මොන හරි ගිවිසුමක් හරි අවබෝධතා ගිවිසුම් මොන හරි තියෙන්න ඇතිනේ එතකොට ඒ කියන්නේ දැන් ඒ අවබෝධතා ගිවිසුම අනුව කටයුතු සිද්ධ වෙන්නේ නැහැ සජිත් ප්‍රේමදාස මහත්මයා යටතේ ඒ ප්‍රධාන විපක්ෂයට තේ ඒ දේවල් සිද්ධ වෙන්නේ
6: නැහැ අපි දෙකක් කරා කැවිලා මැතිවරණ අවබෝධ ගිවිසුම් දෙවෙනි එක තමයි අපි ආණ්ඩුව පිටුවා නම් මොනවද කරන්න ඕනේ ඉතින් ආණ්ඩුව පිටුව නැහනේ ඒකෙන් දැන් මේ කරුණට ගෙන්නේ ඉතින් ඒක ආණ්ඩුව පිටුව වල තිබුණා නම් අපි මේ වගේ වෙනතරකට කතා කරන්න ඕන අපි කැබිනට් එක තුල ඉඳගෙන පාර්ලිමේන්තු තුල ඉඳගෙන අපි ආණ්ඩුව තුල ඉඳගෙන වැඩේ කරනවා ප්‍රශ්නයක් නැහැ මේකට වඩා ලස්සන කරනවා අපි වැඩේ
5: දැන් ඒ උත්සාහ කරන්නේ ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න
6: නේද ඒ වනේ ආණ්ඩුව අපිට අවශ්‍ය නැහනේ 159 එකකින් ඉන්නේ ආණ්ඩුවට අවශ්‍ය නැහැ අපිට ආණ්ඩුව එක්ක එකතු වෙන්න අවශ්‍යකුත් නැහැ මොකද මෙතන මේමනේ අපි මොන වුණත් රටේ ජනාධිපති අනුර කුමාර සානායක රටේ ආණ්ඩුව මේ NPP ආණ්ඩුව
5: ඔව් ඒක තමයි
6: අපි කාගේ ආණ්ඩුවනේ අපි ආණ්ඩුවේ කොටස් කරගෙන යවි රාජ්‍ය කොටස් කරා ශ්‍රී ලංකා රාජ්‍ය කොටස් කරා ඒ ආණ්ඩුවට කියන්න ඕනේ අපි
5: විපක්ෂයේ ඉඳලා විපක්ෂ නායකත්වමා යටතේ මේ දවස් සිද්ධ වෙන්නේ නැති හින්දා 21ක කණ්ඩායමක් වෙනම වේදිකාවක් හදාගෙන ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ඒ ඉල්ලීම් ඉෂ්ට කරගන්නද හදන්නේ නැහැ
6: එහෙම නැහැ කියලා කිව්වනේ මොකද දැන් ප්‍රශ්නේ කරුණු දෙකක් තියෙන දෙකම මොන නැහැ කියලා කිව්වර ඉවරයි
5: එතකොට දැන්
6: ඔය ඉල්ලීම් වෙන්නේ නැහැ විපක්ෂ නායකට බෑ කියලා කියන නැහැ මොකද අපිට ප්‍රබගත්තේ
5: ඔය එතකොට කොහොමද ඔය ටික ඉෂ්ට කරගන්නේ ඔය ඉල්ලීම් ඉෂ්ට කරගන්නේ
6: දැන් මේවනේ යට ජනමතයක් ඇති කරනවා අපි
7: රතු කට්ට පණින්නට පෙර
4: පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා සහභාගී වූ net news රතුකට්ට විශේෂාංග වීඩියෝව net news YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකේ. ඩෙල්ෆ් අනලතිව් සහ නයනතිව් වෙන දූපත්වල ක්‍රියාත්මක වෙමින් පවතින දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කේන්ද්‍ර කරගත් දූපත් හරිත බලශක්ති දූපත් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. බලශක්ති අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවති අතර එම අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ නිලධාරීන්ට මෙම උපදෙස් ලබා දී තිබෙනවා. දැනට ක්‍රියාත්මක වන කෙරවල පිටිය සිට කොළඹ වරාය දක්වා දෙවන බහුගත විදුලි සම්ප්‍රේෂණ මාර්ගය සාම්පූර් කප්පල්තුරේ විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය නව හබරණ කප්පල්තුරේ විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය පාදුක්ක ජාල උපපොළ ස්ථාපනය කිරීම වහලමත සවිකරන සූර්ය බලශක්ති එකතු කිරීමේ ව්‍යාපෘති ඇතුළු දැනට ක්‍රියාත්මක සහ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලුවා.
7: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: net news නිමාව. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10වල් 12ට. එතෙක් පෑන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
8: FM 95 FM 94.8 Net FM
9: Good morning දැන් වෙලාව උදේ 7යි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. I'll go down.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
3: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyana nisa vishwasen ganna puluwa. Rawattannat ba.
4: Melwa eka Lankawa eka.
5: Prime Residences wethi noba wethata gena ena Kolamba Navayehi idivana The Prime Colombo.
6: Rasata gunata uyanna. Vijaya Tunapaha.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
8: ඇංකර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
9: Rhino Roofing within Handunwaden. Rhino Premier Jala Pradirodhi Matupita Arakshane Saitha Roofing Sheet. Vetivistra Sandha. Dhatunai Anuhaya Amatana.
10: Union Bankwe Pension Loan Neking. Mama Pelatawana Patangatani.
11: Vishrama Jeevithe Barak Novi Balayak Karaganna. Rajya Sevaka Obata Rupiyal Million Atak Dakwa Nayak. Union Bank Pension Loan.
12: Damro washing machine sadaha rupiyal 8000ක් වටිනා steam iron එකක් නොමිලේ සියලුම damro ප්‍රදර්ශනාගාර වලින්
13: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
14: Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ smart සෝදානම

0: Good morning. Velav de hadai vinagi hadai. Good morning. Ada Thursday, Brahaspati inda.
1: Mhm.
0: Buen dia, aje inua.
1: Ayo anyang.
2: Aniwaren Argentina hari
1: England wenna ba
0: kiyana. England wenna ba ni. Argentina.
1: England
0: walta
1: buen dia vela inne.
0: England walta buen dia kiyala inne. Me hari Argentina kolla tika finals giya. ඉංගලන්ඩ් ගෙදර ගිය නෑ තර්ඩ් ප්ලේස් මැච් ඇතිනවනේ මේ හරි ඉතින් දෙකට එකක් තියලා ආජන්ටිනා ඔන්න දිනුවා හැබැයි මෙසි ගෝල්ස් මුකුත් ගැහුවේ නෑ මෙසි
1: හැබැයි මෙසි නිසා තමයි මේ ගෝල්ස් දෙක
0: වැදුනේ
1: අන්න එහෙමයි කෙලින්ම තමන්ගේ අනාගතය
2: අපේ මෙසිට නිකන් අනම්මනම් කියන්නේ
1: නැවා යන්නේ එහෙමයි
2: මෙසි නැත්තම් ගහයි මේගොල්ල
1: එහෙම මේ ලෙජන්ඩ්ස්ලා හැම වෙලේම ගෝල්ස් ගහන්න ඕනේ.
2: ඕනේ පොඩි ටච් එකක් දැම්ම ග්‍රවුන්ඩ් එකේ හිටියත් ඇති කොල්ලා.
1: අන්න හරි. කොල්ලා ග්‍රවුන්ඩ් එකේ ඉඳලා මග පෙන්නේ.
2: කොල්ලා ග්‍රවුන්ඩ් එකේ හිටියත් ඇති හරිද නම් ගි.
0: පොඩි මේ පොඩි ඩ්‍රාමටිකුත් යනවා මැද මැච් එකේ.
1: ඩ්‍රාමා යනවා එහෙම තමයි ඉතින්. ග්ලෝබල් ඉවෙන්ට් එකක් නේ. ග්ලෝබල් ඉවෙන්ට්ස් අතර තියෙන ලොකුම ඉවෙන්ට් එක තමයි. ලොකුම එකට පොඩ්ඩක් කලින් යනවා. ඊයේ තිබ්බේ. ඉතින් කියන්න තියෙන්නේ මොකක්ද දන්නවද?
0: මොකද?

0: vamos Argentina කියලා තමයි කියන්න දෙන්නේ.
1: Vamos.
0: Oh, let's go Argentina කියලා.
1: ඔයා Argentina fan කෙනෙක්ද?
0: මම කිව්වනේ. මම කිව්වේ නැද්ද? ගිහිල්ලා බලන්න ආයේ අපේ off air recordings එක අහලා බලන්න.
1: හරි.
0: මං කිව්වා. හැබැයි මං හිමින් කිව්වේ. මොකද එහෙම දෙපැත්තම කකුල් දෙක තියාගන්න ඕන නැත්නම් අමාරුයි මේ කාලේ. වැඩේ කොට දාගන්න.
1: එයා දිනන පැත්තට හොයියා.
0: නෑ, ඇත්තටම මේ අපි දැක්ක දැන් ආජෙන්ටිනාව ෆයිනල්ස් වලට ගියා. ආජෙන්ටිනාවයි ස්පාඤ්ඤයයි තමයි මේ පාර 2026 පාපන්දු ලෝක කුසලානේ අවසාන මහා තරගයේදී මූණට මූණ මුණ ගැහෙන්නේ.
2: ඒක හරි අහඹු එකක්. මේ ස්පැනිෂ් කතා කරන රටවල්
0: දෙකක් නේ.
2: ඔව් නේ.
1: දැන් මට මේ කවුරු දිනුවත් බුවෙන්දියා කියලා
0: තමයි. බුවෙන්දියා කියලා.
2: ලැටිනෝ දාලා නටන්න පුළුවන් රටවල් දෙකක් කිසිම ප්‍රශ්නයක් නැති නේද?
0: අන්න. හැබැයි හොඳට කාලා බීලා නටලා ඉන්න රටවල් දෙක.
2: මීගමුව වගේ පැත්තක්
0: අන්න හරි. ආජෙන්ටිනාව කියන්නේ ස්පාඤ්ඤය
2: කියන්නේ. මීගමුව කටනායක වගේ පැත්තක්
0: තමයි. නිතරම හැපනින් කට්ටියක්. ඉතින් මොකද්ද මේ මැජික් එක? දැන් හැමෝම මුළු ලෝකෙම හොයන්නේ මොකද්ද මේ ආජෙන්ටිනාවේ මැජික් එක. සාමාන්‍යයෙන් මැච් එකේ සෙකන්ඩ් හාෆ් එකේදී තමයි කට්ටිය වැඩ දාන්න පටන් ගන්නෙ. ඉස්සෙල්ලා ප්‍රතිවාදියාට ගහන්න දෙනවා. ගහගෙන යන්න මල්ලි යන්න ගේම බලාගෙන ඉන්නේ.
1: ඕකේ.
0: ඕන තරම් ගෝල්ස් ගහන්න කියලා. මතකනේ ඊජිප්ට් මැච් එක? කලින්ම දෙකක් ගැහුවා. අපි හිතුවේ හරි අවුට් තමයි කියලා. නෑ, ඊට පස්සේ තමයි වැඩ පටන් ගන්නෙ. කලින්ම නිකන් විනාඩි 70ට වගේ වෙද්දි, විනාඩි 80 වගේ වෙද්දි තමයි මැච් එක පටන් ගන්නෙ. ඊළඟ කලින්ම ගෝල් ටික ගහනවා. චැප්ටර් ක්ලෝස්. ආ එක්ස්ට්‍රා ටයිම් මොකුත් ඕනේ වෙන්නේ නෑ. ඉතින් මොකද්ද මේ මැජික් එක? මොකද්ද මේ ආජෙන්ටිනාවේ මේ මේ පාපන්දු වලට තියෙන මෙහෙම ෆුට්බෝල් ගහන්න පුළුවන් ද මිනිස්සුන්ට? දැන් 2022 ලෝක කුසලානේ ෂූරයෝ ඩිෆෙන්ඩින් චැම්පියන්ස්ලා. දැන් ඔන්න ආයෙනවා අවසාන මහා තරගයට. මොකද්ද මේක පිටිපස්ස තියෙන මැජික් එක? කියලා මේ ටිකක් හොයන්න අපිට සිද්ධ වෙනවානේ. ඔයා දන්නවද සාරා, ලෝකේ පාපන්දු ක්‍රීඩා වෙනුවෙන් මේ නුවා වැඩිපුරම ආයෝජනය කරන රට තමයි ඇමරිකා එක්සත් ජනපදය කියලා කියන්නේ.
1: එහෙමද?
0: ඇමරිකා ෆුට්බෝල් වලට දැවැන්ත විදියට ආයෝජනය කරලා තියෙනවා.
2: ඊළඟ මිසයිල වලට වෙන්නේ.
0: ඔව්, ඊළඟ එක මිසයිල ඊට පස්සේ ෆුට්බෝල්. එහෙම තමයි තියෙන්නේ. හරිද? කොච්චර මේ ආයෝජනය කරලා තියෙනවද කියනවනම් දැන් මේ පාර වර්ල්ඩ් කප් එක තියෙන්නෙත් ඇමරිකාව කේන්ද්‍ර කරන්නේ. දැන් ඇට්ලන්ටා වල තමයි ඊ මැච් එක තිබ්බේ. එතකොට තේරෙනවා ඒකත් ඉන්වෙස්ට්මන්ට් එකේ මර ආයෝජනයේම කොටසක් තමයි. තමන්ගේ රටට වර්ල්ඩ් කප් අරගෙන ඇවිල්ලා ඒක ප්‍රවර්ධනය කරලා තරුණයන් ෆුට්බෝල් ගහන්න නැත්නම් බලෙන් හරි ගස්සෝලා එහෙම. හරිද? ඇයි ෆුට්බෝල් කියලා කියන්නේ ගෝලීය වශයෙන් මුළු ලෝකයක් පිළිගත්තු ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රියම ක්‍රීඩාව. මේක වටේ දැවැන්ත ජනකායක් එකතු වෙලා ඉන්නවා. මෙතන සුපර් පවර් එක පෙන්වන්න හොඳ තැනක්. තමන් සුපිරි බලවතෙක් කියලා පෙන්වන්න හොඳ තැනක්. ඒකින්ද ඇමරිකාව සෑහෙන්න මුදලක් ෆුට්බෝල් වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. හැබැයි ඉතින් කොච්චර වියදම් කරත් වැඩක් නැහැ. මේ වාරත් කැපෙන්න වුණා. හරිද? එහෙම තමයි. ඔයා දන්නවද මේ ඇමරිකාවට කලින් මොන රටද කියලා මේ ෆුට්බෝල් වලට වැඩිපුරම වියදම් කරේ? ඒක අදාහගන්න බැරි විදිහ වියදම් කිරීම.
1: අදාහගන්න බැරි රටකුද්ද?
0: චීනය. හරියටම හරිනවා. මහජන චීනය තමයි 2015 2019 කියන වකවානුවේදී විශේෂයෙන්ම මේ ෆුට්බෝල් වලට ලොකු වියදමක් කරන්නේ. ඒ කියන්නේ චීනයේ ජාතික ප්‍රතිපත්තියක්. දැන් ඒගොල්ලෝ තියනවා ඒගොල්ලෝ නිකන් නෙමෙයි ජාතික ප්‍රතිපත්ති හදන්නේ. ලෝකේ බලවතා වෙන්න තමයි ඒගොල්ලෝ ප්‍රතිපත්ති හදන්නේ. ඇමරිකාවත් එක්ක කරට කරින්න. ඒගොල්ලන්ට ඕනුණා ග්ලෝබල් පවර් හවුස් එකක් කරගන්න තමන්ගේ රට ෆුට්බෝල් වලින්. සී ජින්පින් ජනාධිපතිතුමාගේ තිබ්බ එක හීනයක් තමයි වර්ල්ඩ් කප් අපි විතරයි දිනන්නේ. අවුරුදු දිනන්නේ නැහැ. අපි විතරයි දිනන්නේ කියලා. ඉතින් ඒ සිහිනයට යන්න විශේෂයෙන්ම 2015 19 කියන වකවානුවේදී ලොකු ආයෝජන කරනවා. ඔය චීනයේ මේ දකුණු චීනයට වගේ යද්දී කෘතිම පිචර්ස් ෆුට්බෝල් ගහන්න හදපු තනතිලි කෘතිම තනතිලි තියෙනවා 50කට වැඩි සංඛ්‍යාවක් අක්කර 160ක් පුරා විහිදිලා. අක්කර 160ක එක ළඟ ක්‍රීඩාංගන පාපන්දු ක්‍රීඩාංගන තියෙනවා විශාල ප්‍රමාණයක්. අර ලැබ්බල ෆුට්බෝල් ගහන අය හදන්නේ අන්න ඒ වගේ ආයෝජනය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ෆුට්බෝල් ප්‍රවර්ධනය කරන්න ෆුට්බෝල් වෙනුවෙන්ම පාසල් 20,000ක් අවුරුදු දෙකක් තුල. ඒ කියන්නේ 2017-18 කියන කාලේදී චීනය තුල ආරම්භ කරලා තිබ්බා. ඒ කියන්නේ වෙන මොනකටවත් නෙමෙයි ලෝකේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩා කරන රට බවට පත් වෙන්න. ඔයා දන්නවද මේ වැඩේ කොතනින්ද ඉවරුනේ කියලා?
1: කොතනින්ද?
0: මේ වැඩවලට ආයෝජනය කරපු කම්පැනිස් එහෙම් පිටින්ම බංකොලොත් වුණා.
1: රයිට්.
0: චයිනා සුපර් ලීග් කියලා ලොකු ලීග් එකක් ගැහුවා. ලෝකේ වටෙම්ම ක්‍රීඩකයෝ ඩොලර්ස් වලින් ටැක්ස් නැතුව ගෙවලා, ඒ කියන්නේ ඒගොල්ලන්ට වැටුප් ගෙවනවා. ඒගොල්ලේ ඩොලර්ස් රටින් පිටට චීනයට ඇවිල්ලා ක්‍රීඩා කරලා චීනෙන් සල්ලි අරගෙන යද්දි ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. ඔයගලන්ට දෙන කුට්ටියම අරගෙන යන්න පුළුවන් කියලා දුන්නා. ලෝකේ ඉන්න විශිෂ්ට ක්‍රීඩකයෝ ගෙන්නලා මේ ප්‍රොමෝට් කරා ෆුට්බෝල්. ඒත් මොකක්ද දන්නවද උනේ? මේ චීන ෆුට්බෝල් වෙනුවෙන් ආයෝජනය කරපු රටවල් ටික රටවල් නෙමෙයි සමාගම් ටික එහෙම් පිටින්ම බංකොලොත් උනා. චීනයට තමන් අපේක්ෂා කරපු දේවල් නැත්තම් අපේක්ෂා කරපු ඉලක්කවලට යන්න බැරුව ගියා පාපන් දුවල. හරිද? මේ වෙනකොට කොච්චර යන්න බැරුව ගියාද කියනවා නම් චීනයේ හිටපු විශිෂ්ටතම පාපන්දු පුහුණු කරුවා චීන ජාතික කණ්ඩායමේ එයාගේ නම තමයි ලී ටයි කියලා කියන්නේ. අවුරුදු 20කට හිරේ ගිහිල්ලා ඉන්නේ. වෙන මොනාටවත් නෙමෙයි මේ අර ආපු සල්ලි එයාගේ සාක්කුවට දාගෙන ආව වෙලා.
2: දැන් ඔලිම්පික් උලෙත් ඕකම වුණානේ.
0: ඕකම වුණානේ.
2: මේ ඔලිම්පික් උලෙලේ කලින්ම හිටිය CEO එහෙම මාටිය ගහලා මාට්ටු වෙලා මං හිතන්නේ ඔහු සියදිවි නසා ගත්ත ගොඩනගිල්ලකින් පැනලා එහෙම තමයි කියන්නේ.
0: අන්න. ඉතින් ෆුට්බෝල් ලෝකේ විශිෂ්ටතම රට වෙන්න ගිහිල්ලා එක පැත්තකින් චීනේ ආර්ථිකය බංකොලොත් වෙද්දි චීනේ ෆුට්බෝල් සම්බන්ධ ආර්ථිකය ඊට ආයෝජනය කරපු සමාගම් බංකොලොත් වෙද්දි ඇමරිකාවටත් තමන්ගේ අපේක්ෂිත අරමුණු ඉටු කරගන්න බැරුව ගියා. හැබැයි මේ දකුණු ඇමරිකාවේ ලතින් ඇමරිකාවේ රටක් තියෙනවා ආජෙන්ටිනාව කියලා. මේ වෙනකොට IMF එකෙන් වැඩිම ණය අරගෙන තියෙන රට. හරිද? ඇමරිකානු ඩොලර් බිලියන 60ක් ණය අරගෙන තියෙනවා. ඊජිප්තු වගේ දෙගුණයක් ණය අරගෙන තියෙනවා. ඔයා දන්නවද සාරා ඩොලර් එකක් මාරු කරගන්න දෙගොල්ලන්ගේ අර කරන්සි එක තියෙනවානේ. ඒකට කියන්නේ
2: මේ
0: පේසෝ කියලා. පේසෝ 700ක් ඕනේ.
1: පේසෝ
0: 700ක්. පේසෝ 700ක් දීලා බ්ලැක් මාකට් එකෙන් තමයි එක ඩොලර් එකක් ගන්න පුළුවන්. මේ වෙනකොට උද්දමනේ 100ට 100 පහු කරලා තියෙන රටක්. හැබැයි තාමත් ලෝකේ ෆුට්බෝල් වල ඉන්න
1: නම්බර්
0: 1. මොකද්ද මේ මේ මේ මෙතනට එන්න මොකද්ද මේ තියෙන මැජික් එක? මොකද්ද රහස? ඒ රහසට නමක් කියනවා. මොකක්ද දන්නවද? පොට්‍රේරෝ. පොට්‍රේරෝ කියලා තමයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ස්පැනිෂ් භාෂාවෙන් නැත්නම් ආජෙන්ටිනානුවන් මේකට කියන්නේ. වෙන මොකුත් නෙමෙයි. මොකක්ද දන්නවද? ඒක මේ තේරුම මොකක්ද දන්නවද?
1: ඒක
0: තේරුම තමයි නිදහස හා අවදිමත් බව.
1: පොට්‍රේරෝ
0: නිදහස හා අවදිමත් බව.
2: විදිමත් බව නෙමෙයි.
0: විදිමත් නෙමෙයි. අවදිමත්. ඒ කියන්නේ මහපාරේ ෆුට්බෝල් ගහන එක. නිදහසේ අවදිමත්
2: විදිහට.
0: අන්න. ඕක තමයි මැජික් එක. ජානවල ක්‍රීඩාවේ හැකියාව තියෙන්නේ. අර චීන වෙන්න පුළුවන් ඇමරිකාව වෙන්න පුළුවන්.
2: ඒ ජානවල නෑ.
0: ඩොලර් ගණන් පොම්ප කරලා මේ ලෝකේ අංක එක වෙන්න හැදුවත් ෆුට්බෝල් වලින් ආජෙන්ටිනාව පහු කරන්න බැරුණ රහසෝක. ආජෙන්ටිනාව කොච්චර ණයවලක ගිලිලා හිටියත් ආජෙන්ටිනාව ලෝක ශූරව වෙන්න ආයවතාව පිටපිට අවසාන මහාතරගාවල
2: මෙන්න
0: එන්න රහස තමයි පොට්‍රේරෝ කියලා කියන්නේ. ඒ තමයි නිදහස හා අවදිමත් බව. ඒකෙන්ද
2: ඕකේ නියම වැඩේ කියන්නේ දැන් ස්පාඤ්ඤ යටත් වෙච්ච දෙයක් වෙලා තිබුණානේ ආජෙන්ටිනාව අපි 1515 දී පෘතුගීසින්ට යටත් වෙනකොට ඒකේ අල්ලපු රට වෙච්ච ස්පාඤ්ඤයට ආජෙන්ටිනාව 1516 දී යටත් වෙච්ච දෙයක් බවට පත් වුණා. 1000 හැබැයි අපිට කලින් ඒගොල්ලෝ 1890 ගණන්වල විතර නිදහස ලබා ගත්තා. නියම වැඩේ කියන්නේ දැන් ඔල්ලොර සන්දෙනේකොට තමයි නියම වැඩේ. දෙගොල්ලම කතා කරන්නේ ස්පාඤ්ඤ භාෂාවනේ.
0: නේ.
2: ස්පාඤ්ඤයට වැඩිය ස්පාඤ්ඤ භාෂාව කතා කරන හාදෝ ටික ඉන්නේ ආජෙන්ටිනාවේ. මොකද ජනගහනේ ගත්තොත් ස්පාඤ්ඤයට වැඩිය වැඩි ආජෙන්ටිනාව ජනගහනය. එතකොට බැලුවම ස්පාඤ්ඤ බස ස්පාඤ්ඤයට වැඩිය කතා කරන ජනතාවක් ඉන්නවා ආජෙන්ටිනාවේ.
0: ඉතින් හරි ඔන්න ඕක තමයි රහස. පොට්‍රේරෝ මතක තියාගන්න. ඒකෙන්ද ඔයාටත් ඔය ජීවිතේ සමහර ඉලක්ක තියෙනවා නම් දැන් අපි වුණත් සමහර ක්‍රීඩා හදන්න යනවනේ මුදල් පොම්ප කරලා හැදෙයි හැදෙයි ස්ට්‍රක්චර් කරලා කියලා. එහෙම බෑ. සමහර තැන්වල නිදහස හා අවදිමත් බව තියෙන්න ඕනේ. හරියට ආජෙන්ටිනාවේ පාරවල් වගේ.

0: Anu Paha FM Anu Hatara Ita Shuma Ata Net FM
1: Udah hatai mina divisi kai.
2: Kata kiri utruwa Rich Life ka prarthana karanna obe nava erambumata kiri itireva Rich Life
3: SLT Mobitel fiber ka gedarama fit karanna okkoma devices connect karanna gaming walata low latency fast and stable unlimited thoraganna package rasak SLT Mobitel fiber
4: රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB finance එකට එන්න.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
8: Cowen Gate හතරෙහි අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate හතර අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: මම අමිලි ගුණසේකර. මේ ශ්‍රී ලංකා කිරුළ මාව තරුවක් කළා. දැන් ජීවිතේ හැමතැනම මට දිදුලන්න වෙලා. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරුවෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නිල විකාශක
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම fiber fit කරගන්න

0: උදේ 7යි විනාඩි 27යි අල්ගටාම වෙලාව. හරි. අචි මේ මට මතක් වුණා පොඩි කතාවක් කියන්න.
1: කියන්න. අමතක වෙන්න කලින් කියන්න.
0: නෑ නෑ මේ ලොකු කතාවක් නෙමෙයි. අපි දැන් කතා කරන්නේ මේ ඇමරිකාවයි චීනෙයි.
1: ඔව්.
0: ඉන්වෙස්ට් කරන විදිය ෆුට්බෝල් වලට. නේ. ඔව්. අපි හිතන්නේ ක්‍රීඩාවේ දියුණුව උදෙසා. ඉන්වෙස්ට් කරනවා කියලානේ.
1: ඔව්.
0: ඒ වුණාට ඒකත් එක්තරා විදිහක බලය තහවුරු කර ගැනීමේ විදියක්. ඒකට soft power කියලා කියන්නේ අපි. අපි හිතන්නේ මේ යුද්ධවලින් මිලිටරි පැත්තෙන් විතරයිනේ මේ මොනවාද රටවල් power
1: අල්ලගන්න
0: කියලා maintain කරන්න කියලා. ඒ වුණාට ක්‍රීඩාවත් එක්තරා විදිහක ඒගොල්ලෝ බලය පෙන්නන.
1: අනිවාර්යයෙන්ම. ඉතින් ෆුට්බෝල් වලට ওই විදිහට මේ ලොකුවට ආයෝජනය කරන්න හේතුවත් සාර ඒකම තමයි. ඉතින් ඇමරිකාවට ඕනේ ඒගොල්ලෝ තමයි සුපර් පවර් එක කියලා පෙන්නන ෆුට්බෝල් ඇතුලේ. ඒ වගේම තමයි චීනයට ඕනේ ඒගොල්ලෝ තමයි සුපර් පවර් එක කියලා පෙන්නන. දැන් ඕක වුණානේ මේ ඔලිම්පික් වල. අපිට මතකයි 2008 බීජින් ඔලිම්පික් උළෙලෙදී චීනය තමයි මෙඩල් අර ටේබල් එකේ ඉස්සරහට ආවේ. ඒක චීනට ලොකු ජයග්‍රහණයක් වුණා. ඒක පෙන්නන්නම ඒක වෙනුවෙන් චීනය අවුරුදු 10කට විතර එහා ඉදන් සාර ලෑස්ති වුණා. එහෙම තමයි. අද වෙනකොට ලෝකේ තමන් තමයි බලවතා කියලා පෙන්නන්න යුද්ධ කරන්න ඕනේ. වෙන වෙන විදි ඕන තරම්
0: තියෙනවා.
1: ඉතින් ෆුට්බෝල් කියන්නේ එහෙම තමයි. ඉන්දියාවට ක්‍රිකට් කියන්නේ එහෙමයි.
0: ඒ
1: කියන්නේ ඒගොල්ලෝ ලෝකේ බලවත් රටක්. ඒගොල්ලෝ කැමති නැහැ නිකන් ආවට ගියාට ක්‍රිකට් ගන්න. ඒගොල්ලෝ තමයි කප් දිනන්න ඕන.
0: කප් දිනන්න ඕන.
1: එහෙම දිනන්න අමාරු නම් පිච් වෙනස් කරලා හරි මැච් ගන්නවා. හරිද? ඊට පස්සේ අතරින් පතර ඉංග්ලන්ඩ් වගේ ටීම් එකකට අහු වුණාට පස්සේ වයිට් වොෂ් වෙන්න කන්නත් වෙනවා.
0: එහෙම
1: වෙනවා ඉතින්.
0: ඒ වගේම තමයි හොලිවුඩ්, බොලිවුඩ් ඕවත් එක්තරා විදියක. ඉතින් පවර් පෙන්නන විදි තමයි.
1: වැඩ වැඩ ඕවා ඉතින්.
0: ඕවා වැඩ. රයිට්. දැන් අපේ පොඩ්ඩෝ ටික ඉන්නවානේ. අපේ පොඩ්ඩෝ ටික තමයි රටේ කවදා හරි
1: ලොක්කෝ
0: ටික වෙන්නේ. ඒතර මේගොල්ල හරියට මේ වර්ධනයේ එක එක අංශ හරියට සමබලව වර්ධනය වුන් නැත්තම්, ඒ කියන්නේ බැලන්ස්ව ග්‍රෝ වුන් නැත්තම් ඒක රටට ප්‍රශ්නයක්.
1: අනිවාර්යෙන්ම මේ දැන් අර අපි කිව්වනේ මේ මොකද්ද? ආජෙන්ටිනාවේ රහස ගැන, පොට්‍රේරෝ ගැන කිව්වනේ. ඒ කියන්නේ මොකද්ද? නිදහස
0: සහ
1: අවදිමත් බව. දරුවන් හැදෙන්න ඕනේ ඒ විදිහට කියලා ලෝකයේ මේ දරුවන් ගැන නැත්තම් ඔය සමාජ විද්‍යාව ගැන ආධාරණ විශේෂඥයෝ කියලා තියෙනවා. ඒගොල්ලන්ට නිදහස තියෙන්න ඕන. ඒගොල්ලන්ට අවදිමත් වෙන්න ඕන ඒගොල්ලන්ගේ ජීවිතය. يعني ස්ට්‍රක්චර්ඩ් කරලා ප්‍රෝග්‍රෑම් කරලා උදේ මේ වෙලාවට නැගිටින්න, මේ වෙලාවට නිදියන්නේ, කන්නේ දවල්ට මේ වෙලාව. එහෙම බෑ දරුවා හදන්න. නිදහසේ ඒගොල්ලන්ට හැදෙන්න පුළුවන් වටපිටාව තියෙන්න ඕන. හැබැයි එහෙම නිදහසේ හැදෙද්දි ඒගොල්ලන්ට දේවල් දෙකක් ඕනේ. එකක් තමයි ඒගොල්ලන්ගේ දෙමාපියන්ගේ මඟ පෙන්වීම. ගයිඩන්ස් එක ඕන. හරිද? ගයිඩ් කරන්න ඕනේ, ස්ට්‍රක්චර්ඩ් කරන්න නැතුව. හරිද? ඒගොල්ලන් ඔය ෆ්‍රේම් ඇතුළට දාන්න නැතුව ඒගොල්ලෝ යන පාරේ යන්න දීලා පිටිපස්සෙන් අම්මලා තාත්තලා යන්න
0: ඕනේ.
1: ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා. ඒ තමයි පෝෂණය කියන එක,
0: න්‍යූට්‍රිෂන්
1: කියන එක. ඒව කලට වෙලාවට හරි විදිහට ලැබෙන්න ඕන. ඉතින් ඒක නිසා තමයි අපි මතක් කරන්නේ පොඩ්ඩෝ කියන්නේ අපේ රටේ අනාගතය. ඇත්තටම සාරා කිව්වා වගේ ඒගොල්ලෝ තමයි කවදාරි ලොක්කො වෙන්නේ. පොඩ්ඩන්ට හරි පෝෂණය හම්බුන් නැත්තම්
0: ඒගොල්ලෝ
1: ලොක්කුණාට පස්සේ කරන වැඩ නිසා සෑහෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරිද? ඉතින් දැන් ඔය පොඩ්ඩන්ට අපි දන්නවා ඒගොල්ලන්ගේ මානසික ක්‍රියාකාරීත්වය, ඊට පස්සේ ප්‍රතිශක්තිකරණය, ඊට පස්සේ ශාරීරික වර්ධනයනේ, ආහාර ජීර්ණය, ඊට පස්සේ මේ දෘෂ්ටිය පෙනීම, මේ වගේ දේවල් වලට හොඳ පෝෂණයක් තියෙන්න ඕන. එහෙනම් අනිවාර්යෙන්ම ඒගොල්ලන්ට හොඳ බැලන්ස් ඩයට් එකක්, සමබල ආහාර වේලක් අපි දෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි, දැන් ඔන්න ඔය දෙන සමබල ආහාර වේලට වට එකතු කරන්න පුළුවන් වෙන මොනවත් නෙමෙයි, ඇන්කපීඩියා ප්‍රෝ. ඉතින් ඇන්කපීඩියා ප්‍රෝ තනියම දෙන්න එපා. ඒ කියන්නේ ඒක විතරක් දෙන්න එපා. ඇන්කකෙන් මේක කියනවා. බොහොම සමබල ආහාර වේලක් එක්ක ඇන්කපීඩියා ප්‍රෝ දීලා බලන්න. එතකොට ඔයගොල්ලන්ගේ පොඩ්ඩ බොහොම නිදහස්ව අවදිමත්ව හැදි.
2: ඒක තමයි අද මගේ කෑම පෙට්ටියට මේ ඇන්කපීඩියා ප්‍රෝ දාලා එව්වා.
1: පොඩ්ඩන්ට. ගෙදරින් පොඩ්ඩට.
2: අපේ ගෙදර අම්මා තාත්තා මට ඕවා දීලා එව්වේ ඒක තමයි.
0: අපේ ඔෆිස් එකේ ඉන්න ලොකුම පොඩ්ඩ.
1: ලොකුම පොඩ්ඩ. එහෙම තමයි ඔය සමහර වයිෆ්ලට හස්බන්ඩ් කියන්නේ ඉතින් පොඩ්ඩ වගේ තමයි. ඒකින්ද නුවාටත් දාලා එවන්න පුළුවන්. වෙන්න පුළුවන්. චෙක් කරලා බලමු.
2: දැන් මොනවාද අපේ සාරට හොඳටම අත්දැකීම් තියෙනවා. මේ අම්මා ටීචර් වුණාම හැමදාම ගෙදර ඉන්නේ ළමයි විතරයි.
1: ළමයි විතරයි.
0: මතක් කරන්නේ බයි.
1: හැමෝම ළමයි.
2: හැමෝම ළමයි විතරයි ඉන්නේ ගෙදර.
1: ක්ලාස් රූම් එකේ වගේ ඉන්න එක තියෙන කට්ටියට.
0: හරි. ඉතින් ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න කියලා මතක් කරනවා ආලගේ පොඩ්ඩන්ට. ලොක්කුන්ට තමයි ඉතින් මේ පණිවිඩේ කිව්වේ. ඊට පස්සේ අපේ ඉන්නවනේ ලොක්කු වෙලත් ඉඳලා දැන් පොඩක් රෙස්ට් එකක් ගන්න කට්ටේ.
1: අන්න ඒ කියන්නේ මේ අනාගත પરම්පරා වෙනුවෙන් ලස්සන රටක් හදලා
0: නේ.
1: මේ ලස්සන අනාගතයක් හදලා මේ වෙනකොට විශ්‍රාම ගිය අපේ ජේෂ්ඨ පුරවැසියන් ඉන්නවා. ඒගොල්ලන්ගේ කැපවීම නිසා තමයි අද අපි මේ ජීවත් වෙන රට නැත්තම් මේ ලෝකය මේ විදියට තියෙන්නේ. මේගොල්ලෝ කැපවීම කරේ නැත්නම් නේ ඒගොල්ලෝ අපි වෙනුවෙන් දේවල් ඉතුරු කරේ නැත්නම් අපිට මේ විදිහට ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් රාජ්‍ය සේවයේ ඉඳලා මේනකොට විශ්‍රාම ගිහිල්ලා ඉන්න අපේ වැඩිහිටියන්ට අම්මලා තාත්තලට සහ මේ දැන් රණවිරුවන් ඉන්නවනේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අපි හැම වෙලේම මතක් කරන දෙයක් තමයි අවුරුදු 50 60 වෙනකන් ඉන්නේ. ඒගොල්ලන්ගේ සේවා කාලය සම්පූර්ණ කරලා විශ්‍රාම යනවා ඉන්නවා.
2: ඔව් තාමත් තරුණ වයසේ විශ්‍රාම යන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ සේවා කාලය කියන්නේ දැන් පැය 8 ගණනේ කරන ඒගොල්ලෝ රාජකාරී කරන මේ කාලයත් එක්කනේ. දැන් රාජ්‍ය සේවයේ උදේ 5-8 රස්සාවකට එන එක්කෙනෙක් නම් ඒ විදිහට තමයි මේ පැය ගාන ගන්නේ වෙලා එන්නේ. කියන්නේ සතියකට පැය 45ක් ලංකාවේ නීති අනුව වැඩ කරන්න ඕනේ. හැබැයි හමුදා සේවය මේ ඔක්කොම එකට වැඩ
1: කරන්නේ.
2: එතකොට ඒගොල්ලන්ගේ ඒවා ගණනේ වෙලා ඉවර වෙනවා. අවුරුදු 55ක් වෙනකන් ඉන්න ඕනේ නැහැ. 8ක් වෙනකන් ඉන්න ඕනේ නැහැ. 40 ගණන් වලදීම විශ්‍රාම යාවේ හැකියාව
1: තියෙනවා. ඉතින් එහෙම විශ්‍රාම ගිය අපේ රාජ්‍ය සේවයේ ඉන්න රාජ්‍ය නිලධාරීන් ඇතුළු රණවිරුවන් ඇතුළු මේ ඕන කෙනෙක්ට ඔයාගේ විශ්‍රාම ජීවිතේ බරක් කරගන්නේ නැතුව බලයක් කරගන්න පුළුවන් විදියක් ගැන තමයි අපි මේ කියන්නේ. ඒ තමයි යුනියන් බැංකුවෙන් ඔයාට හම්බෙන රුපියල් මිලියන 8ක් දක්වා වන ණය පහසුකම. ඉතින් වසර 15ක නැවත ගෙවීමේ කාලයක් ඔයාට හම්බ වෙනවා. ඒ කියන්නේ හිමින්සරේ වට මේක ගෙවාගෙන යන්න පුළුවන් අවුරුදු 15ක් පුරාවට. දැරිය හැකි පොලි අනුපාතයක් තියෙනවා. බොහොම සාදා පොලියක් තමයි මේ ලෝන් එකට ඔයාට හම්බ වෙන්නේ. ඒ වගේම තමයි මේක ඉක්මනින් අනුමත කරගන්න පුළුවන් ડોකියුමන්ට්ස් පොඩි ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. ඒ වගේමයි ඔයාට අපකරුවන් ඕන වෙන්නේ නැහැ. ඉතින් යන්න පුළුවන් ඔයාට යුනියන් බැංකුවට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ ණය ප්‍රතිලාභය ඔයාගේ කැමැත්ත අනුව කතා බහ කරලා ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයට අදාළ බිස්නස් ප්‍රපෝසල් එහෙම පෙන්නලා ඒ අවශ්‍යතාවය අනුව අනුමත කරගන්න. ඊට අමතරව ඔයාට පොඩි අගය එකතු කිරීම ටිකක් වැලියු ඇඩඩ් ටිකක් එකතු වෙනවා මේ මිලියන 8ට අමතරව. ඔයාට පුළුවන් වසරකට රුපියල් 30,000ක් වටින පික්මි හයර් නොමිලේම ලබා ගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා රුපියල් 7,000ක් දක්වා වාර්ෂිකව ඔයාට ඔයාගේ මෙඩිකල් වියදම් තියෙන්නේ ඒ දේවල් පියව ගන්න. ඉතින් මේ වගේ බොහෝ දේවල් ඔයාලට හම්බෙනවා. අවුරුදු 75 දක්වා විශ්‍රාම වැටුප් ලබා ගන්න අපේ වැඩිහිටියන්ට තමයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන සුවිශේෂී අවස්ථාවක් ඔන්න මේ 18
0: වෙනිදා.
1: 18 කියන්නේ සාර මං හිතන්නේ සෙනසුරාදානේ. සෙනසුරාදා දවසේ ඔයා එන්න ඕන කොල්ලුපිටියේ තියෙන ප්‍රධාන මූලස්ථාන පරිශ්‍රයට යුනියන් බැංකුවේ. මෙතන තියෙනවා මේ යුනියන් බැංක් පෙන්ෂනර්ස් ඩේ එක. අපේ විශ්‍රාමිකයන් වෙනුවෙන්ම දවසක් වෙන් කරලා තියෙනවා. උදේ 10ට පටන් ගත්තම හවස 3 වෙනකම් වැඩේ යනවා. හරිද? ඔයාට ආවට පස්සේ ගොඩාක් දේවල් මෙතනින් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මූල්‍ය උපදෙස් ගන්න පුළුවන්. අර මිලියන 8 ඒ ණය පහසුකම් විතරක් නෙමෙයි. දැන් තව තියෙනවානේ ෆයිනෑන්ෂල් දේවල් උපදෙස් ගන්න ඕනතරම්. හරිද? ඒව ගන්න පුළුවන් නොමිලේම. ඊට පස්සේ බැංකු සේවාවන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි නොමිලේ පැවැත්වෙන වෛද්‍ය සායන වෛද්‍ය කඳවුරු වලටත් ඔයාට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. වැඩේ තියෙන්නේ ජූලි 18 වෙනිදා මේ සෙනසුරාදා උදේ 10 ඉඳන් හවස 3 වෙනකම්. ඉතින් කෝල් එකක් දෙන්න යන්න කලින් ඔයා රෙජිස්ටර් වෙන්න ඕන. මං එනවා කියලා තහවුරු කරන්න ඕන.
2: මං එනවා කියලා කියන්න ඕනේ.
1: අන්න මෙන්න මේ නම්බර් එකට තමයි කෝල් කරලා කියන්න ඕන. 01 81 55 01 81 55 01 81 55. දැන් මොම කෝල් කරද්දි ඔක බිසී වෙන්න පුළුවන්.
0: බිසී වෙන්න පුළුවන්. නේ?
1: එතකොට මම මෙන්න මේ නම්බර් එකට ගන්න. නම්බර්ස් දෙකක් තියෙනවා. 01 81 81 81 81. 01 81 81 81 81.
0: Right. දැන් අපි නිදහසේ ජීවත් වෙන එක හැමෝටම තියෙන ඩ්‍රීම් එකක්. ඒ කියන්නේ තමන්ගේ වැඩට එහෙම නැත්නම් ළමයින්ගේ ඉස්කෝලවලට ඉක්මනට යන්න පුළුවන් තැනක. හැබැයි වගේම නිෂ්කලංක පරිසරයක ගෙදරව වහම අපි රිලැක්ස් වෙන්න ඕනනේ. එහෙම තැනක ජීවත් වෙන එක ගොඩක් අයට මේ පොඩි ඩ්‍රීම් එකක්. මේ සමහර විට මේක කරගන්න බෑ කිය. දෙකම එකට ගන්න බෑ කියලා. ඒ වුණාට ඔන්න ප්‍රයිම් කඩවත අපාර්ට්මන්ට් එකක් ඔයා ගත්තොත් ඔයාට දෙකම එකට හම් වෙනවා.
1: අනිවාර්යෙන්ම. ඒ කියන්නේ නිදහස කියන එක අද වෙනකොට එන මේ ලක්ෂරි අයිටම් එකක් කියලා තියෙනවානේ. ඒක මේ අපිට ලේසි නෑ නිදහස හොයාගන්නනේ. නිෂ්කලංකව ඉන්නවා කියන එක නම් ලේසිම නෑ.
0: Yes.
1: ඉතින් ඒක නිසා තමයි ගොඩක් කලාවට අපි ජීවත් වෙන අපේ ගෙදර මේ අපේ හෝම් එක අපි නිදහස් වටපිටාවක් කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔයාට මතක් කරනවා ප්‍රයිම් ලගේ apartment project එක ගැන මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා මේක කඩවත apartment project එක ගැන නුවර පාරට මීටර 300 ක දුරක් තියෙන්නේ. ඒ වගේම තමයි බොහොම ස්වාභාවික පරිසරයක නිෂ්කලංක වටපිටාවක තමයි මේක තියෙන්නේ. ඉතින් දකුණු මධ්‍යම කරුණායක අධිවේගී මාර්ගය ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුරකින් තමයි මේක තියෙන්නේ. ඉතින් බොහොම පහසු වටපිටාවක්. ඒ වගේම තමයි නාගරික පහසුකම්ත් ඔය බලාපොරොත්තු වෙන හැම දෙයක්ම තියෙන වටපිටාවක්. ඉතින් ඔයාලට පුළුවන් 1322 නම්බර එකට hotline එකට call එකක් දීලා රුපියල් මිලියන 31 ඉඳලා අදාහගත නොහැකි මිලකට වාගේ fully furniture department එක වෙන් කරගන්න.
0: Right. ඒ ඉඳා ඔන්න පරක්කු වෙන්නේ නැතුව කෝල් එකක් දීලා ඔයාගේ අපාර්ට්මන්ට් එක ඔයාගේ කරගන්න. ඊට පස්සේ මතක් කරන්න ඕන මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගැනත්. මෙල්වා කියන්නේ ඉතින් අපි හැමදාම කියනවා වගේ ලංකාවේ නොමැකෙන නමක් නේ.
1: අනිවාර්යෙන්ම ලංකාවේ එක කියලා අපි කියන්නේ මෙල්වා එක ලංකාවේ
0: එක.
1: එහෙමනේ කියන්නේ. ඉතින් SLS සහතිකයක් එක්ක එන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එක තමයි මෙල්වා කියලා කියන්නේ. ඔයාගේ ඉදිකිරීමට හැමෝටම දැන් ඉතින් ගිහිල්ලා මේ ප්‍රයිම් එකෙන් අපාර්ට්මන්ට් ගන්න බෑනේ. ඔයාගේ ගෙයක් හදනවා වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයක් හදනවා වෙන්න පුළුවන්. ඉතින් ඔය කන්ස්ට්‍රක්ෂන් සයිට් එහෙම කරන අපේ මහත්තුරු ඉන්නවා. ඒගොල්ලන්ට උනත් ඔය වැල්ඩින් වැඩවලට නම් ලංකාවේ ඉතින් SLS සහතිකයක් එක්ක හම්බෙන එකම වැල්ඩින් කූර තමයි මෙල්වා ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: උදේ 7:42
4: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
6: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
7: SLT Mobitel Pure TV නිල විකාශක
8: හා කොහෙද මේ දෙන්න උදේ වන්ද
9: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලී සිමෙන්ති ටයිල් ඇඩසිව්ස් කීම් කෝට් වෝටර් ප්‍රූෆින් පේන් බඩු සේරම ගන්න යනවා දැන් කීයකට කියලා යන්නද
8: අයියෝ මොකටද වටේ යන්නේ අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ
3: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද
8: නෑ නෑ හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිබිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්
9: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු වැඩේ හරිනේ
10: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
11: Prime Colombo. Kolamba meda baseline parata ita langin apartment ekak denna obata Prime Residences wethi noba wethata gena ena Kolamba navayehi idivana The Prime Colombo. Pasal rohal saha dainika avashyatha siyallatama vinadi kihipayai. Rupiyal million 45 sita ihalata. Aadambarein Kolamba jeevath wenna adama katha karanna. 0710-777-333.
12: Prime Colombo.
13: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
14: දැන් ඕන නෑදුව. Union Bank'ේ pension loan එකෙන් මම පළතවන්න පටන් ගත්තනේ.
15: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
16: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
6: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
7: SLT Mobitel Pure TV නිල විකාශක
17: ඉන්න තැනමයි දැන් ගනුදෙනු පහසුයි LB SIM app එකෙන්
18: පහසුව සලසයි සුහදව සලකයි LB run අය
13: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel fiber
19: melt all හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය melt all paracetamol විශේෂයකි
0: FM Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
8: It's the Ceylon Radio

0: උදේ 7:49 අල්ගොටාම වෙලාව අපිට තියෙනවා පණිවිඩයක් කියන්න. හැබැයි මේ පණිවිඩය වල තියෙන්නේ NSB බැංකුවෙන්.
1: ඔව්, ඔයාලට කියන්න කියලා අපිට කියෝප එකක්.
0: ඔව්.
1: එහෙමනේ කියන්නේ.
0: එහෙම කියනවා. ඔයාලට කියන්න කියලා අපිට කිව්වා ඒගොල්ලෝ.
1: ඔව්. අපි අහගත්තු විදිහම කියනවා. ඔන්න අපි අතින් මුකුත් වැඩිපුර දාන්නේ නැහැ. හරිද? දැන් ඔයාට මේ NSB බැංකුවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමක් තියෙනවා නම්,
0: ඔව්.
1: ඒ කියන්නේ ඉතුරු කිරීමේ ගිණුමක් තියෙනවා නම්, ඔයාට කරන්න තියෙන වැඩක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. ඔයා යන්න ඔයාගේ ළගම ජාතික ඉතිරි කිරීම බැංකු ශාඛාවට. NSB බැංකු ශාඛාවට. ගිහිල්ලා දැන් ඔයාගේ account එකේ තියෙන ශාඛාව ඔයා දන්නවනේ මොකද්ද කියලා. ගිහිල්ලා ඔයාගේ මේ දත්ත ටික, පුද්ගලික දත්ත ටික ඔයා account එක පටන් ගනිද්දි සාමාන්‍යයෙන් අර know your customer කියලා form එකක් තියෙනවනේ. form එක පුරවනවනේ. ඒක තියෙනවා සාර මේ ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංක, ඊට පස්සේ ඔයාගේ ලිපිනය යන්නේ, ස්ථිර ලිපිනය වෙන්න පුළුවන්, පදිංචි වෙලා ඉන්න ලිපිනය වෙන්න පුළුවන්. ඊට පස්සේ ස්ථාවර ජංගම දුරකථන අංක තියෙනවා. ස්ථාවර අංකයි ජංගම අංකයි දෙකම තියෙනවානේ. ලෑන්ඩ් ෆෝන් එකයි මොබයිල් ෆෝන් එහෙම දානවනේ කට්ටිය. ඊට පස්සේ විද්‍යුත් තැපැල් ලිපිනය, ඒ
0: කියන්නේ
1: ඊමේල් එක. මේ දේවල් ඔයා සාමාන්‍යයෙන් account එකක් පටන් ගද්දි දෙනවා. දැන් account එක පටන් ගද්දි දුන්නු data ටික වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එහෙම වෙනවා නේ, ඊමේල් වෙනස් වෙනවා, ෆෝන් නම්බර්ස් වෙනස් වෙනවා, පදිංචිය වෙනස් වෙනවා. ඔය සාමාන්‍යයි. ඉතින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඔන්නවාගෙන් ඉල්ලනවා ඔයාගේ ළගම තියෙන බැංකු ශාඛාවට ගිහිල්ලා මේ දත්ත වෙනස් වෙලා තියෙනවා නම්, ඔයා බැංකුවට දුන්නු දත්ත මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා නම් වහා මේ ටික අප්ඩේට් කරගන්න කියලා. එහෙම වෙලා නැත්නම් ඒත් ගිහිල්ලා ඔයාට පුළුවන් වෙරිෆයි කරන්න. එහෙම වෙනසක් වෙලා
0: නැහැ.
1: මේ නම්බර් එකම තමයි මේ තියෙන්නේ. ඕනම් කියන්නේ එතන නංගි කෙනෙක් හිටියොත් එයාට කියන්න කෝල් එකක් කරන් බලන්න. ඒ නම්බර් එකමයි තාම තියෙන්නේ. ඔව්. එහෙම නංගි එතකොට එයාගේ ෆෝන් එකෙන් හරි අරගනිනේ කෝල් එක. ඕනම් සේව් කරගන්න නංගිගේ. හරිද? ඊට පස්සේ එහෙම එහෙම එහෙම පුළුවන්. හරිද? ඒක විදියක්. හරිද? වෙරිෆයි කරන්න මම කියන්නේ. ඒ කියන්නේ වෙනස් වෙලා නැත්නම් ගිහිල්ලා වෙරිෆයි කරන්න.
0: වෙන වෙනේවත් වෙනවා එතකොට.
1: ඔව්, එහෙම වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි, ස්වාභාවික දේවල්.
0: අත්දැකීමෙන් කියන්නේ.
1: ඔව්, ඒක වෙනවා. උපායශීලී වෙන්න ඕන. හැම වෙලෙම. ආජෙන්ටිනා වගේ ඉන්න ඕන.
0: ඉන්න ඕනේ.
1: ඒ කියන්නේ කලබල වෙන්න හොඳ නැහැ.
0: අර නිදහසේ.
1: විනාඩි 90ක් තියෙනවානේ. අන්තිම අර රැට පාට් එකේ තමයි මැච් එක
0: ගහන්නේ.
1: කලබල වෙන්න එපා. අල්පනායෙන් කරන්න ඕන. ඉතින් ඔයාලට බොහොම ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් දෙන්න තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ වැඩේ
0: කරන්නේ.
1: ඒකෙන්ද අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඔයාගේ දත්ත ටික යාවත් කාලීන කරගන්න, අප්ඩේට් කරගන්න කියලා අපි මතක් කරනවා.
0: හරි, ඉක්මනට මතක් කරන්නම් රයිනෝ රූෆින් ෂීට්ස් ගැනත්. දැන් ඔයාට පුළුවන් රයිනෝ රූෆින් ෂීට්ස් දාලා ගෙදර කූල් එකේ ඉන්න.
1: අහහ
0: මොකද දන්නවද?
1: යට එනවා
0: මැජික් එක තමයි. යටින් එනවා මැටි ලේයර් එකක්.
1: මේක
0: මේ පේන්ට් එකක් නෙමෙයි. හැබැයි ඇත්ත මැටි වලින් හදපු ලේයර් එකක්. ඉතින් මැටි කියන්නේ කොහොමත් සිසිලස ගෙනත් දෙන දෙයක් නේ. අජේ ඉස්සර අපේ ගෙවල් වලත් මැටි තිබ්බනේ. ඊට පස්සේ මැටි ටයිල් ආවා බිමට දාන. ඉතින් දැන් ඔන්න වහලටත් මැටි තියෙනවා.
1: මැටි ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම මේ මැටිම තමයි.
0: ආ,
1: ඉතින් මැටි කිව්වොත් මැටි. ආ, කියන්නේ මේ ඔය වෙනම ස්වාභාවික නොවන, අපි කියන්නේ ඔය රසායනික වර්ග කලවම් කරලා හදපු පේන්ට් එකක් හරි එහෙම මුකුත් කිසිම දෙයක් නෙමෙයි. ස්වාභාවික මැටියෙන් හදපු ලේයර් එකක් තමයි මේ විදිහට ෂීට් එකේ යටින් තියෙන ආලේපයක් විදිහට ගල්වලා. ඉතින් මේක නිසා එකාතකින් ඔයාට ආයි සිවිලිමක් ඕනේ වෙන්නේ
0: නැහැ.
1: යපල්ලා හිතන් බැලුවම මුළු වහලම එක පාටකට පේනවා ලස්සන්ට.
0: ඒ
1: වගේම තමයි ගේ ඇතුලේ සිසිලස රදව ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාට කියන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් මෝ ආයේ ගෙදරට දාන්න කියලා. ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න මෙන්න මේ අපි කියන හොට්ලයින් නම්බර් එකට. 13:96 තමයි නම්බර් එක. 13:96ට ඔයාට පුළුවන් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න.
0: තව
1: තියෙනවා ෆීචර්ස් ගොඩක් ඈ. ඒ
0: කියන්නේ
1: රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එකේ අපි ටික ටික ඉස්සරහට කියන්නම්. දැන් ඔය මැටි ලේයර් එක විතරක් නෙමෙයි. තව වැඩ ගැලේ ඒගොල්ලෝ දාලා තියෙන ඒවා අපි හිමින්සරේ කියන්නම්.
0: හිමින්සරේ කියන්නම්. හරි. ඔයාට කුරුඳු වගාවක, අබ වගාවක, ගම්මිරිස් ඔය එක එක ඒවායි අයිතිකාරයෙක් වෙන්න ඕන නම් මේ කියන්නේ වගා කරන්නේ නැතුව
1: ඒ
0: කියන්නේ අර ගිහිල්ලා පොලෝ කොටලා ඔය ටික ඔක්කොම කරන්නේ නැතුව
1: ඔයාලා
0: අයිතිකාරයක් වෙන්න ඕන නම් ඔයා අත තියන්න ඕනේ කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකට.
1: ඔයාලා
0: කෝල් එකක් දෙන්න පුළුවන් 011-2-077-87. ඊට ලේසි රාචි කියන්න බලන්න නම්බර් එක.
1: හරි, සාරා කියපු නම්බර් එකත් හරි.
0: හැබැයි
1: මම ඒ නම්බර් එකම වෙන විදිහකට කියන්න. 011-2-077-87. 011-2-077-77 නම්බරකින් ඔයාලට පුළුවන් කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකත් එක්ක ජොයින් වෙන්න කෝල් එකක් දීලා. ඉතින් ලංකා පුරා මේගොල්ලන්ගේ වගාවන් තියෙනවා. වගාවන් කරගෙන යනවා. ඔයාලට පුළුවන් ඔයාගේ ආයෝජනයන් මේ වගාවන් වල කරලා $8 වලින් ඔයාගේ ප්‍රතිලාභ ලබා ගන්න.

0: බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා?
1: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
3: Union Bank වේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
4: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14% සහ ජ්‍යෙෂ්ඨ පුරවැස් සඳහා 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
7: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
8: ප්‍රයිම් කොළඹෝ.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නිල විකාශක.
11: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya. මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0770-313-3036.
1: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
3: දැන් ඕනේ නෑ දුව. Union Bank වේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
4: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
12: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773-273-540.
13: FM 95 94.8 Net FM දිවයින පුරා
14: බලවතයටයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම news.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩිල්ෂාන්. අද දිනයේ බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි සුවල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි. උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතලේ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40ක් 50ක් පමණ තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ අනාවැකියේ සඳහන් වනවා. මීළඟ net news පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust. FM 95 FM 94.8 Net FM

0: උදේ 8යි විනාඩි 6යි අල්ගොතාම වෙලාව. අචීමේ ඇත්තටම මේ
1: කියන කියන.
0: ඔය කෙල්ල ඔක්කොටම සයිකෝද?
1: කෙල්ල ඔක්කොටම සයිකෝද? ඒක බොහොම විවාද සම්පන්න කාරණාවක්. උදේ පාන්දර බොහොම පරිස්සමෙන් උත්තර දෙන්න ඕන දෙයක්. නෑ, එහෙම නෑ.
0: එහෙම නෑනේ.
1: ඔය ගයිය එහෙම කිව්වට එහෙම නෑ.
0: ඇඟ බේර ගන්න දෙනවා උත්තර.
1: එහෙම නෑ.
0: ඕකේ.
1: එහෙම නෑ.
0: Thank you.
1: දැන් මේ මොකක්ද දන්නවද? දැන් මේ දැන් ඊයේ මැච් එක.
0: ඔව්.
1: ඊයේ නෙමෙයි අද පාන්දරේ වගේ වෙන්න නේ තිබ්බේ.
0: තිබ්බේ.
1: ඔය හැම වෙලෙම මං හිතන් ඉන්නේ නිකන් අද දවසේ පටන් ගන්නෙ පාන්දර 6න් පස්සේ වගේ කියලා.
0: නෑනේ රෑ 12න්.
1: ඔව් රෑ 12න් ඉඳලා අර අලුයම 6 වෙනකන් කාලේ කලින් දවසේ.
0: කලින් දවසේ කියලා.
1: නිදිනේ. එහෙම හිතාගෙන ඉන්න වෙලා තියෙනවා. දැන් මේ කොහොම හරි මේ ආජෙන්ටිනාව ජයග්‍රහණයෙන් පස්සේ
0: දැන්
1: ෆයිනල්ස් වලට එන්නේ ස්පාඤ්ඤේ සහ ආජෙන්ටිනාවනේ. එතකොට ආජෙන්ටිනාවේ මෙස්සි වෙද්දී අපි ඊයේ කිව්වා ස්පාඤ්ඤේ සුපිරි තලුව තමයි යමාල් කියලා කියන්නේ.
0: යස්.
1: යමාල් ගැන සෑහෙන්න කතා බහ වෙනවා. දැන් මේ ලොකු මේ ලස්සන ඡායාරූපයක් මේ වෙනකොට එහෙම එහෙ වෛරල් වෙලා තියෙනවා. මේක 2007 විතර කරපු පොඩි ෂූට් එකක්.
0: රයිට්. යමාල්ගේද?
1: යමාල් සහ මෙස්සි තමයි මේක ඉන්නේ.
0: ඕකේ.
1: දැන් යමාල්ගේ වයස අවුරුදු 19ක් වගේනේ. අවුරුදු 19 තමයි මේ තත්වයට ඇවිල්ලා තියෙන්නේ.
0: පොඩි නේද?
1: පොඩි තාම පොඩි කොල්ලෙක්.
2: මෙස්සිත් ඔය කාලේ තමයි ආවේ.
1: මෙස්සිත් ඔය කාලෙම තමයි ආවේ. රොනාල්ඩෝල ඔක්කොම ලෝක පාපන්දුවට එද්දී අවුරුදු 19 18 වයස්වල ඉන්න නව යෞවුන් කොල්ල කියලා කියන්න පුළුවන්. හරිද? ඉතින් 2007 විතර මේ ෂූට් කරන ඇඩ් එක ওই පොඩි චැරිටි වැඩක් වෙනුවෙන් තමයි කරන්නේ. ඉතින් අපි දන්නවා මෙස්සි කියලා කියන්නේ මෙස්සි සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දෙන්නම සෑහෙන්න ලෝකයේ පුරාම මේ දරුවන් වෙනුවෙන් තියෙන ওই තියෙන විවිධ පදනම්, ඒගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ ජීවන මට්ටම නගා සිටවන්න වෙන්න පුළුවන්, විවිධ සුබසාධක අරමුදල් තියෙනවා.
0: ඉතින්
1: මේ දේවල් වලට සෑහෙන්න තමන්ගේ දායකත්වය දීලා තියෙනවා. මුදල් වලින් දීලා තියෙනවා, සමහර තැන්වලේ දරුවෝ වෙනුවෙන් සහභාගි වෙලා තියෙනවා විවිධ උත්සවවලට, විවිධ තියෙන එක එක ඉවෙන්ට්ස් වලට. ඉතින් දරුවෝ වෙනුවෙන් සෑහෙන්න දේවල් කරපු දෙන්නෙක් තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලියනල් මෙස්සි කියලා කියන්නේ. මේකට හේතුව තමයි මේ දෙන්නගෙම ළමා කාලේ එහෙම සුන්දර ළමා කාලයක්
0: නෙමෙයි.
1: ඉතින් ඒ නිසා ඒ දෙන්නටම අර දරුවෙක්ට ළමා කාලේ කොච්චර වටිනවද සහ ඒක අහිමි වුණොත් ඒක මොන විදිහට බලපාන්නේ කියන එක ගැන සෑහෙන අත්දැකීම් තියෙනවා. පුද්ගලිකවම අත්දැකීම් තියෙනවා. ඉතින් එක ඇඩ් එකක් තියෙනවා. මේ ඇඩ් එකට අයිති ෆොටෝ එකක් තමයි මේ වෙනකොට සෑහෙන වෛරල් වෙලා තියෙන්නේ. මේකේ පුංචි අතදරුවෙක්ව මෙසි කියන තරුණයා 2007 දී පුංචි අතදරුවෙක්ව වඩාගෙන ඉන්න මේ දර්ශ

0: එහෙම දර්ශනකීය පැත්ත තමයි යන්නේ. ඉතින් මෙන්න මේ ෆොටෝ එකේ ෆ්‍රේම් එක සෑහෙන ලෝකයේ මේ වෙනකොට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මොකද එදා ඒ අතදරුවා වෙන කවුරුත් නෙමෙයි යමාල්. ස්පාඤ්ඤ යමාල්. ඉතින් මේ වෙනකොට ඒ වඩාගෙන හිටපු පුද්ගලයා මෙසි අර අතේ හිටපු දරුවා යමාල් දෙන්නම 2026 ලෝක කුසලානේ අවසන් මහා තරගයේදී මූණට මූණ හම්බෙන්න නියමිතයි.
1: මෙසි වඩා ගනීද දන්නේ?
0: මෙසි ආයි වඩා ගනීද දන්නේ? ආයි මෙසි
1: යමාල් මෙසිව වඩා ගනීද දන්නේ?
0: අන්න දැන් ඕක තමයි ලෝකෙම කතා වෙන්නේ.
1: හදා වඩා ගන්න තමයි තියෙන්නේ.
0: ෆයිනල් එකේදී යමාල් මෙසිව වඩා ගනීද මෙසි යමාල්ව වඩා ගනීද දෙකෙන් මොකද්ද වෙන්නේ කියලා.
1: දැන් ආර්ථික වශයෙන් ගත්තොත් ස්පාඤ්ඤ කියන්නේ අර්ජන්ටිනාවට වඩා ටිකක් ඒක පුද්ගල ආදායම වැඩි රටක්නේ.
0: ඔව්.
1: හැබැයි මෙසි කියන්නේ ලෝකෙ ඉන්න ක්‍රීඩා අංශයෙන් කෝටිපතියෙක්. ඉස්පාඤ්ඤයේ ඉන්න යමාල්ට තාම එච්චර සල්ලි නැහැ. උනාට රටට සල්ලි තියෙනවා. ආජෙන්ටිනාවේ ඉන්න මෙසීට ඕන තරම් සල්ලි දිනවා. හැබැයි රටට සල්ලි නැහැ. රට IMF එකට ණය වෙලා තියෙනවා.
0: ණය වෙලා තියෙන්නේ සෑහෙන්න. ඉතින් ඔන්නෝයි ෆොටෝ එක. දැන් සෑහෙන්න සංසරණය වෙනවත් ඔය Facebook පැත්තේ ගියොත් ඔයාලට මේක දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි. මේක මේ ලෝකයේ ගොඩක් දෙනා මේ ෂෙයා කරන්නේ මොකක් කියලා දන්නවද? දෛවය කියන්නේ මෙන්න මේ වගේ එකක් කියලා.
2: එහෙනම්
0: අපි නොහිතන විදිහකට ඒක තීරණය වෙන්න පුළුවන්. ඒක හින්දා මගේ දෛවය මෙහෙමයි කියලා හිතාගෙන වැඩ කරන්න එපා. වා ඔයාගේ සිහින වෙනුවෙන් මහන්සි වෙන්න, සිහින වෙන්න උත්සාහ කරන්න. එදා මෙසීගේ අතේ හිටපු ඒ පුංචි අතදරුවා අද මෙසී එක්ක කරට කර ලෝකයේ තියෙන දැවැන්තම ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරගයේ මූණට මූණ මුණ ගැසෙනවා. මෙසී කොච්චර වයසදනේ?
2: ඒක
0: එහෙම අපිව වඩා ගත්ත උයත් ඉන්නවනේ දැන් අයියලා වගේ අපි.
2: මගේ ඔළුවේට ඇත්තටම ප්‍රොසෙස් උනේ ඒක.
0: මෙසී
2: කොච්චර වයසද?
0: මෙසී කොච්චර වයසද? යමාල් කොච්චරද වයසද කියලා අපිට ඔන්න ඕකෙන් ගණන් හදා ගන්න පුළුවන්.
1: හැබැයි මෙසීට බෝලයක් දීලා බලන්නකෝ වයස කොහොමද කියලා.
0: අනේ ඒකයිනේ. එහෙම තමයි ඉතින් හැමදාම තරුණයි.
2: ඇත්තටම
0: මෙසීට දැන් අවුරුදු 39ක්. 39ක් 40කට කිට්ටුයි.
2: එතකොට
0: 2007 කියලා කියන්නේ අපි නිකන් ආසන්න වශයෙන් ගණන් හදුවොත් මීට අවුරුදු 20කට කලින්නේ. 2027 කියලා ගත්තොත් හරියටම 19යි. එතකොට අවුරුදු 20දී. අවුරුදු 20දී තමයි මෙසි කියන පුංචි ගොල්ලා අර මේ යමාල් කියන පොඩි බබාව වඩාගන්නේ. අපි බලමු මීට අවුරුදු 20කට පස්සේ කවුද කාවද වඩාගන්නේ කියලා.
2: හරි. ඉතින් කවුරු කාව වඩාගනීද කියලා බලන්න අද රෑ නෙමෙයි
0: දැන් සෙමි ෆයිනල් කතා ඉවරයි.
1: මම මේක කල්පනා කරේ ඒ රටවල් වලත් ඉන්නවා දැක්කම ළමයි වඩා ගන්න කට්ටිය.
0: ආ එහෙම ඉන්නානේ. අපේ අත්තල හැදුනේ. එලා මෙසේ ගියයි. ඔය කොල්ලෝ ඔය දැන් ඔය වැඩ දැම්මට අපේ අත්තල හැදුණු ළමයි.
2: අපේ අත්තල හැදුණු ළමයි කියලා කියයි යෝ.
0: හැබැයි මෙසි යමාල් විතරයි දකින්න හැමෝම වඩාගෙන නේ.
2: නෑ යමාල් විතරයි නේ.
0: යමාල් විතරයි.
2: හරි.
0: මෙහෙත් ඉතින් වඩා ගන්න ඕනේ.
2: කට්ටිය ඉන්නානේ.
1: ඒක තමයි මම මේ බැලුවේ.
0: ඒකනේ. අපෙන් සෑහෙන දේවල් ලෝකෙට ගිහිල්ලා
1: තියෙනවා. ඔය කොහොමත් ඔය 2007 නේද?
0: 2007.
1: නෑ නෑ නෑ මෙහෙ වඩා ගන්න ගත්තේ සාමාන්‍ය. ආ 2007
0: කියන්නේ
1: වඩා ගන්න
2: පස්සේ
0: වඩා ගන්න කාලේ තමයි.
2: රයිට්. අපිට මතක් කරන්න තියෙනවා අලුත් කතාවක්. හරිද? මොකක්ද නැද්ද කියන්නේ හදන්නේ? ප්‍රයිම් ලගේ කලම්බෝ 9 ඔන්න ප්‍රොජෙක්ට් එකක් තියෙනවා.
0: ඔව්. එයාලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක මේ වෙනකොට කලම්බෝ 9 වල වැඩේ සිද්ධ වීගෙන යන්නේ.
2: රයිට්.
0: වැඩේ අන්තිම අදියරට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඔයාලට දැන් ඉඳලා ඔයාගේ අපාර්ට්මන්ට්ස් වෙන් කරගන්න පුළුවන්.
2: රයිට්.
0: ඔයාට ඕනනම් කාමර දෙක. එහෙම ඕනනම් කාමර දෙකේ අපාර්ට්මන්ට්ස් තියෙනවා. ඊට පස්සේ කාමර තුන ඕනනම් එහෙම අපාර්ට්මන්ට්ස් තියෙනවා. ඉතින් ඔයාලට මතක් කරන්න ඕන වර්ගඩි 1125 ඉඳලා
2: ඔයාලට
0: පුළුවන්කම තියෙනවා ඔයාගේ අපාර්ට්මන්ට්ස් වෙන් කරගන්න. ඒ වගේම තමයි අපි කිව්වනේ මේක ලොකු ටවර් එකක් කියලා, තට්ටු තියෙන අපාර්ට්මන්ට් එකක් කියලා. මේකේ තට්ටු 7ක් ෆ්ලෝස් 7ක් වෙන් වෙලා තියෙනවා පාකින් වලට.
2: පාකින් වලට.
0: අන්න ඇති තරම් ඇම්පල් ඔෆ් පාකින් කියලා කියන්නේ ඔකට තමයි. ආ. ඉල්ල ඇතනම් පාක් කරගන්න
2: පුළුවන්. හරිද? මේ කොළඹ ලොකුම ප්‍රශ්නේ.
1: පාකින්. ආ අනිත් එක මෙහෙමයි මේ දැන් ගණන් හදලා බැලුවොත් මොනවාද ඒ නිෂ්පාදන වියදමත් එක්ක දැන් ඔය වගේ අපාර්ට්මන්ට් එකක් වෙන තැනක ඉඩමක් කරන් ඉඩමට ගන්න ඉඩම ගන්න ඕනේ. ඒකට ගෙවන්න ඕනේ. එතකොට කලම්බෝ 9 වල නෙමෙන්නේ ගන්නම් වෙන්නේ. කලම්බෝ 9 වල 1,310කට පර්චස් දෙකක් වගේ තමයි ගන්න
0: වෙන්නේ.
1: ඒකත් ගන්න නෑ.
0: ගන්න නෑ.
1: ඔව්. ඉතින් අනිත් එක ඒ යන වියදම. ඊළඟට මේ අපිට මේ අපේ හිතවත් මේසන් බාස් උන්නෑලා මෝස් එකටත් එක්කන ගේ හදන්න සල්ලි ගන්න
0: ඕනේ. ටීචින් පොඩි යනවා.
1: ගෙයක් හැදීම පිළිබඳව කෝස් එකටත් එක්ක අරගෙන මොකද පළවෙනි දෙවෙනි ගේතර ඉඳන් හරියට හදන්න
0: හදන්නවට.
1: අද්දුටු ප්‍රත්‍යක්ෂයි. මේ ඉතින් ඒකෙන් ද මේ ලේසියෙන් වැඩේ අපේ කාර්යබහුල ජීවිතෙත් එක්ක සහ අනිත් එක තරංකාරීත්වයක් නැහෙනි. දැන් ගෙවල් හදන්න ගියම අල්ලපු ගෙවල් දෙක අපිට සෑන්ඩ් ලස්සනට ලොකෝට පේන්න ගන්න ඕනේ.
0: පේන්න ගන්නවානේ.
1: දැන් මෙතන එහෙම එකක් නැහැ.
0: එහෙම නැහැ නේ.
1: ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔළුව නිදාසේ තියාගෙන ජීවත් වෙන්නත් පුළුවන්.
0: පුළුවන්කම තියෙනවා. ඔක්කොටම ඉතින් එකම විදිහේ අන්තර්ජාතික ප්‍රමිතිය අපාර්ට්මන්ට් එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් අපි කියන අවුරුදු 30ක විශ්වාසයත් එක්ක ප්‍රයිම් එක වාට පුළුවන් මේ ගනුදෙනුව ආරම්භ කරන්න. දැන්ම කතා කරන්න මෙන්න මේ නම්බරයකට 0711 0713 3 0711 0713 3 නම්බරකින් ප්‍රයිම් ලට කෝල් එකක් දීලා වාට පුළුවන් ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ කොළඹ 9 මේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකෙන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට තමයි මේ අපාර්ට්මන්ට්ස් තියෙන්නේ. ඒ වගේමයි වාට අවුරුදු 4ක කාලයක් හම්බ වෙනවා මේක ඉන්ස්ටෝල්මන්ට් එකක් විදිහට හිමින් සැරේ ගෙවාගෙන යන්න.
2: රයිට්.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට රැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
3: දෙයටයි විනාඩි 18යි
5: බොතු පිළිවෙතින් පේවි උසස් විනයකින් යුතුව දේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071-898-898
3: තාත්ති ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම
6: ෂා එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනෙවි
3: තාත්ති කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රී දෙන්නේ නැතිනේ.
6: ඉතින් දුව, එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
3: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
8: ඔයත් ට්‍රයි කරන්න. ගන්න විජය ආප පිටි.
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
10: දැන් ඕනේ නෑදුව. Union Bank-ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
12: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
13: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
14: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටින ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
15: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
16: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
17: LOLC Finance හරියන්න හරිම තැන.
18: වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
19: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
20: SLT Mobitel Pure TV නිල විකාශක.
21: කතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
22: මාළු කන්න කැමති කිරටද පිරිසටද
23: කැමති විදියකට
22: විජය කිරි මාළු 3/5 කුඩු හා විජය මිරිස් මාළු 3/5 කුඩු
24: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
25: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.

0: උදේ 8යි විනාඩි 24යි අගරාමයේ වෙලාව. අද ටිය වෙලාව ඉක්මනට ගියා වගේ.
1: අද එහෙම තමයි. අද අපි ඉන්නේ උද්දාමයටපත් වෙලානේ. සුද්දට කවුරු හරි ගහනවා නම් ප්‍රශ්නයක් නෑ. කියන්නේ ඉංග්‍රීසි මහා බ්‍රිතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයට දුටු තැන ගහන්න ඕනේ.
0: දැන් ඕකම අපි මේ ඉංග්‍රීසිනුව නම් අපි කියනවා මේ අපිටත්
1: පොඩි ඔව් එහෙනම් අපි අනිත් පැත්තට හරව ගන්නවා. අපිට පොඩ්ඩක් අයි තිනේ. අපි මේ කොමන්වෙල්ත් නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක් නේ. එහෙම අපි එහෙම අපි මේ වඩ දක්ෂය මාර විදියට.
0: අපි තාම කොමන්වෙල්ත් එකේ ඉන්නේ.
1: ඔව් ඔව්. ඒ හින්දා ඒක හදලා තියෙනෙත් ඒකනේ. ඔයා දන්නවද මේ පොදු රාජ්‍ය මණ්ඩලීය එකක් හදලා තියෙන්නේ ඇයි කියලා?
0: අයියේ.
1: ඒක මතක් කරනවා. ඩොක්කක් කියලා මතක් කරනවා. උඹලා තාම අපේ යටතේ ඉන්නේ කියලා. ඔව් අපි එහෙම ලොකු උත්සවයකුත් තිබ්බේ චෝගම් කියලා නේ.
0: ඒ
1: කියන්නේ අපි මේකට ගෙන්නලා මතක් කරගත්තා. හරි ඔයා හිතන්න ඕන දේවල් තමයි ඔයාගේ මූල්‍ය ස්ථාවරත්වය කියලා කියන්නේ. සල්ලි තියෙන්න ඕනේ මොන වැඩේ කරන්න
0: කාගේවත් යටතේ ඉන්න ඕනේ
1: නැහැ. අන්න ඒකයි. ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න
0: ඕනේ.
1: ස්වාධීන වෙන්න නම් සල්ලි තියෙන්න ඕන. ඒ සල්ලි තියනවා කියලා කියන්නේ ඒව හරි තැන්වල ආයෝජනය කරලා හරි විදිහට ප්‍රතිලාභ ලබන්න පුළුවන් විදිහට අපි ගාව තියෙන්න ඕන. ඉතින් ඔන්නවාට අපි මතක් කරනවා FD එකක් දාන්න කියලා. FD එකක් දානව නම් ඔයා යන්න ඕන තැන තමයි LB Finance කියලා කියන්නේ. LB Finance එකටම ගිහිල්ලා FD එකක් දාන්න කියන්න හේතු කිහිපයක්ම තියෙනවා. පළවෙනි දේ තමයි ඒගොල්ලන්ගේ interest rate එක. ඒ
0: කියන්නේ
1: ඒගොල්ලන්ගේ පොලි අනුපාතය. සාමාන්‍යයෙන් ජේෂ්ඨ පුරවැසි ස්ථාවර දැන්පතුවකට මාස 25කින් කල්පිරෙද්දි 114.5ක පොලි අනුපාතයක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරෙද්දි 113.5 බිඳුවක් හම්බ වෙනවා. මේ කාටද? ජේෂ්ඨ පුරවැසියන්ට. ඊට පස්සේ ජේෂ්ඨ නොවන අයට හරි ජේෂ්ඨ ඕන කෙනෙක්ට ඉන්වෙස්ට් කරන්න පුළුවන් ප්ලෑන් එකක් තියෙනවා. දින 50කින් කල්පිරෙද්දි ඒකෙදි 111.12ක් හම්බ වෙනවා. ඒ වගේම තමයි දින 200කින් කල්පිරෙද්දි 111.62ක් හම්බ වෙනවා. ඉතින් ඔන්නාට ඔය විදිහට කැමති විදිහට වාගේ FD එක ඕපන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා LB Finance එකට ගියොත්. ඉතින් දැන් මේ වගේ interest rate කියද්දී ඔයාලට පොඩි හිතෙන්න පුළුවන් මේවා දෙන්න පුළුවන්
0: මෙහෙම
1: දෙයිද කියලා. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද LB Finance කියලා කියන්නේ අවුරුදු 55ක් දශක 5ක් පුරාවට 5කටත් වඩා වැඩි කාලයක් අපිත් එක්ක ඉන්න ආයතනයක්. රුපියල් බිලියන 400 ඉක්ම වූ වත්කම් සමුදායක් තියෙන ආයතනයක්. මේ වෙනකොටත් ගනුදෙනු කරුවන් ඉන්නවා මිලියන 1.5ක්. ලක්ෂ 15ක් විතර ගනුදෙනු කරන ආයතනයක්. ඉතින් ඒක නිසා තමයි කියන්නේ බය නැතුව LB Finance එකට යන්න FD එකක් දාන්න කියලා. කතා කරන්න මෙන්න මේ නම්බර එකට වැඩි විස්තර දැනගන්න 01122200
0: හරි ලේසි නම්බර්ස් නේද?
1: එහෙම තමයි. ඒ නම්බර්ස් තියෙන්න ඕන මතක තියාගන්න පුළුවන් විදිහට.
0: අපි මේ ක්‍රෑෂ් කෝස් එකක් ඔයගලන්ට දෙන්නේ නම්බර්ස්
1: මතක තියා ගැනීම. නම්බර්ස් මතක තියා ගැනීම පිළිබඳ උසස් ප්‍රවීණතා පාඨමාලාවක්
0: තමයි කරන්නේ. අපේ ආචි එක ප්‍රගුණ කරලා වැඩි දියුණු කරලා PhD එකකුත් ගාලා ඉන්නේ.
1: අනිවාර්යයෙන්. මේ කියන්නේ අපි ඒ යුගයේ කට්ටියනේ. අපි ලියුම් නෙමෙයිනේ. අපිට සංනිවේදන කටයුතු වලට ඕනුනේ නම්බර් එකෙන් තමයි ඔක්කොම කරන්නේ. නම්බර්ස් වලින් ඊමේල්ස් වලින් ඊමේල් වලින් ගොඩක් කරන්නේ මේ ප්‍රොෆෙෂනල් වැඩනේ. ප්‍රොෆෙෂනල් නොවන වැඩ කරන්නේ ඔක්කොම නම්බර්ස් වලින්.
0: නම්බර්ස්
1: වලින් නම්බර්ස් මතක තියාගන්න ඕනේ.
0: හැබැයි
1: ඔයා හොඳට නෝට් කරන්න සාර මේ පරම්පරාවේ අපේ පරම්පරාවේ කට්ටියට නම්බර්ස් මතක නැහැ.
0: මතක නැහැ.
1: ඉස්සර අපේ අම්මලාට එහෙම අපේ ආච්චිලාට ගත්තොත් නම්බර්ස් මතකයි නේ. ඒගොල්ලෝ පොත්වල ඩයරි වලනේ ලියන්
0: ඉන්නේ.
1: එයාලට කටපාඩම්. දැන් ඔයා නිකන් ඔයා ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් අහන්න බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නව නම් ළඟ මගේ නම්බරේ මතකද කියලා?
0: ඔයාලට මගේ නම්බර
1: මතක නැහැ ඔය මිනිස්සයාට. හරි
0: දැන් ඉතින් උදේ පාන්දර පවුල් ප්‍රශ්නෙකුත් ඇති කරා.
1: කට දිනා කියනවා මතක නැහැ.
0: හරි.
1: මොනවාන් මතක නැහැ. ඒක අනිත් පැත්තට කරන්නේ. ඒත් මතක නැහැ.
0: ඔව් මෙහෙම ගර්ල් ෆ්‍රෙන්ඩ් අහුවොත් බෝයි ෆ්‍රෙන්ඩ් උත් ඉතින් අනිත් පැත්තට අහන්න. එතකොට සමානයි.
1: එතකොට සමානයි. නිකන් හස්බන්ඩ් ගෙන් අහන්න නම්බර් එක මතකද කියලා. ඕගොල්ලෝ නිකන් මේ අපේ පරම්පරාවේ. අඩුම නිකන් ජෙන් සීලට කලින් නිකන් මිලේනියම් කෙනෙක්වත් නම් ඔන්න පොඩ්ඩක් මතක හිටියේ. නැත්තම් මතක තියෙන විදියක් නැහැ.
0: මතක තියෙන විදියක් නැහැ. හරි. අපි දැන් යනවා මේ දම්රෝයක පැත්තට. මොකද මේ දවස්වල දම්රෝයකට ගියොත් පුදුම වාසි ගොඩක් තියෙන්නේ. මොකද දම්රෝ ෆෝමෙට් එකක් ගත්තොත් ආවන 15%ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා.
1: 15%ක් නේ. 15%ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා දම්රෝ ෆෝම් මැට්‍රස් එකකට. ඉතින් මැට්‍රස් එකක් ගනිද්දී ඒකේ අපි කියන්නේ අර ලක්ෂරි ගතිය තියෙන්න ඕනේ. හොඳට නිින්ද යන්න ඕනේ බලවෙනි දේ. නිදාගන්න නිකන් මැට්‍රස් එක. ඊළඟ එක තමයි ඒක කල්පවතින්න ඕනේ. අර ඒක නිකන් දෙතුන් පාරක් නිදාගත්තු ගමන් අත මැද්දෙන් නිකන් ලොකු වලක් හැදෙනවනම් ආවාටයක් හැදෙනවනම් වැඩේ සාර්ථක නැහැ. ඉතින් එහෙම නැහැ දම්රෝ ෆෝම් මැට්‍රස් ඒක නිසා තමයි දම්රෝකට යන්න කියලා කියන්නේ. 15% ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක දිවයිනේ ඕනම දම්රෝ ප්‍රදර්ශනාගාරයකින් ඔයාලට දම්රෝ ෆෝම් මැට්‍රස් එකක් දැන් ගන්න පුළුවන්.
0: ඒ
1: වගේම තමයි ඔයාලට මේ ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔයාලට හම්බෙන ඔෆර් එකකුත් තියෙනවා. ඒකත් අපි මතක් කරන්න. ඒ තමයි ඔයාලට මාස 36ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඕන ගන්න දේවල් ගන්න පුළුවන්.
0: ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ගෙදර අරන් ගිහිල්ලා මේ පොඩ පොඩ ගෙවාගෙන යන්න
1: තියෙන. ඒක ඉන්ට්‍රස්ට් එකක් නැතුව.
0: නේ. ඔව්.
1: සීරෝ ඉන්ට්‍රස්ට් රේට් එකක් ඔයාලට ගෙවාගෙන යන්න පුළුවන්.
0: රයිට්. වැඩි ඔයාලට දේවල් බලලාම ගන්න ඕන නම් කොහොමත් බලලානේ ගන්න.
1: බලලා ගන්න. නොබලා ගන්න එපා.
0: නොබලා ගන්න.
1: ඔව්. දැන් අපි වුණත් එහෙම තමයි බලලා මේ සාරව එහෙම එහෙම ඔයාගෙන ආවේ. අදිස්සියර නොබලා ගත්තනම් ඉවරයි.
0: ඒකනේ ටෙස්ට් කීයක් කරලාද ගත්තේ
1: නේද? මේකයි. බලලා ගන්න හැමදේම.
0: අන්න එහෙම ඔයගොල්ලන්ගේ ෆස්ට් ටෙස්ට් එක විදිහට ඔයාලට යන්න පුළුවන් damro.lk එකට ගිහිල්ලා ඔයා ගැලපෙන දේවල් තියනවාද කියලා රවුමක් දාලාම යන්න පුළුවන් දම්රෝ එකට.
1: ඔව් නේ. එයාලගේ වෙබ්සයිට් එක තියෙනවා virtual store එක ගිහිල්ලා ඔයාට එතන තියෙන ඕන කරන දේවල් ඉස්සෙල්ලා බලලා ඊට පස්සේ යන්න පුළුවන් ළඟම තියෙන දම්රෝ එකට.
0: රයිට්. හරි. දැන් මං යන්නේ මං ආසම කැලලට. මොකද දන්නවද? මේ ඇත්තටම ආචි මේ බොරුවට නෙමෙයි. ඇත්තටම.
1: කියනවා මෙච්චරලා බොරුද කියලා. දැන් ඇත්තට
0: නෑ නෑ මම කියන්නේ මේ කතාව ගැන මේ ස්පෙસિෆික් කතාව ගැන ඇත්තටම මම උයන්න කැමති. සමහරුන්ට උයන එක තෙරපි. හරිද? ඒක ලස්සනට කපලා ඒකේ අර පදම අරගෙන ඒක උයන එක සමහරුන්ට තෙරපි.
1: තෙරපි එක.
0: උඹත් ඔයා වගේ කෙනෙක් එක්ක ඉඳලා ගිහින්
1: උයන එක
0: තෙරපි.
1: මානසික සුවය ලැබෙන උයද්දි.
0: ඔව්. කොහරි එහෙම උයද්දි අර අපිට රස ගන්න ඕනනේ හරියටනේ. එතකොට ඔය ගඩොල් කුඩු මිශ්‍ර මිරිස් කුඩු දැම්මොත්
1: අර ගස් ලැබුවට එහෙම වේලලා කුඩු කරලා ගත්තු ගම්මිරිස්
0: දැම්මොත් සැරෙන්නේ නැහැ. පාට එන්නේ නැහැ. මොකද ප්‍රශ්න. ඒක නිසා තමයි ඔයගලන්ට අපි කියන්නේ විජය ප්‍රොඩක්ට්ස් ම දාන්න කියලා. මොකද 100%ක් පිරිසිදු අමුද්‍රව්‍ය වලින් 100%ක් ස්වාභාවික දේවල් වලින් තමයි විජය ඒගොල්ලන්ගේ කුළු බඩු හදන්නේ. කුළු බඩු විතරක් නෙමෙයි දැන් ඉතින් නූඩල්ස් තියෙනවා, මේ ඉන්දියාප පිටි තියෙනවා, පපඩම් තියෙනවා. කුළු බඩු වලින් ඔයා ඉල්ලන ඔයා කියන්නේ මොකද්ද ඕන එකක් විජයට ළඟ තියෙනවා.
1: අන්න හරි. ඒ කියන්නේ ලොකු රේන්ජ් එකක් තියෙනවා. මිරිස් කුඩු ඕන නම් එහෙම, කෑලි මිරිස් නම් 3-5 නම්, මාළු කරි 3-5 නම්, මස් කරි 3-5 නම්, බැදපු 3-5 නම්, බැදපු මිරිස් කුඩු නම් ඔය වගේ ලොකු ලිස්ට් එකක් තියෙනවා. ඔයාලට ඕන කරන දේක් ගන්න පුළුවන්. ඉතින් විජය කියලා කියන්නේ අපේ රටේ රසේ මුළු ලෝකෙටම අරන් ගිය නමක්. අවුරුදු 30ක විශ්වාසයත් එක්ක අපිත් එක්ක ඉන්න ආයතනයක්. ඉතින් නම බලලම WP ලාංඡනය බලලම විජය ප්‍රොඩක්ට්ස් ගන්න.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
3: උදේ 8 විනාඩි 36යි
4: හැමතේකම එකම වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවිනසූ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු
6: අලුත් තැන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහන්ද රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට් ප්‍රයිම්
8: කොලම්බෝ කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොලම්බෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333 ප්‍රයිම් කොලම්බෝ
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
10: Big Big දිනුමයි Bonanza Bonanza
11: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේස හෝ වික්‍රයිටවල ඇති Escort Dunkier 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න
12: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
13: දැන් ඕනේ නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ
14: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
15: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
16: 2026 FIFA උණුසුම ජූනි 12වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
17: SLT Mobitel Pure TV නිල විකාශක

0: පැත්තකට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න. ඔබේ නව නිවස හෝ නව ව්‍යාපාරය සෞභාග්‍යයෙන් ඉතිරේවි. ඔබේ නව ආරම්භමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්.
1: හා රෝයද මේ දෙන්න උදේවාන්ද
2: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩෙසිව්ස් කීම් කෝට් වෝටර් ප්‍රූෆින් පේන් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
1: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
3: දැන් ස්විස් ටෙක් ගාවෝ සේරම තියෙනවද?
1: නෑ නෑ, හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිබිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුවින් කෙනෙක්.
2: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
4: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: ඔබට ළඟම පිහිටි ජාතක ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතක හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
6: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
7: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
8: එහෙයි,
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල.

0: උදේ 8යි විනාඩි 44යි අල්ගොටාම වෙලාව.
1: දැන් මේ මම බලබල හිටියේ මේ බුවනෝ සයස් වල ජනතාව කොහොමද වීදි බැහැලා මේ ජයග්‍රහණය සමරන්නේ කියලා.
2: තාම ජයාරගෙනත් නැහැ.
1: තාම ෆයිනල්ස් වලට ගිහිල්ලා එක දින්නේ නැති වුණාට ඒ වයිබ් එක වෙනම එකක්. ඒ කියන්නේ හැම මැච් එකක්ම මේගොල්ලන්ට හරි වටිනවා.
0: ඔව්.
1: ඉතින් මම දැක්කේ මේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබ්බ සැහැහෙන්න වීදිවල ලොකු ටීවී දාගෙන මේ ප්‍රොජෙක්ටර්ස් දාගෙන කොච්චර ආර්ථිකමය අපහසුතා තිබ්බත් නේ කොච්චරමය අපි කියන්නේ ඇත්තටම ආජිනේටනවා කියන්නේ මේ වෙනකොට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙන රටක්.
0: ඇත්තටම
2: ඒක කියන්නේ අපි හිටියේ මීට අවුරුදු 4-5කට
1: කලින්
2: පෝලිං වල අපි සර්ලෝම කියන්නේ ගෑස් කම්පැනියක් ගන්න තරම් සල්ලි තියෙන මිනිස්සුන්ට ගෑස් ටැංකියක්වත් ගන්න බැරි වුණා නේ. එහෙම ගෑස් නැති ප්‍රශ්නයක් නැහැ මොකද රටේවත් තියෙන හින්දා. මං කියන්නේ උද්දමනය පිළිබඳව අපි උද්දමනය පිළිබඳව හයිස්කෝල වල උගන්ගෙන ගන්නකොට අපි හිතේ නියන් අර පොත්වල තියෙන සංකල්ප වගේ කියලා නේ. ආවේ නැද්ද ඊට අවුරුදු ගානකට කලින් උද්දමනේ ආයේ හොම්බට ඇනලම අපිට ගැන්නුවානේ.
1: අන්න ඒකයි. දැන් අපේ උද්දමනේ එක ගත්තම හිතන්නකො 100% විතර උද්දමනේ කියන්නේ ඒක මොන වගේ තත්ත්වයක් ඇද්ද ඒ රට ඇතුලේ. ඉතින් කොහොම නමුත් ෆුට්බෝල්
2: අපේත් උද්දමනේ 100 ඉක්මවා ගියා නේද?
1: 100 සීමාවට ගියේ නැහැ. අත්‍යවශ්‍යම ඩබල් ඩිජිට් සීමාවට ආවා. 5-10 ඒ ආවා. 5-10 පහු කරලා සාමාන්‍යයෙන් උද්දමනේ ගත්තට පස්සේ ඔය සාමාන්‍ය අගයක්නේ 5 සහ 5ට 5ලින් තියනවා කියන්නේ උද්දමනේ.
2: ඕකේ නෝමල්. අපේ ඊට පස්සේ රින අගයකටත් ගියා.
1: ගියානේ.
2: ඒ කියන්නේ ඕනෝට වැඩිය උද්දමනේ වැඩි වෙන එකත් හොඳ නැහැ. රින අගයකට යන එකත් හොඳ නැහැ.
1: ඉන්ෆ්ලේෂන් හොදත් නැහැ. ඩිෆ්ලේෂන් හොදත් නැහැ. හරිද? ඉතින් කොහොම හරි ඒ වගේ ආර්ථික තත්ත්වයක් අපි මේ කියන්නේ ආර්ථික තත්ත්වේනේ මිනිසුන්ට තියෙන මේ පීඩනේ හැමදේම මැද හැමෝම වීදි වලට බැහැලා ජයග්‍රහණය සමරනවා අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මෙසි දෙවි කෙනෙක් වගේ තමයි මේ මිනිස්සු සලකන්නේ
0: නේ.
1: ඒ කියන්නේ මම්මාවත්තර අර දැවැන්ත ගොඩනැගිලිවල බිත්තිවල මෙසිගේ රූප අපි කියන්නේ අර ස්ට්‍රීට් ආර්ට්ස් කියලා. තාප්පල අපි චිත්‍රයන්ද අන්න ඒ වගේ ඔන්නේ ඇදලා තියෙනවා ලස්සන දේවල් තියෙනවා. ඉතින් ෆුට්බෝල් කියන්නේ ඇත්තටම සංස්කෘතියක්. ඒක නිසා තමයි අපි අර උදේම කිව්වේ සාර නිදහස හාවදිමත් බව.
0: ඒ
1: කියන්නේ ආජෙන්ටිනාවේ ෆුට්බෝල් වල සහ මේ ලතින් ඇමරිකානු කලාපේම තියෙන ෆුට්බෝල් වල ඒ පාපන්දු විශිෂ්ටත්වයේ රහස තමයි ඔය නිදහස හා අවදිමත් බව. මහපාරේ හම්බෙන බෝල් එකට වෙන්න ඕනේ නැහැ. බෝතලයකට හරි පයින් ගහ තමයි යන්නේ.
2: අපිත් එහෙම ෆුට්බෝල් කලාපයක් තියෙනවා ඔය කොළඹ 13-14 කලාපේ මෝදර මට්ටක් කුලිය කොටහෙන බ්ලූ මැන්ඩල්
1: අන්න ඒ ටිකනේ.
2: සවුන්ඩර්ස්, ඕල් බෙන්ස් වගේ මේ ටීම්ස්
1: ආජෙන්ටිනා ලුක් එකකුත් තියෙනවානේ පාරවල යද්දි.
2: ආජෙන්ටිනාව කිව්වම දැන් මේ මට මගේ ඉතාලියේ ඉන්න මිත්‍රයෙක් ඉඳන් කිව්වා දැන් ඇත්තටම දියාගෝ මරඩෝනාගේ මේ තිබුණානේ ගෙයක් නාපොලි වල ඉතාලිය. දැන් ඉතාලියේ මේ ඉතාලි පාපන්දු පිළට වැඩිය මැරඩෝනා තමයි චරිතය.
1: දැන්
2: නාපොලි වල හැම තැනම ලොකු බිත්තිවල අර අපේ මෙහෙ ඇන්දේ මේ වෝල් ආට් මේ ඒ වගේ ලොකු චිත්‍ර ඇඳලා තියෙනවා, ටී ෂර්ට් විකුණන්න තියෙනවා. ඉතින් දැන් මේ වෙනකොට මේ ඒ රටවල් ඇතුළෙම යුරෝපයේ රටවල් ඇතුළෙම කට්ටියක් අර ඈත තියෙන ආජෙන්ටිනාවට සපෝට් කරනවලු, කට්ටියක් අල්ලපු අතේ තියෙන ස්පාඤ්ඤයට සපෝට්
1: කරනවලු.
2: එහෙම තමයි ඉතින්. අපි තල්ලපු අතට සපෝට් කරනවද? මේ ඕස්ට්‍රේලියාවත් එක්ක ඒගොල් වැච්චක් ගහන්න
1: ඕන නේද? අපි එතකොට අනිත් පැත්තට තමයි සපෝට් කරන්නේ. ඔව්. ඉතින් ඔහොම තමයි ලෝකයේ පාපන්දු ගැන කතාව යන්නේ. ඇත්තටම මේක වෙනම සංස්කෘතියක්. සාර මොකක්ද කියන්නේද? සාර මොකක් කරේ මට කියන්න හදුවා. ෆුට්බෝල් ගැන කතාව.
0: නෑ නෑ ෆුට්බෝල් ගැන කියන්නේ නෑ. ලෝයල් ෆෑන්ස්ලා ටිකක් ඉන්නේ කියලා. සමහර විට ඒගොල්ලන්ට තියෙන එකම නිදහස ඒක වෙන්නේ නැති.
1: ඇත්තටම නේ. ඒ
0: කියන්නේ සතුට නිදහස ඒක වෙන්නේ
1: නැති. ඒ කියන්නේ තියෙන ප්‍රශ්නවල හැටියට නේ. Tamanට දැනෙන දේවල් ඔක්කොම අස්සේ ෆුට්බෝල් මැච් එකක් දිනනවා කියලා කියන්නේ ඉස්සර අපිට ක්‍රිකට් මැච් එකක් දිනනවා වගේ වෙන්න පුළුවන්. ඉතින් වටිනම දේ තමයි. ඒ කියන්නේ කොච්චර ප්‍රශ්න තිබ්බත් ආජෙන්ටිනානු කණ්ඩායම තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රීඩා කරන එක.
0: ඩිසපොයින්ට් කරවන්නේ නැතුව.
2: සහ ෆුට්බෝල් කියන්නේ ඕකේ මේ හරිම දේශපාලනික ක්‍රීඩාවක්. ඒ කියන්නේ උදාහරණයක් හැටියට මේ දකුණු අප්‍රිකාවේ නිදහස් අරගලයට මූලික වශයෙන්ම පණ දුන්නු ක්‍රීඩාව තමයි ෆුට්බෝල්. මොකද සමහර වෙලා මොකද අර නෙල්සන් මැන්ඩෙලා මහත්තයාට එහෙම මුලින් ජනතාව එකතු කරලා ආමන්ත්‍රණය කරන්න දුන්නේ නැහැ නේ. ඒකෝ ෆුට්බෝල් මැච් එකක් ගහනකොට කොහොමත් මේගොල්ලෝ එකතු වෙනවා. ඉතින් රහසින් ඒ දේශපාලන මහා රැලි පැවැත්වේ මේ ෆුට්බෝල් උපයෝගී කරගෙන ඊළඟට අපි මැල්කම් මැක්ස් වගේ කළු ජාතික නායකයෝ ගැන මේ කතා කළොත් අර හන්නුමැන නිදහස කියන පොතේ හරි අපූර්වට මේ ඩොනල්ඩ් වුඩ්ස් කියන මාධ්‍යවේදියා ලියලා තිනවනේ ෆුට්බෝල් මැච් එක කොහොමද ඒ කළු අරගලේ කලේ කියලා. ඉතින් අර රැප් මියුසික් ඇන් ෆුට්බෝල් කියලා කියන්නේ යම්කිසි ආකාරයකට කළු ජනතාව විසින් තමන්ගේ අරගලය වෙනුවෙන් පාවිච්චි කරපු උපාංග.
1: උපාංග අනිවාර්යයෙන්ම. ඉතින් කොහොම හරි ඇමරිකානු ඩොලර් බිලියන 688ක දැවැන්ත ආර්ථිකයක් අපේ GDP එක වගේ 6 ගුණයක් විතර තියෙන රට. ඒ වගේම තමයි ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 14,000ක් තියෙනවා. අර්ජන්ටිනා යානු ජනතාවගේ අපිට 5,000නේ 14,000ක් ඒගොල්ලන්ගේ තියෙනවා.
2: හොඳට
1: තිබ්බ සහ හොඳ අර අපි කියන්නේ මැක්‍රෝ අංක ටික ගත්තට පස්සේ සාර්ව ආර්ථික අංග ගත්තම හොඳ තැනක තියෙන රටක්. හැබැයි රට ඇතුලේ දැඩි උද්දමනයක් තියෙනවා. ඉතින් කරප්ෂන් තමයි හේතුව වෙලා තියෙන්නේ. දූෂණය, වැරදි තීරණ මේ ඔක්කොම මැද්දේ
2: අර උඩ ඉන්න ලොකු අයලා සැහැඬ බලපෑව ලදින් ඇමරිකාව. ඒ කියන්නේ ලදින් ඇමරිකාව එක්තරා
1: විදිහකට
2: වාමවාදීව දියුණු වෙගෙන ආවනේ. ඒ කියන්නේ වාමවාදී රැල්ලක් ගියානේ කියුබාව, බ්‍රසීලය,
1: වෙනිසුලාව,
2: උරුග්වේ, පැරගුවේ, ආජන්ටිනා ඔහොම දිගටම මේ එනකොට මේගොල්ලෝ බය වුණා උඩට ඕක ගහයි කියලා.
1: අන්න ඒ නිසා
2: ඒකින්ද පුළුවන් තරම් අංජබජල් කරලා තියෙයි. ඉන්න අරේ ගිහිල්ලා ජනාධිපතිව උස්සන් එනවනේ ආයෙ
1: මොනවද ඒ ලතින් ඇමරිකානු රටන්නේ
2: රටක්නේ.
1: ඔව්. ඉතින් ආජෙන්ටිනාවටත් වෙලා තියෙන ඒක තමයි. ඔය ගොඩක් මිනිස්සු අහන ප්‍රශ්නේ තමයි මෙච්චර ප්‍රශ්න තිබිලත් ඇයි IMF එක හැමදාම ඒගොල්ලන්ට ණය දෙන්නේ කියලා.
0: ණය දෙන්නේ
1: ලොකු ලොකු නීති රීති දාන්න නැතුව ඉල්ලන පමාවට දෙන්නේ ඇයි කියලා. ඒ ඉතින් සමහර විට ආජෙන්ටිනාව හැමදාම නිදියගෙන ඉන්නවට කවුරු හරි කැමති ඇති.
2: කැමති ඇති.
0: හරි, අපි යන්නෝ අපි අන්තිම පැයට. ඊට කලින් මතක් කරනවා යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් එක්ක එන ඇන්කපීඩියා ප්‍රෝයාගේ පොඩ්ඩට දෙන්න කියලා. හැබැයි දෙන සමබල ආහාර වේලත් එක්ක සයිඩ් එකෙන් ඇන්ක දෙන්න කියලා තමයි ඔයගොල්ලන්ට මතක් කරන්නේ. මොකද අර නිවැරදිව වැඩෙන්න නම් ඔක්කොම අංග එක්ක වර්ධනේ ඔයාට ඇන්කපීඩියා ප්‍රෝ ඕනේ.
1: ඕන වෙනවා. ඉතින් ඇතරම සාර කිව්ව වගේ මානසික ක්‍රියාකාරීත්වය වෙන්න පුළුවන්, ප්‍රතිශක්තිකරණය වෙන්න පුළුවන්, ශාරීරික වර්ධනය වෙන්න පුළුවන්, ආහාර ජීර්ණය වෙන්න පුළුවන්, මේ දෘෂ්ටියෙන් වෙන්න පුළුවන්. මේ හැමදේම නිසි විදිහට ක්‍රියාත්මක වෙන්න නම් හොඳ පෝෂක පදාර්ථයන් අපේ පොඩ්ඩන්ට දෙන්න ඕන. ඉතින් බැලන්ස් ඩයට් එකක් හැම වෙලේම සමබල ආහාර වේලක් ඒගොල්ලන්ට දෙන ගමන් ඇන්කපීඩියා ප්‍රෝ එකතු කරන්න කියලා අපි මතක් කරන්නේ. ඒකයි ඒකම ඇන්කපීඩියා ප්‍රෝ දෙන ගමන් ඔය හිමින්සරේ යන්න ඕන මේ NSB එක පැත්තේ, ජාතික ඉදිරි කිරීමේ බැංකුව පැත්තේ යන්න. ගිහිල්ලා ඔයාගේ account එකට අදාළ ඔයා දීලා තියෙන දත්ත, ජාතික හැදුනුම්පත් අංක වෙන්න පුළුවන්, දුරකථන අංක වෙන්න පුළුවන්, ලිපින වෙන්න පුළුවන්, මේ දේවල් අප්ඩේට් කරගන්න. ඔයා account එක හදද්දි දුන්න data ටික වෙනස් වෙලා තියෙනවා නම් අප්ඩේට් කරගන්න කියලා අපි මතක් කරනවා. වෙනස් වෙලා නැත්නම් ගිහිල්ලා පොඩ්ඩක් verify කරගෙන ඉන්න. මොකද මේ ටිකේ NSB බැංකුව ඒගොල්ලන්ගේ දත්ත පද්ධති යාවත්කාලීන කරමින් ඉන්නේ. ඉතින් වඩාත් ගුණාත්මක සහ සුරක්ෂිත බැංකු සේවාවක් ඔයාට දෙන්න තමයි මේ වැඩේ කරන්නේ.
0: හරි, මතක් කරනවා ඔයගොල්ලන්ට අද තාම ගියේ නැත්තම් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකේ පැත්තට.
1: සතිය
0: බඩුට ඉවරයි නම් යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට. මොකද ෆ්‍රෙෂ් දේවල් අඩුවට ඔයාට ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගියත්.
1: ඒ කියන්නේ අඩුම මිලට ඔයාට ඕන කරන දේවල් ගන්න නම් ඔයා යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ. ඉතින් තැන් 6ක තියෙනවා. ඔන්න අලුත්ම ඒගොල්ලන්ගේ අලුත්ම සුපර් මාකට් එක මේ වෙනකොට මාලබේට එන්න සියලු කටයුතු සූදානම් වෙලා තියෙන්නේ.
0: ඕකේ.
1: ඉතින් තව දැන් කිහිපයක ඕපන් කරන්නත් යනවා. ලොකු චේන් එකක් හදන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ දැන් මොනවද කියලා අපි හිමින්සලේ කියන්නම්.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bel Ganna Kavurut Tanaka
2: Ape Daruan Apata Wada Idirien Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: Ude 8 Vinadi 57
4: හැමෝම බහගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න රත්ති ත්‍රීන්වන්තේ විතරයි
5: මල්ලි ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ
4: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන් නේ කාලේ හරි වටිනවනේ සර්
5: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා
4: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
2: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරි තේ
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
7: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: ප්‍රයිම් කොලම්බෝ
9: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
8: ප්‍රයිම් කොළඹෝ
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
11: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
12: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97

0: වසර 90ක විශ්වාසය 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
1: SLT Mobitel Pure TV නීලවිකාශක
2: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
3: Union Bank'ගේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
4: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් Union Bank pension loan.
5: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
6: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
7: FM 95.8 Net FM Divaina Pura.
8: Pelavo te name ai den.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011515555 අමතන්න
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩෙල්ෂාන්. මෝටරතයකින් අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් පන්සිය පනස් හතරක් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක අනුපාලක ස්ථානයේ නිලධාරීන් විසින් අතඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් මෝටරතය එම ස්ථානයෙන් අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී නිලධාරීන්ට සැකසිති පරීක්ෂාව සිදු කර ඇත්තේ. සැකකරුවන් දෙදෙනා සහ මද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් මෝටරතය වැඩිදුර විමර්ශන සඳහා තිහගොඩ පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා. අතරංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 28 සහ 32 යන අයයි. ඔවුන් බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද අනාවරණ වී තිබෙනවා. මීළඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: FM 95 FM 94.8 net FM

0: උදේ 9යි විනාඩි 9යි අල්ගටාවම වෙලාව.
1: හරි. දැන් අපි දවසම අද කතා කරේ ෆුට්බෝල් ගැනනේ.
0: ෆුට්බෝල් ගැන.
2: දැන් අපි වෙන බෝලයක් ගැන
1: කියමු. ඔව් වෙන බෝල. ආජෙන්ටිනාවට වඩා මම හිතන්නේ අපි සතුටින්
2: ඉන්නවා. අපි ජිල් බෝල ගැන කතා
0: කරන්නේ.
1: ජිල් බෝල ගැන කතා කරන්න පුළුවන්. ආ මේ දැන් යුද්ධේ.
0: ඔව්.
1: මොකද වෙන්නේ? දැන් ඒක පැත්තක මේ හොඳටම ගහ ගන්නවා.
2: බෝලේ පාස් කරනවා.
1: ඔව් ඒකට වග කිව යුත්තේක් නැහැ දැන්.
0: දැන් නැහැ. ඇත්තටම.
1: අර අත්සන් කරපු කිවිසුම. ඒක හොයාගන්න නැහැ. කරුණු 14ක් විතර තිබ්බා.
2: පාකිස්තානයේ අපේ ජනාධිපතිතුමා සහ හමුදාවේ ප්‍රධානියා. දැන් මුකුත් මේ දවස්වල කියන්නේ නැහැ. ඒගොල්ල සෑහෙන වේස. ඒගොල්ලන්ට මේ මිනිසුන්ටත් මෙහෙමන ගෙවල් වැඩ දිනවනේ. මොනවා කිව්වත් දන්නේ නැහැ. මෙන්න මේ ලෝක යුද්ධ වුණ දැන් ආරිනේ. මෙන්න මේ ගෙවල් වලටලා ඉන්නවා.
1: නෑ ඕන් නැති ඒවට ඔලුව දාන්න
2: කියලා. කියලා දැන් කොලානේ.
1: අනික හදිස්සි හරි අපිට ගැහුවා. ගහන්න පුළුවන්ද? ඇමරිකාවයි ඊශ්‍රායලයි.
0: ඔව් හැංගෙන්න තරක් නැහැ.
1: ඔව් ඊටපස්සේ
2: හැබැයි පාකිස්තානෙ කියන යම් කිසි ආකාරයක යුද ශක්තියක් තියෙන රටක්.
1: පාකිස්තානෙට ඔව් කලාපීය මේ යුද ශක්තිය ගතට පස්සේ නැෂ්ටෙක් අපි එහෙම තියෙන රටක්. ඉතින් ඒ උනාට නැෂ්ටෙක් අපි එහෙම පුපුර ගන්න ගියොත් ටික ටික මෙහෙට ලං වෙනවනේ.
0: දැන්
1: අර මේ පුපුර ගන්න

0: ඔන්න ඒකයි. එහෙම ෂේප් එකේ ඉන්න පුළුවන්. ඉතින් කොහොම හරි තවමත් මැද පෙරදිග. අපි මේ කියන්නේ ගල්ෆ් කලාපයේ යුද තත්ත්වය. අස්ථාවර මට්ටමක තමයි තියෙන්නේ. කවුරුත් වගකීම් බාර ගන්න. ඒ කියන්නේ වගකීම් බාර ගන්න කියන්නේ සාකච්ඡා මේසයට එන්න සූදානමක් නැහැ. ට්‍රම්ප් කියනවා මම තාම ඉඩ දීලා තියෙනවා ඕන වෙලාවක ඇවිල්ලා සාමයේ වෙනුවෙන් සාකච්ඡා කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි හෝමෝස් තියෙන්නේ අපේ පාලනය යටතේ කියලා එයා කියනවා.
1: අපේ පාලනය යටතේ
0: කියලා. හැබැයි ඒක ඕපන් කරන ක්ලෝස් කරන වැඩේ කරන්නේ
1: ඉරානේ.
0: ඔව්. ඒගොල්ලන්ට හිතුනම ඒගොල්ලෝ ඒක වහනවා. ඒගොල්ලන්ට ගැව්වොත් කෙලින් මේක වහලා දානවා. ඉතින් මේ වෙනකොටත් ප්‍රහාර එල්ල වෙන්නේ ඔය හෝමෝස් ආශ්‍රිතව තියෙන දකුණු දිග ප්‍රදේශයේ ඉරානේ, බන්දර අබ්බාස් වගේ වරායන් තියෙන ප්‍රදේශවලට. ඒ වගේම තමයි ජාත්‍යන්තර මාධ්‍ය මේ වෙනකොට සහ ඔය දේශපාලන විචාරකයන් මිලිටරි විචාරකයන් කියනවා කාක් දූපතට ඔය ඉරානයට සමීපවම හෝමුස් සමුද්‍ර සන්ධියට සමීපවම ඒගොල්ලන්ගේ තියෙනනේ දූපත කාග් අයිලන් කියලා. ඒක තමයි මම හිතන්නේ ලෝකයේ මේ වෙනකොට තියෙන දැවැන්තම තෙල් පිරිපහදු කිරීමේ දූපත.
1: රයිට්.
0: හරිද? දූපතක් මේ දූපත ගාවට ඇවිල්ලා නැව්වලට නවත්තන්න පුළුවන්, ඩොක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ දූපත සමහර විට ඇමරිකන් හමුදාව, සීල් හමුදාව ගොඩ බැහැලා අත්පත් කරගන්න පුළුවන් කියලත් ලොකු කතාවක් පහුගිය කාලයේ ගියා.
1: ඊට
0: පස්සේ ඒක සිද්ධ වුණේ නැහැ. ඔන්න දැන් නැවතත් කියනවා ඒක සිද්ධ වෙන්න පුළුවන් කියලා. මොකද මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ ඔය අපි කිව්වේ ගුවන්යානා වාහක නෞකාවන් aircraft carriers ලොකු ඒවා දින්නේ නිමිට්ස් ක්ලාස් කියලා කිව්වා, ජෙනරල් ක්ලාස් කියලා කිව්වා, ලොකු ලොකු නැව් තියෙන්නේ. ඒ නැව් ඒබ්‍රහම් ලින්කන් නැව ඇතුළුව නැව් කිහිපයක් මේ වෙනකොට සමීප වෙලා තියෙනවා ඉරානයට. ඉරාන ඒ කියන්නේ අර ඉරානයේ හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ටිකක් එළියේ තමයි ඉන්නේ. ඉරානයට යන්නම් සන්ධිය හරහා යන්න ඕනේ. සන්ධිය හරහාම තාම යන්න උත්සාහ කරලා නැහැ. හැබැයි ඉරානයේ ප්‍රහාරක කලාපයට ඉරානයට තමන්ගේ මිසයිල් අර බැලස්ටික් මිසයිල් එල්ල කරන්න පුළුවන් දුරට නැව් ටික ඇවිල්ලා තියෙනවා ඇමරිකන් හමුදාවේ. ඒගොල්ලෝ මේ පැත්තේ ඉඳන් සන්නද්ධ වෙලා බලාගෙන ඉන්නවා. මේගොල්ලොත් මේ පැත්තේ ඉඳන් සද්ද නැතුව බලාගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා තමයි දේශපාලන විචාරකයන් කියන්නේ සමහර විට කාක් දූපත ආක්‍රමණය කරන්න, කාක් දූපතට ගොඩ බහින්න. ඉරානය කියලා කියන්නේ ලොකු භූමියක්නේ. අපි කිව්වනේ පහෙන් එකක් තියෙන කඳු කියලා, මිලියන 90ක ජනතාවකින් රටක්නේ. ඒක අල්ලගන්න ওই මැදට බැස්සොත් අතරමං වෙනවා. ප්‍රශ්න ගොඩයි. ඒකින්ද පොඩි දූපතක් වගේ එකක් තෙල් නිකන් සංකීර්ණයක් තියෙන දූපතක් අත්පත් කරගෙන පොඩි ඒ වගේ වැඩක් කියලා ඔන්න අපි ඉරානයේ අල්ලගත් වගේ එකක් කියන්න පුළුවන් කියලාත් කියනවා. කොහොම හරි අස්ථාවර මට්ටමක තමයි තියෙන්නේ. සාම සාකච්ඡා ගැන තාම අපිට පේන මානයක ස්ථාවරත්වයක් පේන්නේ නැහැ. යුද්ධ කරනවා, ජීවිත නැති වෙනවා, දෙපැත්තටම වෙඩි දියා ගන්නවා, මිසයිල් වලින් ගහ ගන්නවා. ඉතින් අපි කියනවනේ හැමදාම මේ යුද්ධවල බර, මේ යුද්ධවල තියෙන මේ විනාශකාරී බව ලොකුවටම දැනෙන්නේ ඉරානයටවත්, ඊශ්‍රායලයටවත්, ඇමරිකාවටත් නෙමෙයි, ඊට සැතපුම් දහස් ගාණක් දුරින් ඉන්න අපි වගේ රටවල් වලට කියලා.
1: අචි අහලා තියෙනවද history repeats කියලා කතාවක්?
0: එහෙම කියනවනේ. history repeats itself කියලා කියනවා.
1: itself කියලා කියනවනේ. දැන් මේ 1918 ඔය ඇමරිකාවෙම ජනාධිපති කෙනෙක් වුඩ්‍රෝ විල්සන් ගෙනාවනේ මේ කරුණු 14ක් ඉනල්ල ලීග් ඔෆ් නේෂන්ස් කියලා එකක් හැදුවානේ ලෝක සාමය වෙනුවෙන්. ඒක ෆේල් වුණානේ
0: යුනයිටඩ් නේෂන්ස් සංගමයේනේ.
1: ඒක ෆේල් ලානේ යුනයිටඩ් නේෂන්ස් හැදුණ ඊට පස්සේ දෙවන ලෝක යුද්ධෙන් පස්සේ. දැන් ආයි ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් කරුණු 14ක් ගෙනල්ලා මෙමරැන්ඩම් ඔෆ් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් සයින් කරලා ඉන්නේ. ආයි ඒක කඩලා ඔන ආයි යුද්ධයකට යනවා. මේ කරුණු 14 මං හිතන්නේ අපලයි.
0: හේතුව තමයි මං හිතන්නේ දෙගොල්ලන්ටම අන්ඩර්ස්ටෑන්ඩින් එකක් නැහැ. ඒකයි අවබෝධයක් විසුන් අත්සන් කරාට අවබෝධයක්
1: නැහැ
0: මොකද්ද මේ කරන්න කියලා. ඉතින් අපි පොඩ්ඩක් කතා කරේ මේ යුදමේ තත්ත්වය ගැන.
1: ඒවා
0: වෙන්න බෑ. ඇල්ගෝ ටවුන් එකේ අපි ඇල්ගොරිදම් එකට අහුවෙන උඩින්ම අහුවෙන දේවල් ගැන කතා කරනවා. මේකේ උදේ අපිට උඩින්ම අහුවෙන්නේ මැච් එකේ. ඉතින් ආයේ ගිය ගමන් ඇල්ගොරිදම් එකේ උඩින්ම පේන්නේ මැච් එක. ඊට පස්සේ තියෙන යුද්ධේ. ඉතින් මැච් එක දැන් වර්ල්ඩ් කප් එක ඉවරුණාට පස්සේ ආයේ කට්ටිය යුද්ධ ගැන කතා කරන්න පටන් ගනි.
1: දැන් තමයි මැච් සෙලිබ්‍රේට් කර කර ඉඳලා මොනාද මිසයිල් එකක් ඇවිල්ලා ඔලුවට වැටුණොත්
0: ඒක
1: ප්‍රශ්නයක්.
0: මිසයිල් දැන් අපිට වැටෙමින් තියෙන්නේ.
1: වැටෙමින් තියෙන්නේ.
0: ඒ කියන්නේ හැම මිසයිලෙම එහෙම උඩින් එන්න ඕනේ
2: නැහැ.
0: බැලස්ටික් වෙන්න ඕනෙත් නැහැ.
2: කොහොම වුණත් මේ පිනක් දහමක් කරගෙන ඉන්න.
0: අන්න ඒක. කොයි වෙලාවෙ
2: නෑ ඇත්තට කොයි වෙලාවෙ මේ ඉතින් ওই දැනට පුළුවන් එහෙම පිනක් දහමක් කරගෙන මම ඉන්නවනේ. ඕගොල්ලන් උදව් කරන්න.
0: අන්න ඒකයි.
2: නෑ ඇත්තටම ওই දැනට ඒ අවස්ථාවල් උදා කරගන්න පුළුවන්.
1: ආර්ථික මට්ටම ඉතා සෝචනීයයි.
2: නෑ ආර්ථික මට්ටම තිබුණා කියලාත් ඔන්න දවසක් පූජකේ ගියා මේ ප්‍රදේශයේ ඉන්න ගමේ ඉන්න ලොකුම ධනවත හම්බෙන්න. මේ මොකක් හරි එයාගේ පූජක ස්ථානයේ මොකක් හරි වැඩකට
0: අලුත් වැඩියාවක්.
2: අලුත් වැඩියාව මෙහෙමනේ ඉතින් මේ ලෝකෙත් ඉතින් ගත්තොත් මේ හදලා ඉවර වෙච්ච මේ ඒ වගේ ආගමික ස්ථාන නැහැ නේද?
0: නැහැ නේ නේ හැමදාම මොනාරි ඇට් වෙනවනේ.
2: ඒ සංසාරي ඉවරනකම් මං හිතන්නේ ඒක හදනවා.
0: හදනවා.
2: ඒ මං හිතන්නේ ඒක හදලා ඉවර නැන් පස්සේ තමයි ඊළඟට ආගමික කටයුතු හරියට වෙන්න පටන් ගන්න.
0: ඉස්සෙල්ලා කොන්ක්‍රීට් ගල්වැලි සිමෙන්ති තමයි.
2: ඉතින් කෙසේ හෝ ගියා. තමන්ගේ මේ ඒ දේවස්ථානට ආධාරයක් ගන්න. ගිහිල්ලා ඉවර වෙලා ධනවතට නැන්න මතක් වුණේ එන්න. කියලා පූජකයාගෙන් ඇහුවා. නෑ ඉතින් සර් මේ වැඩ තියෙනවනේ මේම කියලා ඒ ධනවතට පූජකයා කිව්වා. ඔයා දන්නවද? මගේ පොඩි කොල්ලා වැටිලා අත කැඩිලා මාස 3ක් හිටියා. අනේ දන්නේ නැහැනේ සමා වෙන්න කිව්වා. හරිද? ඔයා දන්නවද? අපේ අම්මා අසනීපෙලා දැන් අවුරුද්දකට වැඩි. ඈ? පුදුම වියදම මාර සැරයි කියලා අනේ සමා වෙන්න මම ඒක දැනගෙන හිටියෙත් නෑ. ඒකනේ කියන්නේ මගේ ලොකු දුවට මේ බරපතල ලෙඩක් හැදිලා ඒකටත් බෙහෙත් වලට විශාල වියදමක්
0: ඊදන් සැරයි.
2: ඔව් කියලා කිව්වම අනේ මම ඒක දැනන් හිටියෙත් නෑ
0: නෑනේ
2: මේ මට සමා වෙන්න කිව්වා. එතකොට ධනවතා කිව්වා ඔය කිසි එකකට හත පහක් වේදන් නොකරු මම ඔයාට සල්ලි දෙයි කියලා හිතනවද?
0: එහෙම වෙන්න
2: පුළුවන්. ඒ කිසි දෙයකට හත පහක් වේදන් කරපු පල්ලියට සල්ලි දෙයි කියලා හිතනවද කියලා පූජකයාට කිව්වා.
0: නැහැමයි.
1: ඔන්නෝයි තාත්තේ.
0: ලෝකෙත් එහෙම තමයි. ලෝකෙත් ඒකම තමයි වෙන්නේ.
1: ඔව්.
0: ඒ වගේ දේවල් වලට වියදම් නොකර.
1: නිකන්
0: යුද්ධ නවත්තන්න සල්ලි වියදම් කරන රටවල්.
2: වියදම් කරයි කියලා හිතනවා.
1: හිතනවා.
0: එහෙම වියදම් කරන්නේ නැහැ. යුද්ධ තිබ්බම තමයි. සල්ලි එන්නේ රටවල් වලට.
1: අපි ඉතින් පොඩි අප්ඩේට් එකක් දුන්නේ යුද්ධෙ මොකද වෙන්නේ කියලා.
0: අප්ඩේට් එක දුන්නේ මේ කතාව තියෙනවා. අපි හිමින්සරේ ඒව බලමු මොකද වෙන්නේ කියලා. මොකද හිමින්සරේ බලමු යුද්ධ ඉවර වෙන්නේ නැහැ නේ. ඒක අපි හිමින්.
1: තව තියෙනවා. කල් තියෙනවා.
0: අපි හිමින් කතා කරමු. කලබල වෙන්න එපා.

0: FM, anu hatărai, dar jumătate, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: දේ නමයයි විනාඩි 22යි
6: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%15ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
7: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: Wow! Anchor tin එකක්?
10: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි Anchor tin එකක්. Freshness lock වී තවත් සුරක්ෂිතව එන Anchor. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
12: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නෝන් ස්ටොප් ඩේටා පැකේජ් එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නෝන් ස්ටොප් ඩේටා අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න
13: තෝරණ ඉදා වගේම අදත් නොවෙනසූ තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න
14: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න
15: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක
16: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළ තවන්න පටන් ගත්තනි
17: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
18: රසට ගුණට උයන්න පිටේ 3-5
19: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0761-856-956-0734-22-76-46
7: වැඩ කරන ගමන් රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
1: ජූලි 16 JJ Mills C8 අවිසාවේල්ල ප්‍රධාන අනුග්‍රහය
5: මම අනුදි ගුණසේකර ගන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
6: වසර 64ක් පුරා ලාංකේය සමේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි
11: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
3: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
7: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: FM 95 FM 94.8 Net FM

0: උදේ 9යි විනාඩි 29යි අල්ගොටාම වෙලාව.
1: හරි මේ අපි ඉන්නේ අන්තිම පැයනේ.
0: අන්තිම පැය භාගි.
1: අන්තිම පැය භාගි ඉද්දී මේ මාර කතාවක් මම දැක්කනේ.
0: අහහ.
1: හරිද? මේ මායි මේ සාරයි. දැන් මේ කතාව ගැන පොඩ්ඩක් විද්වත් සාකච්ඡාවක් පවත්වමින් හිටියේ. ඒක ඔයාටත් කියන්න ඕනේ කියලා හිතුවා. මොකක්ද දන්නවද? මෙන්න මේකයි කතාව. මහාචාර්ය අර්ජුනද සිල්වා.
0: ඔව්.
1: එතුමන් ඉන්නේ ෆැකල්ටි ඔෆ් මෙඩිසින් යුනිවර්සිටි ඔෆ් කැලනිය. කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙක් තමයි අර්ජුනද සිල්වා කියලා කියන්නේ. රාගම වෛද්‍ය පීඨය කිව්වම හැමෝම
0: දන්නවා.
1: අධ්‍යාපන දවල පත්‍රිකා හැම මතක් වෙනවා
0: ඒගොල්ලන්ට.
1: හරිද? රාගම වෛද්‍ය පීඨය කිව්වම දන්නවා. ඉතින් එතුමන් තමන්ගේ මේ සමාජ මාධ්‍ය ගිණුමේ සුවිශේෂී සටහනක් කරලා තියෙනවා. ඒ සටහන පොඩ්ඩක් ඕගොල්ලෝ එක්කත් බෙදා ගන්න ඕනේ කියලා හිතුවා. මොකක්ද දන්නවද? මහාචාර්යතුමා වුරුදු 22ක් පුරාවට වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගන්වනවලු. ඕකේ. මේ මේ අන්තිම කාල සීමාවේ එයාගේ අන්තිම බැජ් එක දැන් අන්තිමට උගන්වන බැජ් එක ඉන්නවනේ. ඒ බැජ් එකේ එයා දැක්කලු සුවිශේෂී ලක්ෂණයක්.
0: රයිට්.
1: හරිම සුවිශේෂී. මොකක්ද දන්නවද? ඔයා නිකන් ගෙස් කරන්න පුළුවන් මොකක්ද කියලා. ඒ තමයි මේ බැජ් එකේ. ඒ කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ජුනද සිල්වා මහත්මයා උගන්වන එක්සමයින් කරන බැජ් එකේ
0: රයිට්
1: මොකක්ද දන්නවද? බැජ් එකේ නෙමෙයි බැච් එකේ.
0: බැච් එකේ.
1: ඔව් බැච් එකයි බැච් එකයි දෙකක් බැච් එකේ. ගෑනු ළමයි නෑ විතරයිලු ඉන්නේ.
0: විතරයි ඉන්නේ.
1: පිරිමි ළමයි නෑලු.
0: ඔල්ලෝ නෑ.
1: ඒ කියන්නේ අනාගත වෛද්‍යවරු වෙන්න රාගම වෛද්‍ය පීඨයට ආපු පිරිස අතර පිරිමි ළමයි නෑලු. ඔන්න ලොකු ප්‍රශ්නයක්.
0: ලොකු ප්‍රශ්නයක්.
1: පිරිමි ළමයි දැන් කොහෙද ඉන්නේ? මෙහෙම මෙහෙමයි දැන් අපි යෝග විද්‍යාත්මක වෙහිතුවා.
0: ඔව්.
1: සමහර දැන් බෙහෙත් ගන්න කට්ටිය ඉන්නේ බෑ.
0: ඔව්.
1: ගෑන් ළමයිගෙන් බෙහෙත් ගන්න පිරිමි ළමයි එන්න බලාපොරොත්තු වෙන්න වෙන්න පුළුවන්.
0: එන්න පුළුවන්.
1: සමහරට බෙහෙත් නැතුව ලෙඩ හොද වෙන්නත් පුළුවන්. ලස්සන දොස්තර නෝන්ලයිම හිටියම ඒක රටේ ආර්ථිකයට ලොකු හයියක්. මොකද දන්නවද? ඒතර අපිට ඖෂධ ආනයනය කරන්න, නිෂ්පාදනය කරන්න යන වියදම අඩු වෙනවා.
0: අඩු වෙනවා.
1: එහෙම අපිට විද්‍යාත්මකව ගණන් බලන්න පුළුවන්.
0: ඔටෝ හොඳ වෙනවා.
1: එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි රටේ අධ්‍යාපනයේ මේ පිරිමි ළමයිගේ සහභාගීත්වයේ අඩුකම තමයි මේ ඉතින් පෙන්නලා තියෙන්නේ. කොහොම හරි අපි මේක දැන් විහිළුවට ගත්තට විහිළුවට කිව්වට මේකේ තියෙන පොඩි අර්බුදයක්. හරිද? මේ පිරිමි ළමයින්ට මොකද වෙන්නේ? මේ ළමයි කොහෙද ඉන්නේ? කොහෙටද යන්නේ? ඇයි මේ වෛද්‍ය පීඨවලට ළමයි ඇවිල්ලා නැත්තේ? ඉතින් මහාචාර්ය අර්ජුනද සිල්වා වෛද්‍යතුමන් මෙන්න මෙහෙම සටහනක් තියෙනවා. අන්තිමට කියනවා මෙන්න මෙහෙම. Woman of Sri Lanka. ලංකාවේ කාන්තාවෙනි. Be proud. ඔබ ගැන ආඩම්බර වෙන්න.
0: ආඩම්බර වෙන්න.
1: The torch has been passed to you. පන්දම ඕගොල්ලන්ගේ අතට ඇවිල්ලා.
0: අතට ඔන්න ඇවිල්ලා තියෙන්නේ.
1: රට අල්ලගෙන දුවන්න වෙන්නේ ඕගොල්ලන්ට තමයි. ඔය පන්දම පොඩ්ඩ එහෙට මෙහෙට වනලා බලන්න කොහෙද මේ පිරිමි ළමයි ටික
0: ඉන්නේ. ඇංගිලා ඉන්නේ කියලා.
1: ඇංගිලා ඉන්නේ කියලා. ඉතින් රාගම වෛද්‍ය පීඨය ගැන තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ රාගම
0: තියෙන්නේ.
1: ඉතින් ඒක ගැන තමයි ඔය කතාව කරන්නේ. ඉතින් සමහරවිට අනිත් වෛද්‍ය පීඨවල බැචලර්ස් ටික ගත්තට පස්සෙත් ඔය හා සමාන තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඉතින් ගෑනු ළමයි අපේ කාන්තාවන් ඔන්න ඉස්සරහට ඔක්කොම ලේඩි ડોක්ටර්ස්ලා තමයි ඉන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. කොල්ලන්ට ගිහිල්ලා
0: ඇත්තටම
1: කෙල්ලන්ගේ බෙහෙත්
0: ගන්න විතරයි තියෙන්නේ.
1: සමහරවිට ඉතින් අර අපි කිව්වා වගේ බෙහෙත් නැතුව ලෙඩ හොද වෙන්න පුළුවන්.
0: දොස්තර දැක්ක ගමන්
1: අන්න ලෙඩේ
0: සනීපයි. එහෙම බාහිර රෝගයක් නැති වෙන්න පුළුවන්.
1: මේ ලෙඩේ තිබ්බා. මේ අපේ පුතාට උදේ මෙන්න මෙහෙම ලෙඩක් තිබ්බා. දොස්තර නෝනා දැක්ක විතරයි ලෙඩ ඉවරයි. අන්න එහෙම වෙන්න පුළුවන්. එතකොට අපිට බෙහෙත් වලට යන වියදම අඩු කරගන්න පුළුවන්. අන්න අපි සුභවාදීව හැමදේම හිතමු.
0: හැබැයි ඇචි මෙහෙමයි. දැන් කැම්පස් වල කියන්නේ කොක්කක් හොයා ගන්න කියලා. දැන් මේ දොස්තර නෝනලා ටිකට එහෙම හොයා ගන්න වෙන්නේ
1: නැහැ. එමෙතින් කොකු ගා ගන්න වෙන්නේ නැහැ දැන්.
0: ඉගෙනගෙන යන්න තියෙන්නේ
1: නැහැ. හොඳයි ඉන්නේ නේ. ආයෙ වෙන ප්‍රශ්න මොකුත් නැහැ නේ.
0: ડિස්ට්‍රැක්ෂන්ස් නැහැ.
1: ඔව්.
0: හොඳයි.
1: සමහරට ඒ ගැන හිතලා වෙන්නත් පුළුවන්
0: නේ.
1: පිරිමි ළමයි එළියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේක ඇත්තටම මේ සමාජ විද්‍යාත්මකව ගත්තම සෝෂල් සයන්ස් පැත්තෙන් ගත්තට පස්සේ ඒක පොඩි අර්බුදකාරී තත්වයක් වෙන්න පුළුවන්.
0: ඇත්තටම
1: රටේ පිරිමි ළමයින්ට මොකද වෙන්නේ? අපි දකිනවා දැන් ඔය රාජ්‍ය පරිපාලන වගේ ශේෂ්ත්‍ර ගත්තත් ඇත්තටම මේ වෛද්‍ය පීඨ විතරක් නෙමෙයි ලංකාවේ විශ්වවිද්‍යාලවල ගොඩාක් පීඨවල සාරත් අත්දැකලා ඇති, මාත් අත්දැකලා තියෙනවා. පිරිමි ළමයි හොයාගන්න හරි අමාරුයි. මේ පිරිමි ළමයි කොහෙද ගිහිල්ලා ඉන්නේ? ඇයි දැනුම වෙනුවෙන් ආයෝජනය කරන්නේ නැත්තේ පිරිමි ළමයි? එතකොට මේ අනාගතයේ දිනනවා නැත්තම් සක්සස්ෆුල් වෙනවා කියලා කියන්නේ, සාර්ථක වෙනවා කියලා කියන්නේ තමන්ගේ පඩියේ ඉලක්කම් ටිකද? තමන් පදින වාහනේද තමන් ඉන්න ගෙදරද? තට්ටු දෙකේ තුනේ ගියද්ද? ඕවද සාර්ථකත්වයේ මනින අවසන් නිදර්ශක බවට පත්වෙන්නේ. එහෙමත් නැත්නම් බුද්ධිය ඉන්ටෙලිජන් කියන දේද. ඉතින් අපේ ළමයි ඉගෙන ගන්න නැත්නම් විශේෂයෙන්ම පිරිමි ළමයි මේ අධ්‍යාපනයෙන් උසස් අධ්‍යාපනයෙන් මේ විදිහට හැලෙන්නේ ඇයි කියන එක ගැන අපි මීට වඩා හොයන්න ඕන.
0: හරි කන්ට්‍රවර්ෂල් කතාවක් තියෙනවා මේක
1: පිටිපස්සේ. අනිවාර්යයෙන්ම මේක සංවාදයට ලක් කරන්න ඕන කතාවක්. මොකද හැමදේම බැලන්ස් වෙන්නේ බෑ. බැලන්ස්ුන් නැත්නම් තවුමට ප්‍රශ්න වෙන්න පුළුවන්.
0: ප්‍රශ්න වෙන්න පුළුවන්.
1: තවුම බැලන්ස් නැතුව ගියාට පස්සේ රට බැලන්ස් නැතුව යනවා. ඉතින් ඒක නිසා තමයි අපි මේක පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් ටෝච් එක ගොන්න ගෑන් ළමයි ගැතර ගිහිල්ලා තිනවා. ගෑන් ළමයි ටෝච් එක පොඩ්ඩක් කේදින් තන ගෑන් ළමයි හරි ආත්මార్థකාමී. යන පාරට විතරයි ටෝච් එක ගහගෙන
0: යන්නේ.
1: එහෙම ගහන් යන්න එපා පොඩ්ඩක් ඔක වටේට කරකවලා බලන්න.
0: ඉන්දර ටික පොඩ්ඩක් බෙදා ගන්නවා.
1: අන්න බලන්න මේ හැලුණු පිරිමි ළමයි ටික කොයිද කියලා.
0: ඇදගෙන යන්න. දැන් ෆෙමිනිස්ලා ටික මේක ගැන එක එක කතා කියයි. අපි දෙන්න කතා කරපු කතා ෆෙමිනිස් කෙනෙක්ට ඇහුනොත් ලොකු ප්‍රශ්නයක්
1: නේද? ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇයි අපිට එහෙම බැරිද?
0: බැරිද?
1: හරි. ඔව්. නෑ නෑ බැරි එකක නෙමෙයි. අපි කියන්නේ කාන්තාවන්ට නිසි තැන ලැබෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒ ටෝච් එක ගියේ ගැන අපිට සතුටුයි. අපි හැම වෙලේම කියන රටේ ප්‍රතිපත්ති හදන්නේ පාර්ලිමේන්තුවේ වෙන්න පුළුවන් කාන්තාවෝ ඉන්න ඕන. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ බැලන්ස් එක හැමදේම තියෙනවානේ ස්වාභාවික සමබරතාවය සමතුලිත බව කියන්නේ. අනේ සමතුලිත බව ගිලිහෙන්න දෙන්න එපා. ඒක ගිලිහුණාට පස්සේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒකින්ද කොල්ලෝ මේ වෙලාවේ අපි වහන් ඉන්නවනම් ගෙදර ඉන්නවනම් මල්ලිලා අයියලා පාඩම් කරන්න යන්න වෛද්‍ය පීඨයට ගෑල් ළමයි ඉන්නවා ඇති වෙන්න
0: ඉන්නවා හොඳට තෝරලා එක්කෙනෙක් ගන්න පුළුවන්
1: කලබල වෙන්නේ නැතුව මෙසි ගෝල් ගහනවා වගේ මෙසි මැච් ගහනවා වගේ අන්තිම විනාඩි කිහිපය වෙනකන් ඉන්න පුළුවන් ඉඳලා තෝර ගන්න පුළුවන්
0: රයිට් අපි යනවා යූනියන් බැංක් එක පැත්තට මොකද මතක් කරන්න විශේෂ පරිවේඩයක් තියෙනවා අපේ විශ්‍රාමික රාජ්‍ය සේවකයන් ඇතුළු රණවිරුවන් මේ දෙගොල්ලන්ටම ඔන්න යූනියන් බැංක් එකෙන් දැන් මිලියන 8ක් දක්වා ණයක් ගන්න පුළුවන් අවුරුදු 15ක් දක්වා ගෙවන්නත් පුළුවන් මේ ණය
1: ඔවුනේ රුපියල් මිලියන 8ක් දක්වා ඔයාලට ණයක් ගැනීමේ හැකියාව තියෙනවා රාජ්‍ය සේවයේ ඉඳලා විශ්‍රාම ගිය රණවිරුවන්ට ඒ වගේම තමයි අනිත් රාජ්‍ය සේවකයන් සියලු දෙනාට මේ ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් අවුරුදු 15ක් මේක ඔයාලට හිමින් සැරේ ගෙවාගෙන යන්න පුළුවන් ඒ වගේම තමයි ඔයාලට ණය රක්ෂණ ආවරණයක් මේකට හම්බ වෙනවා ඒ වගේම තමයි දැරිය හැකි පොලි අනුපාතයක් ඉක්මනින් අනුමත කරගන්න පුළුවන් ડોකියුමන්ට්ස් ගොඩාක් ඕන වෙන්නේ
0: නැහැ අපකරුවන් ඕනෙත් නැහැ
1: අන්න අපකරුවන් ඕන වෙන්නෙත් නැහැ වැඩේ හරිම ලේසි ඉතින් මතක් කරන්න ඕන මේ 18 වෙනිදා ජූලි මාසේ 18 වෙනිදා ඔන්න කොල්ලපිටියේ තියෙන යුනියන් බැංකු ප්‍රධාන මූලස්ථාන පරිශ්‍රයේදී යුනියන් බැංක් පෙන්ෂනර්ස් ඩේ එක පැවැත්වෙනවා විශ්‍රාමිකයන්ගේ දිනයක් පැවැත්වෙනවා ඉතින් උදේ 10 ඉඳන් හවස 3 වෙනකන් තමයි වැඩේ යන්නේ එදාට ඔයා යන්න ගිහිල්ලා ඔයාට පුළුවන් ඔය මිලියන 8 ණය ඇතුළු වෙනත් මූල්‍ය උපදෙස් වෙන්න පුළුවන් බැංකු සේවාවන් වෙන්න පුළුවන් ඒ දේවල් ලබා ගන්න ඒ වගේම තමයි දවස පුරාවටම නොමිලේ වෛද්‍ය කදවුරු වෛද්‍ය සායන පැවැත්වෙනවා ඒවට සහභාගී වෙන්නත් පුළුවන් ඉතින් අනිවාර්යයෙන්ම 18 වෙනිදා ගියාට පස්සේ ඔයාට එන ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න පුළුවන් ඉතින් යන්න කලින් ඔයා රෙජිස්ටර් වෙන්න ඕන මෙන්න මේ නම්බරයකට කෝල් එකක් ගන්න 01 81 85 01 81 55 01 81 85 එහෙමත් නැත්නම් 01 81 81 81 81 81 81 81 81 නම්බරකින් ඔයාට කෝල් එකක් දීලා මේකන වැඩි විස්තර දැනගන්න පුළුවන්
0: රයිට් දැන් අපේ ටවුන් එකේ අපේ ලොක් කන්ටෙන්ට් ගොඩක් දේවල් කීකී හිටියේ දැන් අලුතින් අපිට පොඩ්ඩොන්ට දෙන්න පඩින් ඉඩකුත් ඇවිල්ලා තියෙනවා හැබැයි පොඩ්ඩ බලා ගන්න ලොක්කො මේක හොඳින් අහගන්න එයාලට දෙන සමබල ආහාර වේලක් තියෙනවානේ නැත්තරම බබාලගේ කැම ගැන සෑහෙන හිතනවානේ මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් කියලා බැලන්ස් කරලානේ දෙන්නේ ඔය දෙන මීල් එකත් එක්ක ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න අමතක කරන්න එපා මොකද දන්නවද ආචි
1: මොකද
0: කියලා කියන්න බලන්න
1: හේතු ගොඩක් තියෙනවා දැන් ඔය පොඩ්ඩන්ට එයාලගේ මානසික ක්‍රියාකාරීත්වය වෙන්න පුළුවන් නේ ප්‍රතිශක්තිකරණය වෙන්න පුළුවන් ඊට පස්සේ වර්ධනය වෙන්න පුළුවන් growth එක ඊට පස්සේ ආහාර ජීර්ණය දෘෂ්ටිය
0: පෙනීම
1: පේන්න කොළ කන්න කියලා ඉස්සරව අපි අම්මලා කියන්නේ ඉස්සරනේ මේ තාමත් කියනවා
0: මගේ දෘෂ්ටිය නැති වෙලා තියෙන්නේ ඇයිද මන්දා
1: කොළ කාලා නැති
0: නිසා
1: ඔව් ඒක නිසා තමයි අන්න ප්‍රශ්න හරිද ඒ වගේ ඒ කියන්නේ නිසි පෝෂණය ලැබෙන්න ඕන නිසි වයසේදී ඉතින් ඒක නිසා තමයි ඔයාට ඔයාගේ දරුවට බොහොම සමබල ආහාර වේලක් එක්ක අනිවාර්යයෙන්ම ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න කියලා අපි මතක් කරන්නේ කොල්ලන්ට ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න දැන් බේනන වෙලා තියෙනදී
0: කොල්ලන්ට උරියා වැඩිපුර දෙන්න
1: සිද්ධ වෙනවා ඒකෙන් ද මේ මතක් කරලා බොහොම සමබර ආහාර වේලක් එක්ක තමයි බැලන්ස් ඩයට් එකක් එක්ක තමයි ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න ඕන
0: ඕනේ හරි ඊට පස්සේ අපි යනවා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට. දැන් මම රයිනෝ ගැන කියලා මට මේ එන්නේ රයිනෝ ඇඩ් හරිද මේ මගේ ෆෝන් එකේ
1: ඇල්ගොරිතම් එක පෙන්වන්නේ වනේ
0: ඇල්ගොරිතම් එකේ පෙන්වන්නේ වයි. ඉතින් ඒකේ ලස්සන ෆොටෝස් එනවා මේ කොහොමද මේ අර මැටි ලේයර් එකයි අනිත් ලේයර් එකයි තියෙන්නේ කියලා
1: මේ
0: හයිඩ්‍රොෆොබික් කෝටින් එක මේ ටික තියෙන්නේ කොහොමද කියලා එනවා. එතකොට ඕගොල්ලෝ සර්ච් කරලා බලන්න, ඕගොල්ලන්ටත් ෆොටෝ එකකින්ම බලන්න පුළුවන් කොහොමද මේක තියෙන්නේ කියලා.
1: ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් අපි වඩ මතක් කරනවා මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාන්න ඕනේ ඇයි කියලා. අපි ඒක හේතුවක් කිව්වා ඔය මැටි ලේයර් එක. ඒ වගේම තමයි හයිඩ්‍රොෆෝබික් කෝටින් එක ගැන මතක් කරන්න ඕන. මේක මේ මතු පිටින් ආලේප කරපු එකක්. ඒක හින්දා මේ වතුර රැදෙන්නේ නැහැ.
0: දැන්
1: රයිනෝ ෂීට්ස් වල වතුර රැදෙන්නේ නැහැ මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක නිසා. වතුර වැටුණාට පස්සේ වැස්ස වේලාවක ඒක හැමම පහළට ගලාගෙන යන උරා ගන්නෙ නැහැ. ඒක හින්දා ඔය දියසෙවල වෙන්න පුළුවන්, පාසි වෙන්න පුළුවන්, වෙන ඇල්ගි වර්ග වෙන්න පුළුවන්. ඒව වර්ධනය වෙන්නේ
0: නැහැ.
1: වර්ධනය වෙන්නේ නැති නිසා වාගේ වහලා අලුත් පෙනුමට ආයි නිකන් අලුතෙන්ම දැම්ම වගේ බ්‍රෑන්ඩ් නිව් විදියට ඔයාලට කාලයක් තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඉතින්
1: රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන වැඩි විස්තර දැනගන්න නම් කතා කරන්න 1396 නම්බර එකට, හොට්ලයින් නම්බර එකට කතා කරලා ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න. ඒ වගේම තමයි මේ ළඟම ඉන්න ඒජන්ට්,
0: ඔයාගේ
1: හાર્ඩ්වෙයාර් එක ළඟම තියෙන ගමේ හાર્ඩ්වෙයාර් එක ඒජන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. රයිනෝලගේ අර හොට්ලයින් එකට කතා කරාම ඒගොල්ලෝ කියනවා
0: ඔයාගේ
1: ප්‍රදේශයේ ගිවම ආසන්නයේ කවුද ඉන්නේ ඒජන්ට්ස් කියලා. ළඟ
0: මේ යන්න පුළුවන් තැන මොකද්ද කියලා.
1: මොකද්ද කියලා කියනවා. වැඩි විස්තර දැනගෙන ඔයාට පුළුවන් යන්න.
0: රයිට්. ඔයගොල්ලන්ට මතක් කරනවා ඒත් එකම විජය ප්‍රොඩක්ට්ස් දාලාද දවල්ට කෑමු යන්න. මොකද ඔයාගේ කෑම එක වෙනදට වඩා රස වෙයි කියලා ගැරන්ට් කරනවා සාරා.
1: සාරා කියනවා නම් කෑම ගැන.
0: ඔව්.
1: ඒක වෙන්න පුළුවන්. සාරාටම පොඩි තියෙනවා සහජ හැකියාවක්.
0: තියෙනවා නේ ඔයගොල්ලෝ පිළිගන්නවානේ.
1: ඒ
0: ඉතින් විජය නිසා තමයි සහජ හැකියාව පොඩ වැඩි දියුණු වෙලා.
1: මේවනෝ පිළිගන්නේ කොහොමද දන්නවද?
0: ඇයි?
1: සාපේක්ෂවනේ.
0: ඔව්.
1: සාපේක්ෂ නෙමෙයි. ඒක සාපේක්ෂ සත්‍යය.
0: රයිට්.
1: මෙතන ඉන්න අනිත් අය එක්ක.
0: ඔව්.
1: අපේ net එකේ ඉන්න අපේ අනිත් ගෑනුලමයි එක්ක
2: පිළිගන්න බෑ ඔය කිව්වට.
1: ඔව් නේ අපි මේකත් තියෙනවා.
2: මට පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ඕනේ.
0: ආ. ඒව කරමුනවා පස්සේ. කොහොමද? මේ
2: අරගෙන ඕල්ුසයක් හදාගෙන ඇවිල්ලා
1: මම හරියන්නේ
2: නැහැ. එහෙම හරියන්නේ
1: නැහැ. නැවතනවත ගේන්න ඕනේ.
2: ඒ
1: ක්වොලිටි එක මේන්ටේන් වෙනවද බලන්න.
0: රයිට්. මේක ඇතුළේ ඉන්න අනිත් කට්ටියත් දැන් ඉස්සරහට රසට හදයි. මොකද මම විජය රහස ඒගොල්ලන්ට කියලා තියෙන්නේ.
1: හැබැයි
0: ඒගොල්ලෝ WP ලාන්ච්නේ ගන් බලලම ගන්න කියලා කිව්වා. මොකද වෙනේවට අහුවෙලා රස නැහැ කියලා අපිට කම්ප්ලේන් කරන්න එපා.
1: අනිවාර්යෙන්ම. ඉතින් WP ලාන්ච්නේ බලලා
0: අවුරුදු
1: 30ක විශ්වාසයත් එක්ක අපි ගාවට එන විජය ප්‍රොඩක්ට්ස් ගන්න කියලා මතක් කරනවා.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදේ 9යි විනාඩි 46යි දැන්.
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු.
6: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙන සෝතේ රසය ඔබත් අදම ලාඕජි ගන්න.
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
10: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
11: ළඟහරුට රේල් පාර ඔන්න හොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂ්‍ය පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
12: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටින ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
13: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත. ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 21 33 540.

ඉතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට කවදත් අලුත් කාගෙත් නෙත්.

0: උදේ 9 විනාඩි 49යි උදේ 9යි 50 වුණා. අපි යන්න ඕන ඉක්මනට ඊට කලින් ඉක්මනට යථා ටිකක් තියෙනවා ඔයගලන්ට කියන්න.
1: හරි. ඔයා පටන් ගන්න.
0: මොනවද දන්නවද මුලින්ම කියන්න? කැමති එකක්
1: කියන්න. ඕන කතාවක් කියන්න අපි අහගෙන.
0: අපි යන්න කලින් කියනවා අපි ගියාට කමක් නැහැ. ඕගොල්ලෝ යන්න දම්රෝ එකට මේක අහලා ඉවරුණාට පස්සේ. හරිද? මොකද දන්නවද?
1: මොනවද තියෙන්නේ?
0: දම්රෝ එකට ගියොත් මේ දාසල වාට ඔන්න දම්රෝ වොෂින් මැෂින් එකක් ගත්තොත් රුපියල් 8000කට වඩා වටින ස්ටීම් අයන් එකක් නොමිලේ හම්බෙනවා.
1: ඒ කියන්නේ වොෂින් මැෂින් එකයි ඊට පස්සේ ඕදගත්තු රෙදි ටික මැද ගන්නත්
0: තිබේ.
1: නේ ස්ටීම් අයන් එකත් ඔන්නාර නොමිලේම හම්බෙනවා. ඉතින් දම්රෝ වොෂින් මැෂින් කියලා කියන්නේ ලංකාවේ ගෘහණියෝ දන්න නම. ඒගොල්ලන්ගේ එකම තේරීම තමයි ඉතින්. ඒ කියන්නේ දම්රෝ වොෂින් මැෂින් එකක් දීලා අපි හැම වෙලේම කියන්නේ හස්බන්ඩ් ප්‍රශ්න ටික විසඳගන්න එහෙම. පරණ තරහමරා
0: අන්න
1: ඒවා මතක කරන්නේ බර්ත්ඩේස් වලට එහෙම සර්ප්‍රයිස් gift වලට දෙන්නේ දම්රෝ වොෂින් මැෂින් තමයි. එහෙම වෙනවා. එහෙම දෙන්න පුළුවන් ඔයාට. ඔන්න දැන් එහෙම දුන්නොත් ඔයාට කෙලින්ම මේ ස්ටීම් අයන් එකකුත් රුපියල් 8000කට වඩා වටින ස්ටීම් අයන් එකකුත් හම්බ වෙනවා නොමිලේම. ඉතින් ලංකාවේ ඕනම දම්රෝ ප්‍රදර්ශනාගාරයකින් ඔයාට මේ දීමනාවත් විඳින්න පුළුවන් යන්න. ප්‍රදර්ශනාගාර තියෙන 160ක් විතර ෂෝරූම් 160ක් තියෙනවා. කැමති එකට ගොඩ වෙන්න ගොඩ වෙලා ඔයාට පුළුවන් වොෂින් මැෂින් එක මිලදී ගන්න.
0: රයිට්.
1: වොෂින් මැෂින් විතරක් නෙමෙයි.
0: ඔව් තව ගොඩක් දේවල් තියෙනවා.
1: මම ගිහලා දම්රෝගේ වොෂින් මැෂින්ම ගන්න එපා.
0: තව
1: ගොඩක් තියෙනවා ඒ ඕන එකක් ගන්න පුළුවන්.
0: ගන්න පුළුවන්. රයිට්. LB Finance එකේ ඔයගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එක ඕපන් කරන්න කියලාත් මතක් කරනවා. මොකද දැන් ඕනම ස්ථාවර තැන්පතුවකට දින 50ක් කල් පිරෙනකොට 11.62ක පොලියක් හම්බ වෙනවා. එහෙම නැත්නම් දින 201කකට 11.62ක පොලියක් හම්බ වෙනවා. ජේෂ්ඨ පුරවැසියන්ට එනම පොලි ප්‍රතිශත තියෙනවා.
1: ඔව් නේ. ඒගොල්ලන්ට තියෙනවා මාස 25ක ස්ථාවර තැන්පතු. එහෙම එකක් කල්පිරෙද්දි 114.5ක පොලියක් හම්බ වෙනවා. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරෙද්දි 113.5යි බිඳුව එකක් හම්බ වෙනවා. පොලි අනුපාතයක් හම්බ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ FD එක ඕපන් කරන්න ළඟම තියෙන LB Finance ශාඛාවට ගිහිල්ලා එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න LB SIM map එක. SIM කියවම CIM. SIM කියලා ටයිප් කරන්න එපා මේ Google Play Store එකේ හරි App Store එකේ හරි. SIM map එක ඩවුන්ලෝඩ් කරගෙන ආට පුළුවන් gedara ඉදන් ඕනම වෙලාවක ඔයාගේ FD එක ඕපන් කරන්න වගේ මේක මැනේජ් කරන්න.
0: රයිට්.
1: ඒ වගේමයි ඔයාට පුළුවන් ඔයාගේ FD එකෙන් ලක්ෂ 3ක් දක්වා ණයකුත් ගන්න.
0: ඕකේ.
1: ඉතින් වැඩි විස්තර දැනගන්න ඕන නම් මෙන්න තියෙනවා නම්බර් එක. අපි කියන්නම් ඒකට කෝල් එකක් දෙන්න 01212 200 200 01212 200 200.
0: යන්න කලින් මතක් කරනවා ඔයගොල්ලන්ගේ construction වලට මේවා ස්ටීල් දාන්න අමතක කරන්න එපා කියලා. කල්පවතින දේවල් ඕනේ නම් ඔයා ගන්න ඕනේ මෙල්වා.
1: මෙල්වා ස්ටීල් ම තමයි. මෙල්වා ස්ටීල් කියන්නේ ලංකාවේ අංක 1 ස්ටීල්
0: එක.
1: මොකද මේ වෙනකොට ලංකාවේ පුද්ගලික අංශය වෙන්න පුළුවන්, රජය වෙන්න පුළුවන්, දවැන්ත ව්‍යාපෘති රසකට වානේ ශක්තිය දුන්නේ මෙල්වා තමයි. ඉතින් මේ ටික බලන්න අපේ ප්‍රයිම් ලගේ යන පෝට් සිටි එකේ ප්‍රොජෙක්ට් එකක්. ප්‍රයිම් මෙල්වා ප්‍රොජෙක්ට් එක. ඉතින් එතනත් ඉන්නේ මෙල්වාම තමයි. ඒකෙන් ඔයා ගෙදර වෙන්න පුළුවන්, ඔයාගේ ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්. ඕනම ගොඩනැගිල්ලක් ශක්තිමත් විදි කරගන්න නම් මෙල්වා ශක්තිය ගැන, මෙල්වා වාණය ගැන ඔයාගේ විශ්වාසය තියන්න කියලා අපි මතක් කරනවා. එහෙනම් අපි යනවා. යන්න වෙලාව හරි. අපි ආයේ හෙට එනවා.
0: හෙට
1: සිකුරාද අපේ DJ නයිට් එක තියෙනවා. DJ නයිට් එක ගැන අපිට කියන්න දේවල් තියෙනවා. මේ පාර වැඩේ වෙනස්ම විදිහකට තමයි වෙන්නේ. ඒ කියන්නේ කෙලින්ම ටීම් දෙකක්. ඉස්සර අපි ওই ඩිස්ත්‍රික් දෙකක්, පළාත් දෙකක් එහෙමනේ තිබ්බේ. මේ පාර ටීම් දෙකක්.
2: මොකද ෆුට්බෝල් ගහන්න ටීම් එකක්
1: කියන්නේ. අන්න ඒකනේ අපි දැන් කෙලින්ම ඉන්නේ FIFA සීන් එකේ.
0: ඒ
1: කියන්නේ කෙලින්ම මැච් සීන් එකේ ඉන්නේ. ටීම් දෙකක් තමයි මේ පාර ප්ලේ කරන්නේ. ඔයා දන්නවනේ ඉතින් වෙලාව හරියටම රෑ 9 වෙද්දි අපි එනවා අපේ DJ නයිට් එක අරගෙන DJ අසත් එක්ක. වැඩි විස්තර අපි හෙට උදේට අනිවාර්යෙන් මතක් කරනවා. එහෙනම් FM 94.8 95 දිගටම FM net FM ආගෙන ඉන්න. FM කරකෝ net FM
0: ආගෙන ඉන්න.
1: හරිද? අපි කියන්න දේවල් තියෙනවා. අපි ඒවා ආයේ හෙට කියන්නම්. දැන් අද කිව්ව දේවල් ඇති.
0: ඔව්. අද අපේ වෙලාවත් ඉවරයි. අපි යනවා ඒ නිසා.
1: ඔව්.
0: හරි.
1: පිරිමිලමයි පාඩම් කරන්න.
0: ඔව්.
1: ඕගොල්ලෝ නෑ මෙඩිකල් ෆැකල්ටි වල.
0: ඔව්.
1: හරි. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා. හැමෝම පරිස්සමෙන් ඉන්න. මම අචින්.
0: මම සාරා.
2: මම නුවා.

0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම මතන්න 0111 437 1250.
1: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මිට. දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
2: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
3: මෙල්වා බොක්ස් බාර වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක ලංකාවේ එක.
5: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
6: බය වෙන්න එපා. වැඩිමුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක 100%ක්. කතා කරන්න 0774604397.

0: මෙයා වසර 90ක විශ්වාසය.
1: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
3: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
4: FM Algo Town
5: brought to you by
6: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
7: Melwa Box Bar Wala Nama Ganakama Bimma Gahala Tiyana Nisa Vishwasayen Ganna Puluwa Rawattannat Ba Melwa Eka Lankawa Eka
8: Prime Residences Wethin Oba Wethata Gena Ena Kolamba Navayehi Idivana The Prime Colombo
9: Wenasma Rasaya Wenasma Vidiyata Vijaya Instant Noodles Rasa Hatarakin
10: Shaktimat Samagamaka Buddhimat Ayojanaya Masa 25ක Stavara Tanpatuwa Kalpirimedi 114ක් saha Jeshtha Purawasi Sandaha 114.5ක Asama Samapoliyak LB Stavara Tanpatu
11: Anchor Uparima Arakshawa Usasma Tattwaya saha Poshana Gunaya Sahathikai
12: Rhino Roofing within Hadunwadin. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahitha Roofing Sheet. Vedi Vistara Sandaha 13 90 Amathanna.
13: Union Bank e pension loan ekin mama pelatawanna patan gattane.
14: Vishrama jeevithe barak novi balayak karaganna. Rajya Sevaka obata rupiyal million 8k dakwa annayak. Union Bank pension loan.
15: Damro washing machine සඳහා රුපියල් 8000ක් වටින steam iron එකක් නොමිලේ සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්
16: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත
17: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
18: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: හැමතේකම එක වගේ නෙමෙයි ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න
19: Good morning වේලාව උදේ 10:00 විනාඩිය කායේ

0: සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
4: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම at news.
5: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩෙල්ෂාන්. කටුනායක ප්‍රදේශයේදී ඊයේ සිදු වූ වෙඩිතැබීමට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරෝ සිවිල් ආරක්ෂක බලකායේ කටුනායක නගර ආරක්ෂක ඛණ්ඩයට අනුයුක්තව 2008 වසරේ සිට 2010 වසර දක්වා සේවය කළ අයෙකු බව විමර්ශනවලදී අනාවරණ කරගෙන තිබෙනවා. මෙම සැකකරු 41 වන වියේ පසුවන්නෙක්. ඔහු දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද අනාවරණ කරගෙන තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මීගමු අරෝහලටත් පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මිනුවන්ගොඩ රෝහලටත් ඇතුළත් කර ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. මීළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: The truth people trust. FM Anupaha, FM Anuhatarai Dashuma Atta, Net FM.
7: De Dunumamata. Brought to you by
8: Atunulake Namahubavan Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trustaka
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුන වෙද පහතා හමුවන්න 0773 273 540.
10: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.

ഒയാതന്നത് ഉദേ പാന്തരമ ദേതുനുമാവട്ടെ മം മെച്ചറ പ്രബോധയും നിനേക്ക് രഹസ്യം മുഖാക്തക്കിയല്ല ഏക രഹസ്യ തമായി ഫ്രീലൻ കോപി ദങ്ങിതിങ് അപേമ റട്ടേ കോപിയകൾ റസയ ഏ വിധിയട്ട് മറകാരണ സ്വാഭാവിക കോപിയാട്ട വലിയ നിഷ്പാദനെ വേണ ഫ്രീലൻ കോപി തെക്കോയാട്ട അവസ്ഥാവ ഹമ്പ വേണ ලංකාවේ කොයි අස්සක මුල්ලකට ගිහිල්ලා ඒ තියෙන කඩේකින් ෆ්‍රීලන් කෝපි පැකට් එකක් දෙන්න කියලා ඉල්ලුවත් මුදලාලි මහත්තයා ගාව බඩු තියෙනවා. ඒ තරමටම විදාහැරීම් ජාලය පුළුල්. ඔයාගේ අලුත් දවස ප්‍රබෝධයෙන් පටන් ගන්න වගේම දවසේ අතරමැදදී වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ දවසේ ප්‍රබෝධය කන්ටිනියු කරගෙන යන්න ෆ්‍රීලන් කෝපි එකක රසවලන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. අර කෝපි එකක් කිව්වට පස්සේ කෝපි වලට තියෙනවනේ වෙනම යුනික් රසයක්. රහවිතරක් නෙවෙයි සුවඳ මේ හැම දෙම හරියටම තියෙන නිෂ්පාදනයක් තමයි ෆ්‍රීලන් කෝපි පැකට් එකත් එක්ක ඔයාට හම්බ වෙන්නේ ඒක හන්ද දවස පටන් ගන්න විතරක් නෙවෙයි දවල්ට හවසට වුණා තේ එකක් බොන වෙනකොට කෝපි එකක් බොන්නකෝ ඒකත් ෆ්‍රීලන් කෝපි එකක් බොන්න මට අද මුලින්ම කතා කරේ මම අහලම නැති ගමක ඉඳන් යාළුවෙක් පරහැර ඉඳන් හන්සි තමයි කතා කරේ මංගේ ගමේ නම ඇහුවේ අද මං ඉතින් හන්සිගෙන් ඇහුව කොහෙද තියෙන්නේ කියලා මං හිතන්නේ බය වුණා මං ගෙදර එන්න හදනවා කියලා මාතර දිස්ත්‍රික්කයේ තමයිලු පරහැර තියෙන්නේ එයාගේ අයියාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ අපි හන්සි මං ගොඩාක් ආදරෙන් හන්සි ඔයාව මේ සින්දුවට එකතු කරගන්නවා ඊට පස්සේ WhatsApp එකේ අද උදේ 9:00 වගේ ඉඳන් මට WhatsApp message දාලා තියෙන සෙට් එකේ මුලින්ම ඉන්නේ රාගම ඉන්න රෝස හිමාෂා ජනි අයියේ මටත් දෙන්නකෝ ලස්සන සින්දුවක් එහෙම තමයි කියලා තියෙන්නේ මේ ටිකේම මැසේජස් දාන්න බැරි වෙලා තියෙන්නේ අපේ රෝසි අසනීපෙන් ඉඳලා මට මතක් වුණේ නැද්ද කියලා අහන මතක් වුණානේ හැමදාම ජනි බොයි කොහොමද ඉතින් අදත් අපි ඔයාව සද්දෙටම අහගෙන ඉන්නේ ලස්සන සින්දු ගොඩක් අහමු හොඳේ එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ පයාගල දෙනුවන් මල්ලේ එයාගේ ගෙදර හැමෝම එකතු කරගන්න කියලානේ කියන්නේ පාංචාල්ගේ අහංගම පාංචාලි ඉඳන් අපි ඉරේෂා නිලන්ති ඒ වගේම තමයි බොස්සාමානන්ද එකතු කරගන්න කියලා දිස්නක්ක මෙසේජ් එකක් දාලා තියෙනවා හැමදාම වගේ අදත් ඉතින් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා දෙන්නේ හයි හයි සුද මහත්තයෝ ගුඩ් මෝර්නින් එහෙම කියන්නේ ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක ඊට පස්සේ අපි චන්ද්‍රා බඩල් කුඹුරි ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා පුතා අශේන් දුව ලිහිණි ඒ දෙන්නම ඉස්කෝලේ ගිහිල්ලා පොඩි පුතා බිහෙන් තමයි ගෙදරට එලා ඉන්නේ මාව අහගෙන වැඩි තියෙන යාට මාස 9යි මං කියන ඒවා තේරෙන්නෙත් නැතුවේ ගුඩ් මෝර්නින් ජනි අපි 10 වෙනකම් බලාගෙන ඉන්න ඔයාව හන්න එහෙම කියලා කියන්නේ බේරුවල ඉන්න තනෝජා කට්ටියම එකතු කරගන්නවා

0: FM Anupaha 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
2: වේලාව 10:22

0: 2023
1: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිල විකාශක.
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට. ඔබත් අදම රස බලන්න.
4: මම අනුදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: ඇයි sugar කියලා මූණෙන්නකල? සෙවනකල මතුමේහ හරිනේ capsule අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 047 31 33 540.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිල විකාශක.

0: ஹாஸ்பிஸ் பாலசரி எஸ்எல்ஐசி லைஃப் ஜீவித ரக்ஷன் ஒப்புயமியன் டைமிருன எவன்த் போனஸ் பிரதிலாபே அகைய ருப்பியல் கூட்டி 1060 இக்மவாய் ஸ்ரீலங்கா இன்சூரன்ஸ் லைஃப் தியகுமின் மவகுமின் இடிவன ஒபே நிவசட இஸ் தரம் டைல் வர்க நான காமர கட்டல வகக்கீமக் சைத்தவ பாசு மிலட மனம் பேரி பாத்வையா நிவச லசன கரண ஒபேம தன எம்பிலிபிட்டிய மித்தினிய மாத்தர கால்ல
1: இவையினே வேட்டிம விஷ்வாசே தினு தாம்ரோ வஷின் மெஷின் சதா ரூபியால் அட்டதாசக் வட்டினா ஸ்டீம் அயன்னிக்கக் நோமிலே சியலும் தாம்ரோ பிரதர்ஷனாகாரவலின்
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
4: ජූලි 16 JJ Mill C8 අවිසාවේල්ල ප්‍රධාන අනුග්‍රහය
5: මම අනිදි ගුණසේක දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
6: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් Janet Sri Lanka ඔබ වෙනුවෙන්මයි
7: කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
8: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාකසාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
3: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
10: එන්ජීකේ වසන්ත පංචාවල අපේ රෝන්ට එකපාර පපුවේ ගැස්කුමක් ආවා. ඩයි පරීක්ෂණය කරා බයිපාස් එකට යවෙනවා කියන. ඒ පාර ගියා සෙවන. සෙවනගල ගියාම ඉතින් අපිට පළවෙනි පාර බෙහෙත් දුන්නා. දෙවෙනි පාරක් දුන්නා. අතර පාරේ ගත්තේ පාරේ දෙදමාත් එක්ව වහට හොඳයි. දැන් ඉතින් ඒ බෙහෙත් කරලා ඉවරයි. ඒ මහත්යට නිදුක් නිරෝගී වෙන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
9: කතා කරන්න 0777 300 940.
11: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
12: No stop remix remake එකට හැපෙන DJ blast එකක්
13: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
11: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
12: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
11: 1 2 3 let's go. ලංකාවම දන්න මීළඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් අපිට WhatsApp කරන්න.
12: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Mesikurada Rare Novator
14: My husband
15: මොකද වයිෆ්
14: හදන්න ඕන තේද කෝපිද
15: තේදුණු මාවත
14: තමන් කණ්ඩි හිතගෙන ඉන්නේ කොස්සෙන්ද ඉඳලෙන්ද
15: තේදුණු මාවත
14: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු බවතෙන්ම ඉලංකා

0: நன்னத்துவாகன் ஜனி எக்க தேதுனு மாவத்த
1: වෙලාව 10:28. දැන් මේ දවස්වල හැමෝම අවධානය යොමු කරගෙන ඉන්නේ පාපන්දු ලෝක කුසලාණයට, FIFA ලෝක කුසලාණයට. ලෝකෙම කතා කරන තරුවක් තමයි ලියනෝල් මෙසි කියලා කියන්නේ. බැලුවොත් එහෙම වයස අවුරුදු 39යි. හැබැයි වයස අවුරුදු 39 කියලා පේන්නේ නැහැනේ ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සේ. පොඩි කඩිය වගේ දුවගෙන දුවගෙන දුවගෙන යනවා. අවුරුදු 39ක් වුණාට පස්සේ ඔයාට ඒ වගේ වැඩ කරන්න පුළුවන් වෙයිද? අර පැයට කිලෝමීටර් 120ක විතර වේගෙන් එන බෝලෙට ඔළුවෙන් ගහලා හරෝල යවන්න පුළුවන් වෙයිද? අමාරු ගොඩක් මතක් වෙනව නේද එතකොට? ඒ හින්දා තමයි ඔයාට මතක් කරන්නේ සෙවණගල කිරිබන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මෙඳුර ගැන. දැන් ඔයත් කැමති නම් කොල්ලෙක් වගේ කොච්චර වයස වුණත් කොල්ලෙක් වගේ ග්‍රවුන්ඩ් එකකට ගිහිල්ලා සෙල්ලම් කරන්න, එහෙම නැත්නම් දුවල පැනලා වැඩ කරන්න, අමාරුකම් තියාගෙන මේ දේවල් කරන්න බෑ, ලෙඩ රෝග තියාගෙන මේ දේවල් කරන්න බෑ. ඒ හින්දා ලෙඩක් දුකක් තියෙනවා නම් කනස්සලු වෙවි ඉන්නේ නැතුව, නිකම් පෝලිං වල රස්තියාදු වෙවි ඉන්නේ නැතුව, සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දි තින ආයුමා ආයුර්වේද වෙදමැදුරට යම්. කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා ඉන්නෝ දෙවි කෙනෙක් වගේ එතන ඔයාට පිහිට වෙන්න බලාගෙන. කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා ගාවට සමහර රෝගීන් යන්නේ හරියට ඇවිද ගන්නවත් දැන්. හැබැයි ඉතින් ගිහිල්ලා ප්‍රතිකාර කරලා මාසයක් හමාරක් ගියාට පස්සේ ඒගොල්ලෝ දන්නෙත් නෑ ඒගොල්ලෝ ආයෙත් යථාතත්වයට පත් වෙලා. එහින්දා ලංකාවේ හතර වටින්ම එන සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ ආයුමා ආයුර්වේද වෙදමැදුර හොයාගෙන එන අය අතරට ඔයාටත් එකතු වෙන්න පුළුවන් 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරලා වැඩි විස්තර දැන ගන්නවා. වගේම වෙලාවක් වෙන් කරගන්න. මොකද ඒ තරමටම සෙනඟ නැත්තම් ඔයාට වෙලාව රස්තිය අදු වෙන රෝමියා වෙනවා. ඒකන්ද වෙලාවක් වෙන් කරගෙන යන්න. සඳුද අඟහරුවාද පොය දවස් සැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. සුබ දවසක් ජනි. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න. නදී තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. නදී නඩේ තියෙන්නේ. නදී කොහෙද ඉන්නේ කියලා නෑ නදී. ගන්තුන ඉන්න කෞශල්‍ය අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගෙදර ඔක්කොමයි ගමේ ඔක්කොමයි එකතු කරගන්න. කෞශල්‍ය ටෙක්ස් ඇන් ටේලර්ස් එකේ ඉඳන් තමයි ආපි වහගෙන ඉන්නේ. ගුඩ් මෝර්නින් ජනි, ඔයාට කොහොමද? අපි නම් හොඳින්. අපිවත් සින්දුවකට එකතු කරගන්න. හම්බන්තොට කළු දොදොල් කඩේ සෙට් එක. ශානකයිය තමයි මැසේජ් එක දාන්නේ. ආනන්ද, නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා මේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට චාමර වීරසිංහගේ සින්දුවක් දෙන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. යටියන්තොට අර ත්‍රිවිල් පාක් එකේ කොල්ල සෙට් එක. ලසාබෝයි තමයි මැසේජ් එක දාන්නේ. නිස්සංක ඉන්නවා, ලක්මාල් ඉන්නවා, නිමල් ඉන්නවා, ජගත් ඉන්නවා, තුෂාර ඉන්නවා, බබා ඉන්නවා, අනුර ඉන්නවා, දිනේෂ් ඉන්නවා, සුමුදු ඉන්නවා. ටයිටනික් සැලුන් එකේ තුෂාරවත් මතක් කරන්න කියලා කියලා තියෙනවා. චාමර වීරසිංහගේ සින්දුවක් දෙන්න තව පොඩි වෙලාවකින්. හරිද? එතකන් මේ සින්දුව අහන්න.

0: වෙලාව දැන් ඇවිල්ලා හරියටම කිව්වොතින් 10යි විනාඩි 34යි. මේ වෙලාවේ අවිසාවේල්ල පැත්තේ සෑහෙන සුවිශේෂී වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා. ඒ තමයි අපි හැමදාම මේ දවස් කිහිපයේම කතා කරා වගේම ජීවය ඔබයි ඇඟලුම් චාරිකාවත් එක්ක අපේ රටට ඩොලර් අරගෙන ඉන්න සෑහෙන මහන්සි වෙන අපේ ආදරණීය සහෝදරයන් සහෝදරියන් හොයාගෙන අපේ ලංකාව පුරාම තියෙන ඇඟලුම් කර්මාන්ත ශාලාවලට යන චාරිකාවේ අද දවසේ අපේ විමුක්තිය ඇතුළු කණ්ඩායම නැවතිලා ඉන්නේ අවිස්සාවේ. ඉතින් මේ පැත්තේ විස්තර දැනගන්න තමයි අදත් කතා කරන්න හදන්නේ විමුක්තිත් එක්ක. අද නම් මං ඉතින් පොරොන්දු වෙන්නේ නැහැ විමුක්ති මං ওই පැත්තට එනවා කියලා පුරුදු පරිදි. ඉතින් මොකද වෙන්නේ සුබ උදෑසනක්?
1: සුබ උදෑසනක් පොරොන්දු වෙන්න එපා එන්නේ නැහැ නේ කොහොමවත්.
0: ඕ ඒක තමයි.
1: ඉතින් මේ ජනි අපි ඩොලර් කියන තැන තමයි අපි තින්නේ.
0: ආහා බැරිද එකක් දෙකක් සාක්කුවේ දාගෙන ඉන්න?
1: ඉතින් මේ රටට ගේන ඩොලර් වලට සහයෝගයක් දෙන්න අපිත් මේ ඇවිල්ලා ඉන්නේ යාලට උදව්වක් වෙන්න. ඉතින් මේ මෙයාලා පොඩ්ඩක් අර ඉන්නේ ඇත්තටම මේ ජනි යක් වැඩ ගොඩක් එක්කනේ අපිලා බැලුවොත් බිසි. මේ ඒකාකාරී ජීවිතයක් තියෙන ටිකක් ඒකාකාරී ජීවිතේට පොඩි හරි පුංචි තල්ලුවක් දීලා පොඩි වෙනසක් කරන්න පොඩි කික් එකක් දෙන්න වැඩක් තමයි මේ ජීවය ඔබයි ඇඟලුම් ප්‍රාර්ථන චාරිකාව අපි නම් කළා මේ වැඩේ අරගෙන එන්නේ. ඉතින් එකම ගෲප් එකේ අපි මේ දවස් ටිකේ ඉන්නේ. අද මේ JJ Mills A6 එකේ අපි ඉන්නේ අවිසාවෙල්ල. ඉතින් වෙන වෙනදා වගේම වෙනසක් නැතුව ටෑගි බෝග බෙදා හදා දෙන්න අපේ මේ 3-piece බෑන්ඩ් එකත් එක්ක මේ වැඩ කටයුත්ත අපි තව ස්වල්ප මොහොතකින් ආරම්භ කරනවා. ඉතින් ජනි එනවා මේ කිව් මාලිත් එනවා තව ටික.
0: ඒක තමයි මටත් දුකයි.
1: ඉතින් මේ වා දුක වුණාද මෙතන හැමෝම
0: සතුටින් ඉන්නේ.
1: ඔව් මොකද මේ ඈත් එක්ක ලස්සන සෙල්ෆි කෑරුපයක් ගන්න පුළුවන් කතා බහ කරන්න පුළුවන්.
0: ඕ මමත් දැක්ක ගට්ටිය Facebook දාලා තියෙනවා.
1: ඒක තමයි මේ ඉතින් අයව කැඳවාගෙන ඉන්න අපිට අනුග්‍රහක දායකත්ව ලබා දෙන ඩාලි බඩ්ලා ආයතනයේ Big Twin Lady Racer ඉතින් ඒ ගැන කතා බහ කරන්න ඇයෙනවා. ඒ වගේම තමයි ක්ලීන් ඕල් ආයතනය අපිත් එක්ක අතබඳ ගන්නවා ඔමිල් බේබි ෂොප් මේ ගමන ශක්තිමත් කරන්නට. ඒ වගේම ජනට් ආයතනයේ මතක් කරන්නට ඕන ජනට ආයතනයත් අපිත් එක්ක අතබඳ ගන්නවා මේ රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රමුඛතම නිෂ්පාදන පෙළක් අපේ පාරිභෝගිකයන් අතර බෙදා හදා දෙන්න. ඒ වගේම රිච් ලයිෆ් ආයතනයත් අපි මතක් කරනවා මේ දේශීය නැවුම් මිලකිරිවල සාරය නිෂ්පාදනය විදිහට අපේ හිතවතුන් අතර බෙදා හදා දෙන්න තමයි රිච් ලයිෆ් ආයතනයත් එකතු වෙන්නේ. ඉතින් අද සුරත් අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා සුරේෂ්ෙන් නායක ප්‍රවීණ දේශක මානව හැකියාව වර්ධනය පිළිබඳව කතා බහ කරන්න. ඉතින් එහෙම සෙග්මන්ට් කීපයකුත් මෙතන යනවා. ඉතින් ඒ වැඩෙත් එක්ක බොහොම ලස්සනට අද දවස ප්ලෑන් කරලා තියෙනවා. අපි හිතනවා මේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙමනම් අපි ආයෙත් හම් වෙමුනේද?
0: බොහොම ස්තුතියි විමුක්ති මේ පැතර විස්තර කියන්නවට.
1: ජය වාජනී. Thank you ආටත්.

0: Anupaha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
3: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: වේලාව 10යි විනාඩි 41යි.
7: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 7787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
8: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
9: 2026 FIFA උණුසුම ජූනි 12 සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න
10: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක
11: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
12: යහතුන වඩන අපේ රස විජේ.
11: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
13: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
16: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
17: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
18: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
19: තම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා තම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
20: ඔබව ඉදිරියෙන් තබන SLT මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි. SLT මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
21: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න.
22: අක්මාවේ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
23: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
24: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
25: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
26: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
27: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
28: ක්‍රිස්ටිනා කෝච්කින් හනා ඉතන හිටපු එකම කාන්දා නියෝජකින් හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ
27: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
26: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
25: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
27: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
29: Brought to you by
30: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
31: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
32: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710 7773333
19: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
30: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
33: Net FM Algo Town
34: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
35: Cinderella වගේ මං නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
20: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
0: වෙලාව 10යි විනාඩි 46යි.
2: මේ හස්බන්ඩ්
3: මොකද වයි?
2: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
3: හරි.
2: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා.
3: හ්ම්.
2: ඔයා කාටද දැන් උදව් කරන්නේ?
3: වෙන කාටද වයිෆ්? ඔයාට.
2: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.

0: ਵਾਹਨ ਜਾਨੀ ਇੱਕ ਦੇ ਦੁਨੂ ਮਾਵਤ
1: වෙලාව 10යි විනාඩි 47යි හරියටම වෙලාව කිව්වොත් දැන් මේ වෙලාවේ ඔයාලට මතක් කරන්න හදන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. සල්ලි ඉතින් කොයි වෙලේ කොච්චර තිබුණත් කොයි වෙලෙත් වෙන්නේ අපිට මදි වෙන එකම තමයි. සල්ලි ඉතින් වැඩි වෙන වෙලාවක් කියන්නම් බැරි තරම්. ඒ හින්දා කොයි වෙලෙත් අතට සල්ලි ටිකක් එන පාරක් තියෙන තරමට වටිනවනේ. ඒ හින්දා තමයි අතට අමතර මුදලක් හොයාගන්න පුළුවන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන මම ඔයාලට මතක් කරන්න හදන්නේ. මේක ඉතින් වගාවෙන් තමයි සල්ලි හම්බ කරන්න තියෙන්නේ. ඔයාලට වගා කරන්න ඉඩමක් තිබුණත් ඉඩමක් නැති වුණත් ඔයාලට බොහොම ලේසියෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් පාර සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ඔයාලට පෙන්නනවා. දැන් ඉඩමක් තියෙන කෙනෙක් නම් ඔයාට ඒ ඉඩමේ අර සාමාන්‍යයෙන් ඉඩමක් හම්බුණාට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඔහේ අතහැරලා දානවා. ඊට පස්සේ ওই ඉඩමේ තියෙන ප්‍රයෝජනේ අරගන්නේ හල පහල ගෙවල් වල ඉන්න පුංචි ළමයි. එක්කෝ ඒගොල්ලෝ ක්‍රිකට් ගහනවා. නැත්නම් ඒ ගහේක තියෙන මොන හරි ගහක ගෙඩියක් කඩාගෙන කනවා. ඒව කරන්න ඕනි නෑ. ඔයාලට පුළුවන් බොහොම ලේසියෙන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරලා ඒගොල්ලන්ගෙන් උපදෙස් අරගන්න කොහොමද මේ වැඩේ කරගන්න කියලා. උපදෙස් විතරක් දීලා නතර වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඔයාලට අවශ්‍ය කරන කෘෂි උපකරණ, පොහොර වර්ග, ඒ හැමදේම දෙන්න බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. ඉඩමක් නැති වුණත් ඔයා වෙනුවෙනුත් සුවිශේෂී වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා. කෝල් එකක් ගන්න 011 437 1250ට 011 437 1250ට. මේ සින්දු අහලා අපි ආයේ ඊළඟ පැයේ තමයි හම්බ වෙන්නේ. එතකම් මේ පැත්තට කෝල් කරන්න 011 152 55 33 63. වට්ස්ඇප් කරන්න 011 711 95 95 95. අර ඉරයි හඳයි දෙකම ගැන කියවෙන සින්දු දන්නවනේ. Facebook fan page එකේ මන් දාලා තියෙන post එකට පහලින් tag ගාලා comment එකක් දාන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Akunulake Namahubavan Ratapuram Rasaganayan Aulesam Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: වසර 90ක විශ්වාසය.
1: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
3: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
4: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
3: MasterGate ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya. MasterGate Borella සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 070-313-3036.
5: කිරි, තේ, සීනි එක පැක් කෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
6: රත්ති 3 in 1 පැක් එක දුනා බෑග් එකේ තියාගන්නක වටිනවා.
5: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියනවනේ
7: සර්. රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
8: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
9: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540
10: Wake up. Subtitle Hormones. Alpha Studio.
11: Davasata Mona Karana Vitamins. Alpha Studio.
10: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
11: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
12: Good morning.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
13: ද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය ඇසල පෙරහර මංගල්‍ය
14: 769 වන වරටත් හෙළ පිඹ සොරකින දිවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
13: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹා ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
14: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
13: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
14: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
13: මාත්‍ය සත්කාරය netfm netfm
14: බැති බරදායකත්වය
11: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
15: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
16: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
17: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාන
18: අම්මලාගේ ආදරයට නියම පදමින් මාතර ෆ්‍රීල
3: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
19: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
2: වේලාව 11:01

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011515555 අමතන්න
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
2: බයෙන් බය අලුත් වන අලුත් බය දිවස්ම Net News.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම ඩිල්ෂාන්. මෝටර් රථයකට ගිනි තැබූ බවට කුරුණෑගල ප්‍රදේශයේ අටහැවිරිදි පාසල් සිසුවෙකුට එල්ල වී ඇති චෝදනාව තහවුරු කිරීම සඳහා මෙතෙක් කිසිදු සාක්ෂියක් අනාවරණ වී නොමැති බව පොලිසිය පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳ සංසරණය වන පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය කොට්ටාශය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්. මෝටර් රථයක් ගිනිගන්නා ආකාරය සහ ඒ අසලින් කුඩා ළමයෙකු ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සහ ඒ සමග හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා. එසේ තිබියදී ඉකුත් තුන්වනදා කුරුණෑගල නගරයේ විදුහල් භූමියක නවතා තිබූ රුපියල් ලක්ෂ 140ක් පමණ වටිනා මෝටර් රථයක් ගිනිගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් වයස අවුරුදු 8ක පමණ කුඩා දරුවෙකු වගකිව යුතු බවත් සඳහන් කරමින් පැමිණිල්ලක් කුරුණෑගල පොලිස් ස්ථානයට ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශයේ පැවසුවේ. ඒ අනුව කුරුණෑගල පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. සිදු කරන ලද විමර්ශනයේදී අදාළ මෝටර් රථය අසලින් එම අවස්ථාවේ ගමන් ගන්නා දරුවා වයස අවුරුදු 8ක් පමණ වන එම විදුහලේම අධ්‍යාපනය ලබන සිසුවෙකු බවටයි අනාවරණ වී තිබෙන්නේ. එසේ වුවද මෙම වීඩියෝවේ දර්ශනය වන දරුවා එම මෝටර් රථයට ගිනි තැබූ බවට ඇසින් දුටු සාක්ෂි කිසිවක් හෝ පරේක්ෂණ සාක්ෂියක් මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලිසිය පවසනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය විසින් රජයේ රසපරීක්ෂක කාර්යාලය මගින්ද ගිනි ගැනීමට හේතුව සම්බන්ධයෙන් විශේෂඥ සාක්ෂි ලබා ගැනීමට කටයුතු කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ටාශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: Net News, the truth people trust. FM 95, FM 94.8, Net FM.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773

වෙලාව 11යි විනාඩි 11යි. ඒන්ජල් නම් එකක් නේ. අපි දේදුරු මාවතේ දෙවනි පැයේ වැඩ කටයුතු ටික පටන් ගන්න. සතුටු සිතින් ෆැමිලි පිටින් දේදුරු මාවත අහගෙන ඉන්න වෙලාවේ කටි එකතු කරගෙන තමයි මේ පැයේ වැඩ ටික පටන් ගන්න ඕනේ.

මම කල්පනා කරමි. හරි, WhatsApp messages ගොඩාක් මට ඇවිල්ලා තියෙනවා. හේටික තමයි කියවන්න හදන්නේ. ඇත්තම කිව්වොත් මම මේ දැන් කියවන්න හදන්නේ 10යි විනාඩි 3ට මට ආපු messages. Hi Jani Malli, good morning. ඔන්න අපිත් ඔයාව එකතු කරගන්නව සින්දුවකට. එහෙම කියන්නේ අපේ කඩවත ලක්මාලි කුමාරි මිස් දුල්මි ගයන් දිනිඳු එක ඔෆිස් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අපිත් වැඩ කරන ගමන් ඔයාව හගෙන ඉන්නේ අයියේ. මල් මල් සාරිය සින්දුව දෙන්න පුළුවන්ද? අද නම් මට හිතන්න විදිහක් නැහැ දෙන්න පුළුවන් වෙයි කියලා. හෙට මං අනිවාර්යෙන් දෙන්නම්. අපේ සින්දුවේ ෂෙසි තමයි එහෙම ඉල්ලන්නේ. ෂෙසි ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. ෂෙසි කියන්නේ කඩේක නමද දන්නේ නේ? Good morning, good morning. නිතර WhatsApp messages එවෙ නැති වුණත් ඔයාව හගෙන ඉන්නේ. දයා දිසානායක තමයි WhatsApp message එකක් දාලා අපිට එහෙම කියලා තියෙන්නේ. සින්දු ගොඩාරියකට අපිවත් එකතු කරගන්න ජනි එහෙම කියන්නේ අපේ ලෂිනී කුරුණෑගලින්දන් තමයි අපි වහගෙන ඉන්නේ. හාලියල 12 කණුවේ උපුල් ඉලෙක්ට්‍රොනික එකේ ඉඳන් අපේ උපුල් අයියා අපිට අදත් message එකක් දාලා තිනු. උපුල් ප්‍රියංකර අයියා එකතු කරගන්න කියලා කියනවා. නිෂාන් සැලුන් එකේ ඉන්න කට්ටිය, ඊට පස්සේ සුද්දා හෝටල් එකේ ඉන්න කට්ටිය, GMA ස්ටෝර් එකේ ඉන්න කට්ටිය, ඊට පස්සේ තව නමක් තියෙනවා මට ඒක පෙරපාසලේ ඩූදි බබාද. අනේ මන්ද මට ඒ නම කියව ගන්න අමාරුයි. කොහොමරි පෙරපාසල ඉන්න කවුරු හරි එකතු කරගන්න කියලා තියෙනවා. හරිද? ගුඩ් මෝර්නින් ජනි අයියේ, හදත් සද්දටම ඔයාව අහගෙන ඉන්නේ. චාමික සිරිමාන්නගේ සින්දුවක් දෙන්නකෝ. මන් දුන්නා අකුරැසි අශෝ තමයි එහෙම කියා අහලා තියෙන්නේ මගෙන්. මං ඉතින් ඊයේද කොහෙද අශෝ ඉල්ලුවහන්ද අද චාමික සිරිමාන්නගේ සින්දුවක් ප්ලේලිස්ට් එකට දාගෙන ආවා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කලවාණි දම් පුෂ්ප අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවල දෙන්නවයි මාවයි සින්දුවට එකතු කරගන්නවා කියලා කියන්නේ. සුබ උදෑසනක් ජනි මල්ලි. අපි තින්නවා සුපුරුදු විදිහටම. රශ්මික මෝටර්ස් එකේ කට්ටිය ඇහැලියගොඩ බෙලිගස් හන්දියේ රශ්මික මෝටර්ස් එක තියෙන්නේ. එතනින් සෙට් එකත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් ජනි බෝලේ, මාවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ තංගල්ලේ ඉන්න අප්සරා. හයි හයි ජනි, කොහොමද? මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා මල්ලව පිටියේ සුලින්ත වෙළඳ සැලේ ඉඳන් අපේ නයනක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා අම්මවයි පුතා තිසුන්ව, හස්බන්ඩ් සුනෙත්ව, ගාල්ල ගෙදර ඉන්න හැමෝම මේ අපි අහන්න යන සින්දුවට. මේ සින්දුවට යන්න කලින් මං යනවා වලස් මුල්ලේ ෆිල්ම් හෝල් එක තියෙන්නේ. අන්න එතන ඉස්සරහ ත්‍රීවිල් පාක් එකේ ඉන්න අපේ වීරසේකර අයියා ඇතුළු කොල්ලෝ සෙට් එක එකතු කරගන්න. බණ්ඩාර අයියා, ධර්මේ අයියා මේ කට්ටියම එකතු කරගන්න ඕනි. වීරසේකර අයියා නම් ඒ දෙන්නට කියන්නේ බණ්ඩාර මලයයි ධර්මේ මලයයි කියලා. හැබැයි ඉතින් මට තේරෙනවා මට වඩා වැඩිමල් කියලා. ශාන්ත අයියා කතා කරා කෑගල්ලේ නිදහස් භවතේ ශාන්ත ටේලර්ස් එකේ ඉඳන්. එයා අද උදේට විතර අපලු කෑවේ විහංග හෝටලයට ගිහිල්ලා. නංගි බබාලා දෙන්නවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. තලවත් ඉඳන් කසුන් කතා කරා. කසුන්ගේ නීට වඩා විස්තර අහගන්න ඕනේ. කසුන්ගේ ෆෝන් එක කට් වුණා. මග්ගොණ මෛත්‍රීපාල අයියා කතා කරා මදුරංග, ඊට පස්සේ මදුසංක, මංගලිකා, මදුකා මේ හැමෝම එකතු කරගන්නවා. කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා කතා කරා සුපුරුදු විදිහටම අම්මගෙනම ඊයේත් මම කියලා නැහැ. අපේ කිතුල්කොටේ ප්‍රේමසිරි අයියාගේ අම්මා ගුණවතී, ඊට පස්සේ අපේ අසංක මලයා, දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිදු, බිම්සර මේ කට්ටියමත් එකතු කරගන්නවා. ගම්පහ මානෙලි අක්කත් අපිට කෝල් එකක් ගත්තා. ගාල්ලේ අක්මීමන ලක්ෂ්මී අක්කා කතා කරා අද රතු අයියත් ඉන්නවලු එකතු කරගන්න කියලා කිව්වා. ගිෂාන් මදුශංක පුතාවයි, දිල්ෂාන් මදුශංක පුතාවයි මේ සින්දුවට එකතු කරගන්නවා.

වෙලාව 11:18 දැන්. මේ සින්දුව අහන්න යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි, ෆ්‍රීලන් නිවසින් ඔයාලට හඳුන්වා දීලා තියෙන බැදපු 3-5 කුඩු පවුඩර් එක ගැන. බැදපු 3-5 කුඩු පවුඩර් නෙවෙයි, එක්ක බැදපු 3-5 පවුඩර් එක, නැත්නම් බැදපු 3-5 කුඩු. බලන්නකෝ ඉතින් මාත් එක එක වෙලාවට එක එක දේවල් තමයි කියන්නේ. දැන් අර ප්‍රශ්න නෑ. ඉතින් මේ 3-5 ටික හදාගන්න ගියාට පස්සේ කොත්ත මල්ලි ටික අරව මේව ටික එකතු කරලා ওই ටික කුඩු කරලා අරගන්න ප්‍රශ්නේ කොහොමත් 3-5 කුඩු ටික ආවට පස්සේ නැති වුණා. ඊට පස්සේ බැදපු 3-5 ටික කළු කුඩු ටික හදාගන්න ඕනි වුණාට පස්සේ වෙන ප්‍රශ්නේ තමයි අර කබලේ බදින එක. කබලේ බදින්න ගියාට පස්සේ අහල පහල ඉන්න ගෙවල් වල ඉන්න කට්ටියගෙන් පවා බැනුම් අහන්න වෙනවා. ගෙදර ඉන්න බල්ල පූස පවා කිවිහුම් මරින්න පටන් ගන්නවා. ඒ තරමටම සැරයි ගෙදරදී ඔය කළු කුඩු ටික හදාගන්න ගියෝ තින්නේ. ඒ ප්‍රශ්න මුකුත්ම නෑ. ෆ්‍රීලන් නිවසින් ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය විතරක් යොදාගෙන නිෂ්පාදනය කරන ෆ්‍රීලන් බැදපු 3-5 පවුඩර් එකත් එක්ක ඔයාලට බොහොම ලේසියෙන් දැන් අර බැදපු 3-5 කුඩු එකකින් අපි අපේක්ෂා කරන රසය තියෙන්නේ. අන්නේ රසය ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒක හන්දා ගෙදරට ගේන 3-5 කුඩු අතරට බැදපු 3-5 කුඩු එකක් ගේනවා නම් මතක ඇතුව බැදපු 3-5 නෙවෙයි ඕනිම 3-5 ජාතියක් වගේම ඕනිම කුළුබඩු ජාතියක් ඔයාලට ෆ්‍රීලන් සන්නාමයේ යටතේ අරගන්න පුළුවන්. අවුරුදු 40-30 අපි දන්න කියන තැනක්නේ. ඒක හන්ද නිකන් අපේ මහගෙදර වගේ අපි දන්න කියන තැනකින් බඩු ටික අරගන්නකොට කොහොමත් විශ්වාසය වැඩි. කඩේට ගිහලා බඩු අරගන්නකොට මුදලාලි මහත්තයාට කියන්න ෆ්‍රීලන් නිවසින්ම එන දේවල් දෙන්න කියලා. හයි ජනි, ඊයේ කිව්වා අද දෙන්නම් කියලා සින්දුවක්. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ ගොඩකවල ඉන්න ශෂිකා. එයා ඉල්ලුව සින්දුව තමයි සංකගේ ආදිත්‍ය නාරායන්ගේ අපි ආයේ හමු නොවන. ඉතින් දෙන්නම්. ඊයේ දෙන්නම් කිව්වා කියන්නේ අද අනිවාර්යෙන් දෙනවා. හොරණ සත්හෙල ගාමන්ට් එකේ මේ වෙලාවේ අපිව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා අපිට WhatsApp message එකක් ඇවිල්ලා තියෙනවා. message එක දාලා තියෙන්නේ කවුද කියලා හොයාගන්න බැරිය. කොහොම හරි අශෝක මිස්, මැනිකේ, හේමා, හර්ෂා, මුදිතා, නිරෝෂා, කමනි, චන්ද්‍රානි, සුජීවා, දයානි, සේපාලිකා, ඊට පස්සේ චමිලා, සුරංගනි, නැන්දාද, නන්දාද දන්නේ නේ, නන්දා කියලා හිතමු. හයි ජනි මල්ලි බබා, ගුඩ් මෝර්නින්. අපිවත් එකතු කරගන්න සුදු මහත්තයෝ, අම්මෝ තියන ආදරේ. බෝකුන්දර නිවන්තිඩී ඉඳන් අපේ දීප්තියක්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉනෝෂ් සර් ඉන්නවා, අනුෂා ඉන්නවා, ලලිත අක්කා ඉන්නවා, මානෙල් අක්කා ඉන්නවා, අමන්දි ඉන්නවා, නදේෂා මිස් ඉන්නවා. මේ කට්ටියම සින්දුවට එකතු කරගන්නවා. මහරගම ඉඳන් අපේ දුලානියක්වත් මැසේජ් එකක් දාලා තියෙනවා. යාගේ දුවයි, පුතයි, මහත්තයයි, පවුලේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා.

0: Anupaha FM Anu Hatarai Tashmaata Net FM
1: Velave Kolahai Vinade Visi Hatarai
2: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
3: ආයුර්වේද ඖෂධ සාරය ජාත්‍යන්තර තාක්ෂණයට සකසා ඔබ වෙතට ජනත් පිම්පල් අවුට් පිම්පල් වලට සිම්පල්
4: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
2: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: එන්න පියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන. කොටු දෙකට 1000ක් කොටු තුනට 4000

0: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 43 40.
3: වැඩ කරන ගමන් රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි. අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
4: ජූලි 16 JJ Mills C8 අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
5: මම අනුදි ගුණසේක. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
6: වසර 64ක් පුරා ලාංකේය සමය ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
7: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා. රිච් ලයිෆ්
8: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
3: දැනුමයි සතුටයි වාසි පුරවගෙන නෙත් ඇංගලුම් චාරිකාව 2026.
9: මේ හස්බන්ඩ්
10: මොකද වයිෆ්?
9: මම ආව එක්කගෙන යනවා ලෝකෙ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
10: ඩිනර් එක. රෑනේ.
9: ආදත් වැරද්දුවනේ. ලෝකෙ රසම කෑම තියෙන නේද? ලෝකෙ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
11: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ ඔරු
12: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
10: වෙලාව 11:28. පවුල් ප්‍රශ්න නැතුව දේ දුනු මාවත අහන්න කියලා කිව්වට ඔය පවුල් ප්‍රශ්න නැතුව ඉන්න ක්‍රමයකුත් කියන්න ඕනිනේ. ගොඩාක් පවුල් ප්‍රශ්න වලට මූලිකම හේතුව වෙන්නේ සල්ලි. වයිෆ් ඉල්ලන වෙලාවට අතේ සල්ලි නැති වුණොත් එහෙම. වයිෆ් ඇඳුම් ඉල්ලන වෙලාවට අතේ සල්ලි නැති වුණොත් එහෙම. ෂොපින් යන් කියන වෙලාවට අතේ සල්ලි නැති වුණොත් එහෙම ප්‍රශ්නයක් තමයි ඉතින් මතුවෙන්නේ. එතකොට තමයි ඔයාට සල්ලි ටිකක් අතට අවශ්‍ය වෙන්නේ. අන්න ඒ වෙලාවට සල්ලි ටිකක් අමතරව හොයාගන්නේ කොහොමද කියලා තමයි මේ ඔයාට මතක් කරන්න හදන්නේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ ඔයාට වගාවත් එක්ක සල්ලි හොයාගන්නේ කොහොමද කියලා දෙන්න තැනක්. ඒකට ඔයාට පුළුවන් ඔයාට ඉඩමක් තිබුණත් ඉඩමක් නැති වුණත් වගා කරලා සල්ලි හම්බ කරන්න. නිකන් මැජික් වගේනේ. කොහොමද කියලා දෙනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. දැන් ඔයා ඉඩමක් තියෙන කෙනෙක් නම් සින්නක් කර ඉඩමක් තියෙනවා නම් ඒ ඉඩමෙන් සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා දෙන්න. ඊට පස්සේ ඔයාට අවශ්‍ය කරන උපදෙස් දීලා නවතින්නේ නැතුව කෘෂි උපකරණ අනර්ග තත්වයේ උසස්ම තත්වයේ පොහොර වර්ග මේ හැමදේමත් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. තව ඉතින් ඔයාගේ යාළුවෙක් හරි කවුරු හරි ඉන්නවා නම් නැත්නම් ඔයා පේරවගා කරන කෙනෙක් නම් ඔයාගේ පේරවගාවේ පළදාවත් හොඳ මිලකට මිලදී ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායමට පුළුවන්කම තියෙනවා. ඒක අඳ කෝල් කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කෝල් කරන්න ඕනි නම්බර් එක තමයි 0111 437 1250. රයිට්, ජනී ආවම තමයි වැඩ කරන්න අපිට නව ජවයක් ගැම්මක් හම්බ වෙන්නේ. අම්මෝ, ඒක කිව්වට පස්සේ මං අඩි ගානක් උඩ යනවා. හරිද? බද්දේගම ඉඳිගස් කැටි රන්වන් බිම්මල් එකේ වැඩ කරන අපේ රුවන් කුමාර තමයි මෙසේජ් එක දාලා තින්නේ. මං අර හැමදාම කියන්නේ පන්තියේ පළවෙනියා උනේ සමන් කුමාර. මේ එයා නෙවෙයි, මෙයා ඇවිල්ලා රුවන් කුමාර. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා යටියන් තොට ඉඳන් මහේෂි. මහේෂි ඔයාවත් මේ සින්දුවට මම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඊළඟට ත්‍රිකුණාමලයේ පහේ කණු ඉඳන් පුංචි බණ්ඩායියත් අපි වහගෙන ඉන්නවා. බරුදැල් පොළේ SL ප්‍රනාන්දු අයියා, අනේ මටත් සින්දුවක් දෙන්න එහෙම කියලා කියන්නේ අපේ පානදුරේ ධනුෂ්ක. මම ඔයාව එකතු කරගන්න. Good morning Jani, තරහ වෙලා හිත හඬවාලා ඔයා ගියා සින්දුව දෙන්නකෝ ප්ලීස්. ඇයි එහෙම දුක හිතන සින්දුව අහන්න? මේ වගේ ලස්සන සින්දුවක් අහන්නකෝ. මදු තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මම ඔයාව එකතු කරගන්නම් මදු. කළුතර බණාපිටියේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනෝජා. ඊදෙන්නවත් එකතු කරන අපි ටග්ගල යමු සින්දුව අහන්න.

වෙලාව 11යි විනාඩි 36යි. දන්නවනේදී මගෙන් සින්දුවක් ඉල්ලුවොත් මං අනිවාර්යෙන් ඒ සින්දු දවසක් පහු වෙලා හරි සතියක් ගිහිල්ලා හරි ඔයාට අරගෙන එනවා. මේ ඉල්ලීම මගෙන් ඉල්ලුවේ ගොඩක වෙල ඉඳන් අපිව අහගෙන ඉන්න අපේ ශෂික ඇතුළු සෙට් එක. මේ සින්දුව ඕනිමයි කියලා කිව්වා. ඉතින් ඔන්න සංක දිනෙත් එක්ක ආදිත්‍ය නාරායන් කියන අලුත්ම සින්දුව අපි ආයේ හමු නොවන. එහෙම කියනකොට වඩා ඉතින් කට්ටිය දන්නේ විදුලියසේ අලි ඇවිදින් කියලා කිව්වම තමයි. සින්දුව අහන්න යන්න කලින් මට අග්ගාල කට්ටිය එකතු කරගන්නක්. යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා කට්ටිය මැසේජ් එකක් දාලා තිනවා. එතන ඉන්න කට්ටියක නම් නම් ඉතින් කවදාවත් තිබන්නේ නැහැ. කොහොම හරි කට්ටියම ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. අම්මෝ දිග මැසේජ් එකක් තියෙනවා. අපිට මැසේජ් එකක් දාලා තිනවා ජයනි. net fm අහන ගමන් ඉන්නේ. කලවල් දෙනියේ ඉඳන් තමයි අපිට මැසේජ් එක දාන්නේ. හස්බන්ගේ පවුලේ අය හැමෝමයි, කලවල් දෙනියේ වින්සන් කඩේ අය හැමෝමයි. ඒගොල්ලන්ගේ පවුලේ ඩයගම ඉන්න අම්මවයි තාත්තවයි අක්කලා දෙන්නවයි මල්ලිවයි එකතු කරගන්න කියලා තමයි අපිට කියන්නේ. මහත්තයාගේ නම චතුරංග කියලා අගටම දාලා දෙනවා. මං හිතන්නේ මැසේජ් එක ටයිප් කරද්දි මුලදී අමතක වෙලා පස්සේ හිමීට චතුරංග කියලා නම අමුණලා එවලා තියෙනවා. පවුල් ප්‍රශ්න නැතුව අහන්න කියලා මම තමයි ප්‍රශ්න ඇති කරන්නේ නේද? කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ සෙට් එකත් අපිට මැසේජ් එකක් දාලා තිනවා. ඒගොල්ලෝ මාව අහගෙන ඉන්නවා කියලා. පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවේ සිට අපි අහගෙන ඉන්නවා. ඊට පස්සේ ගුඩ් මෝර්නින් අයියේ, මාත් හැමදාම ඔයාව අහනවා. මගේ හස්බන්ඩ් තිසරවයි, මගේ අම්මවයි, අයියා චන්දනවයි, අක්කල දෙන්න තනෝජා මනෝජාවයි, නංගි තක්ෂිලාවයි, පවුලේ ඔක්කොම අයිය එකතු කරගන්න කියලා. යටියන්තොට ඉඳන් ශෂික තමයි අපිට මැසේජ් එක දාලා තිනේ. ශෂික නේ වෙයි ශෂිකලා අකුරක් හැලුවා. හයි හයි ජනි, මොකද කරන්නේ? මං වැඩ මේ ඔෆිස් එකේ. SK construction එකේ සෙට් එකම අහගෙන ඉන්නවා කියලා සමන්ත කුමාර් අපිට මැසේජ් එකක් දාලා තිනෝ. උඩුපුස්සල්ලාවින් අපි ඔෆිස් එකෙත් ඉන්නවා මේ නමම තියෙන කෙනෙක්. වයිෆ් හේරත් පේරාදෙනිය කැම්පස් එකේ ඉන්නවා දුව හන්සි. ඊට පස්සේ හෂිනි දුව, සචිනි දුව ඇතුළු මේ වෙලාවේ net අහන සියලුම දෙනා එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නා.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕනේ.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
6: බය වෙන්න එපා. වැඩිවන ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේමුල්ල, ගම්පොළ. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
11: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
12: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
13: කතා
12: කරන්න 0777 300 940.
14: ගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
15: Don't stop, remix, remake. එකට හැපෙන DJ Blast එකක්.
16: අංගා ගලේනේ ඉන්නා කුමරියේ.
14: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
15: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
14: 1, 2, 3, let's go. ලංකාවම දන්න ඊළඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් අපිට WhatsApp කරන්න.
15: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show මේ සිකුරාදා රෑ 9ට.
11: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
17: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
19: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
10: වේලාව දැන් 11:46.
4: මේ හස්බන්ඩ්.
10: මොකද වයිෆ්?
4: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
10: මම ගන්නවා.
4: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
10: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
4: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
15: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
10: වෙලාව 11:47. අපි දේදුණු මාවතේ ඉන්නේ. ප්‍රවෘත්ති අහන්න යන්න තියෙනවා. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනි, සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා කියලා කියන්නේ දැන් අපිට නිකන් අපේ පවුලේ කෙනෙක් තරමටම සමීප කෙනෙක්. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයා. ඒ හින්දම තමයි ඔය අපි කියන්නේ අර සුව කරන්න බෑ කියලා කියන ලෙඩ තියෙන්නේ. ඔය ලෙඩ සෙට් එකටම නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයාට. නිකමට නම් ටිකක් කියන්නොට. නම කිව්වත් ඒ ලෙඩේ බයි හිතෙනවා. ඩයබටික් තියෙනවා, කැන්සර්ස්, ඊට පස්සේ ස්නායු රෝග තියෙනවා, ධනිස් වල අමාරු තියෙනවා, ගැස්ට්‍රයිටිස්, පොඩියට පටන් අරන් කොහොමද දැනෙන වේදනාව ටිකක් දරුණු වුණාට පස්සේ. ඔය හැම ලෙඩකටම නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා. කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයාව හම්බ වෙන්න ඔයාට පුළුවන් සෙවණගල කිරිබ්බන්නාර බෝගහකන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. යන්න කලින් කෝල් එකක් දෙන්න කියලා කියන්නේ ලංකාවේ හතර වටෙන්ම එතනට කටි එන හන්ද. 0.7773940 හරි එහෙම නැත්නම් 0.7732 743540 හරි කතා කරලා ඔයාට වෙලාවක් වෙන් කරගන්න, ඊට පස්සේ වැඩි විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා. මේ සින්දුවට යන්න කලින් මං කට්ටිය එකතු කරගන්න ඕනි කියලා හිතුවා. කොහෙටද යන්නේ මුලින්ම පොඩ්ඩක් ඉන්න බලන්න. වීර පොකුණට යන්න හදන්නේ. වීර පොකුණේ සමීර කේටරින් එකේ සෙට් එකට ලස්සන සින්දුවක් ඕනි කියලා තමයි කියන්නේ. දැන් ඉතින් මේ වෙලාවේ දැන් දවල් කෑම වෙලාව කිට්ටු වෙලා තියෙන්නේ. කේටරින් ෂොප් එකක වැඩ කරනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මාර බිසි වෙලාවක්. මටත් බැරිද දන්නේ කෑම එක ගෙනල්ලා දෙන්නනේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ බුලත් සිංහල ඉඳන් අපි වහගෙන ඉන්න දිල්කි. එයා කියනවා මහත්තයා මහේෂ්ව, ඊට පස්සේ පුතා දිෂේන්ව එකතු කරගන්න කියලා සින්දුවකට. සුබ දවසක් ජනී බෝයි. මම කඩු ගන්නාවේ දඹගොඩ ඉඳන් ලාල්. ඔන්න අපි ලාල් අයව එකතු කරගන්නවා. එකතු කරගන්න කියලා කියනවා එයාත් එක්කම එයාගේ වයිෆ් කාන්ති, සුදුදුව ෂනූෂි, නැටුම් පන්ති නිලූමිස්, ඊට පස්සේ සර් මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ ඔයාලට අපිවත් සින්දුවකට එකතු කරගන්න පුළුවන් නේද? ජනී මල්ලි 10 ඉඳන් 1 වෙනකන් I love you too කියලා හැමදාම වගේ අදත් මැසේජ් එකේ වෙලා තියෙනවා. හෝකන්දර ඉන්න රුක්මණී අක්කා. එයාගෙන ඔයාගේ හස්බන්ඩ් දයාසේන අයියවත් එකතු කරගන්න කියලා. මං ගැන හොඳ ගොඩාක් කියලා දෙනවා. මට නිකන් ලැජ්ජයි වගේ. ඊට පස්සේ හයි ජනී, අපිට දෙන්නක ලස්සන සින්දුවක්. අම්පාර බණ්ඩාරදුවේ මුතුහර බ්ලොග්ගල් ආයතනයේ වැඩ කරන සෙට් එක තමයි මැසේජ් එක දාලා දෙන්නේ. ඊළඟට හයි, ගුඩ් මෝර්නින් ජනී, සුබ දවසක් වේවා. අපිත් ඔයාව හගෙන ඉන්නේ. නිරූප තමයි අපිට මැසේජ් එක දාලා තින්නේ. නිරූපද නිරූපාද කියලා මට ඉතින් හිතා ගන්න බෑ. හරිද? පුතා ට්‍රෙවින්වත් එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ මෙන්න තව කෙනෙක් කියලා දිනවා 10 ඉඳන් 1 වෙනකන් I love you too කියලා. මේ ඇවිල්ලා බෝකොන්දර 10 කණුව පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ වැඩ කරන සෙට් එක. සාලිය, මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත මේ සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට ඔයාට තියෙන වැදගත් දෙයක් මතක් කරන්න. මේ වැඩේ සිද්ධ වෙන්නේ හෙට දවසේ. හෙට දවස කිව්ව ගමන් අනිවාර්යයෙන්ම මතක් වෙනවනේ net fm dj night එක. net fm dj night එකට හැමදාම අපේ අසා මොකාක් හරි අලුත් වැඩක් අරගෙන එනවාමයි. ඒ විදිහට හෙට දවසේදී කණ්ඩායම් අතර ඇටැක් ෂෝ එකක් තමයි ඔයාට net fm dj night එකත් එක්ක අහන්න හම්බ වෙන්නේ. මං ඉතින් ඒ DJ නයිට් එකට හෙට දවසේ ඉන ආටිස්ට්ලාගේ නම් කියලා මගේ දිව පටලව ගන්න යන්නේ නැහැ. ඒ රිස්ක් එක අරගන්න මං chance එක දෙනවා අපේ අසාටම. කොහොම හරි හෙට රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් සුපුරුදු විදිහටම අලුත් අත්දැකීමක් එක්ක net fm DJ නයිට් අරගෙන එනවා කියලා පණිවිඩේ විතරක් ඔයා මතක තියාගන්නකෝ. net fm Facebook fan page එක හරහාත් ඔයාට බලා ගන්න පුළුවන් මේ දේවල් සජීවීව. ඒකනම් මතක් කරන ගමන් අපි යනවා ඊළඟ සින්දුවට. අපි ආයෙත් හම්බ වෙන්නේ ඊළඟ පැයේ. කෝල් කරපු කට්ටියගේ, WhatsApp message එවපු කට්ටියගේ නම් කිව්වේ නැත්තම් දුක් වෙන්න එපා. අනිවාර්යෙන් දවල් එකට කලින් හැමෝගෙම නම් කියලා තමයි යන්නේ.

0: FM 94.8 Net FM Divainapura Dedunu Mavata Dedunu Mavata
1: Brought to you by
2: Atunu Lake Namahubavan Ratapuram Rasaganayana Aulesama Rasakarakana Mather Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම මතන්න 0111 437 1250.
3: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරින් අඩංගු ඕමිල් බේබි සබන්.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: Indian taste එකට Sri Lankan රසමවන මාතර ෆ්‍රීලන් හිර මසාලා. Green, red, black. ඔබත් කැමති රසයකින් රස බලන්න. මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.

0: ඔක විශ්වාසය
1: කිරි තේ සීනි එක පැක්කකින් ඉස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
2: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
1: ඇයි කිතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිස
3: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ
4: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
5: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
6: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: හැමතේකම එක වගේ නෙමෙයි ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න
9: සුබ දහවලක් වේලාව දවල් 12:00

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිත වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 716 3872
0: ආයුබෝවන්.
4: අද 2026 ජූලි 16 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙට් නිවුස් සමග මම කසුනි නානායක්කාර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. කටුනායකදී පොලිස් නිලධාරියාට වෙඩි තැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක්. ප්‍රශ්න කිරීම හමුවේ තවත් තොරතුරු රැසක් එළියට. ඉල්ලා අස්වෝ මීගමෝ නගරාධිපතිගෙන් නෙට් නිවුස් වෙත අනාවරණයක්. පරණ වීගන් නැයි ගොවින් කළ ඉල්ලීමට වී අලවි මණ්ඩලයෙන් උත්තර. යෝෂිතට එරෙහි නඩුවක පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම
0: වෙයි.
4: අමෙරිකාව සහ ඉරානය දෙපාර්ශවයට එල්ල කරන ප්‍රහාරවලින් මැද පෙරදිග කලාපයේම අර්බුදකාරී තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. ඒ අතර කටුනායකදී පොලිස් නිලධාරියෙකුට ඊයේ දිනේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ගැන තොරතුරු රැසක් අනාවරණ වෙමින් පවතිනවා. ඒ ඇතුළු කතාපෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. කටුනායක පොලිස් වසමේදී පොලිස් නිලධාරියෙකු සමග පුරබදා ඔහුගේ ගිනිඅවි උදුරාගෙන මාර්ග බාධකයකේ සිටි තවත් නිලධාරියෙකුට වෙඩි තබා තුවාල සිදු කළ ප්‍රධාන සැකකරු සිවිල් ආරක්ෂක බලකායේ හිටපු සමාජිකයෙකු බව අනාවරණ වී තිබෙනවා. ඔහු 2008 වර්ෂයේ සිට 2010 වර්ෂයේ දක්වා සිවිල් ආරක්ෂක බලකායේ කටුනායක නගර ආරක්ෂක කණ්ඩායමට අනියුක්තව සේවය කළකු අයකු බවටයි විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ. දෙවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 41 කැවරදී මෙම සැකකරු මේ ගමුව කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31ක්ද සමගයි. ඊයේ සවස් කාලයේදී කටුනායක පොලිස් ස්ථානයට අනුයුක්තව රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂා කිරීම සඳහා සංඥා කළ අවස්ථාවේදී නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් එය හඹාගොස් තිබෙනවා. එහිදී කටුනායක දෑවමුට්ටාව ප්‍රදේශයේදී යතුරු පැදිය අතහැර පලායාමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. අත්අඩංගුවටගත් සැකකරු එක් නිලධාරියෙකුගේ බහරේ රඳවා අනෙක් නිලධාරියා විසින් යතුරු පැදිය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී පලා ගිය අනෙක් සැකකරු නැවත පැමිණ පොලිස් නිලධාරියා සමග පොරබදා ඔහුගේ ගිනිඅවිය උදුරාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. එම අවස්ථාවේදී මාර්ග බාධකයේ සිටි තවත් පොලිස් නිලධාරියෙකු අදාළ ස්ථානයට පැමිණෙද්දී සැකකරු විසින් ඔහුට වෙඩි තබා ඇති අතර පසුව ගිනි අවියද පෙන්වා මාර්ගයේ ගමන් කළ වෙනත් යතුරු පැදියක්ද කොල්ලකා පලා ගොස් තිබුණා. පසුව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී එම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු සන්තකයේ තිබී පොලිස් නිලධාරියාගෙන් උදුරාගත් ගිනි අවිය සහ කොල්ල කන ලද යතුරු පැදියද පොලිස් භාරයට ගැනුණා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මීගමුව රෝහලෙන් මිනුවන්ගොඩ රෝහල වෙත මාරු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මීගමුව මහනගර සභාවේ නගරාධිපති ධුරයෙන් තමන් ඉල්ලා අසූයේ පෞද්ගලික හේතුවක් මත බව හිටපු නගරාධිපති HMD රොබර්ට් හීන්කෙන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයකින් බලපෑමක් එල්ල නොවූ බවයි. HMD රොබර්ට් හීන්කෙන්ද මහතා මීගමුව නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වුනේ ඊයේ දිනේදී. ඒ සම්බන්ධයෙන් නෙට් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.
5: ඔබතුමා ඊයේ දිනය තුල තීරණයක් ගන්නවා මේ ගමුව නගරාධිපති තුරෙන් ඉල්ලා අස්වීමට. එම මොකද්ද සිද්ධිය ඉල්ලා අස්වෙන්න හේතුව?
6: සිද්ධිය කියන්නේ අත්‍යව පුද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වෙන්නේ. පුද්ගලික හේතුවක් බවට පත් වෙන්න වටපිටාව කියන්නේ ඉතින් අපිට විවිධ දේවල් පුද්ගලික හේතුවක් බවට අවසානට ඉතුරු වෙනවනේ. ඒක තමයි පුද්ගලික හේතුව මේ තරතුර තවදුරටත් දැනා ගැනීමෙන් දෙපාර්ශ්වයට වෙන්න පුළුවන් පටත් හානි වෙන්න පුළුවන්. ඒක අවසානට පුද්ගලික හේතුවක් මත න්‍යා වෙනවා. කුඩා දනුව තුනේ සාපේක්ෂව ගත්තාම නිගම මහනගර සභාව එනකොට තිබුණේ ඉතාමත්ම පල්ලෙහා මට්ටම. ඒක දන්නවා හැමෝම. අපේ දේශපාලන අධිකාරියක් දන්නවා, මන්ත්‍රීතුමාලක් දන්නවා, නිලධාරීන් දන්නවා. ඒවට කාටවත් දොස් කියන්න බෑ. නම කැමති නැහැ. නමුත් නිලධාරීන්ට දොස් කියන්නත් බෑ. මොකද නිලධාරීන් කියන්නේ ප්‍රෙෂර් මතනේ වැඩ කරලා තිබුණේ පාවු කියලා. නමුත් මම ආවා.

0: අධ්‍යාපනයේ නායකත්වය අර්ථයේ මේ වෙන වෙනම ගිරලා ආරම්භ කරලා පටන් ගන්න තියෙන්නේ නරකක් කියලා නෑ මේ කාලය තුළ ඒක.
1: මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 31 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහත්මිය විසින්. එහිදී රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියා. මෙම නඩුවේ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරෙස්ට් සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය එහිදී දැනුම් දීමට අපේක්ෂා කරන බවත් අධිචෝදනා පත්‍රයට සිදුකරන සංශෝධන එහිදී දැනුම් දීමට කටයුතු කරන බවත් රජයේ නීතිඥවරයා පැවසුවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 31 වනදා කැඳවන ලෙස නියම කළා. අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට ආසන්න මුදලක් බැංකු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුකරය ගොනු කර තිබෙනවා. වියලවි මණ්ඩලය විසින් ගොවීන් සතු පරණ වීතොග කිසිසේත් මිලදී නොගන්නා බව වියලවි මණ්ඩලය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සමන් පාලිත බණ්ඩාර මහතා පැවසුවේ මේ කන්නේදීද වියලවි මණ්ඩලය මී විලදී ගන්නේ අලුත් වී පමණක් බවයි.
2: මේ කැපෙන ප්‍රදේශ අනුව අපි තව ගබඩා ඉදිරියේදී විවෘත කිරීම බලාපොරොත්තු වෙනවා. දැන් මේ වෙනකොට ගබඩා 37ක් විවෘත කරලා තියෙනවා ලංකාවේම. අම්පාරි ගත්තාම ගබඩා 7ක් විවෘත කරලා තියෙනවා. ඊට අමතරව ත්‍රිංකොමලෙත් අපි ගබඩා විවෘත කරලා තියෙනවා. මඩකලපේ විවෘත කරලා තියෙනවා. හම්බන්තොට විවෘත කරලා තියෙනවා. කිල්නොච්චි ඒ වගේ දිස්ත්‍රික්කවල අපි වී ගබඩා 37ක් මේ වෙනකොට මේ වී මිල දිගැනීමකට සඳහා ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි ගොයන් කැපෙන ප්‍රදේශ අනුව ඉදිරියේදී අනෙක් ගබඩා විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. වීඑල්ඒ මණ්ඩලයේ ඇත්තටම වී මිල දිගැනීමේදී ප්‍රධාන අරමුණු දෙකක් අනුසාරින් තමයි මේක මේ මිලදී ගන්න. ඒතර පළවෙනි අරමුණ තමයි ගොවීන්ගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීම සඳහා අවශ්‍ය මිල තහවුරු කර ගැනීම. දෙවෙනි එක තමයි මේ මිලදී ගන්න. ඉතින් රජයේ ආරක්ෂිතෝගේ පවත්වාගෙන යන ව්‍යාපාරික අරමුණකින් ක්‍රියා කරන ක්‍රියාවලියක් නෙවෙයි. නෑ, අපි ප්‍රතිපත්තියක් විදියට වීඑල්ඒ මණ්ඩලයේ මිලදී ගන්න ඒ කැපෙන අවස්ථාව ඒකන්නේ වී විතරයි. හේතුව තමයි දැන් පරණ වී වලට අපි දන්නේ ගොවිය මොන තත්ත්වයේ ඒවා ස්ටෝ කරලා තියාගෙන තියෙනවද කියලා. තමයි ගුල්ලෝ ඉන්න පුළුවන්, ඒ වහරි ප්‍රමිතියට සකස් කරලා නැති වෙන්න පුළුවන්. ඒ වුණාම අපිට ඒක ගැටලුවක් වෙනවා. ඒකින්ද අපි අලුත් කන්නේ වී විතරයි හැම වෙලාවෙම මිලදී ගැනීම සිදු කරන්නේ.
1: සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට රජයෙන් ලබා දුන් ණය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කළා.
3: උඩ පරණ ණය ලබා දී තිබෙන්නේ එක් මෝල් හිමියෙකුටද නැත්නම් කොහොමද සුළු පරිමාණ ව්‍යාපාර මෝල් හිමියෙකුටද සහ කොච්චර ප්‍රමාණයක් ලබා දෙනවද සහ ඔවුන් අනිවාර්යයෙන්ම ඔය කියන සහතික මිලට වී මිලදී ගත යුතුද?
2: රජය විසින් වෙනම මහා භාණ්ඩාගාරය අර රුපියල් මිලියන 10000ක් වෙන් කළ තියෙන මේ උඩ පරණ ණය යෝජනා ක්‍රමයේ මත වී මිලදී ගන්න. ඒතකොට මේක ඇත්තටම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට තමයි ගැනීම හැකියාව තියෙන්නේ. ඒකදී වීඑල්ඒ මණ්ඩලයේ ලියාපදිංචි වෙච්ච වී මෝල් හිමියන් විතරයි ගන්න පුළුවන්. ඒකේ අනිවාර්ය සාධකයක් තමයි රජයේ මිලට වී මිල දී ගන්න ඕන අනිවාර්යෙන්ම. එහෙම නැතුනොත් එයාලා ඊට පස්සේ මේ ණය ලබා දීමේ සම්පූර්ණයෙන්ම නවත්තනවා. අත්‍යවශ්‍යයි. අපි වී මිල යම් කිසි මිලකට තීරණය කළා ගත්තට පස්සේ ඊට සමගාමීව වෙළඳ පොලේ මිලත් ඒ කිට්ටුවටම එනවා. රුපියල් 5ක් වගේ තමයි වෙනසක් වෙන්නේ. කොහෙට එක්කෝ අඩු හරි වැඩි හරි වෙනවා.
1: පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලනයේදී මෙන්ම වර්තමාන ආණ්ඩුවටද කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් නැතැම් විද්වතුන් යැයි පවසන පිරිස් ලබා දෙන වැරදි තොරතුරු එම ක්ෂේත්‍රයේ ගැටලු නිර්මාණය වීමට හේතු වී ඇති බව රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසනවා. net news සිවුනමානේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
4: පසුගිය වසරේ සහල් අතිරිතයක් අපිට තියෙනවා මෙට්‍රික් ටොන් 107ක විතර. ඉතිරියක් ඇතිව තමයි අපි මේ වර්ෂයට එන්නේ.
5: දැන් මෙට්‍රික් ටොන් මිලියන 5ක අතිරිතයක් ගිය අවුරුද්දේ තිබුණා කියලා ආණ්ඩුව දන්නවද නැද්ද?
4: මම කිව්වේ ආණ්ඩුවේ නිලදත්ත.
5: ඒ කියන්නේ ආණ්ඩුව දන්නවා.
4: ඔව්, ආණ්ඩුවේ නිලදත්ත මම ප්‍රකාශ
5: කළා. එහෙම තියෙද්දි ඇයි එහෙනම් අප්‍රේල් වල සහල් ආනයනය කරන්න අවුරුද්ද කියලා මිනිසුන්?
4: උත්තර තමයි කියන්නේ ගොවීන්ගේ උද්යෝසන හැම තැනම තියෙන මේ ප්‍රශ්නය. මේක මහපොළොවේ තිබිච්ච ප්‍රශ්නයක් නෙමෙයි. අප්‍රේල් වෙනකොට සහල් මේ අප්‍රේල් මාසයේ තුල විතරක් ගෙන්නවනවා සහල් මෙට්‍රික් ටොන් 157,000.
5: 157,000.

0: දැන් අප්‍රේල් මාසයේ විතර වෙනකොට එතකොට මහකන්‍ය අස්වැන්න ඇවිල්ලා මහකන්‍ය අස්වැන්නට යම් කිසි සාධාරණ මිලක් ගොවින්ට ලැබෙමින් පැවතියි. අන්න එහෙම යමින් පවතිනකොට මෙන්න මේ වැරදි තීරණයක් වැරදි විදියට වැරදි අවස්ථාව ක්‍රියාත්මක කරා.
1: කවුද ආණ්ඩුවට ඒක කිව්වේ?
0: ඒක තමයි ප්‍රශ්නය. ඒක තමයි ප්‍රශ්නය. මේක හරියට අර ශ්‍රීලා සංග්‍රහණයක් කරන්න අපේ රටේ. ඒකට කවර විද්‍යුත් පිරිසක් දුන්නනේ ආණ්ඩුවට මෙහෙම කරන්න කියලා. හැබැයි වෙච්ච දෙයක් නැහැ නේ.
2: කීරි සම්බා ගැටලුව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.
0: සම්මස්ත පරිභෝජනයෙන් 10%, 12% වගේ ප්‍රමාණයක් භාවිතා කරන්නේ කීරි සම්බා. එතකොට අර්මංක වාර්ෂික අවචිතාවයේ මෙට්‍රික් ටන් 124ක් කියලා. ඔය 124න් 10%, 12% ගත්තට පස්සේ අපිට පේනවා වාර්ෂික කීරි සම්බා අවශ්‍යතාවය මෙට්‍රික් ටන් 200,000ක් 250,000ක් වගේ ප්‍රමාණයක්. දැන් පහුගිය මහකන්නේ ඔයින් 120,000ක් ආවා. 120,000ක් ආව කෙනෙකුට සංඛ්‍යාලයකින් අරගෙන බැලුවා තව සෑහෙන ප්‍රමාණයක් මදි. ඔක තමයි බැලුවේ. සහ ඒ වෙනකොට වෙළඳ පොලේ කීරි සම්බා රුපියල් 390ට 400ට වගේ අධික මිලකට තමයි අලෙවි වුණේ. එතකොට තීරණය කරා මේ අධික මිලට අලෙවි වෙන්න හේතුව හිඟය කියලා. හිඟය නෙමෙයි මම කිව්වා පැහැදිලි ලෙසම ඒ වෙලාවෙත් 120,000ක් තිබුණා මෙට්‍රික් ටන් 120,000ක් තිබුණා. හිඟය නෙමෙයි. නමුත් ඒක බ්‍රෑන්ඩ් එකක්. කීරි සම්බ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඒක ඒ මිලට යනවා. සල් ආනනය කරොත් මේ මිල අඩු වෙවි කියලා වැරදි උපකල්පෙන් උපකල්පණය මත
1: කවුරු හරි තොරතුරු කියන්නේ දෙන විද්වතුන්නේ.
0: ඔව් අනික මේකේ වැරදි තීරණයක් කියලා සහල් ආනනය කරන් දුන්න ආදේශක.
1: හැබැයි ව්‍යාපාරික ආණ්ඩුවේ කණින් රිංගලා අනිත් හලුත් ගෙන්නවා.
2: මේ සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති අර්බුදයට බලපෑ ඇති හේතු පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා.
0: මේ ආනයනය කරපු සහල් කිලෝයක රුපියල් 230 ඉඳලා 250 දක්වා පරාසය කලවෙන්න පටන් ගත්තා. මේ සම්බා. ඒත් මේ සම්බා විශේෂයෙන්ම අපේ ආපන ශාලාවල ඔය ෆ්‍රයිඩ් රයිස් වගේ ඒව දෙන තැන් වලට විශාල වශයෙන් මේක භාවිත කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි අපේ රටේ සුදු නාඩු සහල් භාවිත කරන පාරිභෝගිකයෝ යම් කිසි පිරිසක් අර සම්බා භාවිත කරන්න පටන් ගත්තා. ඕක හන්දා නාඩු සුදු නාඩු වලට තිබිච්ච ඉල්ලුම නාඩු සහල් වලට තිබිච්ච ඉල්ලුම විශාල වශයෙන් කඩාගෙන වැටුණා. මෝල් හිමියන්ට තමන්ගේ නාඩු සහල් විකුණ ගන්න බැරි වුණා. ඒ නිසා මෝල් වල නාඩු එකතු වුණා. ඒ නිසා නාඩු විහිමිල දෙමන්ත විදිහට කඩාවැටෙන රුපියල් 70ට 75ට 80 විදිහට කඩාගෙන යනවා. ඕක තමයි ඇති වෙච්ච ප්‍රශ්නේ. ඒතර මම කිව්වා ගිය වසරේ අතිරිතයක් තිබුණා. මේ මහකන්නේ මේ ගෙවි ගිය මහකන්නේ මෙට්‍රික් ටන් 27,00,000ක් අපිට ලැබුණා අවම වශයෙන් ගිය වසරේ අතිරික්ත අමතව. දැන් මේ යලකන්නේ අස්වැන්න ලැබෙන මේකෙත් ඇස්තමේන්තු වන 90 අවම වශයෙන් අපිට මෙට්‍රික් ටන් 120,000ක් ලැබෙනවා. මේ අතිවිශාල අස්වැන්නක් තිබීදී මෙහෙම සහල් ගෙනල්ලා දැම්මට පස්සේ අර්බුදයක් ඇති වෙනවා. විකුණ ගන්න බැරු අන්නේ අර්බුදය තමයි මේ මොහොතේ මේ අපි අත්විඳින්නේ.
1: වැඩි කියන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරයා කාලෙත් එක එක විද්වතුන් කියන දේවල් කරන්න ගිහිල්ලා කෘෂි කර්මාන්තේ ලොකු ප්‍රශ්න ඇති කරගෙන එතුමාට පුටු වෙනුත් යන්න වුණා. මේ ආණ්ඩුවටත් මේ එක එක විද්වතුන් කියන දේවල් කරන්න ගිහිල්ලා අද ගොවින් මහපාරේ.
0: ඇත්ත වශයෙන්ම ඒක තමයි වෙලා තියෙන්නේ.
1: ඇයි හරි දත්ත දෙන්නේ නැත්තේ?
0: දත්තවල ප්‍රශ්නයක් නෙමෙයි. දත්ත මං
1: වැරදි උපදෙස්ද?
0: වැරදි උපදෙස්.
2: මෝටර් රථයකට ගිනි තැබූ බවට කුරුණෑගල ප්‍රදේශයේ අටහැවිරිදී පාසල් සිසුවෙකුට එල්ල වී ඇති චෝදනාව තහවුරු කිරීම සඳහා මෙතෙක් කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ පිළිබඳ සංසරණය වන පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය කොට්ටාසේ නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා. මෝටර් රථය ගිනිගන්න ආකාරය සහ ඒ අසලින් කුඩා ළමයෙකු ගමන් කරන ආකාරයත් අදාළ මෝටර් රථයට ගිනි තැබීමක් සිදු කර ඇති බවට ගම්‍ය වන ආකාරයේ හඬපටයක්ද ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ එලෙස සංසරණය වෙමින් පවතින බවයි පොලිසිය පවසන්නේ. පසුගිය තුන්වනදා කුරුණෑගල නගරයේ විදුහල් භූමියක නවතා තිබූ 140,000ක් පමණ වටිනා කාර් රථයක් ගිනිගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් වයස අවුරුදු 8ක පමණ කුඩා දරුවෙකු වගකිව යුතු බවත් සඳහන් කරමින් පැමිණිල්ලක් කුරුණෑගල පොලිස් තහනයට ලැබී තිබෙනවා. ඒ අනුව කුරුණෑගල පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. සිදුකරන ලද විමර්ශනයේදී අදාළ කාර් රථය අසලින් එම අවස්ථාවේ ගමන් ගන්නා දරුවා වයස අවුරුදු 8ක් පමණ වන එම විදුහලේ අධ්‍යාපනය ලබන සිසුවෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. එසේ වුවද මෙම වීඩියෝවේ දර්ශනය වන දරුවා එම මෝටර් රථයට ගිනි තැබූ බවට ඇසින් දුටු සාක්ෂි කිසිවක් හෝ පරීක්ෂණ සාක්ෂියක් හෝ මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය පවසන්නේ. මෙම සිදුව සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය විසින් රජයේ රස පරීක්ෂක කාර්යාලය මගින්ද ගිනි ගැනීමට හේතුව සම්බන්ධයෙන් විශේෂඥ සාක්ෂි ලබා ගැනීමට කටයුතු කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ටාසේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ශ්‍රී ලංකාවේ ගෘහෝපකරණ වෙළඳපොලේ ප්‍රමුඛ සම්මානයක් වන දම්රෝ ආයතනය ජර්මානු ගෘහෝපකරණ සපයන ප්‍රමුඛ සන්නාමයක් වන හැෆ්ලර් සමග නව ව්‍යාපාරික හවුල්කාරීත්වයකට එළඹ තිබෙනවා. ඒ අනුව හැෆ්ලර් ගෘහෝපකරණ කොළඹ මහනුවර ගාල්ල මාතර කුරුණෑගල සහ යාපනය ඇතුළු ප්‍රදේශවල පිහිටි දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර 15කින් පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ හැකියාව හිමිවනු ඇති. හොබ්ස් හුඩ්ස් අවන් මයික්‍රෝවේව් ඩිෂ්වොෂර් සහ ඉන්ඩක්ෂන් හොබ්ස් ඇතුළු නවීන ගෘහෝපකරණ රැසක් මෙම හවුල්කාරීත්වය යටතේ පාරිභෝගිකයන්ට හඳුන්වා දී තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ හැෆ්ලර් ප්‍රවර්තන කළමනාකරු අරවින්ද රම්මඩල මහතා.
3: හැෆ්ලා ආයතනය දම්රෝ සමග සමගාමීව රටපුරා ප්‍රදර්ශනාගාර 15ක අපගේ නිෂ්පාදන බෙදා හැරීමට කටයුතු කරනවා. මේ ප්‍රධානම හේතුව වන්නේ ජර්මානු තත්වයෙන් යුතු භාණ්ඩ දේශීය වෙළඳපොළට නිකුත් කිරීම තමයි මේ ප්‍රධාන අරමුණ. ප්‍රධාන වශයෙන් මෙය මුළුතැන්ගෙයි උපකරණවලට ප්‍රමුඛත්වය ලබා දීලා තියෙන්නේ. හැෆ්ලා නිෂ්පාදන දම්රෝ ආයතනයට පැමිණ නරඹා ඒ අද්දකීම් විඳින්න කියලා මම සැමෝටම ආරාධනා කරනවා.
2: මෙම හවුල්කාරීත්වයත් සමග දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට ලෝක මට්ටමේ ගෘහෝපකරණ වඩා පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව උදා වෙනවා. එමෙන්ම නිෂ්පාදනවල ගුණාත්මක භාවයේ ඍජු අත්විඳීමටත් තම අවශ්‍යතාවයට වඩාත් ගැළපෙන ගෘහෝපකරණ තෝරා ගැනීමටත් මෙමගින් පහසුකම් සැලසෙනු ඇති. ඉරානයේ සහ කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් දෙපාර්ශ්වයම එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග කලාපය තුළ පැවති බිඳින සුළු සටන් විරාම ගිවිසුම සම්පූර්ණයෙන්ම බිඳවැටීමේ අවධානමක් මතුව තිබෙනවා. පසුගිය සතිය පුරා ඇමරිකානු හමුදා ඉරානයේ පුරා ගුවන් ප්‍රහාර සිය ගණනක් දියත් කර ඇති අතර ඉන් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉරාන සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ඇත්තේ. අමරිකාව විසින් මේ වන විට ඉරානයට එරෙහිව නාවික සම්බාධක පනවා ඇති අතර සටන් විරාම ගිවිසුමක් පවතිද්දී වුවද ඔවුන් ඉරානයේ දකුණු වෙරළ තීරයේ සහ හෝමු සමුද්‍ර සන්ධියාසල පිහිටි හමුදා ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කළ බව පවසනවා. මේට ප්‍රතිචාර දක්වමින් ඉරානයේද කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ ඇති අතර මේ හේතුවෙන් කලාපය තුළ මහා පරිමාණ යුද්ධයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ මහලේකම් ජාසෙම් අල්බුදේවි ප්‍රකාශයක් කරමින් බහරේනේ කුවේටේ සහ ජෝතානය වෙත ඉරානය එල්ල කළ ද්‍රෝහී ප්‍රහාර දැඩි ලෙස හෙලා දැක තිබෙනවා. ක්වේට් හමුදා නිලධාරීන්ට තුවාල සිදු කරමින් එරට යටිතල පහසුකම්වලට එල්ල වූ මෙම ප්‍රහාර හරහා මුළු කලාපයම දැඩි අස්ථාවරත්වයකට සහ අවුල් සහගත තත්වයකට ඇද තැමීමේ අවධානමක් ඇති බවද ඔහු පෙන්වා දුන්නා. මෙය පෙර නොවූ විරු මට්ටමේ උත්සන්න වීමක් බවත් ඉරානය ජාත්‍යන්තර නීති රීති සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් කටයුතු කරන බවත් මහලේකම්වරයා චෝදනා කළා. එමෙන්ම පසුගිය දින කිහිපය තුළ කටාර් රාජ්‍ය සහ එක්සත් අරාබියේ මේ රාජ්‍යයේද තමන් වෙත පැමිණිය ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර සාර්ථකව ව්‍යාර්ථ කිරීමට පියවරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0173 273 540.
6: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.

වෙලාව 12යි විනාඩි 25යි. අපි දේදුරු මාවතේ අවසාන පැයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. කටහඬ පොඩ්ඩක් නිකන් මොකද්දෝ වෙලා තියෙන්නේ. මොකද අපේ ප්‍රොඩක්ෂන් ටීම් එකේ ලක්ෂිත අයියාගේ උපන්දිනය. අද ඒක හන්ද අපිට අයිස්ක්‍රීම් හම්බුණා. දැන් පොඩි වෙලාවකට කලින් අයිස්ක්‍රීම් කෑවා. දැන් ඉතින් කටහඬ වෙනස්සෙත්. හරි, මම මේ පැයේ වැඩ ටික පටන් ගන්න කොටම කටි එකතු කරගෙන තමයි වැඩ ටික පටන් ගන්න හදන්නේ. රයිට්, මම යනවා කෝල් කරපු කට්ටිය පැත්තට. කෝල් කරපු කට්ටිය අතරේ උඩින්ම ඉන්න කෙනෙක් තමයි අපේ ටයිටැනික් සැලුන් එකේ තුෂාර බෝයි. යටියන්තොට ඉදන් තමයි ඉතින් ටයිටැනික් සැලුන් එක දන්නවනේ. දැන් ඉතින් ලංකාවම දන්නවා ටයිටැනික් සැලුන් එක තියෙන්නේ අට්ලාන්ටික් සාගරයේ නෙවෙයි යටියන්තොට කියලා දැන් දන්නවකට. තුෂාර ඉන්නවා. අද සුන්දරම් බොස් වැඩට ඇවිල්ලා. කාලෙකට පස්සේ වෙලා තියෙන සිද්ධියක් මේක. කමල් ඉන්නවා, රුවන් ඉන්නවා, බදුරලි ඉඳන් ඉන්ද්‍රාණි කතා කරා. කඹුරාවල ගමේ හැමෝමයි මොරපිටියේ රාණියක් කවයි සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. හන්සි කතා කරා ආයත් පාරක්. අර පරහැර ඉඳන් කතා කරේ කලින් කතා කරලා කිව්වේ යට යොහානික සින්දුවක් ඕනි කියලා. අද නම් වෙලා මදි වෙයි හන්සි පැටියෝ, හෙට දෙන්නම් අනිවාර්යෙන්. හොඳයි, කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න අතරේ මං යනවා වට්ස්ඇප් එකේ ඉන්න කට්ටිය කවුද කියලා බලන්න. රයිට්, පොඩ්ඩක් ඉන්න, මවුස් එක හොයාගන්න. හරි ජනි, තදත් වැඩ කරන අතරේ ඔයාව අහගෙන ඉන්නවා අපේ කොට්ටාවේ කසුන් මල්ලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අද නම් ඔයා මගේ නම කියන එකක් නෑ. අද මට පරක්කු වුණා ජනි පැට්ටෝ. එහෙම කියලා තියෙන නිපුණි. නෑ, ඒ කියන්නේ මෙහෙමයි, පරක්කු වෙලා හරි දවල් එකට කලින් මැසේජ් එක දැම්මොත් අනිවාර්යෙන් මං කියනවා නම. හොඳද? පරක්කු වෙනවා, හැබැයි නම කියනවා. ඊට පස්සේ යටියන්තොටට යන්න හදන්නේ ආයෙත් පාරක්. යටියන්තොට නිතූ ගරාජ් එකේ ඉඳන් අපිට කට්ටිය මැසේජ් එකක් දාලා තියෙනවා. ඊයේ නේද බර්ත්ඩේ එකක් තිබුණේ, කේක් කෑල්ලක්වත් හම්බුන්නේ නෑ අපිට. හැබැයි හොඳේ මැසේජ් එකේ දාලා තියෙනවා ඉතින් යටියන්තොට හොරන්දල නිතූ ගරාජ් එකේ ඉන්න ලක්ෂාන්, රුක්ෂාන්, ජයම්පිති, සෙල්වම්, කුමාර මල්ලි මේ සෙට් එකම එකතු කරගන්න කියලා. මඩපාතිදං ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජාවෝර්, ඊට පස්සේ පුංචි පුතා භාග්‍යවිෂ්ක, මේ හැමෝමයි සේරුවාවිල කේඩීඒ සමරසිංහය එකතු කරගන්න කියලා කියනවා. මේ ගමුවට ගියාට පස්සේ අපේ ධනංජය බණ්ඩාරජ්ජ එකතු කරගන්න ඕන. ඔයාට සුබ දවසක් වේවා ජනිත්, මාවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. මොකද මැසේජ් එකක් තියෙනවා, මං ඒ මැසේජ් එක කියවන්නම්. හිමීට දිග මැසේජ් එකක් තියෙනවා. ජනි, මම අම්පාර මුවන්ගල රම්‍ය, මට ලස්සන සින්දුවක් දෙන්න කියලා අපි රම්‍යක්වත් මැසේජ් එකක් දාලා කියනවා. හස්බන්ඩ් සරත් කුමාර, පුතා ශෂි, පොඩි පුතා සදෙව්, දුව ගාල්ල ඉහළ කිහිඹිය සමාධි, එයාගේ දුව ෂණුදි, මේ හැමෝම එකතු කරගන්නම්. ගොඩක් ආදරෙන් තව කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය විස්තර හදි මම මතක් කරන්න. එතකන් ඉතින් තාම කෝල් කරේ නැත්තම් 01112553063 කෝල් කරන්න. අනිවාර්යෙන් ලයින් එක බිසි වෙයි. මොකද මන් දැන් මේ පැත්ත බලනකොටත් කෝල්ස් ගොඩක් එනවා. WhatsApp message එකක් දාන්න 01115 95 95 95ට. එහෙමත් නැත්තම් ඉතින් අපේ Facebook fan page එකට මං අද post එකක් දාලා තියෙනවනේ සුපුරුදු විදිහටම. ඒකට comment එකක් දාන්න.

වෙලාව 12යි විනාඩි 32යි. මේ වෙලාවේ ඇත්තටම කිව්වොත් එහෙම යාළුවෝ ගොඩ දෙනෙක් ඇවිල්ලා ඉන්නවා මෙතෙන්ට. ඒ කට්ටියත් එක්ක කතා බහ කරන අතරේ තමයි මේ ඕගොල්ලෝත් එක්ක කතා කරන්නේ. සිංදුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. මොකද අර ලෙඩක් දුකක් උනාට පස්සේ මේ දේවල් ගැන හොයන බලනවට වඩා මුහුණ දෙන්න කලින් දෙයකට මුහුණ දෙන්න කලින් මේ දේවල් ගැන දැනගෙන ඉන්න එක වටිනවා. මේ ඔයාට මතක් කරන්න හදන්නේ සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට කතා කරන්නේ කොහොමද කියලා. 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 ට කතා කරලා වෙලාවක් වෙන් කරගන්න වගේම වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම තමයි සඳුදා අඟහරුවාදා පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකමත් සේවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද ඔයා වෙනුවෙන් විවෘතයි. කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. එහිඳ බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඔය ලෙඩ රෝග ගොඩ දෙයකට මූලිකම හේතුව වෙන්නේ ඔයා කෘතිම රසකාරක නැත්තම් අපි නමක් නොදන්න රටවල් වලින් ගේන එක එක දේවල් කෑමවලට දාලා කන එකත් එක්කනේ. ඒ හිඳ තමයි ලංකාවේ අපේම දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන ෆ්‍රීලන් නිෂ්පාදනම ඔයාගේ ගෙදර කෑම වේල හදන්න, කෑම කඩේ කෑම වේල හදන්න එකතු කරගන්න කියලා අපි ඔයාලට මතක් කරන්න. ෆ්‍රීලන් නිෂ්පාදන අතරට අලුතින්ම එකතු වුණේ ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර්. දැන් ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් එක ගෙදර හදන කෑම වේල විතරක් නෙවෙයි, ඔයාගේ හොටෙල් එකේ වෙන්න පුළුවන්. ඒ හදන කෑම වේල අර ඉන්දියාවේ මසාලා රසයත් එක්ක රසවත් කරගන්න ඔයාට පුළුවන්. එලවලු වලට නම් ඔයා පාවිච්චි කරන්න ඕනි ග්‍රීන් කරි මසාලා පවුඩර්. මස් ජාති මොනවා හරි හදනවා නම් රෙඩ් කරි මසාලා පවුඩර් නැතුව බ්ලැක් කරි මසාලා පවුඩර් තමයි ගන්න ඕනේ. මාළු ජාති වලට තමයි රෙඩ් කරි මසාලා පවුඩර් එක එකතු කරගන්න ඕනේ. ඉන්දියාවේ යන්නේ නැතුව ඉන්දියාවේ මසාලා රහට ගෙදර ඉඳන්ම කෑම කන්න ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් ගෙදර කෑම වේලට එකතු කරගන්න. කටි එකතු කරගන්න හදන්නේ ටක් ගාලා. හරිද, වැඩි වෙලාවක් ගන්නෙ නෑ. හැමදාම වගේ අදත් අපි ඔයාව අහගෙන ඉන්නවා ජනි. අපිව සින්දුවකට එකතු කරගන්න කියලා නෝටන් බ්‍රිජ් වල තියෙන ෂා මල්ටි ෂොප් එකේ ඉඳන් දුලීකා සාවින්දි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. දුලීකා කොහොමද, මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුල්ලෝ රංජිත් දිසානායකයා මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ මැසේජ් බලන්න කියලාද මං හිතන්නේ දාලා තියෙන්නේ, කියවගන්න බෑ. රජිත අයියව එකතු කරගන්න කියලා කොහොම හරි තියෙනවා. නාරා හෙම්පිට කොල්ලෝ සෙට් එකේ තමයි රජිත අයියා ඉන්නේ. මං එකතු කරගන්නම් මේ සින්දුවට. ඊළඟට හයි හයි ජනි අයියේ, අපිත් ඔයාව අහගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අම්පාරේ සඳලි මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ යන්න හදන්නේ ගාල්ලට. ගාල්ලේ සුජී විජේනායකත් අපිට මැසේජ් එකක් දාලා තිනවා. මං එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. රාජාංගණී ඉඳන් අනුරුද්ධ අයියා කතා කරා. මම් කල්පනා කරේ දෙම්මට බනිනව ඇති හොඳටම. 10ට විතර කෝල් එක ගත්තේ. නම කියන්නේ දැන්නේ. දැන් වෙලාව 12:35. ගීතාංජලි, සතීෂ්, තාරුකා, තරුක්ෂි මේ කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ මල්කි කතා කරා ගාල්ලෙ. ගාල්ලෙ ගෝණපුරේනේ මල්කි ඉන්නේ. මල්කි ඔයාව එකතු කරගන්න. එයා චාමර වීරසිංහගේ සින්දුවක් ඉල්ලුවේ. මං ඒ ඉල්ලීම ඉටු කරා. කන්නත්තොට ඉඳන් නිලන්තිත් කතා කරා. එයාගේ දුව ඇහැරලා හන්දද කෝල් කරන්න බරක් වෙලා කියලා කිව්වා. ඔය ගුවට එහෙම ලොකුවට බරක් උන්නේ නැහැ. 10:00 විතර කතා කරා. පැය දෙකක් විතර මන්නම් බරක් වෙලා දිනවා නම කියා. සූර්යා විඳන් ලියනාරච්චි අයියා කතා කරා. ඊට පස්සේ හොරපේ ඉඳන් අපේ චන්ද්‍රිකා අක්කත් කතා කරා. මේ කට්ටියම එකතු කරගෙන අපි යමු සින්දු අහන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Finishing Mahala Kles, color of flow of Ajabena. Sit Pedagani, Kalpavati, Avalakshananovi, Oyat Mahalita Vashivin. Finishing Mahala Knam, color of Samai.
2: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
3: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowan Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155715555 අමතන්න.
8: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල.

0: துவாகன் ஜனி ஏக்க தேதுனு மாவத
1: වෙලාව 12යි විනාඩි 45යි. හරිද? වෙලාව කියලා මං යන්න හදන්නේ බොහොම වේගෙන් කටිය එකතු කරගන්න. රයිට්. මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මට WhatsApp message එකවල තියෙන කට්ටිය තමයි හැමදාම message එක දාලා තියෙන්නේ. මම Facebook එකෙන් හැමදාම ඔයාලට comment දානවා ජනි. මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. ගාල්ල ඉඳන් අත්තිද? අනේ මන්ද මට ඒ නම කියව ගන්න බෑ ඌවා දාලා තියෙන. කොහමරි ගාල්ල ඉඳන් තමයි comment එක දාලා තියෙන්නේ කියලා මන් දන්නවා ජනි මාවත් එකතු කරගන්න කියලා. මාපල්ගම PLG අයියා message එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ කෑගල්ල විමේකා චමෝදි එයාගේ පුතාට තමයි මේ ලෝකේ තියෙන ලස්සනම නමක් තියෙන්නේ. ජනි පුතා. හස්බන්ඩ් කවින්ද බදුල්ල ඉන්න ඔයාගේ අම්මවයි තාත්තවයි අක්කිවයි නංගි ඉන්නව අම්පාරෙන් එයාගේ යාළුවා දිනුවයි එකතු කරගන්න කියලා කියනවා. බුත්තල ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා අපිට message එකක් ඇවිල්ලා තිනවා අපේ පැතුම්ගේ. අම්මා සීමතීවයි තාත්තා ප්‍රේමසිරිවයි එකතු කරගන්න කියලා කියනවා. මාත් ඔයා වහගෙන ඉන්නේ කියලා දොම්පේ ඉඳන් දිලූෂ message එකක් දාලා තිනවා. දිලූෂද දිලූෂාද දන්නේ. Hi Jani, my name is Kalana. Hi Kalana, good afternoon. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නම් Kalana. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා යටියන්තොට මීගහවැල්ල එළවලු කඩේ ඉඳන් අපිට මැසේජ් එකක් ඇවිල්ලා තිනෝ තනෝෂා ගෙන් ඇත් එක ඉන්නවා සනුති සිතුල තුසිත ඇතුළු කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්න මගේ පවුලේ අයවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන්නේ කාගෙන්ද? නමක් නෑ. ආ රත්නපුරේ ඉඳන් ලෝචිනි. ලෝචිනි ඔයාව එකතු කරගන්න. ලෝචිනි ලස්සන නමක් නේද? මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා අපිට හේෂාන් චාමික නීල් අයවත් එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ ලස්සන සින්දුවක් දෙන්න ජනි කියලා මැසේජ් එකක් එවලා තිනවා අපිට. හිඟුරාණ ගල්ඔය ප්ලාන්ටේෂන් එකේ ස්ටෝ එකේ සෙට් එක. කවීෂ ගයාන් දනුෂ්ක සමෝද් නිරෝෂන් සචින්ත දිනේත් ඇතුළු කට්ටියම එකතු කරගන්න. ඔන්න අපිත් ආවා කියලා මැසේජ් එකක් දාලා දිනවා. මේ මැසේජ් එක දාලා දින්නේ මට නෙවෙයි අපේ ජානුට. හරි මෙතනින් එහාට මැසේජස් ඔක්කොම වගේ මං හිතන්නේ ජානුට තමයි ඇවිල්ලා තින්නේ. ජානුත් මෙදිරියට ඇවිල්ලා තින්නේ. අද ජානු මොකද්දෝ මන්ද අමුතු පර්ෆියුම් එකක් ගහගෙන ඇවිල්ලා මාර සුවඳයි මෙදිරිය.

අනිවාර්යෙන් මග ඇරුණා නම් මං හිට කියන්නම් එතකම් මට සමා වෙන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න තමයි හදන්නේ. අපි ආයෙත් හෙට උදේ 10ට හම්බ වෙමු. රේදුණු මාවතේ. එතකම් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. ගිහින් එන්නම් මං ජනි. අද යන්නේ අස්සයාගේ පිටේ නැගලා.

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura De Dunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ
6: වාව් ඇංකටින් එකක්
7: ඔව් පුතේ නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංකටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක උපරිම ආරක්ෂාව උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
8: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 313 36.
9: තේහෙනවා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ.
10: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
9: කොහොමද දෙවිලා?
10: දෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
9: මොකද අම්මේ කහදලා බලන්නකො. මං හදන්නා විජය
11: අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
12: කිරි තේ සීනි එක පැක් එකනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
13: රත්ති 3-in-1 පැක් එක දුනොත් බෑග් එකේ තියාගන්නක වටිනවා.
12: ඇයි ගෙදර ටොපිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියනවා නිස.
11: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
3: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන්, රෙඩ්, බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
14: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
15: ජූලි 16 JJ Mills C8 අවිසාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
16: මම අනුදි ගුණසේකර. ගන්නත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
17: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
18: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
19: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
14: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net ඇංගලුම් චාරිකාව 2026
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
20: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය
3: හත්සිය 69 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
20: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹා ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
3: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
20: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනවා වගයි
3: නිල වර්ණ කායතරා
0: සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
20: මාත්‍ය සත්කාරය නෙතෙෆෙම් නෙතෙෆෙම්
0: බැතිබරදායකත්වය
21: අනුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලය අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
22: දුනු කළ ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
23: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
24: වසර අනුවක විශ්වාසය
25: අපේ අම්ම හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
26: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීලන්
27: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
28: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිම වුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
29: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
30: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
31: සුබ දවල්ක් දවල් එකයි දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සනා එත්නියෝ.
6: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම සමීර. ගලේවිල පොලිස් බල ප්‍රදේශයේ නබඩගහවත්ත කොරකහව ප්‍රදේශයේ රජය මගින් පුද්ගලික අයෙකුට බලපත්‍ර මගින් ලබා දුන් ඉඩමකින් නිදානයක් ලබා ගැනීමට තත් කළ අයෙකු ගලේවිල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අවස්ථා කිහිපයකදී මෙම ස්ථානයට වාහනවලින් පැමිණි පිරිසක් කට්ටඩියන් සහ තවත් දේශපාලන අධිකාරියට සම්බන්ධ කිහිප දෙනෙකු එක්ව කැණීම් කටයුතු සිදු කරන බවට ප්‍රදේශවාසීන් පොලිසියට තොරතුරු ලබා දී තිබුණා. ඒ රාත්‍රියේදී මෙම ස්ථානයේ කිසියම් පිරිසක් කැණීම් කරන බව දුටු ප්‍රදේශවාසීන් පොලිසියට නැවත දැනුම් දීමක් කර තිබෙනවා. ඒ අනුව පොලිසිය විසින් මෙම ස්ථානයේ වැටලීමක් කර ඇති බවයි net news වාර්තාකරු පැවසුවේ. අදාළ ස්ථානයේ කැණීමක් සිදු කර නොතිබූ බවත් එම ස්ථානයේ ඔත්තු බැලූ බවට සැකපිට පුද්ගලයෙකු අතරංගුවට ගත් බවත් ගලවිල පොලිසිය පැවසූ බවද net news වාර්තාකරු සඳහන් කළා. මෙලඟ net news පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news the truth people trust FM 95 FM 94.8 net FM
7: ඉන්දර හැන්දෑව
8: Brought to you by
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
10: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
11: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
12: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Ready. අවතන්න 0.71 856 0956.
13: FM 95 94.8.

ZFM Kinder Händeva Vigiano. Kinder Händeva.

0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
1: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
2: මම අනිදි ගුණසේකර. දන්නවද මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
3: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
4: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
6: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: කිරි තේ සීනි එක පැක්කගෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
8: රත්ති 3-in-1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
7: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියනවනේ සර්.
6: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරි තේ.
9: අක්මාවේ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
10: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
11: ජූලි 14 කොන්කෝ ඩෙපරල් අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
2: මම අනිදි ගුණසේකර. දන්නවද මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
12: වසර 64ක් පුරා ලාංකේය සමය ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
13: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්.
14: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්
10: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net ඇංගලුම් චාරිකාව 2026.
15: ලේකේ මූඩ් බූස්ට් එක net fm kinder handeva vichanu vichanu

0: Mangene, ඉඳගන්නේ මෙතනින් ඉන්නේ. මට තුම් එකක් දෙනවේ.
1: අමට කියන්න එයා තුම් එකක් දෙන්න දෙපාද. දවල් එකයි විනාඩි 22යි. තැගියක් ආවා. දැන් ඉතින් ගන්න ෆෝන් එක අතට යන්න net fm අපේ facebook fan page එක පැත්තට ගිහිල්ලා වෝල් පෝස්ට් එකද හරිම වෙලාව දවල් එකයි විනාඩි 22යි කියලා කමෙන්ට් කරන්න ළමයි. වාගේ නම ගම විස්තර ටිකත් එක්ක WhatsApp එකට තෝර මැසේජ් කරන්න පුළුවන්. ටග් ගාලා ෆෝන් එක අතට අරගෙන 0715 95 95 95ට රැටි වැඩියෙන් SMS කරන්න ඕනි. WhatsApp මැසේජ් කරන්න ඕන. හරි, මම තැගියක ඒ විදිහට කෑ ගැහුවට පස්සේ යනවා මේ පැත්තේ. WhatsApp messages පැත්තට කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා මුලින්ම බලන්නේ පැ නේද? අපි බලමු කවුද ඉන්නේ කියලා. උම්ම ෆලම් බෝලේ කිව්වාම අපිව මතක් වෙනව නේද? නැතුව නැතුව ඉච්චරාදරින් කතා කරහම මට මොකද අමතක වෙන්නේ? සරචන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයිගමින් මට උමකක් දුන්න හින්දා අද පළවෙනි උමක ඔයාට හොඳේ. හයි වස්තුවේ, ඊයේ මැසේජ් කරාට අහන්න බැරි වුණා කරන්න නැති හින්දා. කමක් නෑ රත්තරනේ, අදාම වහගෙන ඉන්නේ. ඔන්න ඔන්න ඉතින් ඔහේ අදත් ආවා ගින්දර හැන්දෑවට ආවඩන්න. දෙන්න මැණිකේ අපිටත් සිඳුවා කළුතරින් දෙවලි ශශ්‍රී තුසිත් කල්හාරියවින් පැටියාබාති එක්ක රමණි සුමේදා කමසේජ් කළා තියෙනවා. කැනඩාවෙන් චන්න ඇන්ජි මිෂෙල් ඒන්ජල් ඒජියන් එක්ක පොන්ජි සොෆියා අච්චිය මාදරෙන් එකතු කරගන්නවා. තැන්කියෝ මා වහගෙන ඉන්නවට. හයි හයි ජානු, අදත් වෙනද වගේ මම වහගෙන ඉන්නේ. මම සඳීපනී රත්මලානේ. ලස්සන සින්දු කෝණි හැමෝම එකතු කරගන්න මේ වෙලාවෙ නැත්තහන. ෂුවර් මේ හැන සින්දු සෙට් එකට එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් ජානු බබෝ, මං තංගලින් අප්සරා. අදත් මම ලස්සන සින්දුවකට එකතු කරගන්න මැරිකේ. ඔයා ඇතුළ නෙ ටීම් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා. ආදරේ යනේ ගින්දරි, I love you. Love you too. යඩියන්තට පරුසෙල්ල ඇලහැර පාරේ අජිත් චමින්ද ජයවර්ධන අයියා. හායි, මං ඔයාට ආදරෙයි. මෞනියාවෙන් යාවෙස් මාත් ඉතින් ආදරෙයි අනේ උතුරන්න. තැන්කියෝ ඔය ආදරේට. හරිද? හයි, ගුඩ් ආෆ්ටර්නූන් චානු. ඔන්න වෙනද වගේම සදටම ආවහගෙන ඉන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ප්‍රදීප් මැසේජ් කළා තියෙනවා. හයි ප්‍රදීප්, අනිවාර්යෙන්ම එකතු කරගන්න ඔයාව. හයි චානු, අද චන්ද්‍රලේඛ පෙරේර මහත්මියගේ සින්දුවක් ඕනි. යන කලින් දැන් ට්‍රයි කරන්න. ඔයාමට හරි නම් කියන නම කොත්තු බෝයි, කමක් නෑ යන එකත් හොඳයි. ඔට ඕන නමක් කියන්න කිසි අවුලක් නෑ. ගොට්ටාවෙන් කසුන් බලන්න ඉතින් කොල්ලෙක් කොහොම කිව්වමයි මං කියන දේවල් අහගෙන ඉන්න කැමදී කියලා. ඔයා ආදරෙන් එකතු කරගන්නවා. මම තාරක මිදනියෙන් අග්නි සලෝනිකේ නෙත්තහර හැමෝම එකතු කරගන්න. සහ උපන්දිනේ සමරන රවිදු මල්ලි යවත් එකතු කරගන්න කියලා දෙනවා. රවිදු මල්ලිට අපි දෙමුද හොඳ විශ් එකක්. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you, happy birthday රවිදු කොල්ලා. ඔයාට ජය වේවා මේ උපන්දිනේ. ඔයාට සුමම සුබ උපන්දිනයක් වේවා. සුබ ගින්දර හැන්දෑවක් චානු. ගින්දරියේ උම්මා කැටේ මාත් අහගෙන ඉන්නේ ගිනි බෝලේ. ඔයාව මං අහගෙන ඉන්නවා කියලා නිපුණි අනුරාධපුරෙන් මැසේජ් කළා තියෙනවා. මට උම්මා ගොඩාක් නිපුණියමලා තියෙනවා. එහෙනම් නිපුණිට උම්මා එකක් මං ගානේ. හෙට මං එනකම් පරිස්සම් කරලා ළඟ තියාගන්න ඕන. හරිද? හයි චනෝ, ඔකේ අදරම් රොෂාන අයියාගේ නර්තනී සින්දු ඕනිමයි. අර විජ්ජාවක් ද ඔය රූපේ කියලා තියන්නේ. අපි ළඟ නම් ඔය විජ්ජා නෑ. මං ඔයාව හරි ආසාවෙන් අහගෙන ඉන්නවා. ඔයා ඔයා ආව නිසා ඉක්මනින්ම වෙලාව යනවා දැන්. මං ශෂිකා, ආදරේ ශෂිකා, මං ඔයා ඉල්ලා තියෙන සින්දුව කොහොම හරි අද දෙනවා. හරිද? අහගෙන ඉන්නවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්නේ.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවලේ විනාඩි 32යි.
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
7: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
8: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
9: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
12: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Friday. අවතන්න 0.71856.956.
13: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
14: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
15: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
16: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
17: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
18: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ?
17: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
16: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
15: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
17: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
19: Brought to you by
20: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
21: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
22: Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo. අදම කතා කරන්න 0.710 777 333.
23: ධම්රෝ ෆෝම් මිට සඳහා 10%15% වට්ටම් දිවයිනපුරා ධම්රෝ ප්‍රදර්ශනාකාර වලින්.
24: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම.
25: Net FM Algo Town.
26: SLT Mobitel Fiber Nisa Deng Hema Gedaram Novena Sadivye Gen Superiorama Fiber Fit. Okkoma Devices Connect Karanna. Gaming World Low Latency. Fast and Stable Unlimited. Thoraganna Package Rasan. Obe Gedara Adama Fiber Fit Karaganna.
27: Dabaleke Hondama Vibe Eka. Hitata Danena Melody Sekahanna. Net FM Gindara Handawa.

0: Pamela.
1: ඇත පාවෙලා යමු යමු ඇත පාවෙලා යන්න වාටයි මඩයි පුළුවන් හැබැයි ඉතින් ඊට කලින් මට මේ පැත්තෙන් විස්තර ටිකක් දැනගන්න තියෙනවා අපේ විමුක්ති ඉන්නවා ජීවය ඔබයි නෙත් FM ඇඟලුම් චාරිකා 2026 අද දවසේ කොහෙද ඉන්නේ මොකද වෙන්නේ ඒ විස්තර ටික අපි දැනගෙන ඉමුද
2: එන්න පාවෙලාවම නතර වෙනවා ඔයා අවිස්සාවෙල්ලි මේ ජොලි වැඩක් මෙහෙ තියෙන නිසා ඔයාට තමයිට ඇහෙනවත් ඇති මෙතන මේ සද්දේ අපේ ත්‍රී පීස් බෑන්ඩ් එකේ ඉන්න වැඩේ ජොලි මේ වෙලාව යනවා අවින්නේ අවිස්සාවෙල්ල මේ එකම ගෲප් එකේ ටිකට අපි මේ දවස්වල කැරකුනේ ජේජේ මිල්ස් A6 කියන තැන ඉන්නේ ඉතින් පියුමාලිත් ආවා මේ පැත්තට ප්‍රවීණ රංගන ශිල්පිනිය වික්ටුවින් ලේඩි රේසරේ ගැන කතා බහ කරා ඒ වගේම තව අපි අනුග්‍රහක බවතුන් කීප දෙනෙක් ඉන්නවා ක්ලීන් ඕල් ඉන්නවා ක්ලීන් ඕල් නිෂ්පාදන දවසේදී විශේෂ වට්ටම් වලට බෙදා හදා දෙනවා ඒ වගේම වසර 60කටත් වඩා වැඩි කාලයක් මේ ආදරණීය පාරිභෝගිකයන්ගේ තවත් අංක එකේ වෙළඳ සන්නාමයක් බවට පතුලා ඉන්න ජනත් නිෂ්පාදනත් ඉන්නවා ඉතින් ඒ වගේම තමයි රිච් ලයිෆ් ආයතනය ටැකි බෝග බෙදා හදා දෙනවා වගේම අඩුකල මුදලට නිෂ්පාදනත් බෙදා හදා දෙනවා ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉන්න හැම දෙනාටම මේ විශේෂ වාසිය වරප්‍රසාදය අද ජීටීව මිනිස් එකේ ලබා දෙනවා ඉතින් ළඟදීම අපි වාගේ තැනටත් එනවා බලාපොරොත්තු වෙමින් ඉන්නේ එහෙමනම් අපි ආයෙත් හම්බෙමු ජය වේවා
1: බොහොම ස්තුතියි ජය වේවා ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ පැත්තේ විස්තර ටික මතක් කරාට පස්සේ මේ පැත්තෙන් මට මතක් කරනවට තව දේවල් තියෙනවා ආයුර්වේද කියන නම හොන ගමන් කාටත් මුලින්ම මතක් වෙන හදවතේ ලියවිලා තියෙන එකම තැන තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියන්නේ. ඉතින් ඔයාට 100%ක්ම නිසි ප්‍රතිඵල අරගෙන එන ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය වෙන නිසාම තමයි ආයුර්වේදය කියන නම ඇහුණ ගමන් ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම දැන් මතක් වෙන්නේ. ඉතින් ඔයත් කාලයක් තිස්සේ දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක් නම් බෙහෙත් ගන්නවා තාමත් ඒකට හරි විසඳුමක් ලැබිලා නැත්නම් මං වාඩි කියනවා 100% ආට දියවැඩියාවට හරිම විසඳුම හොයාගන්න සෙවනගල මධුමේහ හරිණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරලා බලන්න කොහොමද වෙනස කියලා ඔයාලට තේරෙයි. ඒ වගේම තමයි මේ දවස්වල කවුරුත් කියන ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පණි අරගෙන පාවිච්චි කරලා බලන්න 100%ක් නිසි විසඳුමක් ඔයාලට ලැබෙනවම තමයි. ලිවකේ තෙල් පැටි ලිවර් කියන එකට බය වෙලා හිටියා නම් දැන් ඒකට බය වෙන්න දෙයක් නැහැ. ඒකට තිත තියන්න කාලෙ මේ ඇවිල්ලා තියෙන්නේ. එතමයි සෙවනගල් ලිවර් බූස්ටින් කැප්සියුල් එක කියලා කියන්නේ. අරගෙන පාවිච්චි කරලා බලන්නකෝ ඔයාට. ඔය පැටි ලිවර් හින්දා බය වෙලා ස්ට්‍රෙස් අරගෙන හිටියා නම් දැන් ඒකට තිත තියන්න තමයි සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඉතින් මේ විදිහට කී නොකී මේකී නිෂ්පාදන ගණනාව කමල්බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ නිෂ්පාදනය වෙනවා. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. ඉතින් වැඩි විස්තර දැනගන්න කතා කරනවාට මෙන්න මේ නම්බර් එක ලියාගන්න 0447 31 33 540 0447 31 33 540 මේ දැමම කාල එකක් අරගන්න. ඔයාට වැඩි විස්තර දැනගන්න නිෂ්පාදන සම්බන්ධව දැනගන්න ඒ හැම දෙයක්ම ගැන දැනගන්න කතා කරන්න පුළුවන්කම තියනවා සෙවනගල ආයුර්වේද ඖෂධ පුද්ගලික සමාගමට. යමද මගේ කෙල්ල කොල්ල ටික එකතු කරගන්න මේ සින්දුවට. හේලිත ෆැෂන් එකේ මගේ සෙට් එක ඉන්නවා සමන්ති ජයශානි රූපා ශාන්ති ඊට පස්සේ අනුපමා නිශාන්ති මානෙල් ප්‍රියදර්ශිනී නීලු එතන කොට මෙතන ඉන්න එකම කොල්ල කටින්නේ කිය අසංක. කොහමද කෙල්ල ටික කරදර කරන්න එහෙම නෑ නේද කෙල්ලනේ? ඒ කොල්ලට පාඩුව වැඩ කරගෙන ඉන්න දෙන්න ඕන හරි. ජය වේවා. ඐ think තුරන්න හරියන්න ඕනි සෙට් එකදම මේ සින්දුවර එකතු කරගන්නම්. ඊට පස්සේ අපේ තුෂාර කොළුවා කතා කරා යටි අඳුර ටයිටනික් සලෝනෙකේ සුන්දරම් බොස් ඉන්නවා. තුෂාරයි සුන්දරම් බොසුයි විතරයි අද ඉන්නේ. පස්සේ අපේ ත්‍රිවිල් පාක් එකේ ලසන්ත අයියා හයි. ඊට පස්සේ කන්නතොට ඉහළගම් බේකරි රසික අයියා ඔයාලා දෙන්නවත් මතක් කරා තුෂාර. නලී නිශාන්ත අයියා ඉන්නවා ගල හිටියාවෙන් වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා කිව්වා. තැන්ක් යූ අයියා මාව අහගෙන ඉන්නවට. ගොඩාක් ආදරෙන් මම ඔයාව එකතු කරගන්නවා මේ හැන සින්දුවට. ඊට පස්සේ අශෝක අක්කා බද්‍රලියෙන් අනේ ඔයාවත් එකතු කරගන්නවා. ගල් මහවත් හන්දියේ ජයසිංහ අයියා. ඊට පස්සේ සමන් කුමාර ඉසුරු මදුසංකයි රාංගනී සදලි සෙට් එකම එකතු කරගන්න මේ සින්දුව. එහෙනම් අහමු

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: 1:48.

0: ඒකතට කිරියුතුරුවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න. ඔබේ නව නිවස හෝ නව ව්‍යාපාරය සෞභාග්‍යයෙන් ඉතිරේවි. ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා. රිච් ලයිෆ්.
1: හිස

0: වසර 90ක විශ්වාසය.
1: ලිනාවේ ද ඩිම්පල්. මුනේ එ ඩි පිම්පල්. අවුට් කරන්න සිම්පල්. තනෝදය. ජෙනට් පිම්පල් අවුට්. ආයුර්වේද ඖෂධ සාරය ජාත්‍යන්තර තාක්ෂණයට සකසා. ඔබ වෙතද. ජෙනට් පිම්පල් අවුට්. පිම්පල් වලට සිම්පල්.
2: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
3: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක
2: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773
4: දවසම සුබ කරගන්න
2: රටේම තරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
5: Brought to you by
6: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
7: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
9: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිනේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේටි අවතන්න 0.71 856 0.956
10: හෙලෝ
11: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව

කියන්න දෙයක් තියෙනවා. දවල් එකයි විනාඩි 52යි කියන්න තියෙන දේවල් ටික කියලා ඉන්නද මේ සින්දුවට හන දෙන්න කලින් මුලින්ම කියන්න ඕනි මෙන්න මේ පණිවිඩය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කාලයක් තිස්සේ ඔය බෙල්ල කොන්දේ වේදනාව තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් මොනෑම් හරි ස්නායු රෝගයක් නිසා ඔයා හරිම අමාරුවෙන් තමයි දවස ගෙවන්නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? හරිතනක් ප්‍රතිකාර ගන්න තාමත් හම්බ වෙලා නැති නිසා. ඒ වගේම තමයි ආතරයිටිස්, වෙනත් සන්ධි රෝග, මාංශපේශී වේදනා, නහර ගැටගැසීම්, ක්‍රීඩානතුරු නිසා ඇතිවෙච්ච ආබාධ, වයස්ගත වීම හින්දා ඇති වෙලා තියෙන දුර්වලතා, අංශභාගයේ පාකින්සන්, සුසුන්නාවේ අබාධ, මේ වගේ දේවල් හින්දා ඔයත් පීඩාවට පතනයින කෙනෙක් නම් හරිම තැනට යන්න ඕනි. Active Plus බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය ඔන්න ඔයා වෙනුවෙන් 24, 25, 26 දවස් තුනේදී විශේෂ වැඩක් සූදානම් කරලා තියෙනවා. ඉතින් Active Plus Center 2 හොරණ ශාඛාවේ තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. නොමිලේ රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. යන්න අනිවාර්යයෙන්ම මිස් කරගන්න නම් එපා මේ දවස් තුන. මතකයිනේ 24, 25, 26. ඒ වගේම තමයි ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට අවශ්‍ය කරන සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න එදා දවස් තුනේදී සූදානමින් ඉනෝ. ඒ විතරක් නෙමෙයි, මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් වාවිරුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාට වාගේ පවුලේ සමාජිකයින් එක්ක දන්න කියන කෙනෙක් ඉන්නව නම්, වාගේ ගෙවල් ළඟ කෙනෙක් ඉන්නව නම්, මේ ඕන කෙනෙක් එක්ක 24, 25, 26 දවස් තුනේදී Active Plus Center 2 හොරණ ශාඛාවට ගියාට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. යන කලින් දුරකථන ඇමතුමක් දීලා වෙලාව දිනය වෙන් කරගෙන යන්න. හරිද? යන්න කියලා කියන්නේ මෙතන යන්නම ඕන නිසා. ඉතින් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 034යි 22 17 870 022 17 22 17 870. එහෙමත් නැත්නම් 077 511 39 18 077 511 39 18. ඒ ගැන මතක් කරාට පස්සේ මෙන්න මේ ගැනත් කියන්නම ඕනි. ඒ තමයි ගෑනු ළමයින්ට දැනගන්නම ඕනි පණිවිඩේ. ඒ කියන්නේ ඔයාගේ පීරියඩ්ස් දවස් වලට මන් දන්නවා හිතනවටත් වඩා වැඩියෙන් ඔයාට ඔව් මිස් වෙනවා. ඇයි එහෙම මිස් වෙන්න දීලා තියෙන හේතුව මොකද්ද? හේතුව තමයි හරියටම ගැලපෙන පෑඩ් එක තාමත් හොයාගන්න බැරි වෙලා තියෙන එක. ඇඳගෙන ඉන්න අපහසුයි දැන් පාවිච්චි කරන පෑඩ් එක නේද? ලීක් වෙයි කියලා බයයි. ලීක් වෙන ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි ගෙවන මිලට සාධාරණ විදිහට සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් නෙමෙයි ඒක. ඔය ප්‍රශ්න තුන හින්දම ඔයා පොඩ්ඩක් ඒ දවස් මිස් කරගන්න බලනවා. ජීවිතේ හොඳම දේවලුත් මිස් වෙනවනේ හැම වෙනකොට නේද? හැබැයි තින් ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්න ඇති, ගෙවන මිලට උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් නම් දැන් ඔයාට මාකට් එකේ ගන්න තියෙනවා. ඒ තමයි SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆිම්ස් ඇය අදම අරගන්න. මේව පිරිමි ළමයි දැනගත්තට කිසිම වරදක් නැහැ. ඒ නිසා ඔයා දැනගෙන ඉන්න ඔයාගේ පාර්ට්නර්ට පීරියඩ්ස් දවස් වලට අනිවාර්යයෙන්ම ඕනි ෆෙම්ස් ඇය පෑඩ් එකම තමයි. මේ සින්දුවට මෙන්න මේ කටිය ටග්ගාල මතක් කරගෙන යන්නද මම? උම්ම බබා හොඳ සින්දු ටිකක් ඕනි කියලා මැසේජ් කළා තිනවා ශිරාණි මාදු පිටියේ පානිතුරෙන්. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මේ හැන සින්දුවට. ඊට පස්සේ ජානු කෙල්ලෝපේ ගින්දරි සින්දුව කෝනි කොබලන්න කවුද කවුද මේ යටි අඳුර මහේෂි. තැන්ක් යූ මා වහගෙන ඉන්නවට ආදරේ. හරිද? දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරි චන්දන ස්ටෝස් එකේ චන්දන අයයි චන්දනිය අක්කායි ඉල්ලා තියෙන සින්දුව මං කොහොම හරි දෙනවා ඔයාට. හරි කොහොමදලුත් ගින්දරි සින්දුව කෝනි උම්මෝනි මෙහෙ රස්නේ වහින්නම උම්මෝනි වයිප් සුරේනි පුතා උමිරු මම මිලාන් මාලක ඉබ්බාගමුයි කොල්ලා ගටිත් කන්න වෙනවා මට වයිෆ් කෙන් කමක් නැහැ ඕවා මොනාදනේ ගින්දරි ගිනි ගින්දරි ඇඟ හිරි වැටෙන්න ප්‍රෝග්‍රෑම් එක කරනවා මරේ මරු අම්මේ ලස්සන සිද්ධ කෝනි උම්මා උම්මා කලුතරින් චාන්දියක් මැසේජ් කළා තිනවා දිලි තිලා කල්පි ඉන්දි ලකි පත්ති ගඩා කදරින් එකතු කරගන්නවා මට මෙච්චර දේවල් කියපු එක උම්ම එකක් නෝදී කොහොමද

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: හැමතේකම එක වගේ නෙමේ. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
2: සුබ දහමනාවක් දවල් දෙකයි විනාඩි 3යි.

0: අදේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: නෙත් නියුස් ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම නැත්නියස්.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ඉදිරියේදී පැවැත්වීම නියමිත උසස් පෙළ විභාගයේ කල්දමන් ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනවාද නැද්ද යන නියෝගය මේ මාස 23 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද නියෝග කළා. අදාළ පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම් කාර පාර්ශ්වයේ සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල මෙම නියෝගය නිකුත් කළ බවයි net news අධිකරණ වාර්තාකරු පැවසුවේ. මෙවර උසස් පෙළ විභාගයේ සඳහා සූදානම් වීමට සිසුන්ට ප්‍රමාණවත් කාලයක් ලැබී නොමැති බවයි ඇතැම් පාර්ශ්වය පවසන්නේ. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මාස 10 වනදා සිට සැප්තැම්බර් මාස 5 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇතේ. මීළඟ net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust. FM 95 FM 94.8 net FM
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
10: ගින්දර හැන්දෑව
11: brought to you by
12: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
13: Fems Aika ඔයාට

0: හයයි හොරන ඇක්ටව පලස් සිට 2 පනිිෂ් ්‍රේදී අවතන්න බිඳුවයි හතයි එකයි අටසේ පනස හයයි බිඳුවයි නවසී පනසය
1: FM 95 94.8

0: ZFM Kinder Händeva Vichanu.
1: කියලා නැද්ද කාටවත් එකවරක් ඔබට මා එපානම් එහෙම කියලා කියලා නැද්ද මන්නම් කියලා තියෙන ඕන තරම් දෝල්දිකයි විනාඩි 9යි වාගේ මගේ දෙවනි පැයමේ පටන් ගන්න මන්නම් කියන්නේ එහෙම තමයි ඉන්න ඕනි එකපාරක් පානම් මට 10000 වාරයක් ඕනේ ගැම්මෙන් කියන්නේ ගැම්මෙන් අරි අපි දෙන්න ගෙදවඩි පැය පටන් අරගෙන තියෙන්නේ මේ පැයදි කාල් කරන්න මෙසේජ් කරන්න සිද්වා කිල්ල ගන්න මේ පැත්තට එන්න වාගේ කට්ටිය අඬ ගහගෙන අපි මේ සින්දුවට කට්ටියක් එකතු කරගමුද කවුද ඉන්නේ කියලා බලමු ටග්ගලා WhatsApp messages පැත්තට ගිහලා මට තුමකක් දෙනවද දෙන්නම් දෙන්නම් ගනේ මුල්ලෙන් චාමිකා රේනු ආදරේ කියලා තියනවා හරි ගින්දර වගේ උමකක් ඕනි කියලා තිබ්බේ දුන්නනේ හරි නේද ඊට පස්සේ කවුද කිරිල්ලි රන් කිරිල්ලි අහගෙන ඉන්නේ අපි ආදරේ හොදේ හරින මදු දිලිනි මම අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට හයි ගින්දරි කොහමද අපි හොරින ගොනපල දයංගනි දිල්කා ඉරේෂා චන්දිමා ඉතින් ඔයා කැමති සින්දුවකට අපිත් එකතු වෙන්න මාදරේ ගොඩා කියලා කියන මාත ආදරේ ගොඩ ගොඩාරියක් ජානු පැට්ටෝ ඕ මට ලස්සන හින්දු සින්දුවක් කෝනි කලින් පැය හින්දු සින්දු ගොඩාක් දුන්නා මේ පැය දෙන්න තව ටිකකින් වෙනද වගේම ගින්දර හැඳව අහගෙන ඉන්නේ ගෙදර ඉන්න හැමෝම එකතු කරගෙන අම්මා තාත්තා පොඩි අයගේ බබල තුන්දෙනා වැඩ කෙන ගමන් අහගෙන ඉන්නේ ලොකු අය සඳරුවන් මුතු මල් පොඩි අයනුවන් සජීව මම නලී නානා කාර පානිදරෙන් Thank you මම අහගෙන ඉන්නවට මෙහෙන සින්දුවර එකතු කරගන්නම් කවුද මේ ජානු අපත් සින්දුවර එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා නිරෝෂා දෙල්ගොඩින් ගොඩාක් ආදරෙන් මම ඔබ එකතු කරගන්නවා එතනින් පස්සේ හයි ජනු මම කඩු ගන්නාවේ දඹගඩ ලාල් ලාලයා කොහොමද ඔට අපි වදස්සට සින්දු කර එකතු කරගන්න මගේ වයිෆ් කාන්ති සුදුදුව ශනුෂි නෙල්ලිකල සඳරුම කලා ආයතනේ නිලුමි සතුළු හැමෝම දරුවෝ කොහොම එකතු කරගන්න සවාද එකතු කරගන්න කියලා තියෙනවා ජය වේවා Hi Jan Vole Ora lasana sindak denna mama kamalam pare mage family ke hamo matakata karagena lasana sindak gahamu ne team ekata karaganna kiyala tiyenawa etrin passe janu api wat sindu ekata karaganna yadi andar people's bank ekalanga travel park ke kollo set ekak bella saya dinesh pranad lakmal dinesh kalo it passe titanic salon ke tushar මංගයාගේ ජනු

খেয়ালা মেরে মেয়ে খাটিয়াত মে সিন্দুর মে কত করে গান নোনি রিকি লগাস করে মাইল পেটিয়া সালোন দিনেশ রুয়ে খে সন্দীপনি আখা নুয়ান্তিকা আখা শ্যামা বিজয় সিংহ আখা জায় বেবা থ্যাংক ইউ মা হেমদাম মগিয়া দত্ত হগনি নোট মেহন সিন্দুর কত করে গান নাং হাই গিন্দ্র ম্যানিকে কোহমদানে ওই আট মাং হোদিং কল্লো বুতলিং শামিন্দা ইয়া গিন্দ্র হেন্দে বাহগিন ইন সাদেটম NSRS textile ke wada karana mage yalo set ekama innawa ඊට පස්සේ දෙදරු මාමත් අපි ජානියවත් එකතු කරගන්න කියලා දෙනවා ඊට පස්සේ අපි අස්සාවත් එකතු කරගන්න කියලා දෙනවා ඔයාවයි ඔයිකින් යකයි මේ වෙලාවෙ නැත්තන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු යකුත් එක වැඩ කරන්න කාලයක් වැඩ කරන්න උදා වෙලා තියෙන අන්න හරි කාටත් දෙච්චර තමයි යකුත් එක්කත් වැඩ කරන්න වෙන කාලයක් එනවා Hi Janu, adha thappi avahakini inni. Kannayaka Air Force Camp ke fast food canteen ke vada karana manage aya ova saddata hagani inni. Ata loku umai kakkoni. Ko deyyo ko ko ko. Thank you kiyanna kollada mama ahagene innoda harida ඊට පස්සේ ඔයාලට මම මතක් කරන්න ඕනි මෙන්න මේ ගැන ආයුර්වේද ඖෂධ ගැන මතක් කරාම කාටත් මුලින්ම මතක් වෙන එකම තැන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම මෙතන මතක් වෙනවා කියලා කියන්නේ 100% වට නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඒක විශ්වාසයි ෂුගර් තියනවනේ කාලයක් තිස්සේ දියවැඩියාවර බෙහෙත් ගන්නවා ඒකට හරි විසඳුමක් නැහැ හැබැයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එකක් ගන්නවා පාවිච්චි කරන්නේ ප්‍රතිඵල 100%යි. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උනාගපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මදුකා කැස්සට පැනියා. පැටිලිව වලට තිත තියන්න නම් සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එකත් පාවිච්චි කළාම බලන්නවට වෙනස තේරෙයි. කොච්චර රස කැම ගෙදර හැදුවත් මේ ළමයි කන්නේ නෑ දෙයියනේ කියන අම්මලට. ඒ වගේම බඩ පිපෙනවා නම් බඩ කැක්කුම නම් බඩ ආචීනය නම් 100%ක් ස්වභාවික සෙවනගල සම්මෝදකම් අරගෙන පාවිච්චි කළා බලන්න කොහොමද වෙනස කියලා ඔයාලට තේරෙයි. කොණ්ඩේ ලස්සනද තියනවට කැමතිනේ නේද? අන්න ඒක තමයි මම ඔයාලට කියන්නේ සෙවනගල ශ්‍රියාදේවි හැ ඔයිල් එකත් අරගෙන පාවිච්චි කරන්න කියලා. මෙන්න මේ විදිහට නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයේ නිෂ්පාදනය වෙනවා. වාඩි පුළුවන් 40 වසරක විශ්වාසයත් එක්ක මේ ඖෂධ මිලදී ගන්න වැඩි විස්තර දැනගන්න කතා කරන්න. 0-47-31-340 මේ දැම්මම කාලෙකක් දෙන්න වැඩි විස්තර වාට දැනගන්න පුළුවන්. ගැනු ළමෙක් වුණාම පීරියඩ්ස් දවස් කියලා ආගේ අපහසුම දවස් කියලා හොඳම දවස් මගේ අර ගන්නවද? දන්නේම නැතුව ඔයාගේ ජීවිතේ හොඳම දවස් වලට මිස් වෙලා තියනවා නේද මේ පීරියඩ්ස් හිඳ? මං කියන්නේ දැන් එහෙම කරගන්න ඕනේ නෑ ගැනු ළමයිනේ. ඔයාට පාවිච්චි කරන්න හොඳම පෑඩ් එක දැන් ඔයාට තියනවා ගන්න. ඒ තමයි සාධාරණ මිලකට SLS ISO සහතික ඇතුව ඔයාගේ අතටපත් වෙන Vims Air අදම මිලදී ගන්න. ඇඳගෙන ඉන්න පහසු වෙන්නත් ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්නත් ඕනි. ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් වෙන්නත් ඕනි. එහෙනම් ඉතින් ඒ වෙන මොනවත් නෙමෙයි. මාකට් එකට ගිහම එක එක නම් වලින් එක එක මිල ගණන් වලට තියන පෑඩ් වලට රැවටෙන්නේ නැතුව අර ගන්න. ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක්. එහෙමනම් ඉතින් Vims Air ම තමයි ඔයාගේ ළඟම දැන් තියෙන්න ඕනි. ගැළ ළමෙක් උඩහම Vims Air.

0: පෘථිවියෙන් ළඟහරට රේල් පාරක්? ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
4: මම අනුදි ගුණසේකර. දන්නවද මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
5: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.

0: කොවිසිතලොතරයිය.
1: වැඩ කරන ගමන් රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි
2: ජීවය ඔබයි
1: අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
3: ජූලි 14 කොන්කෝ ඩෙපරල් අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය
4: මම අනිදි ගුණසේක දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
5: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි
6: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
7: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
1: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net ඇංගලුම් චාරිකාව 2026
8: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
9: අතිශය ප්‍රථම කණ්ඩායම් තරඟ වටය DJ Kiza Samagin, DJ Vas, DJ Zaira Samagin, DJ Taru, NetFM DJ Night, Face to Face Attack Show, Hitter and Navigator.
10: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apico Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
9: Net FM DJ Night
11: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
12: Hello.
13: ඔයාගේ call එකට, ඔයාගේ request එකට set වෙන හොඳම තැන. Kinder හැන්දෑව

పెద్దవాళ్ళది హాయ్ వినాడితి హాయ్ వినావ మా దగ్గర అన్న దేవులు తిథింగ్ తీయనో మే పెత్తే గొడ్డారియా మరి కాల్ కరిపు కాటియా తినో వాట్సాప్ మెసేజెస్ రేపు కాటియా తినో ఇటు బస్ సేమ్ మే పయేది తెగియ కథ అమ్మ కేగే హువేత్ కాలిం పయే వినర్స్ లాగా అవుది కిలా కేవేత్ అమ్మో మెచ్చుర కూడా దేవాళ్ళు ఇతరు కరగనదు కి అన్న హరి హరి హోమి ఇన్న మమ్మే వాడు మా దగ్గర అన్నదాన్నే విసి హతర విసి భా విసి హాయ వెనవాడు దాగిన తీయన లమాయి దెమ్మతి ఆవే వెడిటికి నదుర కరగాన్న నెత్తం కాలిం కరగాన్న దవ దవస్ తీయనోని విసి హతర విసి భా విసి హాయ దమస్తుని యాక్టివ్ ప్లస్ సెంటర్ 2 హరణ శాఖావట అయ్యన్నమోని මොකද මං එහෙම කියන්නේ කාලයක් තිස්සේ බෙල්ලේ කොන්දේ වේදනාව මොනෑම් හඩ ස්නායු රෝගයක් නිසා පීඩාවට පත් වෙලා හිටියනම් ආතරයිඩිස් වෙන්න පුළුවන් සන්ධි රෝග වෙන්න පුළුවන් මාංශපේශි වේදනා නහර ගැටක සිං ක්‍රීඩා අනතුරු නිසා ඇතිවෙච්ච ආබාධ උපතින්ම හරි උපතින් පසුව හරි පුංචි දරුවන්ට ඇති වෙලා තියෙන ආබාධ කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් මෙන්න ඔයාට හරිම දවස් 3 24 25 26 ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවේ ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් මේ දවස් තුනේදී ඔයාගේ රෝගී තත්ත්වයන් පිළිබඳව ප්‍රවීණ බෞද්ධ චිකිත්ස කණ්ඩායමක් විසින් නොමිලේ ඒ සියලුම දේවල් පරීක්ෂා කරලා ඔයාට අවශ්‍ය කරන සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක විශේෂ වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් වාවනුවෙන් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් දන්න කියන කට්ටිය ඉන්නවනම් එයාලවත් අඬ ගහගෙන 24 25 26 ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න. යන කලින් වැඩි විස්තර දැනගන්න දින වේලාව වෙන් කරගන්න කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර්ස් එක ලියා ගන්න. 0034 22 17 870 0034 22 17 870 එහෙම නැත්නම් 077 511 39 18 077 511 39 18 කාල එකක් දෙන්න. අපි බලමු කවුද මට කාල් කරලා තියෙන්නේ කියලා මේ වෙලාවේ. මම අහගෙන ඉන්නවා මෙන්න මේ කට්ටිය. ප්‍රේමසිරියා කිතුල් කටෙන් කතා කළා. අම්මා ගුණවති, නිරෝෂා, ගණේෂා, චමිලානි, බිම්සර, කිරණිදු, අසංක, මල්ලි. ෆෝන් එක තියන කලින්ම රූම් එකකුත් දුන්නා. ඉතින් මං නොදී කොහොමදානේ. මාවිව කාන්ති අම්මා, යනක බබා, ලියන රචි අයියා, ඊට පස්සේ සංගීත් පුතා, හිරානි දුව එකතු කරගන්න කියලා කිව්වයි මම. අර හැමදාම කෝල් කරාම යනක බබා දුවල ඇවිල්ලා ෆෝන් එක අතට අරගෙන මට කියනවා පරිස්සමට ඉන්න ආදරේ ගොඩක් ගොඩක් ගොඩාරියක් උම්මා. ඔය කොමඩි කදත් වෙනද වගේම කිව්වා මාත් ආදරේ. ඊට පස්සේ මදු කතා කරා නාලන්දෙන් අම්මයි අයි මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා කිව්වා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ලියනාරච්චි අයියා. සූර්යවෙන් කතා කළා. තාත්තට වගේ ආදරේ කිව්වා. මාත් ආදරේ යනේ. කාන්දි අම්මා, කුසුමවති අම්මා, ඊට පස්සේ ගාලි සමන් මුදලාලිව එකතු කරගන්න කිව්වා. එතනින් පස්සේ මදු කදිල් හනි පොල් ගම්පලින් මා වහගෙන ඉන්නවා. චුටි පුතාල දෙන්නයි හස්බන්ඩ්ව එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ අපේ නෙත්මි ගර්ල් නිටබුවෙන් ඉන්නවා. ඔයාවත් මං එකතු කරගන්නවා. තැන්ක් යූ මා වහගෙන ඉන්නවට. ඊටත් පස්සේ අපේ චාන්දනි අක්කා කන්නෙත් නැතුව මට කතා කරලම කන්න යන්න හිටියා කිව්වා. මහරගමින් කතා කළා. හස්බන්ඩ් සමන්, හසිත පුතා, ජනිෂ පුතා, අනුෂිකා දුව, මහරගම ශහර ෆැෂන්ගේ කට්ටියයි නොගේ ගොඩින් අද ගංගදුවත් ඇවිල්ලා ඉන්නවා කිව්වා. ඊට පස්සේ දික්වැල්ලේ ගම්පලයි ෆැමිලිස් දෙකේම කට්ටිය එකතු කරගන්න කියලාත් කිව්වා. කට්ටියම එකතු කරගන්නම් මේ අහන සින්දුවට මගෙන් හින්දි සින්දුවක් ඉල්ලපු කට්ටියට තමයි මම මේ හින්දි සින්දුව අහන්න දෙන්න ලෑස්ති කරගත්තේ. ජනු මවත් සින්දු එකතු කරගන්න වතල යුකේ වලින් ඉන්දනෙල් වයිෆ් ප්‍රියා දුවන්නත් මේ සංගීත කාරයෝ සමූහයි අපේ සෙට් එකම ආදරෙන් නැත්තහගෙන ඉන්නවා කියලා තියෙනවා. තැන්ක් යූ අනේ මේ හැන සින්දුවට එකතු කරගන්නම් එදිරින් පස්සේ. ජනු මවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා සුබෝදා ජයමිනි ජාලින් මෙසේජ් කළා තියෙනවා. ප්‍රගීත් මෙසේජ් කළා තියෙනවා. ඒකනේ ඒකනේ හැමදාම එක විදිය නෑ හරිද? ජනු අපිත් අහගෙන ඉන්නේ අහංගමින් අහංගම පංචාලියෙන් ඉරෂා නිලාන්ති අපේ බොස් සමනන්ද අයියා. විස්නාකා තැන්ක් යූ මාව අහගෙන ඉන්නවට.
අනේ ජානු හඬ ඇහුණාද ආදරේ හිතනවා කියලා තියනවා ආදරේ නිරෝෂා තැන්කියු කමෙන්ට් එකට ඊට පස්සේ අපිවත් ඊළඟ සිදුවට එකතු කරගන්න අපි කොල්ල සෙට් එක කෑගල්ලේ පරිගම්මන බ්ලොග් අල් වැඩපලින් තැන්කියු කමෙන්ට් එකට පට්ට කියලා තියනවා පට්ට පට පට

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: ත්‍රිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් ත්‍රිස්ටෙක් කමෝයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: ත්‍රිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
3: දෙකයි විනාඩි 41 කයි
5: කිරි තේ සීනි එක පැක්කේ කෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
6: රත්ති 3 in 1 පැක් එක දුන බෑග් එකේ තියාගන්නක වටිනවා
5: ඇයි කේතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිසා
7: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ දිනු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
8: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර්. ශෝකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි. ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077
9: ඔබට ළඟම පිහිටි ජාතක ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතක හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
11: ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාවම ගැරෙන්නේ නැහැ

0: නොපේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පේරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර කාල්ල
1: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න
2: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳිර ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Parish Reddy පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා Nobile රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751-856-956-034-22-76-46
3: ඔයාට ඕනේ මගෙන් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
4: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: Hello.
7: ඔයාගේ call එකට, ඔයාගේ request එකට set වෙන හොඳම තැන. ගින්දර හැන්දෑව විජානු.

0: ලස්සන සින්දුවක්. ඒකට යන්න දෙන්න බෑ හැම. මේ ගැනත් කියලම යන්න ඕනි. මේ කතියත් එකතු කරගෙනම යන්න ඕනි. Hi, good afternoon, Delia Mali. හරි රස්නේ සුන්දරි. නැද්ද සීතල සින්දුවක්? තියනවා තියනවා. අදත් සදිටම වහගෙන ඉන්නේ. ඉල්ලා තියෙනවා සින්දුවක්. ඕකේ. මයි අම්මයි මල්ලි රෝසමලීවයි වයි නෙත් එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. අග්‍රස්සේ යෂෝ. මම පේන්නදි හැටි මෙයා දිහී කියලා තියා. කොහොම හරි මං ඔව දැක්ක රත්තරන් මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ තව කවුද කොබලන්න. හයි සුදු බෝල මැණිකේ. බුතලින් පැතුම්. මගේ අම්මා සීමතිවයි තත ප්‍රේමසිරිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනි. දිග උමකක් ඕනි සුදු. කෝලං කරන් ලැස්සෙන ප්‍රමාත් එක හරිද? දිග ඇදලා ගන්න ඔහෙට. දිග නම් මන් දන්නෑ ඉතින්. හෙට එනකන් තියා ගන්න හරිද? හයි අග්නි මැනික. කොහොමද ඉන්දරනේ අග්නියලා එක උමකකෝනි තාරක මිද්දනියෙන් මැසේජ් කළා තියෙන්නේ අග්නි සලෝන් එක. උමක දෙන්න මොනි හෙනම් නෙතන හැමෝමයි ඔයාමයි මමයි එකතු කරගන්න. I love you කියලා තියෙනවා. Love you too. එහෙන සින්දුවට එකතු කරගන්නම්. හයි ජානු. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අම්මා පරිමණිකේ වයිෆ් රුවනි. ඊට පස්සේ පුතා සිහින ලොකු දුව දර්ශි. පුතා කල්ප පොඩි දුව බිලාශි. කොත්මලේ නව තිස්පනි ගමේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා කොත්මලේ සුසන්ත මැසේජ් කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. මෙහෙන සින්දුවට හෙලෝ ජානු බබා උම්ම කැටේ. අම්මනම් කැටේ සංකුට බෝලේ. සුබ සැඳවා. කවාගේ උම්ම දැන්සල ඉවරද? නෑ තව තියෙනවා. අපිවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න. ෂෝටි කටින්. මගේ නම කියව ගන්න කොච්චර ආසාවෙන් බලන් හිටියද? ඔ මේ කැදලට ගන්න යක්කු විතරද? අපිට බැරි දෙන්න ඕ කැදලට පුළුවන් දෙයෝ. ජානෝ දේකලෝ මිටි ගයා දෝරියා ආසින්දුත් එවලා. කවුද මේ සුමුදු මනහර? මෙච්චර දේවල් කිව්ව ඔයාට මංගානේ. කැලණියෙන් තැන්ක් යූ මාව අහගෙන ඉන්නවට තැන්ක් යූ මෙච්චර දේවල් ගොඩාක් කිව්වට. ඊට පස්සේ මේ වාඩත් එක මම මතක් කරන්නේ හරිද? ඔන්න ජෝලි 24, 25, 26 දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට අනිවාර්යම යන්න. මොකද යනවාට පාඩුවක් වෙන්නේ නැහැ. බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනයම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩානතුරු නිසා ඇතිවෙච්ච ආබාධ, වයස්ගත වීම නිසා ඇතිවෙච්ච දුර්වලතා. මේ ඕන දෙයකට හරියනම දවස් තුන 24, 25, 26 ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාව ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම රෝගී තත්ත්වය ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ තමයි පරීක්ෂා කරලා ඊට අවශ්‍ය කරන සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් වට ලබා දෙන්නේ. මේ දවස්වල පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් වමනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම 24, 25, 26 දවස් තුල යන්න ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාගාවට. වැඩි විස්තර දැනගන්න 0134 22 17 870 හෙමත් නැත්නම් 0771 59 19 18 0771 59 19 18 මේ දැම්මම කාල එකක් දෙන්න. වාට පුලංකම තියනවා වැඩි විස්තර දැනගන්න දින වේලාව වෙන් කරගන්න.
1: අපි යක්කු බොලව්. අපි යක්කු යක්ක පුත්තු ගින්දර හැන්දෑවට ආවත් අපි යක්කු.
0: කතා කර කර ඉන්නකොට එකපාරට කිව්වා නැගියා කාට සද්ද කරන්න ඕනි කියලා. 2:49 වෙනකොට මං යන්න චාන්ස් එක දුන්නා. ඉතින් ගන්න ෆෝන් එක අතට යන්න අපේ වෝල් පෝස්ට් එක පැත්තට කමෙන්ට් කරන්න. ඒ වගේම WhatsApp message කරන්න හරිම වෙලාව 2:49 කියලා. එතකොට මේ සින්දුවට එකතු කරගන්න ඕනි අද දවසේ අපේ ජයග්‍රාහිකාව. චත්‍රි කාතේ ජානී ගාල්ලෙන් අතමයි අද දවසේ අපේ පාල්ල වෙනි ජයග්‍රාහිකාව. ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දෙකයි විනාඩි 56යි.
4: හැමෝම බහගන්න. රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
5: මල්ලි, ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
4: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන් නේ.
5: කාලේ හරි වටිනවනේ සර්. රත්ති 3 in 1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
4: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
2: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
7: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
8: බය වෙන්න එපා. වැඩිමුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
9: හරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
12: එන්න පියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන. කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතිකෝතරේ මණ්ඩලයේ
13: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
14: SLT Mobitel Pure TV නිල විකාශක.

0: වසර 90ක විශ්වාසය.
1: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හිර මසාලා green, red, black ඔබත් කැමති රසයකින් රස බලන්න. මාතර ෆ්‍රීලන් හිර මසාලා.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
4: අතිශය ප්‍රථම කණ්ඩායම් තරඟ වටය. DJ Kiza Samagin, DJ Vas, DJ Zaira Samagin, DJ Taru, NetFM DJ Night, Face to Face Attack Show, Hitter and Navigator.
5: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin, My Guava, My Tamarind, My Blueberry Atulu Rasa Pella, Kills, Cargills, Apico, Satosa, Supiri Velanda Salvalin, My Cola, Ape Rate, Ape Madeak.
4: NetFM DJ Night.
6: කින්දර හැන්දෑව
5: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
9: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
10: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී අවතන්න 0.71 856 0956

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම news.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. කිලොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාද නර්ජුනා සහ දිවර අමාත්‍ය රාමලිංගම් චන්දසේකරන් යන මහත්වරුන් අතර උණුසුම් බහින් බස්වීමක් සිදුව තිබෙනවා. ඒ මන්ත්‍රීවරයා අදාළ කමිටුවට සහභාගී වී සිටි රාජ්‍ය නිලධාරීන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් පාලනය කිරීමට යාමේදී. එදි රාමනාද නර්ජුනා මන්ත්‍රීවරයා විසින් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපයේ සහ රාජකාරිය සම්බන්ධයෙන් නුසුදුසු ආකාරයෙන් වචන භාවිත කරමින් විවේචනය කර ඇති බවයි වාර්තා වුණේ. ඒ සමග කිල්නොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැමිණ සිටි රාජ්‍ය සේවකයන් ඉනිවත් වෑමට උත්සාහ කර තිබෙනවා. එම අවස්ථාවේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට කිල්නොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති දිවර අමාත්‍ය රාමලිංගම් චන්දසේකරන් මහතා උත්සාහ කළද එය සාර්ථක වී නැහැ. රාජ්‍ය නිලධාරීන් රැස්වීමෙන් ඉවත් වෑමත් සමග දිවර අමාත්‍යවරයා සහ මන්ත්‍රී රාමනාද නර්ජුනා අතර ඇති වූ බහින් බස්වීම ගැටුමක් දක්වා වර්ධනය වීමටද ගොස් තිබෙනවා. පොලිසිය මැදිහත් වීමෙන් එය පාලනය කරනු බවයි net news වාර්තාකරු පැවසුවේ. කිල්නොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වුණේ කිල්නොච්චි දිස්ත්‍රික් කුසලතා සංවර්ධන ශ්‍රවණාගාරයේදී. මෙලගනෙත් නිවස් පසර හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
8: fm 95 fm 94.8 net fm
9: ගින්දර හැන්දෑව
10: brought to you by
11: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
12: ෆෙම්ස් ඇයික ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
13: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
14: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Rate. අවතන්න 0.71856.956.
15: FM 95 94.8.

0: hände va. Kindare hände va.
1: සුබ සැන්දව හවස තුනයි විනාඩි 14යි වෙලාව. ආගේ මගේ අන්තිම පැයට මේ අවිලා තියන්නේ. කොකෝ තාම ඉන්නවනේ කට්ටිය. දැන් මැසේජස් බලාගෙන යනකොට දවල් එකට මැසේජ් කරපු කට්ටිය තාම ඉන්නවද අයියනේ? දැන් මේ කියන්න හදන්නේ අන්න ඒ සෙට් එක තමයි. ඊට පස්සේ කාල් කරපු කට්ටියත් ඉන්නවා. බර්ත්ඩේ විෂසුත් තියෙනවා. ඔය කොමඩික කියන්න ඕනි. දැන් මේ පැයදි තෝඩ තැගියකා කොයලා උගදී හරි කෑ ගහන වැහුණ ගම මට අගල ෆෝන් එක අතට අරගෙන වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන්න තියන්නේ. එහෙමනම් දැන් තම් බිඳු අය 7195 95 95 මගේ වට්ස්ඇප් නම්බර් එකට ටංගලාගේ මැසේජ් එක එවන්න තියෙන්නේ. හරි හරි හරි හරි දැන් ඒ ටික දන්නවනේ. අපි අමුද ඊළඟ සින්දුවට කට්ටියක් එකතු කරගන්න. කෝ කෙල්ලේ හරියටම ජනිය ගියා විතර එකට මැසේජ් කළේ කිව්වේ නැහැ. රුක්මණී අක්කා මං කැමති චුට්ටක් ඔයා බලාගෙන ඉන්නවට මං වෙනුවෙන්. එමත් කියමු ඉතින්. ජානු ආවෝ හොන්න ඉතින් පැය තුනක් ගත කරන්න මැණික ආවා. හෝකන්දර රුක්මණී අක්කා දැසෙන අයියා පරිස්සමින් වැඩ ටික කරන් යන මැණිකේ පොඩියට උම්මකකුත් දෙන්න හොඳේ. දැන් කෙල්ලට පුරුදු යුම්මා. ඔව් ඕගොල්ලන් හින්දම තමයි මට මේ ටික පුරුදුනේ. ඊට පස්සේ කියලා අනේ යක්කුන්ට උම්ම දෙන්න එපා මැණිකේ පස්සෙන් එයි යකා ගහයි. යක්කු කොයි ගහන්නද මට උම්ම එකක් දෙන්නද? ආදරේ හොඳේ තැන්කියෝ මාව හගෙන ඉනාට. ජානු දෙකම දෙකක් ආදරේ වාට උම සියකෝනි අම්මෝ අම්මෝ ගඩාක් ආදරේ කියලා තින අම්මාත් ගොඩම ගඩාරියක් ආදරේ මොරටුවෙන් සිජානි අක්කා ආදරේ යනේ මමත් දෙකවල් තුනවල් නෙමෙයි මං ඊටත් වැඩි ආදරේ. සීයක් නම් මන් දන්නේ නැහැ. හැබැයි ඉතින් 100කට වඩා ආදරයක් තියෙනවා ඒ උම්මක ඇතුලේ. හෙට මං එනකම් පරිස්සමට තියාගන්න ඕනි. හයි ජානු මම දවහගෙන ඉන්නේ. මමවත් ලස්සට සින්දුකට එකතු කරගන්න කියලා කෙටලි මගේ රුචි අක්ක මැසේජ් කළා තියෙනවා. ආදරේ මම ඔයාට. Thank you මවහගෙන ඉන්නවට. එතනින් පස්සේ තව කවුද ඉන්නේ කොබලන්න කොබලන්න ජානු පැට්ටෝ. ඕ මට ලස්සන හින්දි සින්දුවක් ඕනිමයි. වෙනද මගේ මාදරෙන් ගෙදර හැඳවහගෙන ඉන්නේ. ගෙදර ඉන්න හැමෝම අම්මා තාත්තා පොඩි අයගේ බබාලා තුන්දෙනා වැඩ කරන ගමන් ඉන්නේ. ලොකයි සඳරුවන් මුතුමාල් පොඩි අය නුවන් සංජීව නලින් නානායකාර පාණිදුරෙන්. ඒයි මට කලින් මැසේජ් එකේ වුණා නේද? දැන් තමයි අල්ලගත්තේ. මේ සිද්දුවර මේකට කරගන්නම් පොඩ්ඩක් ඉන්න. හයි ජන සුදු මණික ඔයාට ගොඩාක් ආදරේ උම්මා. මන්ද නම් එක බොකුන්දර නිවන් තිටියේ දේවින්යා ෆැෂන් එකේ මන් දීප්ති ඉනෝෂ් සර් ඊට පස්සේ අනුෂා ලලිතා ලලිතා අක්කා මනිල අක්කා චන්ද්‍රිකා අක්කා ජනු පැටියෝ ඔයා කැමති කෙනෙකුට ලොකුම එකක් දෙන්න සුදු නෝනෝ. මං ඉතින් එක්කෙනෙක් නෙමෙයි ඔක්කොටම කැමති. එහිඳ ඔක්කොටම චුටි චුටි බෙදා ගන්න. හෙට මං එනකන් තියාගන්නව නේද මේ උම්ම එක? පරිස්සම් කළා තියාගන්න හරිද? ඊට පස්සේ හායි ජාන සුදු බෝලේ අපි තව අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා නිර්මාණි මැසේජ් කළා තියෙනවා. තැන්ක් යූ අනේ මට ආදීලා තියෙන කමෙන්ට් එකට. මං ඊළඟ සින්දුවර එකතු කරගන්නම්. හස්බන්ඩ් මහේෂ් පුතා දිෂෙන් මන්දිල් කී මුලත් සිංහලෙන් අනේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. අනිවාර්යෙන් ඊළඟ සින්දුවර එකතු කරගන්නම්. අක්කි බබෝ මම මඩුගල්ලේ සඳරුවන් අපි සෙට් එකටම ලස්සන සින්දුවක් දෙන්න ඊළඟ සින්දුවර එකතු කරගන්නම්. එතනින් පස්සේ මෙන්න මේ අවත් කියන්න ඕනි චානෝ අපිවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න උම්ම එකක් ඕනි කියලා චන්ද්‍රාක මොරටුවෙන් මැසේජ් කළා තියෙනවා. චන්ද්‍රාකා පුනිම සෙව්වා දිනවා සඳ ලංකාවෙන් ආදරෙයි ඔයාවත් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. එතනින් පස්සේ මෙන්න මේ චූටි පැටියට බදේ විශ් එකක් දෙන්න ඕනි. අපේ නෙත් නිවුස් තොරතුරු ජාලේ ප්‍රබල හයියක් මාධව අයියා මාධව කුල සෝරියගේ ආදරණීය පුංචි පුතා රිසික මිනෝල්. රිසික මිනෝල් ඔයාගේ නම දැන් හරි ලස්සන අයියා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. රීසික බබෝ අට සුබම සුබ පන්දිනක් වේවා කියලා වගේ තාත්ති ගොඩක් ආදරෙන් මිෂ් කරනකොට ටීම් එකේ අපි කොහොමද ආවමද කරන්නේ අපිත් ඔක්කොම යාට හැපි බර්ත්ඩේ කියලා විෂ් කරනවා හොඳට ඉගෙන ගන්න ඕන හරිද මේ සින්දුවට එකතු කරගන්න මංගයාගේ ජානු
2: Shorty, I love your sexy, sexy blue eyes. I love your style, baby. Put it on me.
0: Net FM, Kinder Handeva, with Janu.

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වාව්! ඇඟටින් එකක්?
4: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
5: මුදලාලි,
2: අනෝනා,
5: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපි ඉස්කුරු ග්‍රැන්ඩිස් එකක් දානවද? මුදලාලි, මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
6: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔයා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
2: විජය දාන්න ඔක්කොටම.
6: ඇයි මුදලාලි, නියම ප්‍රමිතියට හදන විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
5: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහු වෙනවා.
7: මිරිස් නම් මිරිස්, විජය මිරිස්.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
10: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
11: මම අනුදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
12: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
13: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
14: අතිශය ප්‍රථම කණ්ඩායම් තරංග වටය. DJ Kiza Samagin, DJ Vaas, DJ Zaira Samagin, DJ Taru, NetFM DJ Night, Face to Face Attack Show, Hitter and Navetta.
15: Brought to you by Rasa Nahara Pinayana My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apico Satoso Supiri Velanda Salvalin My Cola Aperate Apema Deyak
14: Net FM DJ Night
16: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු

ആനെ സാർ സോറി സാർ ഇന്ന ഇന്ന സാർ മങ്ക ദാഗ്രാണ ഹദന്നേ ഹൗസത്തനായി വിന്നാദി വിസി ഹയായി വലവ സൂപ്പർവൈസേഴ്സ് ഹായ് ഹായ് അപ്പിത്തോവ ഹഗ്നീനെ അപ്പിവാദ് ലസ്സന് സിന്ധുവക്കെ എക്കത്തു കരകാന്ന് കേള ആയിഷ മെസ്സേജ് കേള തീയണോ മെഹന സിന്ധുവരെ എക്കത്തു കരകാന്നങ് ആയിഷ താങ്ക് യു ആകെ കമന്റ് എക്കട്ട് ഈടുപാസേ ഇന്നവാ ഹായ് ജാനു അപ്പിത്തോവ ഹഗ്നീനെ ലാക്ഷി പിളിയാന്തരി മെസ്സേജ് കേള തീയന്നേ താങ്ക് യു ലാക്ഷി മാവ ഹഗ്നീനോട്ട് മങ്ങോയാവത് ഗുഡാക് ആദരം എക്കത്തു കരകാന്നുവാ കൊക്കിയുവനാണ് കേള തീയണോ കൊമ്പലണ്ണ skyline auto engineering nitapua oyawa haginiinwa lasana sindu tikak nan yanawa ape boss madushana ayya ekathu karaganna it passe mahesh janith indika prasanna honda sindu tikak denna adrey kela thiyena thank you mata adrey yane mamad lasana sindu okata ekathu karaganna sudu panchiye ape gedara hemoma me welawen neth haginiinna kela thiyena ummeka kutthonilu digum මං අහන්නේ මේ කොල්ල මොකද දිගවම මෙල්ලන්නේ පොඩ්ඩියට හරියන්නේ නැහැ නේද ඔක්කොම ලකුවට ඕනි හැබැයි මෙයාගේ නමේ වල නැහැ මට සුබදාවල කම්පීනි බර්ලස්කමු දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සරච්චන්ද්‍රයි මැසේජ් කළා තියන්නේ ඒ සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ සිනහවට වගේම කඳුරටත් හේතුවක් තියෙනවා ඒත් මගේ ආදරේ නම් ආදරේට නම් ආදරේට කෙසේ නම් හේතු හොයන්නද ඒ තරමට ආදරේ මං ඔහෝ හුනස් ගිරිය ස්මාර්ට් එකේ මං ලස්සන සින්දුවක් දෙන්න SMT family කේ හැමෝම එකතු කරගන්න ආදරෙන් කියලා තියෙනවා මේ ඇහෙන සින්දුවට මේකතු කරගන්නම් ඊට පස්සේ මම සෙවන්ති අමනවල යසියන්තට ආදරෙන් FM හස්බන්ඩ් නරුණ දොල දෙන්න ජනුදි යොහානි අම්මලා දෙන්න සීතා ශ්‍රියාවති තාතල දෙන ආනන්ද මහින්ද නංගිනි සන්සලා මලි දුෂාන් මේ වෙලාවෙ නැත්තහන හැමෝම දක්කිවාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා දැන් චටක් නටන්න සින්දුවක් ක්ලාසික් කරගෙන තියෙන්නේ ඒකට එකතු කරගන්න හැබැයි ඊට කලින් ලස්සන ගැණු ළමයින්ට මතක් කරනවා ඔයාගේ ළඟ අනිත් හැමදේම තියෙනවා වගේම අනිවාර්යම තියෙන්න ඕනි පෑඩ් එක ගැනත් පීරියඩ්ස් දවස් කියන්නේ හරිම පහසු කාලයක් ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද හැමදේම අතහැරලා දාලා ගෙදරට වෙලා ඉන්න තියෙනව නම් කියලා හිතනවනේ හැබැයි එහෙම දවස්වලදී හොඳම දේවල් සිද්ධ වෙනවා නම් ඒවත් වඩ මිස් කර ගන්න වෙනවා එහෙම කරන්න එපා මං කියන්නේ ඔයාගේ ළඟ හොඳම පෑඩ් එක තියෙනව නම් බය වෙන්න දෙයක් නැහැ ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි ලීක් වෙන්න නැති වෙන්න ඕනි ගෙවන මිල උසස්සාත්වයේ පෑඩ් එකක් වෙන්න ඕනි එහෙනම් ඒ ඔක්කොම එකම විදිහට තියන SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට දැන් ඔයාගේ අතරපත් වෙනවා FEMS AIR දිවයින පුරා තියෙන ඕන් නැම සුපිරිවල් සල්වලින් ෆාමසි වලින් දැන් ඔයාට FEMS AIR මිල දී ගන්න පුළුවන් එහෙනම් ඉතින් ඔයාගේ ජීවිතේ අපහසු දවස් පහසු කරගන්න නම් ඔයාගේ ළඟ තියෙන්නම ඕනි FEMS AIR තමයි ආයුර්වේද ඖෂධ පාවිච්චි කරනවනේ නේද එහෙම කිව්ව ගමන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම නම් මතක් වෙනවම තමයි හැමෝගෙම හදවත එළිය විච ආයතනයක් වෙලා තියෙන්නේ මා 100% ප්‍රතිඵල ගෙන දෙන හින්දා ඉතින් මේ ආයතනයේ සියලුම ඖෂධ නිෂ්පාදනය වෙන කමල්බඳුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ දියවැඩියාව ප්‍රශ්නයක් ඒකට හොඳම විසඳුම මේගොල්ලන් ළඟ තියෙනවායි තමයි සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක පාවිච්චි කළා නැත්නම් අරගෙන පාවිච්චි කළ බලන වෙනසෝ ආරම තේරෙයි ඒ වගේම ප්‍රතික්ෂාව කැස්සුණ අඟපත වේදනම තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනියා
පැටි ලිව වලට තිත තියමුද? සෙවන ගල ලිව බූස්ටින් කැප්සියුල්ලක පාවිච්චි කරපු නැති කෙනෙක් නම් මං කියන්නේ අද මාර ගන්න. වඩ බය වෙන්න දෙයක් නැහැ. දැන් පැටි ලිව වලට බය වෙච්ච කාලේ ඉවරයි. ඊට අමතරව සෙවන ගල ජීව ශක්ති රසායනය, සෙවන ගල ජීව බල අම්ල පිත සෝය, සෙවන ගල හාන්දි රාජ තෛලය. මේ හැම දෙම ඔයාගේ ළඟට එන්නේ කමල් බන්දුල වීරපිරිම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වන සෙවනගල ආයුර්වේද ඖෂධ අතරින්. ඉතින් වරපුලම් වැඩි විස්තර දැනගන්න කාල එකක් දෙන්න 0747 31 33 540 මේ දැම්මම කාල එකක් දෙන්න. ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. අරුණයා රිකලගස් කඩින් දැන් ගොඩක් වෙලා ඉඳන් බලාගෙන ඉන්නවා නේද? අමතකුන්නේ කල්පනි මහගමින් කතා කළා පවසරේ චූටි කෙලි පැට්ටෙක්. අම්මවයි අයියවයි ආච්චිවයි තාත්තවයි එකතු කරගන්න කියලා කිව්වා සින්දුවකට. අහන්න දැන් ලාසි කරගත්ත මේ සින්දුව. අහන්න අහන්න අහන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හවස 3යි විනාඩි 38යි.
5: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම් සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
6: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
7: අලුත් තැනක් අඩුම මිලක් කසාකල green super within හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC ලෝන් එක ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන.
11: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
12: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල.
13: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
14: SLT Mobitel Pure TV නීලවිකාශක.
15: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන්, රෙඩ්, බ්ලැක්. ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
16: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
17: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
18: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
19: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
20: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
21: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
22: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
19: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
23: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
24: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
25: Brought to you by
26: අලුත් තැන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
27: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
28: ප්‍රයිම් රෙසිඩන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයෙහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ අදම කතා කරන්න 0710-777-333
29: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
30: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
31: FM Algo Town
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowan Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. තුනයි විනාඩි 42යි.
32: දවල්ලේකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. net FM ගින්දර හැන්දෑවා. ගින්දර හැන්දෑවා.
33: අම්මේ කොහොමේ දැන් යක්කු කලු කැත බඩ තියෙන උන් නෙවෙයි හරි ස්මාර්ට් මිමං වගේ
3: අහුනද තුනයි විනාඩි 42යි ගන්න ෆෝන් එක අතට හරිම වෙලාවට අගල ටගල ටගල කමෙන්ට් කරන්න ඊට පස්සේ මැසේජ් කරන්න වගේ නම ගම විස්තර ටිකත් එක්ක මේ පැයි මං කියනවා ඔයාට කවුද කලින් පැයේදී ජයග්‍රහණය කරපු ජයග්‍රහකයයි ජයග්‍රහිකාවයි කියලා ඊට කලින් මතක් කරන්න ඕනි මෙන්න මේ ගැන ඔයා 24 25 26 වෙන වැඩ දාගන්නේ නැතුව ලෑස්ති වෙන්න Active Plus Center 2 ශාකාවට යන්න හොරණ තියෙන. මොකද මං එහෙට වාට යන්න කියලා කියන්නේ 24 25 26 දවස් තුනේදී ඔයා වෙනුවෙන් විශේෂ වැඩක් සිද්ධ වෙනවා Active Plus Center 2 හොරණ තියෙන ශාකාවේ. ඔයාටත් බෙල්ලේ කොන්දේ වේදනා, එහෙම නැත්නම් මොනෑම හරි ස්නායු රෝගයක් තියෙනවා නම්, මාංශපේශී වේදනා, ආතරයිටිස්, සන්ධි රෝග, මේ හැම දෙයකටම හරිම විසඳුම එදාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ තියෙන සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා අවශ්‍ය කරන සුදුසු ප්‍රතිකාර ක්‍රම, වටිනා සෞඛ්‍ය උපදෙස් හැම දෙම ලබා දෙන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ විතරක්ද, මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් සූදානම් කරලා තියෙනවා. ඉතින් 24 25 26 දවස් තුන කිසිම විදිහකින් මග අරගන්නේ නැතුව Active Plus Center 2 හොරණ ශාකාවට අනිවාර්යෙන්ම එන්න. වැඩි විස්තර දැනගන්න 0034 22 17 870, 0034 22 17 870, එහෙමත් නැත්නම් 0775 11 39 18 0775 11 39 18 නම්බෙකට මේ දැම්මම කාල එකක් දෙන්න. අපි අමුද ටක්ගාලා වත්සප් මැසජස් පැත්තට කවුද මාව අහගෙන ඉන්න කියලා බලන්නේ. අතරේ කියන්න ඕනි අද දවසේදී දෙවනි පැයි කවුද ජයග්‍රහණය කළේ කියලා. එක්කෙනෙක් තමයි අකරසේ ජනීත්, ජය වේවා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා ජයග්‍රහණය කරපු, එයා ගැනත් කියන්න පෑ නේද? ඒ තමයි ශෂිකා ගොඩකවලින්. ජය වේවා. හොනිතින් හොයත් කලින් පැයේදී ජයග්‍රහිකාවක් වෙලා තියෙනවා, හරිද? ඔයාට ජය වේවා කියන ගමන්ම මේ හැන සින්දුවට එකතු කරගන්නම්. මෙන්න මේ කට්ටියත් මතක් කරන්න ඕනි, මට කාල් කරපු කට්ටිය. අපේ කමලම්ම කතා කළ අම්පාරෙන් එකතු කරගන්න ගොඩක් ආදරෙන් මෙහෙන සින්දුවට. ඊට පස්සේ කාන්ති අම්මා රඹුක්කනි, නීට් ටේලර් ෂොප් එකේ වසන්ති අම්මත් ඔය අතරේ මාත් එක්ක කතා කළා. ඉතින් ගොඩාක් ආදරේ මං ඔයාලා දෙන්නටම. සුගත අයියමත් එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ අමාරු පැට්ටත් අහගෙන ඉන්නවා කියලා කිව්වා. උම්මා එක කොතෝණි කිව්වා. අයිරාංගනි අම්මා මෙච්චර උම්ම දීලා මගේ මූණේ ගෙවෙයි කිව්වා. ගණේ මුල්ලෙන් කතා කළේ පුතා මොද් මදුසංක දුවනෝමා. ඔවෙන් පුතාවයි ලොවෙන් පුතාවයි එකතු කරගන්න කිව්වා. එච්චර මං ගැන හිතපු ඔයාට මේ උම්ම එක, හරිද? රේණුකාක කතා කළා විජයපුරින්. ආවත් ගෙඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ හැන සින්දුවටම. තැන්කියෝ ඉතින් මා වහගෙන ඉන්නවට. ඊට පස්සේ ජානු කෙල්ලේ ගින්දර හැඳෑව අපිත් අහගෙන ඉන්නේ, අපිවත් සින්දුව කර එකතු කරගන්න කියලා. අයන්තියක මැසේජ් කළා තියෙනවා, ආදරේ මම මේ හැන සින්දුවට එකතු කරගන්න, ලස්සන සින්දුව කර මාවත් එකතු කරගන්න. රංජිත් දිසනාක අයියා මකල්ලලුවෙන් මැසේජ් කළා තියෙනවා. ඊට පස්සේ මාත් බලාගෙන ඉන්නවා කුරුණෑගල වත්තේ පාරේ ඉන්දික අයවත් එකතු කරගන්න, අක්කේ ලස්සන සින්දුවක් දෙන්න. ඔයාව අහගෙන ඉන්නේ කියලා රචිත මැසේජ් කළා තියෙන්නේ. බලාගෙන හිටියට පාඩුවක් නැහනේ කිව්වා. හොඳද, ලස්සනට වැඩේ කරනවා අපි. මොරන්තුඩුවෙන් රොෂාන්, ශ්‍යාමා, සෙනුක, රුෂිකා, ලක්ෂ්මණ අයියා, ජය වේවා ඔයාටත්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස තුනයි විනාඩි 50යි.
4: පොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවිවෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 0898.
5: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: ඕමිල් කොහොම සබන් ස්වභාවික කොහොම තෙල් සාරයෙන් විසබීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඕමිල් කොහොම සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
7: කිරි තේ සීනි එක පැක් එකනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
8: රත්ති 3-in-1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
7: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනව නිස.
9: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
11: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
13: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
14: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
15: මට කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබුණා 374. ඊට පස්සේ මම ගියා ගැලෙච්චි හොට පස්සේ සමල් බන්දර මහත්මයා ගාවට බෙහෙත් ගන්න. දවස් 30ක්ුණේ දවස් 30ෙන් චෙක් කරනකොට 194ට අඩු වෙලා තිබුණා. හිතන්නවත් බැරි විදිහට මට මේ විදිහට අඩු වීම ගැන සතුටුයි. දවස් 30ක් වගේ ඇතුළතදී මගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙන්න මට බෙහෙත් දෙනවා. වාව සනීප
14: කතා කරන්න 077 300 940.
16: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි. අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
17: ජූලි 14 කොන්කෝඩ් ඩෙපරල් අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
18: මම අනිදි ගුණසේක. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
19: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
20: කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්.
21: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
16: දැනුමයි සතුටයි වාසි පුරවගෙන නෙත් ඇඟලුම් චාරිකාව 2026.
22: කින්දර හැන්දෑව
23: brought to you by
24: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
25: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
26: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
27: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලි සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේදී අවතන්න 0761 856 0956.
3: යන්න දෙහෙලං 9:54 යන්නේ වෙලාව. මම යන්න ඕනි යන්න කලින්. අද දවසේ ඊළඟ ජයග්‍රහකයා කවුද කියලා කියලාම යන්නම්. සුබෝදා ජයමිනි ජා එලින්, ඔයා තමයි අද දවසේ අපේ අවසාන ජයග්‍රහිකාව. එහෙනම් ඉතින් තැගි ගෙනවා, තැගි දුන්නා, සින්දු ගෙනවා, සින්දු දුන්නා. ඇයි උම්මා? උම්මා ගෙනවා, උම්මා දුන්නා. එහෙනම් ඉතින් මමත් යනවා කොල්ලෝ. පරිස්සමට ඉන්න දිගරම නැතෙක් ඉන්න. හෙට හවස හතර වෙනකන් ඉන්න. දවල් එක වෙනකොට මං එනවා මෙතෙන්ට. පරිස්සමට ඉන්න ඕනි. හරිද? පඩකින්න පඩකින්න පඩකින්න. කෝපේ මැසේජ් කිව්ව නෑනේ කියලා එක්කෙනෙක්ට කේන්ති ගිහිල්ලා. ආදරේ කියලා තියෙනවා, උම්මා කියලා තියෙනවා. එහෙනම් කියලාම යන්න ඕනි. හයි හයි ජානු ගින්දරි. කේදලා හතර වෙනකන් I love you too හදේ කියලා තියෙනවා. අපි වලසට සින්දුවකට එකතු කරගන්න. අපි බොකොන්දර 10 කනුව පාරේ. මංගලි ෆැෂන් ගාමන්ටිකේ සාලිය මංගලි ශ්‍රියන්ති ඊට පස්සේ සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත. දැන් කේන්ති ගන්න බෑ. හරිද? මොකද මේ සින්දුවට එකතු කරගන්නම්. සිතාරා ජයතිලක අතිරියෙන් මාත ආදරෙයි අනිවාර්යෙන්ම. Thank you එහෙනම් මම අහගෙන හිටපු මට මැසේජස් එවපු ඔක්කොටම, කාල් කරපු ඔක්කොටම ආදරෙයි. පැලෙන්න ගිහින් එන්නම්. හෙට හම්බ වෙමු. හරියටම දවල් එකට බඩිස්සමට ඉන්න ඕනි. දිගටම නෙත් එක්ක ඉන්න ඕනි. මං ඔයාගේ ජානෝ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 4යි දැන්.

0: දෙවියන්ම අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරි මතනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011115 555 අමතන්න
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
7: මොකද නිකන් ඩවුන් නේලා?
8: crown එකක් තිබ්බත් මට සෙට් වෙන්නෙම clowns ලානේ.
7: අයියෝ වමනෝද? අපේ සෙට් එකේ brown color කොල්ලෝ දෙන්නේ කන්න බැලලා ටවුන් එකට.
8: කෝ? යංකෝ බලන්න.
9: Uptown, downtown, hammer town එකේම update rhythm එකට set වෙන්න අපේ town එකට එන්න.
2: Net FM, Algo Town.
10: සතියේ දවස් වල උදේ 7 ඉඳන් 10 වෙනකන්.
2: පෑයෙන් පෑය අලුත් වන අලුත් පෑය දිවස්වා Net News.
11: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම තරංග. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72430ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පවසනවා. යනු ඊයේ දිනේදී පමණක් රෝගීන් 1195 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. ජූලි මාස පළමුවන දින 15 තුළ පමණක් ඩෙංගු ආසාදිතින් 10051 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන රෝගීන් වන අතර එම සංඛ්‍යාව 38160ක්. එමෙන්ම දකුණු පළාතෙන් රෝගීන් 11274ක් සහ සබර්ගම පළාතෙන් රෝගීන් 6073ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6026 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නිවේදනය කළේ. ජූලි මාසයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15082 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14447 දෙනෙකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5124 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඩෙංගු ආසාදනයේ වීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයන් 49 දෙනෙකු මියගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩිදුරටත් පැවසුවේ. මිලග net news පස්වර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust fm anupaha fm anu 4.8 net fm
12: අඩු යදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077
13: 406 4397 අදමින් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමින්
14: බරු බා

සුබ සන්ධ්‍යාවක්. හවස 4:00 විනාඩි 10යි වෙලාව. අපි 4 වටේ වැඩ පටන් ගන්න හදනේ බ්‍රහස්පතින්දා දවස. අතිශය කාර්ය බහුල දවසක්. මොකද සතියක වැඩ හෙට ඉවර කරන්න නම් අද පොඩ්ඩක් නිකන් කරන වැඩ ටිකෙන් 4න් 3ක්වත් ඉවර කරලා යන්න ඕනනේ නේද? ඒ නිසාම අතිශය කාර්ය බහුල වෙලාවක නෙතෙෆේ මහගිරින් ඉන්න ගමන් හවස්වරුවේ ඔය ආදරය කරන කට්ටියව එකතු කරගෙන ආසම සින්දු අහන්න තියෙන පැය දෙක පටන් ගන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා වෙනදා වගේම මාත් එක්ක අහගෙන ඉන්න කට්ටිය ඊට පස්සේ මේ වෙලාවේ වැඩ කරන ගමන් හිටියත් ගෙදරට වෙලා හිටියත් ඔය කොහේ කොහම කොතන හිටියත් මැසේජ් එකක් දාලා ඊට පස්සේ කෝල් එකක් අරගෙන Facebook එකේ කමෙන්ට් එකක් දාලා මේ පැත්තට එන්න ඕන. හවස 6 වෙනකන් අපිට වෙලාව තියෙනවනේ. 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපිට WhatsApp එකේ මැසේජ් කරන්න පුළුවන්. අසා අපි මේ වෙලාව වහගෙන ඉන්නවා. ඊට පස්සේ මෙන්න මේ කට්ටිය ඉන්නවා. මට මෙන්න මේ සින්දුව දෙන්න කියලා ඔයාලට මැසේජ් එකක් දාන්න පුළුවන්. මම අනිවාර්යෙන් ඔයාව මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ වෝල් පෝස්ට් එකක් දාලා තිනෝ Facebook එකේ. Net FM official Facebook page එකට ගියාට පස්සේ ඔයාලට වෝල් පෝස්ට් එකට කමෙන්ට් එකක් තියන්න පුළුවන්. මම ටයිම් එකක් හම්බ වුණ ගමන් අනිවාර්යෙන් වෝල් පෝස්ට් එකේ කමෙන්ට් කරන කට්ටියවත් මතක් කරන්න බලාගෙන ඉන්නේ. ඕකේ. හරි, හවස 4 ඉඳලා 6 වෙනකන් ආසම සින්දු නාන් ස්ටොප් අනම්මනම් ඔක්කොම අහගෙන ඉන්න ගමන් ඔයාලට සැහැන්න වැදගත් දේවල් ටිකක් කියන්න තියෙනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක මුලින්ම අපි කතා කරලම් වැඩේ පටන් ගත්තනම් හොඳයි කියලා මට හිතුනවා. මොකද මේක ඇවිල්ලා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක අත්වල් බැඳගෙන ඉන්න පාරිභෝගිකයන්ට සැහැන්න වටින කියන ආරංචියක්. මොකද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 ඉක්මවලා තියෙනවා. තේන්සා ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන වෙනස් වීමෙන් පවතින ආර්ථික තත්ත්වය ඊට පස්සේ වෙළඳපොළ පරිසරයේ හමුවේ වුණත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් 2025 වසරේ තමන්ගේ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරගත්තා. එතකොට අවුරුදු අවසාන වෙනකොට සමාගමේ සමස්ත වත්කම රුපියල් බිලියන 275ක් දක්වා, ඒ වගේම ජීවිතාර මුදල රුපියල් බිලියන 247 දක්වාත් වර්ධනය කරගෙන ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිතාර මුදල හිමි සමාගම විදිහට ප්‍රමුඛස්ථානයේ රඳවා ගන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා මේ වගේ කාල සීමාවකත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් තමන්ගේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 ඉක්මවලා තියෙනවා. ඉතින් එන්සා එක මං හිතන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක අත්වල් බැඳගත් ඔබට බොහොම වටින කියන ආරංචියක්. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ සාමාන්‍යයෙන් දවස පටන් ගන්නකොටම අපි හිතනවානේ අද දවස වාසනාවන්ත දවසක් වෙනවා නම් හොඳයි කියලා නේද? හම්බ කරන ගාණ පොඩ්ඩක් වැඩි වෙලා, අමතර ආදායමක් හම්බ වෙලා, සල්ලි ටිකක් අතේ වැඩි වෙලා සතුටින් ඉන්න ලැබෙන දවසක් වෙන්න කියලානේ අපි දවස පටන් ගන්නකොටම ප්‍රාර්ථනා කරන්නේ නේ. ඒ නිසා ඔයාගේ දවස පටන් ගන්නකොටම දවස සුබ වෙන්න නම් ඔයා අනිවාර්යෙන් දකින පළවෙනි තප්පරේම සුබ දවසක් ලොතරැයි අරගන්නම ඕන. මොකද මුදල් තෑගි වලට අමතරව තවත් වටින තෑගි ජයග්‍රහණය කරන්න. සරලවම කියනෝ නම් ඔයාට සුබ ලග්නයත් එක්ක අංක ගැලපුණොත් එහෙම ඔයාට ඉලෙක්ට්‍රික් බයික් එකක්, එහෙම නැත්නම් මුදලින් රුපියල් 105ක් ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඊට පස්සේ අංක 3 පමණක් ගැලපුණත් ඔයාට රුපියල් 50,000 මුදල් තෑගි හම්බ වෙනවා. ඒ වගේම තමයි ප්‍රවර්ධන ත්‍යාගංක ගලපා ගත්තොත් ඔයාට රුපියල් 25,000 මුදල් තෑගි ඇතුළු තවත් තෑගි රසක් දිනන්න තියෙන ලොතරැය තමයි සුබ දවසක් ලොතරැය කියලා කියන්නේ. ඒ නිසා ඔයා අනිවාර්යෙන් දකින පළවෙනි තප්පරේම ලොතරැයි කූඩුවක් දැක්ක ගමන් ගිහිල්ලා සුබ දවසක් ලොතරැය වැඩි වැඩියෙන් අරගන්න. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. හවස 4 වටේ අහන්න පටන් ගන්නකොටම රත්ති 3-in-1 කිරිතේකක් බීලම් පටන් ගත්තනම් හොඳයි කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් දවසම අතිශය කාර්ය බහුල වෙලා ඉන්න වෙලාවට රසම රස කිරිතේකක් බීවා නම් ඔයාලට පොඩ්ඩක් පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා පොඩ්ඩක් තව ඇක්ටිව් වැඩ කරන්න ගන්නවනේ. ඉතින් එතකොට කිරිතේකක් තමයි මේ වෙලාවට හරියටම හරියන්නේ. වැඩ කරන ගමන් හිටියත්, ගෙදර හිටියත්, ඊට පස්සේ ඔයා කොච්චර කාර්ය බහුල ජීවිතයක් ගත කරත් ඔයාලට දැන් කිරිතේකක් හදාගන්න යන්නේ

ඒකක් හදනවට වඩා අඩු වෙලාවක්. මොකද රති ත්‍රීන්වන් කිරිතේ කියලා කියන්නේ ඔයාට ලොකුවට හිතන්න කරන්න දෙයක් නැහැ. කැඩුවා, ඊට පස්සේ උනෝතරකට කලවම් කරා, බිව්වා. එච්චරයි. ඒ නිසා ඉතින් පාට රසය මේ සියල්ල එකම විදිහට තියෙන නියම කිරිතේකක රසය අත්විඳින්න ඕනේ නම් ඔයා ළඟම තියෙන කඩේට ගිහිල්ලා අරගන්න ඕනේ. මොකද්ද? රති ත්‍රීන්වන් කිරිතේක තමයි. ඒ නිසා ඔයාට වැඩ කරන වෙලාවට ළඟ තියාගෙන උනත් මේක බොන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර ඉන්නකොට උදේට කාර්ය බහුල ගෘහණියන්ට ගෙදර කට්ටියට රසම රස කිරිතේකක් හදලා දෙන්න. දැන් යන්නේ විනාඩියක් විතරයි. ඒ නිසා ළඟම තියෙන කඩේට ගිහිල්ලා රති ත්‍රීන්වන් කිරිතේ පැකට් එකක් අනිවාර්යෙන් ඔයා අරගන්නම ඕන. හවස 4 විනාඩි 15 වෙලාව. ඔයාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. දන්නවනේ මම DJ Azar.

කතා කරන්න 0112 55 33 63 WhatsApp 0111 95 95 95 4 වටේ

0: නෙත්
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක.
3: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාකාව හෝමාගම දේවිවෘත කරේ. SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071 898 898.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසමසම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: අදමින් උදාවන හෙටත් ඔබ රකිමින්. රට රැකවට කැපවී සිටිමු. Sri Lanka Insurance Life. බීකුමෙන් මවකමෙන්.
6: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට. දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
7: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: හරි ගියේ හරිම තැනට ගියෙහින්දා. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
10: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර 5ක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: ඇයි වැඩි වෙලා.
11: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
12: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: අක්මාවි තෙල්. ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 047 31 33 540.
1: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි. අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
14: ජූලි 17 කොන්කෝඩ් ඇපරල් අවිස්සාවේල්ල
15: ප්‍රධාන අනුග්‍රහය.
16: මම අනිදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
1: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජනත් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
17: එකටට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
1: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්. දැනුමයි සතුටයි වාසි පුරවගෙන නෙත් ඇංගලුම් චාරිකාව 2026.
18: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
19: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

හවස 4යි විනාඩි 32යි වෙලාව. අපි හතර වටේ හගෙන ඉන්න ගමන් වාට මතක් කරන්න ඕන දැන් හෙට රෑ 9 නෙතෙෆෙම් ඩීජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එකේ තවත් අලුත් අත්දැකීමක් වාට විඳ ගන්න අවස්ථාව තියෙනවා. මොකද පහුගිය සති කිහිපය පුරාවටම අපි එක් එක් දිස්ත්‍රික්ක නියෝජනය කරමින් එක් එක් තරඟකරුවන් අරගෙන ඇවිල්ලා තමයි ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එකට අපි බැටල් එකට සෙට් උනේ. හැබැයි හෙට දවසේදී ලොකු වෙනසක් වෙනවා. ඒ තමයි පළවෙනි වතාවට කණ්ඩායම් දෙකක් හරිද යුගල දෙකක් හෙට දවසේදී මුහුණට මුහුණ තරඟ වදින්න ලෑස්ති වෙලා ඉන්නවා. ඩීජේ තරූජේ, ඩීජේ සයිරා පළවෙනි කණ්ඩායම විදියට, ඒ වගේම ඩීජේ වාසෙන්, ඩීජේ කිසා දෙවෙනි කණ්ඩායම විදියට හෙට දවසේදී තරඟ වදින්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා අර දිස්ත්‍රික්කයේද මේ දිස්ත්‍රික්කයේද කොයි දිස්ත්‍රික්කයේද කියලානේ මේ ලංකාවම එකට එකතු වෙලා කණ්ඩායම් දෙක අතරේ ජයග්‍රාහී කණ්ඩායම තෝරගන්න අවස්ථාව හෙට දවසේදී තියෙනවා. ඉතින් ඒ නිසා හරියටම රෑ 9 වෙදී ලෑස්ති වෙලා ඉන්න. නැත් FM official Facebook page එක like කරලා follow කරලා අපි Facebook live එකෙන් තමයි හෙට දවසේදී ඔයාට ජනප්‍රියම කණ්ඩායම තෝරගන්න අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා හරියටම රෑ 9 වෙදී අපි show එක පටන් ගන්නවා. ඔයාලා ලෑස්ති වෙලා ඉන්නම ඕනේ. හයි කොහොමද සයි, අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. මම ෂීස්. මේ වෙලාවේ චමාක්කත් ඉන්නවා. සිදුවේ ඉඳලා අපිත් මේ වෙලාවේ සද්දේම වහගෙන ඉන්නේ. ආසම සින්දුව දුන්නාට thank you කියලා තියෙනවා. මල්මල් සාරියද මම ඔයාවත් එකතු කරගන්නම්. thank you message කරාට. good evening අසත් අංගලෙන් අප්සරා මේ වෙලාවේ මාව වහගෙන ඉන්නවා කියලා තියෙනවා. අනිවාර්යෙන් මම ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම අසා කොහොමද ඔයාට? ලස්සන සින්දු ගොඩක් දෙනවද මටත්? මම මල්ලෝ පිටියෙන් සුනෙත් shop එකේ මේ වෙලාවේ නයනාවත් එකතු කරගන්න. අම්මා ඊට පස්සේ පුතා husband පවුල හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ good evening අසා, අපි යටියන්තර දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක අපිත් සද්දෙරම වහගෙන ඉන්නවා කියලා තියෙන උදාරයි. මං අනිවාර්යෙන් ඔයාවත් එකතු කරගන්නම්. දැන් මේ දවස්වල බයික් එකක් ගන්න අයිඩියා එකක් තියෙන කට්ටිය ගොඩාක් වෙලාවට වැඩිපුරම හොයන බයික් එක තමයි KD Rice Leader 125 බයික් එක කියලා කියන්නේ. දැන් මේක හොයන්න හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි දැන් KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක හොඳට තෙල් කරන බයික් එකක්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර කටවචනෙට කියනවා නම් ෂෙඩ් එකක් ළඟින් ගියත් නිකන් තෙල් උනනවා වගේ පෙට්‍රල් සුවඳට දුවනවා කියලා තමයි කට්ටිය කියන්නේ. ආනික මං කියනවට KD Rice Leader 125 පෙට්‍රල් බයික් එකක් ගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්නකො. මොකද ඒ තරමටම මේක හරිම පහසුයි පාවිච්චි කරන්න, ආරක්ෂාව උපරිමයි. අනිත් එක මේකේ ලුක් එකත් මාර ස්මාර්ට් ලුක් එකක් තියෙන්නේ. විශේෂම කාරණාව තමයි දැන් මේ දවස්වල ඔයා බයික් එකක් ගන්න අයිඩියා එකක් තියාගෙන ඉන්නවා නම් KD Rice බයික් එක ගන්නකොට ඔයා දැන් සාමාන්‍යයෙන් දන්නවා වෙළඳපොළ වටිනාකම මේක රුපියල් 796,500ක් විතර වෙනවා. හැබැයි වුණාට ඔයාට දැන් KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක ගන්නකොට රුපියල් 100,000ක අති දැවැන්ත ඩිස්කවුන්ට් එකක් එක්ක බයික් එක ගන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ රුපියල් 696,500කට ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව බයික් එක ගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි අපි ලීස් එකක් දාලා බයික් එක ගන්නකොට පොඩ්ඩක් ඩවුන් පේමන්ට් එක වැඩි වෙනවනේ. හැබැයි වුණාට ඔන්න KD Rice Motor Company Private Limited එක එකතු වෙලා KD Rice බයික් එකක් ඔයා ගන්නවා නම් දැන් ඔයාට ලීසින් බර සැහැල්ලු කරගන්න හිතා ගන්න බැරි වට්ටම් ඊට පස්සේ දීමනා රාශියක් හම්බ වෙනවා. ඒකත් එක්ක ඔයාට මේ බයික් එක ඔය කරගන්නවා කියන එක හරි ලේසි දෙයක් නේද? ඉතින් ඒ නිසා ඔයාට බයික් එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් මේ දවස්වල මුළු ලංකාවම කතා වෙන බයික් එක තමයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න අයිඩියා එකක් තියාගෙන ඉන්නවනම් ඔයාට ඒත් පුළුවන් KD Rice Motor Company Private Limited වෙතින් හඳුන්වා දෙන KD Rice ඉලෙක්ට්‍රික් බයික් එකට යන්න. හරි, අපිට කාර් එකක් ගන්නවා කියන එක මේ දවස්වල පොඩ්ඩක් අමාරුයිනේ නේ. හැබැයි වුණාට ඔයා දන්නවද KD Rice ඉලෙක්ට්‍රික් 3 wheel එක අරගත්තොත් ඔයාලට කාර් එකක් ගත්තා වගේ තමයි. සරලවම කියනවනම් ඇතුලේ AC තියෙනවා. ඉතින් ඒ නිසා පවුලේ කට්ටියත් එක්ක හරිම සැප පහසුවට ගමනක් බිමනක් යන මේක හොඳ වාහනයක්. අනිත් එක තමයි මේක ඇවිල්ලා දැන් සාමාන්‍ය 3 wheel එකක් ගත්තාම මේක ආදායම් මාර්ගයක් විදිහට තියාගන්නත් පුළුවන්. ඒතකොට මේක සෑහෙන්න වටිනවා. ඉලෙක්ට්‍රික් 3 wheel එකක් නිසා ඉතින් පෙට්‍රල් කෝස්ට් එකක් එහෙම මුකුත් යන්නෙත් නැහැ. අනේ නිසාම තමයි මම ඔයාලට කියන්නේ ලංකාවේ අපේ බ්‍රෑන්ඩ් එකක් විදිහට තියෙන KD Rice එකේන ඔයාලට කැමති ආසම වාහනේ ඔයාලට දැන් ඔයයි කරගන්න අවස්ථාව තියෙනවා. ලංකාව පුරාම අලවිජාලයේ වගේම සේවා නියෝජිතයන් එක්ක අවතර කොටස් මිලදී ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා වැඩි විස්තර දැනගන්න කතා කරන්න 077 406 47 07 077 406 47 47 KD Rice Motor Company Private Limited එකේ නම්බර් එක මම ඔයාලට කිව්වා. කතා කරලා වැඩි විස්තර දැනගෙන බයික් එක අරගන්න ඕනේ. හරි, ඊට පස්සේ යන ගමන් ෆොටෝ එකක් ගහලා මට එවන්න.
සාමාන්‍යයෙන් අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් හොඳට හිතලා බලලා තීරණ ගන්න පුළුවන්කම තියෙන්න ඕන නේද? ඒ කියන්නේ වා සාමාන්‍යයෙන් ගයක් හදනවා කියලා කියන්නේ වා හම්බ කරගත්ත සල්ලි ටික වියදම් කරලා ඊට පස්සේ Tamanට පුළුවන් උපරිම හොඳට ගේ හදන්න try කරනවානේ. විශේෂයෙන්ම ගයක් හදන කෙනෙක් ගෙදර ඇතුළත පෙනුම පිළිබඳව සෑහෙන්න හිතනවා නේද? අනේ ඉنسان බිමට අල්ලන ටයිල් ටික ඊට පස්සේ බිත්ති වලට ගන්න පේන්ට් එක ඊට පස්සේ දොරවල් ජනෙල් ඊට පස්සේ ගෘහ විදුලි උපකරණ මේ හැම දෙයක්ම අද කාලයට ගැලපෙන ඩිසයින්ස් එක දිගු කාලීන පැවැත්මක් තියෙන විදිහට ගන්න try කරන්න ඒ නිසානේ නේ. එතකොට ගෙදර ඇතුළත පෙනුම ලස්සනට ආකර්ෂණීය විදිහට තියාගන්නවා try කරනවා නම් තව හිතන්න ඕනේ ප්‍රධාන කාරණාවක් තමයි ගෙදර සිවිලිම කියලා කියන්නේ. දැන් එතකොට ඔය සිවිලිම ගහනකොට ගොඩක් කට්ටිය try කරනවා ගෙදර සිවිලිමට natural wood look එකක් අරගෙන ඉන්න නේද? ඒ නිසා ඔයාලට natural wood look එකක් එක්ක ගෙදරට ආකර්ෂණීය පෙනුමක් ඒ වගේම හොඳ නිමාවක් ගේන්න නම් ඔයා අනිවාර්යෙන් සිවිලිමට ගන්න ඕන color up strip ceiling sheet එක තමයි. මේක ෆික්ස් කරාට පස්සේ හරිම ආකර්ෂණීය පෙනුමක් තියෙනවා. දැන් ඔය ගොඩක් වෙලාවට සිලින් ෂීට් ගැහුවාම අර මැද්දේ පොඩි හිඩසක් තියෙනවා එයා දැකලා තියෙනවා. ඒක හරි කැතයි. එතකොට සිවිලිම කිසි නීට් එකක් නැහැ නේ. හැබැයි උනාට කලර් ඔෆ් ස්ට්‍රිප් සිලින් ෂීට් එක ඔයාට මේ ප්‍රශ්නෙට උත්තරේ අරගෙන අවිලා තිනවා. මොකද මේක ෆික්ස් කරාට පස්සේ කිසිම හිඩසක් තියෙන්නේ නැහැ. හරිම පහසුවෙන් ෆික්ස් කරන්න පුළුවන්. හොඳම කාරණාව තමයි මේකේ මතුපිට තින්තාලේපණය. වසර පහක වගකීමක් හම්බ වෙනවා. අනිත් එක තමයි මේක වේයෝ කන්නේ නැහැ, දිරන්නේ නැහැ. ඊට පස්සේ කාලයත් එක්ක උෂ්ණත්වය වෙනස් වුණා කියලා හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ. ඔයාලට දිගු කාලීන පැවැත්ම ස්ථීර කරන මේ තරම් හොඳ සීලින් ෂීට් එකක් ඉතින් ආයි වෙන හොයාගන්න තැනකුත් නැහැ. අනේ නිසා ඉතින් ඔයා ගෙදර තුලත පෙනුම පිළිබඳව සෑහෙන්න හිතන කෙනෙක් නම් ඔයාට ආකර්ෂණීය පෙනුමක් තියෙන්න ඕන කියලා හිතනවා නම් ඔයා අනිවාර්යෙන් ගෙදර සිවිලිම ගහනවා නම් සිවිලින් ෂීට් එක ගන්න ඕනේ. කලර් අප් ස්ට්‍රිප් සිවිලින් ෂීට් එකම තමයි. 0115 748 738 0115 748 738 කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒකනම් මතක් කරලා සිඳුවක් අහන්න හදන්නේ හවස 4:40 දැන්.

0: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
1: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
2: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
1: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
3: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
5: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: finishing වහලක් ලෙස color upload වැජබෙනා.
10: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
11: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල.

0: ಜಹಾಸ್ ಬಿಸಿಪಾಲಸರಿ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪುಹಿಮಿಯನ್ ಟೈಮಿರುವನ ಲೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ಎಕ್ದಹಾಸ್ ಹಾರಸೆ ಹೆಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙන සදිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට period කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා periods කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ budget එකටත් ගැලපෙනවා.
4: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
6: රත්ති 3 in 1 පැක් එක තුන බෑග් එකේ තියාගන්න එක වටිනවා
5: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිස
7: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ
8: ඉනාවේ දිම්පල් මුණේ එනි පිම්පල් අවුට් කරන්න සිම්පල් තනදය ජනත් පිම්පල් අවුට් ආයුර්වේද ඖෂධ සාරය ජාත්‍යන්තර තාක්ෂණයට සකසා ඔබ වෙතට ජනත් පිම්පල් අවුට් පිම්පල් වලට සිම්පල්
9: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් reload කරන්න
10: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හිර මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හිර මසාලා

0: ಬಾತ್ಮಿಯ ವಸರ ಅನುವಕ ವಿಶ್ವಾಸ
1: ಅತಿಶಯ ಪ್ರಥಮ ಖಂಡಾಯಂ ತರಂಗ ಬಟೆಯ DJ Kiza Samagin, DJ Vaas, DJ Zaira Samagin, DJ Taru, NetFM DJ Night, Face to Face Attack Show, Hitter and Navigator.
2: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin, My Guava, My Tamarind, My Blueberry Atulu Rasa Pella, Kills, Cargills, Apiko, Satoso, Supiri Velanda Salvalin, My Cola, Aperate, Apemadeak.
1: NetFM DJ Night.
3: SLT Mobitel Fiber Nisa Deng Hama Gedarama Novena Sadivegen Superior Tama Fiber Fit. Okkoma Devices Connect Karanna. Gaming World Low Latency. Fast and Stable Unlimited. Thoraganna Package Rasa. Obe Gedara Adama Fiber Fit Karaganna.
4: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
1: හතර වටේ
2: brought to you by
5: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
6: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
7: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක කේඩි රයිස් වසර පහක වගකීමක් කේඩි රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
8: අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මවකමෙන්

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් Right, වෙලාව 4:52 යි මම මේ මතක් කරන්න හදන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන මොකද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් ද ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 ඉක්මවලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක අත්වල් බැඳගෙන ඉන්න ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට සෑහෙන වටිනා කියන දෙයක් මේක. දශක 6කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් තමන්ගේ පොරොන්දු ඉටු කරමින් හැමදාමත් තමන්ගේ රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් පෙනී සිට එයට අවශ්‍ය කරන දැවැන්ත වැඩසටහන් සඳහා ප්‍රතිපාදන වෙන් කරමින් දැවැන්ත කටයුතු ගොඩාක් කරමින් තමයි මේ සියලු දේවල් මැදින් තමන්ගේ පාරිභෝගිකයන්ට හොඳම දේවල් අරගෙන එන්න හැමදාමත් කටයුතු කරේ. ඉතින් ඒ නිසා දවසින් දවස පියකුමෙන් මවකමෙන් යන සන්නාමයේ පෙරදැරිව ඊට පස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාජයේ දිගු කාලීන අභිවෘද්ධිය වෙනුවෙන් නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරන ගමන් තමන්ගේ පාරිභෝගිකයන් වෙනුවෙන් ඔන්න වාර්තාගත බෝනස් මුදලක් ප්‍රකාශයට පත් කරන්න ඔවුන්ට හැකියාව ලැබුණා. ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවක් එක්ක අලුත් පැයකට යන්න හදන්නේ. හැබැයි අලුත් පැයකට යන්න කලින් මේක තමයි ඔයාට රසම රස කිරිතේ එකක් බොන්න තියෙන හොඳම වෙලාව. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යෙන් රති 3-in-1 කිරිතේ පැකට් එකක් ළඟ තියාගත්තොත් කොයි වෙලාවෙත් ඔයාට හිතුණ ගමන් කිරිතේ එකක් බොනවා කියන එක දැන් මහලුකු දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා රසම රස කිරිත එකක් බොන්න නම් ළඟම තියෙන කඩේට ගිහිල්ලා මුදලාලිගේ නම කියලාම ඉල්ලන්න. මුදලාලි මට රති 3-in-1 කිරිතේ පැකට් එකක් දෙන්න කියලා. එතකොට ඉතින් මෙහෙම මෙහෙම කරද්දි කිරිතේ එකක් හදාගන්න එක ලේසි දෙයක්.

0: සින්දරෙල්ලාගේ මන්නං ඉන්න මව බේරගන්න කවුරුත් තැනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩහරින්න. Commercial Credit.
2: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
3: ලිනාවේදී පිම්පල් මූණ එන්නේ පිම්පල් අවුට් කරන්න සිම්පල් තනෝදය ජෙනට් පිම්පල් අවුට් ආයුර්වේද ඖෂධ සාරය ජාත්‍යන්තර තාක්ෂණයට සකසා ඔබ වෙතට ජෙනට් පිම්පල් අවුට් පිම්පල් වලට සිම්පල්
4: තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුල කම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313 36
6: නවීන තාක්ෂණයෙන් નિયම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවීනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
9: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.

0: එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි LB රන් අය
2: කිරි තේ සීනි එක පැක් එකනස කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
3: රත්ති 3 in 1 පැක් දෙක දුනා බෑග් එකේ තියාගන්නක වටිනවා
2: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියනවා නිස
4: රත්ති 3 in 1 තවස අතරතුරේ බොන කිරි තේ
5: හැමතේකම එක වගේ නෙමෙයි ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න

0: ප්‍රඥා වසර 90ක විශ්වාසය.
1: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට. දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV. නිල විකාශක.
4: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා. ග්‍රීන්, රෙඩ්, බ්ලැක්. ඔබත් කැමති රසයකින් රස බලන්න. මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
5: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
6: වැඩ කරන ගමන් රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි. අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
7: ජූලි 14 කොන්කෝඩ් ඩැපරල් අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
8: මම අනිදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
9: වසර 64ක් පුරා ලාංකේය සමේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
10: එකටට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
11: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්.
6: දැනුමයි සතුටයි වාසි පුරවගෙන නෙත් ඇංගලුම් චාරිකාව 2026.
12: Wake up. Saturday Hormones Alpha Studio.
13: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
12: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
13: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
14: Good morning.
12: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
15: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
16: සුබ සඳයාවක්. හවස 5:04 දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම News.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම තරංග. දිවයිනහරහා පවතින සක්‍රිය නිර්තදිග මෝසම් තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රැසක තද තුලං තත්ත්වයක් අපේක්ෂා කරන බව කලගුණ විද දෙපාර්තමේන්තුව පවසනවා. එය අනුව උතුර උතුරුමැද සහ වයම් පළාත්වලත් මාතලේ හම්බන්තොට සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40-50ක පමණ තද සුලං ඇතිවී හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටියේ සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේද පැයට කිලෝමීටර 50-60ක් දක්වා ඉහළ යා හැකි බවද සඳහන්. අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළුවීමේ හැකියාව පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් Net News Total ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net News, the truth people trust. FM 95, FM 94.8, Net FM.
7: Baru bang!

அடி புடி பாகல பொடி பொடி நங்கில கமேக ஹம்மே ஹவசட்ட பாங்க.

අන්න එතකොට නම් මටත් පොඩි ආසාවක් ආවා අද රැට සුප් එකක් බොන්න තිබ්බනම් නියමයි කියලා. පන්නල කොටුවැල්ලෙන් ප්‍රසංගි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පවුල කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. උදාර විදියට අනිවාර්යෙන් ආවත් එකතු කරගන්න මටත් සුප් චුට්ටක් තියන්න. හරි. ඊට පස්සේ අකුරැසෙන් යෂෝ ආවත් එකතු කරගන්න. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා. අපිත් මේ වෙලාව ආවහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා. රදින් රයිලි ඊට පස්සේ රියෝනෙක් මාලනී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. Thank you අනිවාර්යෙන් මම ආවත් එකතු කරගන්නම්. ඒ වගේම අසයි අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා සරච්චන්ද්‍ර ඩෑස් මැසේජ් කරලා තිනවා. ඒ වගේම කටහන කොංගස් සඳි ඔස්ට්‍රේලියාස් එකේ සෙට් එක වයි විකිල්ල ගස්කඩ පැත්තට ගියාම ඉතින් සෙලෝන් දිනේශ්‍රී එක අමතක කරන්නම් බෑනේ නේද? සංදීපනීවයි නුවන්තිකාවයි ශාමවයි මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අනිවාර්යෙන් එකතු කරගන්නම්. Thank you ජය වේවා. හරි, හවස 5 විනාඩි 13ක් වෙනකොට ඔයා මොකද කියන්නේ? කිරිතේක බීලම සින්දුවකට යනවද? රයිට්. එහෙනම් ඉතින් ඔයාලට කරන්න තියෙන සින්දුව පටන් ගන්න කලින් මම මේ කතා කරන වෙලාව ඇතුළෙත් ඔයාලට දැන් මෙහෙම කරද්දි කිරිතේකක් හදා ගන්න පුළුවන්. ඒ කොහොමද? ඔයා ගන්න රති 3-in-1 කිරිතේ පැකට් එකක්. මේක ගත්තට පස්සේ ඔයාට ආයෙත් තේකොළ තඹ තඹ සීනි හොය හොය පිටි හොය හොය ඉන්න ඕනේ නැහැ. මෙහෙම ගත්ත පැකට් එක කැඩුවා. ඊට පස්සේ හැඳි දෙකක් තුනක් අරගෙන උණු වතුර එකකට දාලා කලවම් කරගත්ත. වීගෙන ගියා. ඉතින් නියම රසයක් තියෙන්නේ. අර දැන් ඉස්සර නම් කිරිතේකක් බොන්න ඕන නම් අපි හන්දියේ රෑකඩේ හොයාගෙන යනවා. ඊට පස්සේ අන්න අතන්ට ගියාන රස කිරිතේ එකක් බොන්න පුළුවන් කියලා හිතලා මේ තැන් වලට යන්න ගන්නවා. දැන් එහෙම ඕනේ නෑ ගෙදර ඉඳලා ඔයාටම. මං කියන්නේ ජීවිතේට තේකක් හදපු නැති කෙනෙක්ට උනත් මෙහෙම කරද්දි රසම රස කිරිතේ එකක් හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ ගෘහණියන්ට මේක එහෙම සෑහෙන්න වැදගත්. මොකද උදේ පාන්දර 1000ක් වැඩ රාජකාරිය ඇස්සේ අතිශය කලබලෙන් වැලටික් කරගෙන යන ඔයාට දැන් ගෙදර ආයට උදේට කිරිතේ එක හදලා දෙන එක මහ දෙයක් නෙමෙයි. රත්ති 3-in-1 කිරිතේ පැකට් එකක් ගෙදර අරන් ගිහිල්ලා තියා ගන්න. ටක් ගාලා මෙහෙම අරගෙන හැඳි දෙක තුනක් දාලා කලවම් කරපු ගමන් රසම රස නියම රසට තියෙන කිරිතේ එකක් වඩ රස විඳින්න පුළුවන්. ඒක නිසා රත්ති 3-in-1 කිරිතේ එකක් ළඟම දින කඩෙන් වා ගෙදර අරන් ගිහිල්ලා තියා ගන්න ඕනේ. සුබ දවසක් ලොතරැය්‍ය ගැන තමයි ඊළඟට කියන්න හදන්නේ. දවස ගානේ අපි අපේ වාසනාව උරගා බලනවනේ නේද? අපි ට්‍රයි කරනවා. අපි එක එක විදිහට කල්පනා කරනවා. වැඩ කළා සල්ලි හොයනවා. ඊට පස්සේ අපේ වාසනාව උදා වෙලා අපිට මෙන්න මෙච්චරක් විතර හම්බෙනවා නම් හොඳයි කියලා හිතන වෙලාවල් ඕන තරම් තියෙනවා නේද? ඔයා හිතන්නේ කොච්චරක්ද දන්නේ? එච්චරකට ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න නම් ඔයා අනිවාර්යෙන් NLB ලොතරැයි පත් මිලදී ගන්නම ඕන නේද? ඉතින් එතකොට ජාතික ලොතරැයි මණ්ඩලය ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන යන ගමනේ සුබ දවස

ලොතරයි කියලා කියන්නේ වාට මුදල් තෑගි වගේම වාට හිතා ගන්න බැරි තවත් වටිනා තෑගි දෙන එකම ලොතරයිය. දවස ගානේ අරගත්තත් පාඩු නෑ. මොකද මුදලින් රුපියල් ලක්ෂ 5ක් හේමන් නැත්නම් ඉලෙක්ට්‍රික් බයික් එකක් වින් කරන්න වාට තියෙන හොඳම ලොතරයිය තමයි මේක. අංක 3ක් ගැලපුණත් 50,000ක් දෙනවා. ඊට පස්සේ ප්‍රවර්ධන තෑග අංක ගැලපුණත් 25,000යි තෑගි දෙනවා. ඉතින් ඒ නිසා තව තවත් වැඩි වැඩියෙන් සුබ දවසක් ලොතරයිය අරගන්න. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි වාට මේක මතක් කරන්නේ. හවස 5යි විනාඩි 15ක් වෙනකොට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන චුට්ටක් මතක් කරලාම යන්න නේද? මොකද මේ පාර ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඔන්න තමන්ගේ ජීවිත රක්ෂණ හිමියන්ට හිතාගන්න බැරි වටිනා ආරංචියක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ ගැන තමයි මේ කියන්න හදන්නේ. ඔන්න මේ පාර මේ අවුරුද්ද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 ඉක්මවලා තියෙනවා. ඉතින් ඒ නිසා එදා ඉඳලා අද වෙනකම් වෙනස් වීම පැවතුණු ආර්ථික තත්ත්වයේ හමු වුණත් වෙළඳපොළ පරිසරයේ වුණත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් 2025 වසර ඇතුලේ සිය මූල ශක්තිය වගේම ස්ථාවරත්වය තව දුරටත් අකණ්ඩව පවත්වාගෙන ආව. ඉතින් එතකොට අවුරුද්ද අවසාන වෙනකොට සමාගමේ සමස්ත වත්කම රුපියල් බිලියන 275 දක්වාත්, ඒ වගේම ජීවිත අරමුදල රුපියල් බිලියන 247 දක්වාත් වර්ධනය කරගන්න, ඒ වගේම ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ අරමුදල හිමි සමාගම විදිහට ශ්‍රී ප්‍රමුඛත්වයේ රඳවාගෙන යන්නත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා මේ වගේ සියල්ල අංක එකේ සන්නාමය බවට පත්වෙමින් හැමදාමත් පාරිභෝගික විශ්වාසය තුළ ප්‍රමුඛයා බවට පත්වෙමින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඔන්න සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ මුදල ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒ රුපියල් කෝටි 1460ට වඩා අතිදවැන්ත මුදල. ඉතින් ඒ නිසා ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ. හවස 5යි විනාඩි 16යි වෙලාව. 6ට කලින් මැසේජ් එකක් දාන්න.

0: නැත්.
1: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
2: Cowen Gate හතරෙහි අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
5: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි
6: Black කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
7: හැමතේකම එක වගේ නෙමෙයි ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න
8: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nandun Vadina Rhino Premier Roofing Sheet. Petty stress on the hall. The Hatunai Anuhaya Amatana.
10: Tate, Miss Alitia Ganoko.
11: Then on Nadua. Union Bank with pension loan making. Mama Pelatawa and Patangatani.
12: With Ramaji with a Barak Novi Balia Kragan. Rajasavako Obata. Rupial Million Attakta Kwanaya. Union Bank pension loan.
13: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
14: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
15: SLT Mobitel Pure TV නිල විකාශක
16: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපද වන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරින් අඩංගු ඔමිල් බේබි සබන්
17: පෘථුවියෙන් ළඟහරට රේල් පාරක් ඔන්නඔහොම තමයි මගේ පුතා හිතන්නේ හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න
18: දම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
19: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0247-3123-540
20: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
21: ජූලි 17 කොන්කෝඩ් අපරල් අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය
22: මම අනිදි ගුණසේකර දන්නවත් මාව දිදුලවන්නේ big twin lady ඔබේ සමට දිදුලන දීප්තිය twin ගාලා ගන්න big twin lady racer එකට අදම මාරු big twin lady ඔබත් සමින් දිදුලන්න
23: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසයෙන් දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි
24: කටට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්
25: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපද වන ඔමිල් බේබි සබන්
20: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026
0: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක කේඩි රයිස් වසර පහක වගකීමක් කේඩි රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
1: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මවකමෙන්

හවස 5 විනාඩි 35යි වෙලා. බ හතරවට යහගෙන ඉන්න ගමන් මාට මතක් කරන්න ඕනේ හෙටරාය 9. මිස් කරගන්න එපා. මොකද net FM DJ Night Face to Face Attack Show එක දවසින් දවස ප්‍රේක්ෂක ආදරයත් එක්ක ඉස්සරහට යනකොට හෙට දවසේදී එතෙක් මෙතෙක් අත්විඳපු නැති අති දවන්ත වෙනසක් වාට හෙට දවසේදී බලා ගන්න පුළුවන් ලංකාවේ ලාබාලතම ෆීමේල් DJ ආටිස්ට් දෙන්නත් එක්ක කණ්ඩායම් දෙකක් අතර සුපිරි DJ බැටල් එකක් හෙට දවසේදී බලා ගන්නවට හැකියාව තියෙනවා. ජනප්‍රියම දිස්ත්‍රික්කයේ තෝරපු ඔයාට ජනප්‍රියම කණ්ඩායම තෝරන එක මහදයන් නෙමෙයි බබා නේද? තේන්සා අනිවාර්යෙන් හෙට රෑ 9ට ලෑස්ති වෙලා ඉන්න. DJ තරුජේ එනවා, ඒ වගේම DJ කිසා එනවා, ඒ වගේම DJ සෛරා, ඒ වගේම DJ වාස් ඇතුළු මෙන්න මේ සෙට් එක හෙට සුපිරි වැඩක් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. හෙට රෑ 9 වෙද්දී net FM official Facebook page එකකින් ඇවිල්ලා ලෑස්ති වෙලා ඉන්න. පාට් ලයිව් බලන්නත් පුළුවන්, වොට් කරන්නත් පුළුවන්. හිට පස්සෙති මම මතක් කරන්න හදන්නේ හවස වැඩ ඇරිලා හරිද බස් එකේ අයිනක් අල්ලගෙන ජනිල්ලට මෙහෙම ඔලුවක් තියාගෙන කල්පනා කර කර යනවනම් පුදුම ට්‍රැෆික් එකක් තියෙන්නේ. මාර මහන්සි පැය ගානක් බස් එකේ යන්න ඕන. ගෙදර ගිහිල්ලා දැන් උයන්න කරන්නත් ඕන. රැට කන්න බොන්න ටික ලෑස්ති කරන්න ඕන. හෙට උදේට අවශ්‍ය ටික ලෑස්ති කරලා තියන්න ඕන. තව පොඩ්ඩක් ඉක්මනට ගෙදර යන්න තිබ්බ අපිටම කියලා බයික් එකක්වත් තිබ්බනම්. ඔයා හිතනව නේද? අන්න එහෙම හිතනවාට තමයි මම මේ මතක් කරන්න හදන්නේ. දැන් තවදුරටත් කල්පනා කර කර ඉන්න දෙයක් නැහැ. ඔයා KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක ගැන මේ වෙද්දි දන්නවනේ නේද? මොකද මේ වෙද්දි මුළු ලංකාවම කතා වෙන බයික් එක තමයි මේක. මොකද ඔයාට සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම රුපියල් 796,500ක් විතර වෙනවනේ මේ KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. හැබැයි උනාට මේ දවස්වල ලක්ෂයක රුපියල් ලක්ෂයක අති දැවන්ත වට්ටමක් එක්ක ඔයාලට KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක 6,96,500කට ඔයාලට බයික් එක මිලදී ගන්න අවස්ථාව තියෙනවා. අනිත් කාරණාව තමයි දැන් ගොඩක් වෙලාවට කට්ටිය දන්න දෙයක් තමයි බයික් එකක් වුණත් ඒ වගේ ගානකට දැන් ඔයාලට එච්චර ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වුණත් සමහර විට ඔයාලට එකපාර දීලා ගන්න සල්ලි නැතුව ඇතිනේ. ඒතකොට ඔයා කරන්නේ ලීස් එකක් දාලා බයික් එක ගන්න එක. ලීස් එකක් දානවා කිව්ව ගමන් ඔයාගේ ඔළුවට යන්නේ ඩවුන් පේමන්ට් එක වැඩි. හැබැයි වුණාට ඔයාලට මේකෙදි බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට ලීසින් බර සැහැල්ලු කරගන්න හිතාගන්න බැරි වට්ටම් ගොඩාක් KD Rice Motor Company Private Limited වෙතින් ලබා දෙනවා. ඉතින් ඒ නිසාම පෙට්‍රල් සුවඳටත් දුවන ෂෙඩ් එකක් ළඟින් ගියත් තෙල් උනන තරමටම නියමට පදින්න පුළුවන් බයික් එක තමයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. ඉතින් ඒ නිසා බයික් එකක් ගන්නවා කියන අයිඩියා එක තියෙනවා නම් තවදුරටත් රස්තිය අදු වෙන්නේ නැතුව ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් වලට සල්ලි වියදම් කරන්නේ නැතුව තමන්ගෙම පොඩි බයික් එකක් ගන්නවා කියලා අයිඩියා එකක් තියාගෙන ඉන්න කොල්ලෙක්ට උනත් කෙල්ලෙක්ට උනත් හස්බන්ඩ් උනත් වයිෆ්ට උනත් මේක තමයි ගැලපෙන බයික් එක. තේන්සා අනිවාර්යෙන් බල බල ඉන්න පාර ගන්න. ඊට අමතරව ආට ඉලෙක්ට්‍රික් බයික් එකක් හොයනවා නම් KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක තියෙනවා. ඊට පස්සේ ත්‍රිවිල් එකක් ගන්න හිතාගෙන ඉන්න කට්ටියට දැන් තියෙන හොඳම ත්‍රිවිල් එක තමයි KD Rice ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක කියලා කියන්නේ. මේක ඇතුළත AC. ඉතින් එතකොට කාර් එකක් වගේ තමයි ආයි සැප පහසුවට යන්න පුළුවන්. අන්න ඒ නිසාම ඔයාලට කතා කරලා විස්තර දැනගන්න පුළුවන් KD Rice Motor Company Private Limited වෙතින් 077-406-97 නම්බරයකට කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට කියන්න හදන්නේ අලුතෙන් ගයක් හදනවා නම් ඔයාලට තියෙන පළවෙනිම දේ තමයි ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න ඔයා සෑහෙන ට්‍රයි කරනවා නේද? අන්න ඒ නිසාම තමයි බිමට අල්ලන ටයිල් ටික, ඊට පස්සේ බිත්ති වලට ගන්න පේන්ට් එක, දොර රෙදි ටික, මේ හැමදේම දශමෙටම ප්ලෑන් කරලා ඔයා කරන්නේ ඔයාගේ ගේ ලස්සනට තියාගන්න ඕන නිසා නේද? එතකොට ඔයා මතක තියාගන්න ඕන ප්‍රධාන කාරණාවක් තමයි ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියෙන නම් බලපාන ප්‍රධානම දේ තමයි ගෙදර සිවිලිම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ගෙදර සිවිලිම ආකර්ෂණීය නිමාවක් එක්ක කල්පවතින සිවිලිමක් ගහගන්න ඕනේ නම් අනිවාර්යෙන් ඔයා ගන්න ඕන color up strip ceiling sheet එක තමයි. මේක ඇවිල්ලා natural wood look එකක් එක්ක එන්නේ. තේක්ක ඊට පස්සේ බුරුත මහෝගනි කියන ඕනම කලයකින් ඔයාලට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. අනිත් එක තමයි මේකේ මතුපිට තින්තාලේපණය. වසර පහක වගකීමක් සහිතව තමයි ඔයාලට හම්බ වෙන්නේ. එතකොට ආයි බය වෙන්න දෙයක් නැහැ. මේක වේයෝකන්නේ නැහැ, දිරන්නේ නැහැ. ඊට පස්සේ කාලයත් එක්ක හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ඔයාගේ ගෙදර ආරක්ෂාවට ඊට පස්සේ ආකර්ෂණීය පෙනුමක් එක්ක දිගු කාලීන පැවැත්මක් තියෙන සිවිලිමක් ගන්නවා කියන අයිඩියා එකේ ඔයා ඉන්නවා නම් වාර්තින හොඳම සීලින් ෂීට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ.

0: ඉංජිනේරු එක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: කොළඹ මැද බේස් ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
3: ප්‍රයිම් කොළඹෝ. කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
5: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීම අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
8: බයිසිකල් ගන්න කොහොමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
9: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774604397.
10: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මවකමෙන්.
12: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
13: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
12: 769 වන වරටත් හෙළපිඹ සොරකින දිවි නමින් කැපකොට නීක විද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
13: ජූලි 23 වනදා පළමු පේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
12: අගෝස්තු 4 වනදා කෝල් මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
13: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනවගයි
12: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි තකින්න ඔබත් දෙවිනුවරට එන්න.
13: මාත්‍ය සත්කාරය netfm netfm
12: බැති පරදායකත්වය අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
14: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
15: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
16: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල
17: අම්මලාගේ ආදරයට නියම පදමේ මාතර ෆ්‍රීල
18: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
19: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
7: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
20: හදරවටේ හදරවටේ
21: brought to you by
22: කැඩුවා දැම්මක් කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
23: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ
24: මහසිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්තේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
25: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි
26: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
27: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැපවී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් වවකමෙන්

0: අසුම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හතර වටේ
1: රයිට වෙලාව හවස පහයි විනාඩි 53යි. මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තින්නේ. හැබැයි යන්න කලින් මතක් කරන්න ඕන මේ වෙලාවේ මාව අහගෙන ඉන්න සෙට් එක අයිබෝන් අසාපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නේ කියලා. මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශානි, ඊට පස්සේ චේතනා, තේජ, අවෝර් කොම කට්ටිය එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම මම එකතු කරගන්නම්. ඊට පස්සේ චාමර ස්ටෝස් එකේ කළුතර පණාවිටි චාමර තනූජා අපි දෙන්නවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ සුජානි චන්දිමා ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම අසයි අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මෙසේජ් කළා තියෙනවා. කවුද මේ මෙසේජ් කියවලා තියෙන්නේ? රවින්දි, මම ඔයාවත් එකතු කරගන්නම්. Thank you. සෙට් එකම එකතු කරගෙන මම අදට යන්න හදන්නේ. හැබැයි මතක තියාගන්න, හරියටම හෙට ran away-ට අපි සෙට් වෙනවා net fm dj night face to face attack show එකත් එක්ක. ඔයාලට හිතාගන්න බැරි වෙනස්ම අත්දැකීමක් හෙට දවසේදී විඳ ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ran away වෙද්දී ඔයා අහන්න බලන්න ලෑස්ති වෙලා ඉන්න. රෑ 12 වෙනකන් අහගෙන ඉන්න ඕනනේ නේද? එතකොට නිදිමතන්නම් කොහොමද දැනෙන්නේ? හැබැයි ඒ වුණාට පොඩ්ඩක් කම්මැලි කම යන්නත් එක්ක ඔයාට රසම රස කිරිතයකක් බොන්න අයිඩියා එකක් එහෙම ආවොත් ආ මොකද්ද කරන්න ඕන? රාත්‍රි 3-in-1 කිරිතේ පැකට් එකක් ළඟ තියාගන්න එක තමයි නේද? ඒ නිසා ඕනම වෙලාවක ඔයාගේ මූඩ් ෆික්ස් කරන්න රසම රස කිරිතේ එකක රසය අත්විඳින්න ඕනේ නම් ඔයා ළඟ තියාගන්න ඕනේ රාත්‍රි 3-in-1 කිරිතේ එකම තමයි. ඒ නිසා ඒකනත් මතක් කරලා ළඟම තියෙන කඩේ මුදලාලිට ගිහිල්ලා කියන මුදලාලි මට දෙන්න රාත්‍රි 3-in-1 කිරිතේ එකක් කියලා. එහෙනම් ඉතින් ඒකනත් මතක් කරලා අදට යන්න. අපි හම්බ වෙමු හෙට හවස 4ට වගේ. මගේ බොරින් නැති වෙනින් drive එක 4 වටෙන් පරිස්සමින් ඉන්න. ගිහිල්ලා නම් ජය වේවා. Mama, DJ Azza. Good night.

සුඛනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් net කාගෙත් net. හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
6: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
5: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
6: දැන් මම තන්න
5: 0112200.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන.
10: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
11: හා කොහෙද මේ දෙන්න උදේ වන්ද?
12: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල්, ඇඩෙසිව්, ස්කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
11: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
13: දැන් ස්විස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
11: නෑ නෑ. හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිමිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
12: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
14: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
13: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
15: දැන් ඕන නෑදුව. Union Bank වේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
16: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
17: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
18: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
19: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
5: FM 95 94.8 Net FM දිවයින පුරා

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: විශ්වාසකරන සත්‍ය
4: ආයුබෝවන් අද 2026 ජූලි 16 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම් කාර්යයේ ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක
0: ජනතාව විශ්වාස කරන සත්‍ය
4: සිරස්තල කිල්නොච්චේ සම්බන්ධීකරණ කමිටුව උණුසුම් වෙයි ඇමති චන්දසේකරන් සහ මන්ත්‍රී අර්ජුනා අතර දැඩි බහින් බස්වීමක් ඉරානයේ ඉවසීම පණි වටේම තියෙන අමරිකානු හමුදා කඳවුරුවලට සැරටම පහර දෙයි අමරිකානු සන්නිවේදන සහ ඉන්ධන ගබඩා වලටත් ප්‍රහාර උසස් පෙළ කල් දැමීමේ පෙත් සම විභාගයට ගන්නවාද නැද්ද අභියාචනාදී කරන තීන්දුව 23 වනදා ඩෙංගු රෝගීන් 72,430 දක්වා ඉහළට ගම්පහ සහ කොළඹ දැඩි අවදානමක මාධ්‍ය හිටියට මට කමක් නැහැ ඇමති ලාල් රාජ්‍ය නිලධාරීන්ට කළ අභියෝගය
0: Net News, the truth people trust.
4: අමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තා අද 6 වන දිනටත් දැඩි වෙමින් දෙපාර්ශ්වයම එකිනෙකා වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරගනිමින් සිටිනවා. ඒ අතරතුර අද කිල්නොච්චි සම්බන්ධීකරණ රැස්වීමත් උණුසුම් වුණා. සත්‍ය අනාවරණයේ පළමු වෙන්න අද මෙතෙන් සිට.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: කිල්නොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා සහ දේවර මාතේ රාමලිංගම් චන්දසේකරන් යන මහත්වරුන් අතර උණුසුම් බහින් බස්වීමක් සිදුව තිබෙනවා. ඒ මන්ත්‍රීවරයා සහ අදාළ කමිටුවට සහභාගී වී සිටි රාජ්‍ය නිලධාරීන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට යාමේදී එහිදී රාමනාදන් අර්ජුනා මන්ත්‍රීවරයා විසින් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාප සහ රාජකාරිය සම්බන්ධයෙන් නුසුදුසු ආකාරයෙන් වචන භාවිත කරමින් විවේචන කර ඇති බවයි වාර්තා වුණේ. ඒ සමග කිල්නොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැමිණ සිටි රාජ්‍ය සේවකයන් ඉන් ඉවත්ව යාමට උත්සාහ කර තිබෙනවා. එම අවස්ථාවේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට කිල්නොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති දීවර මාතේ රාමලිංගම් චන්දසේකර මහතා උත්සාහ කළද එය සාර්ථක වී නැහැ. රාජ්‍ය නිලධාරීන්ගේ රැස්වීමෙන් ඉවත්ව යාමත් සමග දිවර අමාත්‍යවරයා සහ මන්ත්‍රී රාමනාදන් අර්ජුනා අතර ඇති වූ බහින් බස්වීම ගැටුමක් දක්වා වර්ධනය වීමට ගොස් තිබෙනවා. පොලිසිය මැදිහත්වීමෙන් එය පාලනය කෙරුණු බවයි Net News වාර්තාකරු පැවසුවේ. කිල්නොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වුණේ කිල්නොච්චි දිස්ත්‍රික් කුසලතා සංවර්ධන ශ්‍රවණාගාරයේදී. ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගයේ මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන්න නියෝගය මේ මාස 23 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද නියෝග කළා. මෙම වසරේ අපොස උසස් පෙළ විභාගයට පළමු වරට සහ දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් 9 දෙනෙකු විසින් මෙම පෙත්සම පසුගියදා ඉදිරිපත් කර තිබුණා. එහිදී පෙත් සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භූපති කහතුඩුව මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛවලට අනුව අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු පාසල් දින සංඛ්‍යාව නියම කර ඇති බවයි. දිට්වාසුලි කුණාටුව සහ ඉන්ධන අර්බුදයේ හේතුවෙන් බදාදා දිනවල නිවාඩු ප්‍රකාශයට පත් කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය වැනි කාරණා හේතුවෙන් පාසල් නිසි පරිදි නොපැවැත්වූ බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා. මෙම තත්වයේ යටතේ දැනට සැලසුම් කර ඇති පරිදි එළඹෙන අගෝස්තු මාස උසස් පෙළ විභාගයේ පැවැතුණු ලැබුවහොත් සිසුන්ට දැඩි අගතියක් සිදු විය හැකි බව නීතිඥවරයා කියා සිටියා. එම නිසා අදාළ විභාගය මාස දෙකකින් කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් දැනට ප්‍රකාශයට පත් කර තිබෙන අපොස උසස් පෙළ විභාගය සඳහා නිකුත් කර තිබෙන කාලසටහන බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. මේ පෙත්සමේ වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉදිරියේදී පැවැත්වීම නියමිත අපොස උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියන් 378,000ක් පමණ ලියාපදිංචි වී තිබෙන බව සඳහන් කළා. ඉන් නව දිනක පමණක් මෙම විභාගයේ කල් දමන ලෙස ඉල්ලා අධිකරණය හමුවට පැමිණ තිබෙන බවයි සොලිස්ටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. විභාගවලට පෙනී සිටීම සඳහා සිසුන් සාමාන්‍යයෙන් වාර්ෂිකව පාසල් පැමිණීමෙන් 80%ක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය වුවද මෙම පෙත්සම්කරුවන් අතර සිටින එක් පෙත්සම්කාර සිසුවෙකුගේ පාසල් පැමිණීම සතහන් වී ඇත්තේ 7.2% ලෙස බව ඔහු සඳහන් කළා. තවත් පෙත්සම්කරුවන් කිහිප දෙනෙකු පාසල් පැමිණීමේ වාර්තා කර තිබෙන්නේ 55% සහ 53% යන සීමාවන් යයිද පෙන්වා දුන් සොලිස්ටර් ජෙනරාල්වරයා නිසි ලෙස පාසල් අධ්‍යාපන කටයුතු වලට පවා සහභාගී වී නොමැති සිසුන් තමන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට කාලය ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කරන්නේ කෙසේදයි ප්‍රශ්න කළා. උසස් පෙළ විභාගයේ කල් දමනු ලැබුවොත් විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි කටයුතු වලටද දැඩි ගතියක් සිදුවන ඇති බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ. ඒ අනුව පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කිරීමක් සිදු කර තිබෙන බවත් ඔවුන් අධිකරණයට පැමිණ තිබෙන්නේ පිරිසිදු දෑතින් නොවන බවත් මෙහිදී සොලිස්ටර් ජෙනරාල්වරයා අවධාරණය කළා. දෙපාර්ශ්ව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පාර්ශ්වකරුවන්ට නියම කළේ මෙම නඩුකරයට දාලා ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන සෞන්දාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පවසනවා. ඒ අනුව ඊයේ දිනේදී පමණක් රෝගීන් 1,195 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. ජූලි මාස පළමුවන දින 15 තුළ පමණක් ඩෙංගු ආසායිතීන් 17,051 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන රෝගීන් වන අතර එම සංඛ්‍යාව 38,160ක්. එමෙන්ම දකුණු පළාතෙන් රෝගීන් 11,274ක්, සබරගම් පළාතෙන් රෝගීන් 6,073ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,026ක් වාර්තා වී තිබෙනවා. ජූලි මාසයේදී ගම්පහ දිස්ත්‍රික්කෙන් රෝගීන් 15,082ක්, කොළඹ දිස්ත්‍රික්කෙන් රෝගීන් 14,447ක් සහ මාතර දිස්ත්‍රික්කෙන් රෝගීන් 5,124ක් හඳුනාගෙන තිබෙනවා. ඩෙංගු ආසාදනය වීම හේතුවෙන් මේ දක්වා පුද්ගලින් 49 දෙනෙකු මියගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ඩෙංගු රෝගීන් රටතුළ ව්‍යාප්ත වීම අඩු කිරීමට රජය මේ වන විටත් නිසි වැඩපිළිවෙළක් සකස් කරමින් ඇති බවයි සෞඛ්‍ය මාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.
6: හඳුනාගත් දිස්ත්‍රික්ක 11ක විශේෂයෙන් මේ හිමු දියත් වෙමින් පවතිනවා. ජනතාවගේ සහයෝගය ලැබෙනවා. ඉතින් අපි ආරක්ෂක අංශ ක්ෂේත්‍රයේ විද හමුදාව, පොලිසිය, සිරක්ෂා දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශ අධීක්ෂණය යටතේ හැම තැනක මේ මෙහෙයුම් සිදු කරමින් පවතිනවා. අපේ MOSA PHI කණ්ඩායම් මේ වෙනුවෙන් පැය 24මත් යෙදවෙනවා. ඒ නිසා අපි යලිත් යලිත් ජනතාවගේ සහයෝගය ඉල්ලන්නේ. මේක අඩපණ කරගන්න එපා, දිගටම කරගෙන යමු. මම කියෝ වගේ අගෝස්තු මැද වෙනකන් අනතුර පවතිනවා. ඉතින් රෝගීන් ප්‍රමාණය අඩු කරගෙන අපි කටයුතු කරන්නට ඕන. රෝහල් ගත වෙන රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙනවා. නෑ කිසිසේත්ම නෑ, පාලනය කරමින් පවතිනවා. නමුත් අපි වැඩි වැඩියෙන් හොයන්නට ඒ ඩෙංගු මාදුරන් බෝනස් ස්ථාන පිළිබඳ වැඩිපුර වාර්තා වෙනවා. ඒ තැන් වලට අපේ කණ්ඩායම් ගිහලා වසුත්ත පවිත්‍ර කිරීම කටයුතු වලට මෙහෙයවීම කරන අතරේම දුවායන කටයුතු සිදු කරනවා. සියලුම රෝගීන් රෝහල් ගත කරගන්නවා, කරලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා.
5: පවතින දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් අදත් දේශපාලඥයින් විවිධ දහස් පළ කළා. කෘෂිකර්ම මාත්‍ය කැඩි ලාල්කාන්ත මහතා නුවර පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේ ජනතාවට සහන ලබා දීම වර්තමාන රජයේ එකම අරමුණ බවයි.
7: ආණ්ඩුව කියලා ආයතනයක් තියෙනවනේ. දැන් මං ආණ්ඩුවේ රජේ නෙමෙයි. රාජ්‍ය සභාව කියන්නේ ආණ්ඩුවක්. කියන්නේ ආණ්ඩුවේ ඉන්නේ දේශපාලනය කරන අය බලයට ඇවිල්ලා. පුළුවන් නම් කාට හරි පුළුවන් නම් කියන්න ආණ්ඩුවට, ඒ කියන්නේ දැන් පාලක පන්තිය, ආණ්ඩුවට එක අයවැයකින් හෝ අයවැයකට පිටින් කන් හැන්දකවත් දෙයක් අරගෙන තිනවන නම් කියන්න කියලා මම අභියෝග කරනවා. මේ මාධ්‍ය වලටත් එක්කම 1.0 කියන්නේ මාධ්‍ය තිබ්බට කමක් නැහැ, ප්‍රසිද්ධිය කියන්නේ කවුරු හරි පුළුවන් කමක් තියෙනවනේ. තමන්ට කියලා බෙදාගෙන නැති තිබ්බේවත් අහිමි කරගත්තයි අපි අත උස්සලා අපිට තිබුණු විශ්වාසවටවත් අහෝසි කරගත්ත අය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙන්න සමහරු ඉස්සර පොරහන්නේ ඔය වරප්‍රසාද ගන්න අපි අරගෙන තියෙන එක දශමයක් කියන්නේ නැවත කියලා මීට කලින් ජනතාව ආණ්ඩු ගෙනවට පස්සේ ඉස්සල්ලාම කරේ පාලකයන්ට බැකෝ එකෙන් බෙදාගෙන ජනතාවට කන් ඇඳක් දෙන්න අපි කරේ මොකද ජනතාවට බැකෝ එකෙන් දෙන ගමන් අපිට කන් ඇඳෙනුත් තිබ්බක නැති කරගෙන
5: පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍යවේදී අදහස් දක්වමින් සඳහන් කළේ වර්තමාන රජයේ ජනතාවට ලබා දුන් පොරොන්දු අමතක කරමින් කටයුතු කරමින් සිටින බවයි.
8: 53කින් අද ලංකාවේ මිනිසුන්ව අතනඟුර ගන්නවා. එකක් පොදු දේපළ පනත, අනික ත්‍රස්වාදී වැළැක්වීමේ පනත, අනිත් එක සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත. මේ 53ෙන් ගත්තම එක පැත්තකින් ත්‍රස්වාදී වෙනවා, එක පැත්තකින් හොරු වෙනවා, අනිත් පැත්තෙන් ජාතිවාදීන් වෙනවා. මේ තුනෙන් ගත්තයින් පස්සේ ඉතින් විපක්ෂයේ මිනිස්සු ඉතුරු වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මේ හම්බඩු ගහපු මිනිස්සු තමයි අවසානයේ එකට එකතු වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේක හරියට තේරුම් ගන්න බැරුව සහ මඩ අවලාද ගහන මේ ජීවීපී එකේ මඩ බලකාය තමයි නැත්නම් සල්ලි වලට වැඩ කරන ඒ බලකාය තමයි මේක ක්‍රියාත්මක කරන්නේ.
5: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සි දොළවත්ත මහතා පවතින දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවේ මෙලෙසයි.
9: එක පැත්තකින් ඩෙංගු රෝගී 70,000කට ගිහිල්ලා තියෙන වෙලාවක මේ වගේ මානසික ආබාධත් මේ මන්ත්‍රීවරුන්ට තියෙන තිය අපිට අනුකම්පා කරන්න ඕනේ. කඩුවේ නීතිජ සංගමය කැඳවීමෙන් අනතුරුව නීතිජවරුන් ඒකමතිකව යෝජනා සම්බන්ධයෙන් තීරණය කරා. මෙරටේ උපරිම අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ දුර කාලය තවත් අවුරුද්දකින් වැඩි කරන් මේ ආණ්ඩුවේ ගන්න හදන තීන්දුව සම්බන්ධයෙන් යෝජනාව ප්‍රතික්ෂේප කරමි. යෝජනා සම්මතයක් ගෙනෙන්න කඩුවේ නීතිජ සංගමය ඒකමතිකව තීරණය කරා.
10: ආණ්ඩුවේ ඇමති මේවරක් කියලා තිබ්බා මේ රටේ මේසන් බාසුනා නැහැ, විද්‍යාසල නැහැ.
5: ශ්‍රීලංකා පොද්ජන පෙරමුණේ මහලෙකම් සාගර කාර්යව සම්මහතා ආණ්ඩුවට චෝදනා කරමින් සඳහන් කළේ රට තුළ පවතින නීති වෙනස් කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවයි.
11: ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවක් ඒකට තමන්ගේ පක්ෂේ වැඩ කරපු නීතිඥයෙක්ව ගෙනහැල්ලා දාගෙන එය තමන්ට ඕන විදියට හසුරවමින් ඉන්නේ. ඒ වගේම මේ රටේ බන්ධනාගාර හිටපු කොමසාරිස්වරයා නීති විරෝධී ලෙස අයින් කළා. ඔහුව ගෙදර තියලා තමන්ට ඕන හිතවතෙක්ව එතෙන්ට දාගෙන බන්ධනාගාරය පාලනය කරමින් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, දැන් මේ වෙනකොට අපි දකිනවා නීතිපති දෙපාර්තමේන්තුව විවිධ පුද්ගලයන් ලවා පාලනය කරන්න උත්සාහ කරනවා. ඒ වගේම අපි දකිනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට විනිසුරුවන්ව පාලනය කරන්න අගවිනිසුරුතුමාගේ ඉඳලා පල්ලෙහාට උන්ට සේවාදීගු සන්තෝෂම් ලබා දීලා තමන්ට ඕන විදිහට ඔවුන්වත් පාලනය කරන්න උත්සාහ කරන මේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීන ආයතන පාලනය කරන්න උත්සාහ දරන අතරෙම මේ ආණ්ඩුව දැන් ගමේ ග්‍රාම සේවකයි ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරයාගේ බලතලත් ගන්න යන මේ ආණ්ඩුව මෙතෙක් කල් කරලා තියෙන්නේ මේ රටට දැනෙන දේවල් ටිකයි. එකක් තමයි කන්ටේනර් 323 හොරකම් කරපු එක, ආණ්ඩුවෙන් පාස්පෝර්ට් හොරකම් කරපු එක, ගල්ලංගුරු හොරකම් කරපු එක, මහා භාණ්ඩාගාරයේ සල්ලි හොරකම් කරපු එක. මේ වගේ ජනතාවට දැනෙන දේවල් කරලා තියෙන්නේ හරි ටිකයි.
5: අමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානය අතර පවතින යුදමේ නොසන්සුන්තා 6 දිනටත් දැඩි වෙමින් දෙපාර්ශ්වයම එකිනෙකා වෙත දෙවන්ත ප්‍රහාර එල්ල කරගනිමින් සිටිනවා. ඉරානය විසින් අසල්වාසී ගල්ෆ් කලාපයේ පිහිටි අමරිකානු හමුදා කඳුරු ඉලක්ක කරගනිමින් නවතම ප්‍රහාර මාලාවක් දියත් කර ඇති අතර අමරිකානු බලධාරීන් දෙක රැයකින් ඉරානය පුරා පිහිටි ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ හේතුවෙන් දෙරටතර පැවති මූලික සාම එකගතාවන් බිඳවැටීමේ තර්ජනයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. හෝමුස් සමුද්‍ර සන්ධියේ සිදුවන නාවික ගමනාගමනයට ඉරානය නිලවන තර්ජන මැඩපැවැත්වීම සඳහා තමන් පැය 6 දෙවන්ත ප්‍රහාර මාලාවක් ඉරානි ස්ථාන කිහිපයකට එල්ල කළ බව අමරිකානු හමුදාව ප්‍රකාශ කර තිබෙනවා. මධ්‍යම අමරිකානු අණදෙන කාර්යාලයට අනුව බන්දස් අබ්බාස් වරාය නගරයේ සහ ග්‍රේටර් ටුම්බ් දූපත් ඇතුළු ඉරානය පුරා පිහිටි අණදෙන මධ්‍යස්ථාන ගුවන් ආරක්ෂණ පද්ධති සහ වෙරළ සංරක්ෂණ පහසුකම් මෙලෙස අමරිකාවේ ඉලක්ක බවට පත් වුණා. මේ සමගම ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නුවර ඇතුළු ප්‍රදේශ රැසක ගුවන් ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වූ බවත් විශාල පිපුරුම් හඬ ඇසුණු බවත් ඉරාන් රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබෙනවා. මීට ප්‍රචාර දක්වමින් ඉරානය ප්‍රකාශ කළේ තමන් ජෝදානයේ කුවේටේ සහ බහරේන් යන රටවල පිහිටි අමරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි. එහිදී ජෝදානයේ පිහිටි අමරිකානු සන්නිවේදන පද්ධති සහ ඉන්ධන ගබඩා ඉලක්ක කරගත් බව ඉරාන් හමුදා පවසනවා. මෙම ප්‍රහාරයන් හේතුවෙන් කුවේටයේ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් ව්‍යර්ථ කළ බව පවසන අතර බහරෙන් රජයේ සිය පුරවැසියන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසද දැනුම් දී තිබෙනවා. அமெரிக்கானு ஜனாதிபதி டொனால்டு ட்ரம்ப் மீட்ட பெற இரானேட அனுத்துரு அங்கமின் கியாசிட்டியை வஹாம சாக்காச்சா மேசேட்டு நுபெமினி ஹோத் இரானே பலசக்தி அடுத்தல பகசுகாம் இலக்கக்கரண பபாய் கெசே வித்தாத் இரானே பிரதான சாக்காச்சா கருவனு முகமது பக கியாசிட்டியே தம ரட்டட வாசி நுவன கிசிந்து எகங்கதாவுகட்ட அவனத்தவீமட்ட இரானேட அவசியதாவக் நுமெத்தி பபாய் பசுகே மாசே திரட்டத்தர ஏத்திகரகத் அவபோத்தா கிவிசும் அத்திட்டோமின் அமெரிக்கா விசின் நெவத்தத் இரான வராயன் அபகிரக்கிரீமட பியவர கணிமத் சமகு மெம உணுசும் தத்வே அதிவுணா மே ஹேத்துவின் லோகே இதா வேதகத் நாவிக மத்தியஸ்தானியாக் பண்ணு ஹோமூ சமுது சந்திய வசாதமிமட் இரானிய பியவரகின் ஏத்தி அத்தர மேனிசா லோக விழுந்து போலே புரத்தெல் மிலது சீக்ரே நிகல குஸ்தி பினஃபா கெசே வித்தாத் மேம தடிய யுதமே வடபிட்டா மத்தியே போது திதாஸ் விசி அத்தரே டிசம்பர் மாசே சிட்ட இரானிய ரதவாகின் சிட்டி டேனா கராரினமத்தி அமெரிக்கானு காந்தாவ நிதாஸ் கிரிபட்டு இரானே பியவரகின் திபினஃபா ஜனாதிபதி டொனால்டு ட்ரம்ப் சகாயகே நீதிஜ்ஞவரையா மே பவ தகவுரு கரேத்தி அத்தர மேயர் ட்ரம்ப் இரானே பெண்பு யஹபத் ஹிதகாமி பியவரக்லிசது அகீமட்ட லக்கர திபினஃபா வசர விசேகக் புரா நெத் நியூஸ் செம விடம பெனிய சிட்டியேத் பெனிய சிட்டி நேத் ஜனதாவ விஸ்வாச கரண சத்திய வெனுவேன் ஏசந்தா அப்பட்டவன மகாசக்தியே தவத் நொசலன பொருக்கா கன அபி அது கதா கரணவா நெத் நியூஸ் அவச பிரதான பிரவர்த்தி பிரகாஷே அப்பாது நிமா கரண்ணே ஓஹு கனத சட்டஹனக் தபமீன் நெத் நியூஸ் மீலங்க பிரதான பிரவர்த்தி பிரகாஷே ஹெட்ட உதயசன ஹயாய் ஹத்தலிஸ் பாட்ட மோகத்தின் மோகத்த வினஸ்வன அலுத்ம துரத்துரு சந்தா நெத் நியூஸ் யூடியூப் நாளிக்காவட்ட நெத் நியூஸ் பேஸ்புக் பிட்டோட்டு ஹோ நெத் நியூஸ் டோட்டல் கே அப்பகே வெப்படவியட்ட பிவிசென்ன
12: நெத் நியூஸ் திரி சக்தி திரி சக்தி
13: வசர விசி எக்கக ஜனதா விஸ்வாசேட்ட சவிதின அபே சகோதரத்வே சக்திய
5: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක්
14: JAL ජයසිංහ ජේඩන් අප්පුහාමිලාගේ ලයිනල් ජයසිංහ හෙවත් JAL ජයසිංහ නමින් රටම හඳුනන මේ මාධ්‍යවේදියා උපත ලබන්නේ 1954 වසරේ ඔක්තෝබර් මාස 14 වනදා අනුරාධපුරයේදී. අනුරාධපුර ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු අනතුරුව සිය පළමු රැකියාව ලෙස පොලිස් සේවයට එක්වෙනවා. කෙටි කලකින් ඉන්නවත් වන ඔහු විජය පුවත්පත් සමාගමේ රැකියාවකට එක්වන්නේ ඉන්පසුවයි. එහිදී ලද අත්දැකීම් සමග ලංකාදීප පුවත්පතේ තෙල් දිනිය වාර්තාකරු ලෙස ඔහු සිය මාධ්‍ය ගමන ආරම්භන්නේ 90 දශක ආරම්භක සමයේදී
15: මම ඇත්තටම මේ ඒ විජේපොත් පක්ෂමාගමේ වැඩ කරපු කාලය තුළ මම බොහොම අත්දැකීම් ලැබුවා. මාධ්‍ය සම්බන්ධව පැරණි මාධ්‍ය ජ්‍යෙෂ්ඨයන්ගේ වැඩ කටයුතු ගැන අවබෝධයක් ලැබුවා. විශේෂයෙන් සම්මන් කරන්න ඕන කොෂි ජයමාන්න ලැබුවේ අබේසිංහ ඒ වගේම සිටි රමසිංහ මහතා ආදී නම් දුමුගාවත්ත රොඩ්නි විධාන පතිරණ වගේ සියල් සමරේ වගේ මහත්තුරු ඒ කට්‍යත් එක්ක බොහොම සමීපව මට සම්බන්ධ වෙන්න හම්බුණා. ඊන්පසු මම විදේශ රැකියාව ඉඳලා ලංකාවට ආවා 89 ඉඳපස්සේ දිනපතා ලංකාවේ වෘත්තීය ප්‍රාදේශීය වාර්තාකරු ගන්නවා කියලා පොරොත්තුුල්ල වරින් පස්සේ තමයි මම ඒකට කියමුනේ. පළවෙනි වෘත්තීය දෙන්නේ ප්‍රාදේශීය වාර්තාකරු. ඉතින් පටන් ගත්ත කොහොමරි මට ජීවිත සම්මගමේ ලංකාවේ කතුරු මණ්ඩලයේ ශ්‍රී රාමසිංහ මහතා රංජිත් විජයදමතුමා ඒගොල්ලන් විශාල සහයෝගයක් ලැබුණා. කතුරු මණ්ඩලයේ හිටපු බොහෝ දෙනෙක්ගේ සහය ලැබුණා. පසුව මට මාණ්ඩලික වාර්තාකරු තනතුර හම්බුණා මහනුවර.
5: දශක හතරකට ආසන්න සිය මාධ්‍ය ජීවිතයේ අමතක නොවන අත්දැකීම් ගැන ඔහු මෙලෙස සිය මතකය අබදි කළා.
15: අමතක නොවන මගේ වාද්‍ය ජීවිතයේ අත්දැකීමක් තමයි උඩතලෙ ඉන්න දසපුද්ගල නිෂ්ඝාතනය මැතිවරණ සමය ඇති වූ භීෂණකාරී ඉතාම ආසනවන්ත සිද්ධීමක් කුමනයම් පාර්ශව හෝ සම්බන්ධ වෙච්ච සිද්ධීමක් තින් ඒ සිද්ධිය වාර්තා කරන්න ලැබුණා. උන මං ඒ ස්ථාන වලට ගියා. ඒ ඝාතනය ස්ථානය දැක්කා. ඒ වගේ මේ ඝාතනයට ලක් වූ පුද්ගලයන් සිරුරු දැක්කා. ඉතින් ඇත්තම ඒක තමයි මට අමතක නොවන සිදුවීම. උඩතලෙ ඊළඟට මට දෙවනුව සඳහන් කරන්න පුළුවන් පහුගිය මෑතකදී ඇති වෙච්ච මේ බිත්වා සුලිකුණාතු මහා විපත. ඒකත් ඇත්තටම අමතක නොවන සිදුවීමක්.
5: පුරා වසර 21ක් ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිටුපස සිටි යෝධ ශක්තිය වූ JAL ජයසිංහ නම් වූ මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා net news කැන දක්වන්නේ මෙවන් අදහසක්.
15: SFM ගුවන්විදුලියේ මම වෙනසක් දැක්කා. එක අලුත් වෙනසක් දැක්කා කියන්නේ සිදුවීම් ක්ෂණිකව ඉතින් රට පුරා විහිදෙන තත්යකට තමයි සිදුවීම් ඉස්සෙල්ලා මට හිතෙනවා ක්ෂණිකව ප්‍රවෘත්තියක් අරකට දෙන්න ලොකු ආයතනයක් කියන්නේ ඉස්සෙල්ලා එක්ක මම බොහොම සමීපව කටයුතු කරන්න ඕනේ කියන හැඟීම තිබුණා. මම කවදාවත් ඒක අතහැරීම දැනුත් මට ලද විටක මම බොහොම සිදුවීම් ඒ තොරතුරු වාර්තා කිරීම කරන වැඩ කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
16: FM 95 FM 94.8 Net FM
17: මම අනුදි ගුණසේකර මිස් ශ්‍රී ලංකා කිරුළ මාව තරුවක් කළා දැන් ජීවිතේ හැමතැනම මට දිදුලන්න වෙලා දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු වෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
18: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
19: ඉන්න තැනම ඉඳන් ගනුදෙනු පහසුයි LB SIM app එකෙන්.
20: පහසුව සලසයි සුහදව සලකයි LB Run අය
21: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
22: SLT Mobitel Pure TV නිල විකාශක
23: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ උසු රැකවරණය
24: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
18: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
25: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
26: දැන් ඕන නෑදුව. Union Bank-ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
27: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් Union Bank pension loan.
21: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
22: SLT Mobitel Pure TV නිල විකාශක.

පළුවර කියන්නම හිත හදාගන්න සබාදහම අපිට වන මැජික් එක. ඒ මැජික් එකට තව මැජික් එකක් එක්කාසු කරන්න තමයි අපේ හිත්වල ආදරේ පිරෙන්නේ. එහෙම නේද?

මාත් මගේ හිත හදාගන්න. අපි හැමෝම අපේ හිත හදාගන්න මහ විශාල උනන්දුවක. හැබැයි කෙනෙක් කියයි කොච්චර උත්සාහ කළත් හැදෙන්නෙම නැත්තේ මේ හිතනේ කියලා. ඒ වුණාට කැඩෙන්න කලින් හැදිච්ච හිතක් තිබුණා නේද කියලා මතක් කරගන්නත් ඕනේ. මේ බලන්න අද බ්‍රහස්පතින්දාවේ මං ඔබව මුණගස්වන්න කවුද මැදිරියට කැන්දුවේ කියලා.

0: දෙයනෙ අපේ අර මේ රෝම කූප අස්සෙ තියෙන තමන්ගේකම ඇහැරවන කටහඬක්. මේ ගීතය ඔබට විවිධ නාලිකාවල විවිධ හැඩතලවලින් ඇහිලා ඇති. ඒ හැමෝගෙම දක්ෂතාවයන් හරිම අපූරුයි. මෙහි සැබෑ හඬ අයිතිකාරයා අද දවසේ ඇවිල්ලා ඉන්නවා. ඔහුගේ හඬ ඇහුනම කියන්න හිතෙනවා අද්විතීයයි කියලා නේද? සාහිත්‍ය දේශක, රංගවේදී, ගායක යොහාන් රණසිංහ, අයබෝවන්.
1: අයබෝවන්,
0: ඔබ සාහිත්‍ය දේශකයෙක් කියලා දැනගන්න ලැබුණාම අද වැඩසටහනට ඔබට කතා කරපු එක ගැන මට තවත් වැඩියෙන් සතුටු හිතුණා සහෝදරයා. දැන් මම මුලින්ම පටන් ගන්න තැන ඔබෙන් අහන්න ආසයි, ඔබ සාහිත්‍යයේ විවිධ පැතිකඩ ඇසුරු කරපු කෙනෙක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඔව්, ඒ ඔබ සාහිත්‍ය ඇසුරු කරද්දී ඔබට හමුණු ලස්සන මාදුර කතාව තිබුණේ කාගේද?
1: ඇත්තටම මම සාහිත්‍ය ඇසුරු කරද්දී මම අහන, මම දැකපු ලස්සන මාදර කතාව තිබුණේ සිද්ධාර්ථ, අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබන්න පෙරාතුව යශෝදරා සිද්ධාර්ථ කියන ඒ දෙදෙනා අතර තිබුණු හරි අපූරු ආදර බැඳීම. මේක ඉතිහාසයේ අපිට අපේ ජන කවියා හරි අපූරුවට ගෙනල්ලා තියෙනවා ඒ දෙදෙනාගේ තිබුණු ආදර බැඳීම මොන වගේද කියලා. ඒ බැඳීම මොන වගේද කියලා දැන් යශෝදරා දේවියගේ හිතේ තිබුණු සිතුවිල්ල අපේ කවියෝ කවිත්වයට නැගුවා.

ඒ කියන්නේ අපිට නිකමට හිතමු වර්තමානයේ අපි ආදර සම්බන්ධතා එක එක විදිහට අහලා තියෙනවා. රාම සීතා රාධ ක්‍රිෂ්ණ ඔහොම එක එක කතන්දර අහලා තියෙනවා. නමුත් සංසාරික ආත්ම ගානක එක්කෙනෙක්ම ප්‍රාර්ථනා කරපු එහෙම ප්‍රාර්ථනාවක් පිරිච්ච ආදරයක් අපිට ඇත්තටම අහන්න දකින්න ලැබෙන්නේ.

0: වීරියක් තියෙන මේ මඩේ තැවරිලා මට පිට උඩින් මේ වඩින්න කියලා ආරාධනා කරන මේ තරුණයා කවුද කියලා. එතකොටයි බුදුන් වහන්සේ දකින්නේ මේ මහා භද්‍ර කල්පයේ ගෞතම නමින් බුදු බව ලබන කෙනා තමයි මේ වැතිරිලා ඉන්නේ කියලා. එතකොට නියත විවරණ දෙනවා. නියත විවරණ දෙන වෙලාවේ අර පැත්තක ඉඳලා මානෙල් මල් කීපයක් අතේ තියාගෙන ඉඳපු යශෝදරාව ප්‍රාර්ථනා කරනවා, ඒ බුදු වෙනකන් ඒ පාරමී පුරණ හැම ආත්මයකම මං ඔහුට බිරිඳ වෙන්න කියලා. හැබැයි ඒ වෙලාවේ දැන් අපේ මේ සාහිත්‍ය කරුවා කියනවා ඒ වෙලාවේ අසිත කියවලු නෑ, ඒක මහා බරෑරුම් දෙයක්. ඒ කියන්නේ මේ මම බුද්ධත්වයේ ලබන ගමනේ විවිධ දුක් ගැහැට වලට විඳින්න වේවි ඔබට. ඒ නිසා ඒක කරන්න එපා කියලා නෑ යශෝදරාව එහෙම ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනාවේ විදිහටම අවසානයේ බුද්ධත්වයේ ලබනකම්ම උන්වහන්සේත් එක්කලා එන්නවා. අන්න ඒක තමයි මම දැකපු ලස්සන ආදර කතාව. සහ මේ ඇඟ කිලිපොලා යනවා ඒ කතාව මත. එහෙම යශෝදරාව හිටිය නිසා තමයි බුදුන්ටත් සිද්ධාර්ථලටත් බුදු වෙන්න ලැබුණේ කියලා එහෙම කවියොත් ලියලා තියෙනවා එක එක විදිහට.
1: අපූර්වයි, සමහර කතා ගීත තරම් ලස්සනයි. ගීත අහන්නේ නැතුවම ඔබේ කතාව අහන් ඉන්න තරමට අපි හැමෝගෙම හිත හැදුනා. සාහිත්‍ය දේශක යොහාන් රණසිංහ සමග තවත් කතා කරමු. මේ ගීත තරම්ම මිහිරි, ඔහුගේ අදහස් සහ ඔහුගේ ගායනාවන් ගැන හැඩවුණු ප්‍රේමණීය දෙහෝරාවක් ගත කරන්න මම මගේ සුන්දර අසන්නන්ට ආරාධනා කරනවා.

0: පරම්පර ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේම අදත් නොවෙනසූ තේ රසය ඔබත් අදම ලාඕජී ගන්න.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
2: අතිශය ප්‍රථම කණ්ඩායම් තරඟ වටය. DJ Kiza Samagin, DJ Vaas, DJ Zaira Samagin, DJ Taru, NetFM DJ Night, Face to Face Attack Show, Hitter and Navigator.
3: Brought to you by Rasa Nahara Pinayana My Cola Vethin, My Guava, My Tamarind, My Blueberry Atulu Rasa Pella, Kills, Cargills, Apico, Satosa, Supiri Velanda Salvalin, My Cola, Aperate, Apemadea.
2: NetFM DJ Night.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: අලුතෙන කාටම මෙලා කසාගල green super. ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011-2677-787. කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV. නිල විකාශක.

0: ಇದ ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣೆ ಒಪ್ಪು ಇಮಿಯನ್ ಟೈಮ್ ಇರುವ ಲೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಯಾ ಕೋಟಿ ಎಕ್ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ್ಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: SLT Mobitel fiber ekak gedarama fit karanna okkoma devices connect karanna gaming world low latency fast and stable unlimited thoraganna package rasak SLT Mobitel fiber
2: 2026 FIFA unusuma juni 12 wenada sita sajeeviva pure mobile app eke nomine balanna
3: SLT Mobitel pure tv neelavikashaka
4: vekum teda bala athi upulwan devindu namata pidena devinuwara උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
5: 769 වන වරටත් හිඳ පිඹ සොරකින දිවි නමින් කැපකොට නීක විද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
4: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹා ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
5: අගෝස්තු 4 වනදා කෝල් මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
4: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
5: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
4: මාත්‍ය සත්කාරය netfm netfm
5: බැති බරදායකත්වය අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: දුනු කල ඔසුවකි ආදිය ඍෂිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
7: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
8: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාන
9: අම්මලාගේ ආදරයට නියම පදමේ මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
10: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඈලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
11: කතාවෙන් කතාව රෑ වෙනවා මන්දාරම් රහතයි විනාඩි 21යි තත්පර 21ක මේ දැන් පහ වෙනවා අපි සාහිත්‍ය දේශක රංගවේදී කියලාත් කිව්වා යොහන් රණසිංහ ආමන්ත්‍රණය කරද්දී රංගනයේ ඇතුලේ ඔබ බොහෝ විට ඔබේ පරාසය වැඩියෙන් බෙදාගන්න වේදිකාව එක නේද
12: ඔව් ඒක ඇත්ත ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් ගායනයට ආදරය කරනවටත් වඩා මම රංගනයට ආදරය කරා ගොඩක් 2006 වසරේ ඉඳන් තමයි වේදිකාවට අත්පොත් තියන්නේ රාවණ සොයුරන්ගේ රාවණ දැහන කියන ගීත නාටකේ ඊට පස්සේ එතන ඉඳන් මහසෙන් දැහන බුරම් පියාතා වයසක චරිතයක් මට ලැබුණා ඒ කියන්නේ ඉස්කෝලේ යන අවදියේම වයසක චරිතය රංගපානවා කිව්වම ඒක නිකන් අමුතුයි මං හඬ වෙනස් කරලා හරි ලස්සනට ඒක
11: කළා කොහොමද ඔබ හඬ වෙනස් කළේ
12: ඒ කියන්නේ දැන් මෙහෙම කතා කරනකොට හිතෙන්නේ නැහැ නේද තරුණ කෙනෙක් කතා කරනවා
11: කියලා
12: ළමයෝ මේක ඉතිහාසයේ පුරාවටම ගලාගෙන ඉන්න අපේ ඉතිහාස පුරාවෘත්තත් එක්කලා හරි පුදුමාකාර බැඳීමක් අපිට තියෙනවා අන්න ඒ විදිහට තමයි වෙනස් කරන්නේ
11: කදිම තරුණයෙක් හැබැයි හඬ වෙනස් කරලා සමහර ඔබ රේඩියෝවෙන් අහනවා නම් ඒ තප්පර ගානට මහලු පෙනුමක් තමයි ඔබ හඬත් එක්ක ඇඳෙන්නේ දැන් ඒ වේදිකාවත් එක්ක ඔබ ඉන්නකොට මේක ප්‍රේමණීය වැඩසටහනක් නිසා මේ කතා කොහෙන් ගියත් ප්‍රේමයට පෑහෙන්න පටන් ගන්නවා යහන් මට කියන්න මේ වේදිකාව ඔබට හරි ලස්සනට ආමන්ත්‍රණය කරපු තැනක් නේ ජීවිතේට
12: ඔව්
11: වේදිකාව මතත් අනන්ත ප්‍රේම වෘතාන්ත ලියවෙනානේ
12: ඔව් ඇත්ත වේ දැන් විශේෂයෙන්ම දැන් මට වාසනාව ලැබුණා දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය නරියා නරිබෑනාගේ චරිතය රඟ දක්වන්නේ
11: විශේෂී අවස්ථාවක්
12: ඇත්තටම ඒකත් හරි ප්‍රේමණීය චරිතයක්
11: ඒ
12: කියන්නේ නරි බෑ න නරිය කල්පනා නරිය ඉන්නවා කිසිම විවාහයක් නැතුව ඒ කියන්නේ කල්පනා කර කර ඉන්නවා ඒ කල්පනා කර කර ඉන්නකොට ඒ අතරේ ගමදුව කෙලිරොල් තරුණියක් ඇයගේ කෙලිරොල් භාවය අම්මා දැකලා ඇය කරන විකාර දේවල් දැකලා උඹව නම් හරියන්නේ නැහැ මිනිස්සෙකුට උඹව හරියන්නේ නරියෙකුට කියලා කියනවා ඒ වෙලාවේ අකුල් පඳුරකට මුවා වෙලා ඉන්න නරියට ඕක කන වැටෙනවා සාමාන්‍යයෙන් ගම්මල මිනිස්සුන්ගේ අර මේ කියමනක් තියෙනවනේ කිව්වොත් කිව්වමයි ඒකේ ආයේ වචන දෙකක් නැහැ කියලා දයනන්ද ගුණවර්ධනයන් මේ ගැමි වහරේ එන මිනිස්සුන්ගේ හිතේ තිබුණු මේ ඇත්ත කතාව ඒ වචන වලට ඔබ්බලා තියෙනවා කියන්නේ සාමාන්‍ය ගම්මල මිනිස්සු එහෙම වචනයක් කිව්වොත් ආයේ දෙකක් නැහැ ඒක මොන දේ වුණත් වෙනස් කරන්නේ අන්න ඒ අතරේ නරියට එන අදහසක් දැන් මෙච්චර වෙලා මේ කල්පනා කර කර හිටියේ මේ විවාහයක් හරියන්නේ නැණි කියන එකනේ මේ වෙලාවේ මේ අර ගම දුවව දෙනවා කියවම නරියගේ හිතේ පුදුමාකාර සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ නරිය එතන ඉඳන් කල්පනා කරනවා ගම ගෙදරට ගිහිල්ලා කපු මහත්තයලා ඉන්න අතරේ මගුල් යෝජනාව අරගෙන ගිහිල්ලා ඒ ප්‍රේමණීය භාවයත් එක්කලා අවසානයේ ඇය කැමති වෙන්නේ ගම දුව කැමති වෙන්නේ නරියත් එක්කලා එන්න. හැබැයි කොහොමාරේ කපු මහත්තයගේ උප්පර වැට්ටියත් එක්කලා ඒ වෙලාවේ දීලා පිටත් කරලා යවනවා. ඒ වෙලාවේ ගායනා කරන ගීතයත් හරි ලස්සනයි. ඒ කියන්නේ අපේ නාට්‍ය ගීත ශාස්ත්‍රයේ හරි ලස්සනම ගීතයක් තමයි කුමටද සොබණියේ කඳුළු සරණේ.

0: අද ඔබ තමයි කියලා දුන්නේ නරි බෑන නාට්‍යයේ නරියගේ ප්‍රේමයේ අර්ථකථනය වෙන ඒ දෙයත් එක්ක නරියත් හරි හොඳ ප්‍රේමවන්තයෙක් කියලා.
1: ඒත් ඒ කියන්නේ නරියා දැන් කැලෑ සතෙක් ප්‍රේමණීය හදවතක් ඒ තමන්ට නතු කරගත්තාම අර කවදාවත් ජීවිතේටවත් ලබන්න බැරි මනුස්ස දුවක් ලබන්න මොනතරම් ප්‍රේමණීය වෙන්න ඕනද කියලා කල්පනා කරනවා. හැබැයි ඒ අතරේ දෑවැද්දටත් පොඩි ලෝභකමක් තියෙනවා. ඒ නිසාම තමයි ගමදුවව ලැබෙන්නේ නැති දෑවැද්දර කරන ලෝභකම. කොහොමුණත් දැන් දයනන්ද ගුණවර්ධන ශූරීන් අදහස් කළ තියෙන ඇත්තරම් මේ ප්‍රේමණීය කතාවත් එක්කල වේදිකාවේ නොගැලපෙන දීගවලට යන්න එපා. අන්න ඒ අදහස් තමයි සමාජයට ඒත්තු ගන්න ඕනේ. ඇතරේ මේ හරි අපූරු නාද ජනනාදරට එකට එකතු කරලා පුදුමාකාර චමත්කාරයක් මවල තිනවා පැයක කාලයක්.
0: ආරම්භයේදීම ඔබ නැවත වතාවක් අපේ රසිකත්වයේ හමු විය යුතුයි කියන අර සුන්දර හැඟීම අපේ හිතුලට කාවද්දනවා. අපි ආදරය ගැන කතා කරමු, වේදිකාව ගැන කතා කරමු, සාහිත්‍ය ඇසුරේ ඉන්න සුන්දරම ප්‍රේමවන්තයින්ව අපේ ජීවිත අස්සට ඇදලා ගනිමු. ඔහොම ගෙවී යමු කාලය තාලෙට.

0: வண்டாரம் வித் தரங்கா.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 114ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 114.5ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවී Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV. නිල විකාශක.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: කොත්තුවක් ගණන් දාපු geopolitics.
7: මම කොටද මේ ආචි කියන නුවාගෙන එක කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
8: යුද්ධ මත හැංගුණ economics.
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
10: හඳ වටේ රවුම් ගහපු stories.
11: ක්‍රිස්ටිනා කෝටින් හනයි තනියට වෙකම කාන්දා නියෝජනය හනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ?
10: සිලිකන් නිම්නයේ top secrets.
9: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
8: ඔය ඕන එකකින් update වෙන්න.
10: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
12: Brought to you by
13: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
14: ඔයත් try කරන්න. ගන්න විජය ආප පිටි.
15: Prime Residences වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න. 0710-777-333.
16: දම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම්. දිවයිනපුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
17: Encyclopedia Pro MFGM. අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
18: FM

0: මෙවැනි හසල විෂය පතයක් ඇතුළේ ජීවිතය ඉස්සරහට අරගෙන යන සුන්දර තරුණයෙක්. හමුණාට පස්සේ සාහිත්‍ය ඇසුරු කරන සහ රාවණා යුගය පිළිබඳව සනීටුහන් තබමින් යන මට ඒ ගැන නොවීම සහ ඉදිරියට යන්න හිතෙන්නේ නැහැ. යොහන් සහෝදරයා, මට හිතෙනවා මෙහෙමහන් සීතා රාවණාට පොඩ්ඩක්වත් ආදරය කළේ නැද්ද?
1: අපිට මේ රාමායණය ඇතුළේ නම් වාල්මීකි උත්සාහ කරලා තියෙන්නේ සීතා රාවණාට වෛර කරන චරිතයක් විදිහට. හැබැයි ඒ හැම මොහොතකම කිසිම වෙලාවක සීතාව ස්පර්ශ කරන්නේත් නෑ. දැන් රාම රාවණ කතාව ඇතුලේ අපි බලපු රූප රාමු ඇතුලෙත් සීතාව ස්පර්ශ කරන්නේත් නෑ කොයිම වෙලාවකවත් රාවණා. හැබැයි අපිට කතා ප්‍රවෘත්තියක් විදිහට මේක වාල්මීකි මේ පුරාවෘත්තියක් විදිහට රචනා කළාට රාමායණය අපේ ඉතිහාස පුරා මේ ගවේෂණය කරනකොට සමහරු එක එක කාරණා කියන දැන් සමහරු කියනවා අක් දැන් වාල්මිකීට අමතක වුණා එක කාරණයක්. ඒ කියන්නේ රාමා කියන චරිතය මහා ශුද්ධවන්ත චරිතයක් කරන්න උත්සාහ කරනකොට ඔහුට අමතක වුණා මේ රාමව රැකගන්න. ඒ කියන්නේ රාමායණය ඇතුළේ රාමව රැකගන්න බැරි වුණා. දැන් හිතන්නකෝ, දැන් අග්නි පරීක්ෂාව කරන් ද සීතා මෙහෙට පැහැරගෙන ආවා තමන්ගේ නැගණිය. ඒ කියන්නේ සුපර්ණික, රාවණාගේ මේ නැගණිය සුපර්ණික. සුපර්ණිකා එතකොට ඉන්දියාවේ කොටසක් ප්‍රාදේශීය පාලිකාවක් විදිහට පාලනය කළා. ඒ වෙලාවේ තමයි රාමව දැකලා රාමට ආස හිතිලා රාමව තමන්ගේ කරගන්න කරන උත්සාහයකදී ලක්ෂ්මන් නහය කපන්නේ. රාමායණේ කතාව ඕකනේ, ලක්ෂ්මන් නහය කපනවා. ඒ වෙලාවේ රාවණාට ඇවිල්ලා මෙයා කියනවා මට මෙන්න මෙහෙම මේ කළා කියලා මේ දෙන්න. එතකොටයි මේ රාවණාට කේන්තියන්නේ, ඇයි කාන්තාවක් වෙනුවෙන් එවන් මේ සාමාන්‍ය තුච්ච වැඩක් කරන්න පිරිමියෙක්ට පුළුවන්ද කියලා ගෑණියෙක්ගේ නහයක් කපන්න. අන්න ඒකට කාන්තාවකේ තියෙන වටිනාකම පෙන්වන්න තමයි, කාන්තාවට මොනතරම් ගරු කරන්න ඕනද කියන එක පෙන්වන්න තමයි සීතව පැහැරගෙන ආවේ මෙහෙට. ඒ පැහැරගෙන ඇවිල්ලා කොහොම හරි මේ යුද්ධේ කතන්දරේ එක්කලා රාවණා පරාද වෙනවයි කියලා වාල්මීකි කියනවනේ. ඒලා සීතව ආයි අරගෙන යනවා ඉන්දියාවට. අරගෙන ගියාම රාම කියනවා අග්නි පරීක්ෂාව කරන්න ඕනේ කියලා. දැන් මං කිව්වේ මේ වාල්මීකිට අමතක වුණ තැන ඔන්න ඔතන රාමව රැකගන්න අමතක වුණා. සාමාන්‍යයෙන් තමන් ආදරය කරන බිරිඳ, තමන්ගේ පතිනියව අවිශ්වාස කරන පිරිමිය මොන වගේ කෙනෙක් වෙන්න ඕනද? මහා තුච්ච ගති තියෙන කෙනෙක් වෙන්න ඕනේ. තමන් ආදරය කරා නම් ඒ ආදරය කරේ තමන්ගේ හිත තියෙන්න ඕනේ, විශ්වාසය තියෙන්න ඕනේ. ඉතින් එහෙම දැන් සාමාන්‍ය ඉන්දියාවේ තියෙනවනේ අර අග්නි, මේ අග්නි වටේනේ ඒගොල්ලෝ ගින්දර වටේ ගිහිල්ලානේ පොරොන්දු වෙන්නේ. අර තමන්ගේ සලුව ගැට ගහගෙන ගිහිල්ලා ගින්දර වටේ පොරොන්දු වෙනවා, මම්මගේ පතිනිය විදිහට බාර ගන්නවා, ඇයව ආරක්ෂා කරනවා, ඇයට ගරු කරනවා කියලා. නමුත් රාමට ඒක අමතක වුණා. හැබැයි අග්නිප දැන් අපි ඉතිහාස කතන්දර හරි ලස්සනයි. දැන් සීතව අරගෙන ඇවිල්ලා ගුරුළු පොත නවත්තලින් දැද්දී ඒ මේ චන්ද්‍රකාන්ති පාෂාණයෙන් කරපු ගෘහයක්, එතන මාලිගයක් ගුරුළු පොත තියෙන්නේ. එතන ගුරුළු මන්තර පොතක් තිබුණයි කියලා කියනවා. රාම රාවණා සීතර දුන්නයි කියලා කියනවා. ওই මන්තර පොත බලන්න, පාඩම් කරගන්න, නිකන් ඉන්නකෝ. දැන් නිකන් ඉන්නේ ඇවිල්ලා මොනයම් උවදුරක් වුණ අවස්ථාවක ඒක උපකාරයට ගන්න පුළුවන් කියලා. ඉතින් සීතා එක මතකේ තියා ඉඳියා කියලා කියන මේ අග්නි පරීක්ෂාවට මුහුණ දෙන මොහොතේදී ගින්දරෙන් මේ වැලකිලා ආරක්ෂා වෙලා ඉන්න. එහෙම කතන්දර ගොඩාක් තියෙනවා ඉතිහාසයේ.
0: ඒ කියන්නේ මේ අය රාවණාට පෙම් කළාමයි කියලා කියන්න බෑ.
1: එහෙම කියන්නත් බෑ. දැන් සමහරු කියනවා මෙහෙම දෙයක්. මන්දෝදරීට, ඒ කියන්නේ රාවණාගේ බිරිඳට නෙවුන් දරුවෝ පොතක් ලැබෙන්න ඉඳියා කියලා කියනවා. ඒ කියන්නේ මේඝනාදයි අනිත් එක්කෙනා තමා කියනවා ඔය සීතා. හැබැයි නක්ෂත්‍රකරුවන් කිව්වයි කියනවා මැදියම් 12ට පෙරාතුව, මට මතක විදිහට පෙරාතුව කාන්තාවක් ඉපදුනොත් ඒක රටට හානි කරයි කියලා. ඒ නිසා එහෙම කෙනෙක් කාන්ත දියණිය දියණියක් ලැබුණොත් ඇයව පිටවහල් කරනවා. පුතෙක් ලැබුණොත් මේ එහෙම කරන්නේ නැහැ. ඒ වෙලාවේ කියනවා මුලින්ම ලැබුණේ සීතව කියලා. සීතව ලැබුණ නිසා ඇයව මේ රටින් පිටුවහල් කළා කියනවා. පිටුවහල් කරන්නේ දැන් බලන්න, දැන් සීතාව ඇත්තම රාමායනේ කතාව ඇතුලේ අපිට මේ හම්බ වෙන්නේ නගුලක් යනකොට රත්තරන් මේ පෙට්ටියක් ඇතුලේ දාලා තියෙන පුංචි දෙරවියක් ඉන්නවා. නගුලට තමයි අහුවෙන්නේ මේ පෙට්ටිය. ඒ කියන්නේ ඒ ප්‍රාන්තයේ ඉඳපු ප්‍රාදේශීය පාලකයාට හිමි වෙන්නම තමයි තිබ්බේ කියනවා. ඒවා ඉතින් කතන්දර වුණත් සමහර විට විශ්වාස කරන්න පුළුවන් දේවලුත් ඒ අතරේ තියෙන්න පුළුවන්.
0: තියෙන්න පුළුවන්. මොකද සමහර කතන්දරමනේ පසුව විශ්වාසයන් බවට පත් වෙන්නේ.
1: ඔව්.
0: අපි කිව්ව කතාවට හරි පුදුමාකාර විදියට ගැලපෙන වචන පෙළ ටිකක් මේ ගීතයේ තියෙනවා. දැන් ඔබ නිශ්ශබ්දව අසා සිටින්නකෝ.

0: Mandaram rehata i vinadi hatalis dekai.
1: Velava obaveta gene enne.
2: Cinderella wage mannang inne mama bel ganna kavurut tanaka.
3: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna ayata idaharinna. Commercial credit.
4: ஆறாந்திக டெங்கு மதுரவன்கின் ஆரக்ஷாவட்ட பெங்கிரி அடங்கு சித்தாலேப்ப மொசவே ஸ்ப்ரே சீட்ட சீயக் சுவாபாவிகாய் சமட ஹீதகராய் சித்தாலேப்ப மொசவே ஸ்ப்ரே மதுரவன் பலவாஹரண விசேஷஜ்ஞா
5: வசட்ட தித்த ரசட்ட இட அத்தீத்தே சீட்ட விவித ரடவல மினிசூன் தமன்கே ஆஹார ரசகன் வென குளுபடி சுயாகின் ஆவே அபே ரடட ஏக ஹிந்த ரசகன ஹொந்தின்ம தன்னே அபி ஜாத்தியம லெடகர்ன லோகே நதி ரசகாரக வர்ணக வெனுவட ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු බැදපු තුන පහ කුඩු ගම් මිරිස් කුඩු මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති
6: යහගුණ වඩන අපේ රස විජේ
5: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්
7: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
8: කතා
6: කරන්න 0777-3940
9: අතිශය ප්‍රථම කණ්ඩායම් තරඟ වටය DJ කිසා සමගින් DJ වාස් DJ සෛරා සමගින් DJ තරු නැතෆම් DJ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ හෙට රෑ නවයට
10: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apiko Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
9: Net FM DJ Night

0: සාහිත්‍ය දේශක රංගවේදී යහන් රණසිංහ සමගයි අපි කතා බහ කරමින් ඉන්නේ. ඉතින් අපි ඔබ ගැන අහන්න ඕනේනේ. මුලින්ම පාසල් අවදිය ගැන ටිකක් මතක් කරමු.
1: ඔව්, මම මුලින්ම පාසල් ගියේ අපේ ගම රත්මල්ගොඩ තිබුණු මාපුටුකල මහාවිද්‍යාලයට. එතනින් පස්සේ සාමාන්‍ය පෙළ දක්වා මම මාපුටුකල විද්‍යාලයේ ඉන්නවා. උසස් පෙළ හදාරන්න හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට යන්න මට අවස්ථාව ලැබුණා. එතනින් තමයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යන්නේ. එහෙම තමයි මගේ අධ්‍යාපන
0: ගමන්
1: මගේ.
0: එතකොට මේ බලන්න 0715 95 95 95 නිශාන්ති මාතලෙ ඉඳන් ඇවිල්ලා තියෙනවා. අදත් අමතක නොවන රාත්‍රියක් වෙනවා. ස්තුතියි ඔබට තරංග. යොහන් මහතාට සුභ ප්‍රාර්ථනා කරනවා කියලායි කියලා තියෙනවා. එතකොට බුරම්පිසිය ගැනත් කියලා තියෙනවා. නමක් ගමක් නැති වුණත් අනේ බුරම්පිසිය කොහොමද එකපාරම ඔච්චර වයසට ගියේ කියලා අහලා තියෙනවා. දැන් මේ සාහිත්‍ය පැත්තෙන්ම කතාව ඉස්සරහට අරගෙන යන්න ඕනේ කියලා මම කල්පනා කළා. අපි රාවණා සහ සීතාවන් ගැන කතා කරමින් හිටියේ. එතකොට මන්දෝදරිගේ ආදරය ගැන කතා නොකර ආයෙත් ඉස්සරහට අපේ කතාව කරගෙන යන්න බැහැ වගේ එකක් මට හිතෙනවා. මන්දෝදරිගේ ආදරය ළඟට ගියා නවතිමුද අපි?
1: ඕ, ඇත්තටම දැන් ඔය රාම රාවණ කතා ප්‍රවෘත්තියත් එක්කලා වැඩිය කතා නොවන චරිතය තමයි මන්දෝදරි කියලා. කියන්නේ මන්දෝදරිව පෙන්වන්නේ පොඩි අවස්ථා කිහිපයක විතරයි. වැඩිපුරම රාම සහ සීතා රාවණ ඔය චරිතත් එක්කලා තමයි කතා වෙන්නේ. හැබැයි දැන් ඔය අපේ ඉතිහාස කතා විවරණය කරනකොට ඒ ආදර කතාවල හරි සුන්දර ආදර කතාවක් තිබුණා කියලා කියනවා රාවණ සහ මන්දෝදරි අතර. අර මන්දෝදරි කියලා කියන්නේ අර පොඩි බණ්ඩි කියලා එහෙම කියන අදහසක් එන ඇය හරි සුන්දර චරිතයක්. දැන් ඉතිහාසයේ මෙන්න මෙහෙම දෙයක්ත් මේ ඔය සමහරු කියනවා ඔය චෙස් කියන ක්‍රීඩාව තියෙන්නේ. ඔය චෙස් ක්‍රීඩාව නිර්මාණය වුණා කියලාත් කියනවා රාවණ මන්දෝදරි හරහා. ඒ කියන්නේ මේ දෙදෙනා අතර තිබුණු හසර දක්ෂතාවයක් තමයි මේ ක්‍රීඩාව කරන්න. එතකොට ඒ දෙන්නා මේ ඒ ක්‍රීඩාවෙන් පුදුමාකාර ජීවයක් ලැබුවා කියලා කියනවා, සතුටක් ලැබුවා කියලා කියනවා. එකිනෙකා හා ද්වන්ද සටන්ක මේ සටනක් හා සමානවම මේ ක්‍රීඩාවට
0: ඒ සටන අතරේ ඔවුන්ගේ ප්‍රේමය ගලා යෑම සිද්ධ වෙන්න ඇති.
1: ඔව්, ඒකත් එක්කලා මං හිතන්නේ දැන් රාවණාගේ චරිතය වාල්මීකි දුෂ්ට චරිතයක් කරනකොට එකතකින් රාවණා කියලා කියන්නේ මොනතරම් සාහිත්‍යකාමී චරිතයක්ද කියලා ඒක වක්‍රව කියනවා. ඒ කියන්නේ දැන් ශිව දෙවියන් කෙරෙහි තිබුණු දැඩි භක්තිය නිසා ඔහු නිර්මාණය කරනවා ශිව තාණ්ඩවය. දැන් අදටත් ඉන්දියාවේ අය දුෂේරාව කරනවා, රාවණාව පුච්චනවා. අදටත් බයයි රාවණාට. දුෂේරාව කරලා රාවණාගේ හිස් 10 මහා විශාල මේ අර පිළිම විදියට හදලා පුච්චනවා. ඒ අතරේ වුන් රාවණා නිර්මාණය කරපු ශිව තාණ්ඩවය අදටත් ගායනා කරනවා. ඉතින් එහෙම රාවණාතින් නිර්මාණය වුණ රාගක් තියෙනවයි කියලා ඔය ඉතිහාසඥයෝ කියනවා. ඉතින් දැන් අපි අධ්‍යයනය කරන මේ රාවණාව ඔඩ්ඩීස තන්ත්‍රය, කුමාර තන්ත්‍රය, වටිකාපකරණය, වෛමාලික ශාස්ත්‍රය, මේ ග්‍රන්ථ නිර්මාණය කළේ රාවණා කියලා කියන දැන් ඔඩ්ඩීස තන්ත්‍රය, කුමාර තන්ත්‍රය කියලා කියන්නේ බාල රෝග සම්බන්ධයෙන්. ඒ කියන්නේ පොඩි ළමයින්ට වැළඳෙන හැම රෝගයක් සම්බන්ධයෙන්ම කුමාර තන්ත්‍රයේ බෙහෙත් ඖෂධ තියෙනවා. ඔඩ්ඩීස තන්ත්‍රයත් එහෙමයි, වෙදකම සහිතව. එතකොට වෛමාලික ශාස්ත්‍රය කියලා කියන්නේ ගුවන් යානා තාක්ෂණය ගැන. දැන් රාවණාගේ තිබුණා කියලා කියනවනේ එක එක ජාතිය යුද ගුවන් යානා දනුමොනර. ඉතින් එහෙම ඔහු ඒ තරම් සාහිත්‍යයට ලැබි විශේෂයෙන්ම වෛද්‍යවරේ පුලතිසි කියලා කියන්නේ සීයනේ. ඉතින් එහෙම කෙනෙක් අර වගේ දුෂ්ට මහා විකාර කරපු චරිතයක්ද කියලා
0: අපිට කල්පනා කරලා බලන්න.
1: ඒක තාර්කිකව පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. හරි ආදරණීය චරිතයක් වෙන්නත් ඇති ඒ කාලේ. දැන් ඔය සාමාන්‍ය සීගිරිය සම්බන්ධ කතා ප්‍රවෘත්ති එනකොට ඒ සීගිරිය කරපු නිර්මාණ සහ ඉතිහාසයේ ගලපලා බලනකොට රාවණා කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ සුන්දර චරිතයක්, සක්විති චරිතයක්.

0: ආදරණීය තරංගයට සුබ මන්දාරම් රැයක් වේවා. අද අමුතුම රැයක් වෙලා රාමසිත කතාව ඇතුලේ මන්දෝදරිය ගැන ඇහුනේ හරි අඩුවෙන්. හැබැයි අද හුඟක් දේ දැනගත්ත ස්තුතියි කියලා කියනවා රමණි සුමේද හිතවතී. අපි රංගවේදී සාහිත්‍ය දේශක රොහාන් රණසිංහට ස්තුතිවන්ත විය යුතුයි මේ ලස්සන වටින කරුණු අපිට ගෙනල්ලා දෙනාට. දැන් මට හිතෙනවා මේ ප්‍රශ්නෙකුත් අහන්න සාහිත්‍ය දේශකයෙක් නිසා. සාහිත්‍ය ඔබ ඇසුරු කරපු මේ සාහිත්‍ය ඇතුලේ ප්‍රේමය නිසා වැඩියෙන් වේදනාව විඳලා තියෙන්නේ කාන්තා පාර්ශවයේද පිරිමි පාර්ශවයේද?
1: ඒක හරි බරපතල ප්‍රශ්නයක්. හැබැයි දැන් ඔය ගීත සාහිත්‍ය දිහා බැලුවාම ඇත්තටම වැඩිපුරම තියෙන්නේ විරහ ගීතනේ.
0: ඔව්,
1: විරහ ගීත. දැන් ප්‍රේමයත් බෙදනවනේ මේ මේ සාහිත්‍යයේදී බෙදනවනේ හරි අපූර්ව විදිහට. විප්‍රලම්භ ශෘංගහාරය දැන් සාහිත්‍යයේදී, සම්භෝග ශෘංගහාරය. විප්‍රලම්භ ශෘංගහාරය කියන්නේ වෙන්වීමේ විරහවේ දුක. සම්භෝග කියලා කියන්නේ එක්වීමේදී ඒ සතුට, ප්‍රේමයේ සතුට. හැබැයි ඔය ගීත සාහිත්‍ය ඇතුලේ ඔබ බලන්න ඔය ගීත ඔක්කොම විරහ ගීත ලියලා තියෙන්නේ කවුද?
0: පිරිමි නේද? වැඩියෙන්
1: වැඩියම ලියලා තියෙන්නේ පිරිමි.
0: ඔබ අමුතු ක්‍රමයකට උත්තරය හොයලා දුන්නා මට.
1: ඒ කියන්නේ අපිට හිතන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ පිරිමි හිතින් හිතලා ඒ ඔවුන්ගේ තියෙන ඉකි බිඳුම සමස්තය කොට සලකලා මුළු මහත් සමාජයටම බෙදලා දෙනවා ඒ ප්‍රේමණීය සිතුවිලි. ඉතින් ඒකත් එක්කල වෙන්නේ මට දැනෙන විදිහට දැන් කාන්තාව විරහව සහ වේදනාව දැනෙන වෙලාවකදී පේන්න අඬනවා. පිරිමියා ඒක පෙන්වන්නේ නොපෙන්වා අඬනවා.
0: දැන් ඔය නොපෙන්වා අඬන හින්දම කාන්තාව විශ්වාස කරනවා ඇති මේ අනේ මේ මනුස්සයාට කිසිම දුකක් නැහැ කියලා.
1: ඔව්, ඒකත් ඒකත් එහෙමයි. ඒකත් එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අච්චර දුකට වේද සාමාන්‍යයෙන් දව කියමනකුත් තියෙනවනේ. කාන්තාවෝ හිතන දේ කියනවා. පිරිමි හිතන දේ ඇතුළාන්තයේ තියාගෙන ඉන්නවා. ඕන එක කියන්න යන්නේ. ඒ නිසා පිරිමි ගොඩක් අඬලා ඇති නොපෙනෙන්න.
0: අර සාමාන්‍යයෙන් උත්සවදරයා දැන් කඳුල දුක පිට කරන කෙනාගේ දුක ටිකක් සැහැල් වෙනවනේ නේ.
1: එහෙම තමයි. දැන් කාන්තාව අඬලා අඬලා මේ හිත නිවා ගන්න.
0: ඔව්.
1: ඒගොල්ලෝ අඬලා කඳුළු වැගිරෙන්න අඬලා කඳුළු ගලාගෙන ගියාට පස්සේ තමයි ඒගොල්ලන්ගේ හිතට සැහැල්ලුවක් දෙන්නේ. හැබැයි පිරිමි හිතේ හිර කරගෙන තද කරගෙන ඉඳලා යම් යම් අවස්ථාවන් වලදී ඒගොල්ලෝ ඒක මුදා හරිනවා එක්ක ගීතයක් විදිහට හරි. එහෙම මට ලස්සන මේ ඇත්තරම මේ මේ මෑත යුගයේ ප්‍රේමය ගැන කතා කරනකොට දැන් පිරිමියා සහ ගැහැණිය, ඒ කියන්නේ විවාහ ප්‍රාප්ත වෙච්ච බිරිඳ සහ ඒ ස්වාමියා අතර තියෙන සම්බන්ධතාවය මොන වගේද කියලා හරි ලස්සන සින්දුවක් මුණ ගැහුණා. මේ සින්දුව ගායනා කරන්න සහ තනුව නිර්මාණය කරන්නේ චාමින් සාරංග කියලා අපේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේම අපිට ජ්‍යෙෂ්ඨ අයියා කෙනෙක්. ඔහු බටනලා වාදකයෙක්, රාජ්‍ය සංගීත කණ්ඩායමේත් ඉඳියා. ඔහු ගායනා කරනව හරි මිහිරි තනුවක් එක. මේ ගීතේ තියෙන්නේ පිරිමියා තමන්ගේ බිරිඳට කියනවා ඔයා නැති වුණොත් මට මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් ඔහු ජීවත් වෙ ඉඳද්දි තමන්ගේ බිරිඳ නැති වුණොත් මොකද්ද වෙන්නේ කියලා. ඒක හරි ලස්සන මේ තනුව. පුළුවන් නම් මම පොඩි කෑල්ලක් මේ ගායනා කරලා පෙන්නන්න.
0: ඔව්.
1: ඔහු කියනවා මෙන්න මෙහෙම.

වේවි. ඔව් හැමදාම ගෙදරට ඒ කියන්නේ ගෙදරින් පිට වෙන බෙන්දා බිරිඳ ඇවිල්ලා බත්පත දෙනවා. හැබැයි ඔබ නැති වුණාම ඔබ එදා ආදරෙන් දුන්නු බත්පත මට බෙදාගෙන තනියම කන්න වෙනවා. උදේ වැඩට යන වෙලාවේදී මං ඔබේ නලල සිපගෙන යන්නේ. හැබැයි උදේ එළියට බහිනකොට මට ඒක සිහි කරලා කඳුරු ඇස්සල තවරගෙන යන්න වෙන්නේ. හැන්දෑවේ මං එනකොට පැලේ පහන් දැල්විලා මාව ආදරෙන් පිළිගන්නවා. හැබැයි එහෙම පිළිගන්න කෙනෙක් මට නෑ. ඒ වෙලාවේ ඔහුට තියෙන එකම විකල්පේ බිරිඳගේ මාලය දාලා තියෙන සුදු පාට තමන්ගේ බියෝ වෙච්ච ඒ කියන්නේ නැති වෙච්ච බිරිඳගේ විතුසිතුවමට පණ දෙන්න. ඒ තරම් ඒක පිරිමි බොළඳ නැහැ කියලා. ඒ කියන්නේ පිරිමියා සාමාන්‍යයෙන් දරදඬු එහෙම අදහස් තියෙන කෙනා ජව සම්පන්න ගෙදර එයා ඒ එහෙම දරදඬු කියන කෙනත් බොළඳ වෙනවා. තමන්ගේ බිරිඳගේ පිළිරුවට ඒ කියන්නේ ඒකට පණ දෙන්න පුළුවන් නම් චිත්‍රෙට එහෙම හරි ලස්සන කතාවක් අවසානයේ කියනවා. නුඹේ සුවඳ රැඳි බොල් සුළඟේ මා හුස්ම

0: නොයාවි.
1: වෙනදා හැමදාම ඒ බිරිඳත් එක ගත කරපු ඒ වාතලේ දැන් බිරිඳ නෑ. ඔබ සුවඳ තැවරුණු බොල් හුළඟේ මේ හුස්ම නොගෙනම සුසුම්ලාවි. ඒ කියන්නේ අර මැරිච්ච මලකඳක් වගේ බවට පත් වෙනවා කියන්නේ. මේ ස්වාමියා කියන්නේ බිරිඳ නැති වුණොත් මොන වගේද කියලා. නුඹේ උණුහුම නැති යහන මගේ නිින්ද උදුරා රිදුම් දේවි. කියන්නේ වෙනදා මිදිර බිරිඳත් එක්කලා උසුළු විසුළු කරගෙන සහ අතීතයේ අනාගතයේ ගැන කතා කරපු යහනේ ඔහු තනි වෙලා ඉන්නකොට මොනතරම් වේදනාවක් දෙනවද බිරිඳ නැහැයි කියන. හැබැයි අවසානයේ කියන ඔබ නොමැතිරේ අඳුර පුරවන් හැම රෑම මම බය කරාවි. කියන්නේ මේ වෙනද තනියට ඉඳපු කෙනා දැන් ළඟ නැහනේ. ඇත්ත මැනික නුඹ කලියෙන් ගියොත් මේ ගමන තනියෙන් මන් ඔයාවි.

0: නොදන්නා ගොඩක් දේ දැනගත්ත ගොඩක් සුදිවන්ත වෙනවා අපේ යහන් මහත්මයාට ස්තුතියි කියලා මිලන් මාලක කියලා තියෙනවා වගේම ආදරණීය තරංග අද ඔයා අපි වෙනුවෙන් ගෙන්වාගත් ආදරණීය මහත්මයා හරිම වටින කෙනෙක් වගේම ආදර්ශමත් එතුමගේ නාට්‍යමය අත්දැකීම් අපිට හරි ලස්සන ආදර්ශයක් කියලා කියනවා නිකවැරටින් චම්පිකලා රීත් පෙරේරා බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම අපි ප්‍රේමය ගැන මූලිකව ජීවිතයත් පසකින් තියාගෙන යනවා හැමීට ඇවිදගෙන දැන් 8:08 වෙලාව දැන් කියන්නකෝ මේ අපේ ප්‍රේමය හැම කාලෙටම එක වගේ වෙන්නේ නැති කියලා අපි හිතාගෙන ඉන්නා ඒක එහෙමමද
1: ප්‍රේමය කියලා කිව්වහම දැන් අපි ඇත්තටම මේ ප්‍රේමය කියලා ගත්තාම දැන් ප්‍රේමෙත් එක එක අර්ථකථන තියෙනවනේ නේද දැන් අපි හේතුවත් එහෙම ප්‍රේමවන්තයෙක් සහ ප්‍රේමවන්තියකට දැනෙන ප්‍රේම ඒකත් ප්‍රේමය. අපි ඒකත් එහෙම ප්‍රේමය කියලා කියනවනේ. මවකට දරුවෙක් කෙරෙහි දැනෙන ආදරය ඒක ධාරක ප්‍රේමය. තාත්තට තමන්ගේ දරුවෝ ඒ පීතෘ ප්‍රේමය. එතකොට ඒ කුටුම්බය ඇතුලේ ඒ දෙදෙනා අතර තියෙන ප්‍රේමය ඒක වෙනම ප්‍රේමයක්. ඔහොමම මේ ප්‍රේම වර්ග ගොඩක් තියෙනවනේ. ඒ ගොඩ ඇතුලේ ප්‍රේමය වේ විග්‍රහ කරගන්න ටිකක් අමාරුයි මේ මොන වගේද කියලා විග්‍රහ කරගන්න. ඒ කියන්නේ එක එක්කෙනාට දැනෙන විදිය සාපේක්ෂයි. ඒක දැන් මට දැනෙන ප්‍රේමය නෙවෙන්න පුළුවන් ඔබට දැනෙන. ඔබ හිතන දේ ප්‍රේමය නෙවෙයි වෙන්න පුළුවන් මට හිතෙන්නේ. දැන් එහෙම ප්‍රේමය ගැන කතා කරනකොට ඇත්තරම දැන් මේ සමාජය මේ ගත්තාම සමාජයේ ඉන්න නූතන પરම්පරාව ප්‍රේමය ගැන හිතන්නේ කොහොමද කියලත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය සාමාන්‍යයෙන් ගීත විචාරකයොත් කියන නූතනයේ බිහි වෙන ගීත ඇතුලේ ප්‍රේමය නැහැ කියලා. පැරණි ගීත ඇතුලේ තිබුණු ප්‍රේමය නූතනයේක මේ මලගමක් බවට පත් කරලා තියෙනවා කියලා එහෙම විචාරකයෝ කියනවා. ඒක සමහරක් වෙලාවට ඇත්ත වෙන්නත් පුළුවන්. ඒ අතරේ හොඳ මේ ප්‍රේමණීය සිතුවිලි තියෙන දේවලුත් නිර්මාණය වෙනවා. එතෙන්දී අපිට කල්පනා කරන්න ඕන දෙයක් තියෙනවා නූතන પરම්පරාවට ප්‍රේමය ගලපනකොට නූතන પરම්පරාව ප්‍රේමය ගැන හිතන විදිහ අතීතයෙන් අපිට පොඩ්ඩක් උදාහරණයක් අරගෙන කියන්න පුළුවන් නම් ඒගොල්ලන්ට අතීතයේ ප්‍රේමය මෙන්න මේ වගේ ප්‍රේමවන්තයව හැසිරුණේ මේ වගේ කියලා. දැන් ඒ කියන්නේ දැන් වර්තමානයේ ප්‍රේමයේ ඇලිලා ඉන්න ගැලිලා ඉන්න ප්‍රේමවන්තයෝ තරුණ තරුණියෝ ඔවුන්ගේ ඉවසීම මං හිතන්නේ ටිකක් අඩුකමක් තියෙනවා.
0: ඉතින් ඉක්මනින් දික්කසාදයකට යා හැකි.
1: ඔව් ඒකත් ඇත්ත. ඔව් දැන් සාමාන්‍යයෙන් ওই උසාවියේ මුලින්ම ගන්න දික්කසාද නඩු ටිකනේ. ඒ නඩු ටික කතා කරන වෙලාවේදී ඒ උසාවි කෝඩු වලට නැගින අය දිහා බැලුවම තරුණියේ පසුවන හරි මේ රූමත් තරුණියන් ඉන්නවා. තරුණියේ පසුවන තරුණයන් ඉන්නවා. ඒගොල්ලෝ ඇයි මේ දික්කසාද වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ක්ෂණිකව තීන්දුව තියෙන දැන් නූතනයේ වැඩේ වෙලා තියෙන්නේ හරි ක්ෂණිකයි. පටපට ගාලා ඒගොල්ලන්ගේ සිතුවිලි වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන සිතුවිලිත් එක්කලා ඒගොල්ලෝ ප්‍රේමය ගැන දරන ඒ කියන්නේ මමත්වයේ දැන් ඉස්සර ප්‍රේමය කියන්නේ මෙහෙම දැන් බලන ওই ගීත සාහිත්‍යයේ තියෙන්නේ පරාර්ථය. ඒ කියන්නේ මගේ නොවුනත් කමක් නෑ ඔයා සතුටින් ඉන්නවනะ. එහෙම අදහසකින්නේ ඔය පැරණි ගීත පවාලේ ලියවිලා තියෙන්නේ. එතකොට නූතන

අපි දෙන්න යම් මහියන්ගෙන චෛත්‍යය වඳින්න. කෙල්ලත් හා කියනවා. පස්සේ කොල්ලා කියනවා, මං අසවල් පොයේ දවසේ මෙන්න මේ තැනට වෙලා ඉන්නම්, ඔයා එන්න. කෙල්ලත් හා කියනවා. හා කියලා දැන් ඔන්න දැන් දවස ආවා. කොල්ලා ගිහිල්ලා දැන් බලා ඉන්න අපි හිතමු මේ මේ මොකක් හරි ගහක් යට කියලා මේ මේ ඒ ගහයට බලාගෙන ඉන්න. ඉන්නකොට දැන් ඔන්න දැන් ටික වෙලාවක් ගත වුණා. සෙනග එනවා ගොඩක්. මහියංගනේ චෛත්‍ය වඳින්න යන්න. මේ කෙල්ල පේන්න නැහැ සෙනග අතරේ. ටික වෙලාවක් බලා ඉඳියා ඕක එලා මධ්‍යහනේ ගත වුණා. ඒත් නැහැ. දැන් මේ කොල්ලට එහාට මෙහාට වෙන්නත් බෑ. අවස්ථාව මගරන බැරි වෙලා හරි දැන් මොකෝ දැන් සාමාන්‍යයෙන් කෙල්ලෙක් ගෙදෙට්ට කිය බොරුවක් කියලානේ එනවත් ඇත්තේ ප්‍රේමවන්තය හම්බෙන්න යනවා කියලා එන්නේ නැහනේ. ඒ එන අවස්ථාවේ මොහොතේ මගරුණොත් කියලා ඒ බයට මේක ඉන්නවා. දැන් මධ්‍යහන කාලයේ ගත වුණා. ඔහම ටික ටික හැන්දෑ වෙලා යනවා. ඇඳිරි වැටිගෙන එනවා. ඒ එනකුණුත් නැහැ. කොල්ල මොකද කරන්නේ? දැන් සාමාන්‍ය වර්තමානයේ ප්‍රේමවන්තය නම් මට බොරු කළා කියලා එක විකාරය එක්ක සමහර වෙන පිහියෙන් ඇනලා මරන්නත් පුළුවන්. මාව රැවැට්ටුවා කියලා එහෙම මරන්නත් පුළුවන්. ඉතින් එහෙම කතන්දරනේ අපි දකින්නේ ගෑල් ළමයා සර්ප්‍රයිස් කරන්න කියලා. ඔබ දන්නවා මේ මෑ නුදුරේම තියෙන විශ්වවිද්‍යාලයක සර්ප්‍රයිස් කරන්න කියලා S2 ගැට ගහලා පිහියෙන් ඇනලා මැරුවා. ඒ කියන්නේ ප්‍රේමයේ කඩ වුණා කියලා. මේ ප්‍රේමවන්තයා වත්තරියා කියලා. ඉතින් මේ තරුණයා මොකද්ද කරන්නේ? මේ තරුණයා ගිහිල්ලා කවියක් කියනවා. ඒ කියන කවිය පසුකාලීනව පර්යේෂකයෝ ලියනවා.

0: ඇති මහියංගනේට ආපු සෙනග අනන්තයි. ඒ සෙනග අතරේ මම උඹ වගේ රූපයක් දැක්කේ නෑ. හැබැයි උඹට එන්න බැරි වුණේ උඹ පිං කළා නෑ. ඇයි මහියංගනේ චෛත්‍යය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පළමු ලංකාගම, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවට යක්ෂ ගෝත්‍රිකයන් දමනය කරන්න වඩින වෙලාවේ ප්‍රාදේශීය පාලකයා වුණේ හේමවත. හේමවත කියලා කියන සමන් දෙවියෝ, හේමවත කියලා පැරණි නාමයේ කහපාට සිරුරක් තියෙන නිසා ඔහු ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් ධාතුන් වහන්සේලා ඉල්ලනවා මේ සිහිපත් වෙන මට චෛත්‍යයක් කරන්න කියලා. උන්වහන්සේ ඒ වෙලාවේ ධාතුන් වහන්සේලා කේශ ධාතු දෙනවා. දුන්න වෙලාවේ තමයි මණික්කක් චෛත්‍යයක් කොට හදලා ඒක ඇතුළට මේ කේශ ධාතු තියලා හරි ලස්සනට ඒක නිර්මාණය කරනවා. ඒක ටික ටික එක එක රජවරුන්ගේ කාලේ ටික ටික ලොකු වෙලා තමයි ඔය අද දින මහියංගනේ චෛත්‍ය අපිට දකින්න
1: තියෙන්නේ. ඒ චෛත්‍ය වඳින්න පින් කියන්නේ
0: නැහැ. අන්න හරි, පිනක් තියෙන්න ඕනේ. ඉතින් ඒ පින නැති උඹ කමක් නැහැ, එන්න බැරුණේ මොකක් හරි හේතුවක් නිසානේ පින් කළා නැහනේ. මං කරපු පින මං අද වැඳගත්ත උඹ නිසා. ඒ නිසා ඒ පිනෙන් කොටසක් මං අනුමෝදන් කරනවා කියලා ප්‍රේමවන්තයා ප්‍රේමවන්තියට පිනෙන් කොටසක් අනුමෝදන් කරනවා.
1: අන්න ආද.
0: ඔන්න ඉස්සර ප්‍රේමවන්තයා.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya. මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0703013636.
3: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within නොමිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ Active Plus Center 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0711856956 0334227646.
4: අතිශය ප්‍රථම කණ්ඩායම් තරඟ වටය. DJ කිසා සමගින් DJ වාස්, DJ සෛරා සමගින් DJ තරු, NetFM DJ night, face to face attack show, hitter and innovator.
5: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apico Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
4: NetFM DJ Night.

0: ආදරේ බිඳුවක් ද ලියවෙන සාහිත්‍යයට ආලෝකයක් එක්කල සාහිත්‍යවේදී යොහන් රණසිංහ මහත්මයාට ගොඩක් ස්තුති කරලා තියෙනවා. බොහොම ස්තුතියි ලරංගන ඔබේ අදහස් වලට. ඒ වගේම ආදරණීය තරංග අද කතාබහ ගොඩාක් වටිනවා, තරුණ අයට මේවා අහන්න දෙන්න ඕනි කියලා කියනවා. සංසාර කතන්දර වගේම ලස්සනයි කියලා කියනවා. ඔබේ නම නෑනේ ඉතින්. අද හරිම වටින මන්දාරම් රාත්‍රියක් තරංග කියලා මාලනී දිසානායක කියනවා. සුබ මන්දාරම් රාක් වේවා තරංග. ඒක තත්පරයක් මඟ නොයරහන් ඉන්න පුළුවන් තරම් රසයක් අපිට ලබා දෙනවට ඔයාලට ගොඩාක් ස්තුතියි. සාහිත්‍ය කියන්නේ කවදත් අපිව පිස්සු අත්පු විශයක් කියලා නොරක් කියලා තියෙනවා. තරංග අපි ඒ කාලේ ආදරය කළ හැටි මතක් වෙනවා. පුදුම කැපකිරීමක් කළේ ඒ ආදරේ පරිස්සම් කරගන්න ලස්සන කතා බහක් කියලා තියෙනවා. බණ්ඩාර වෙලින් සාගරී, දැන් ආදරේ හරි ක්ෂණිකයි, මැසේජ් ප්‍රමාදය ඉවසන්න බෑ කියලා කියනවා පබෝ. හරි, එතකොට මට මතක් වෙනවා මේ ඉතාම මෑතකදී ෆේස්බුක් ලයිව් එකක් කරහා සිද්ධ වෙච්ච නොවිය යුතු අන්දමේ හරිම ඛේදජනක සිද්ධිය. සහෝදරයා, අර සියලු දේවල් හරි ක්ෂණිකයි කියලා නූතනය වෙනකොට තියෙන ඒ අවබෝධය පිළිබඳ ලේබල් එක කොහොමද ගලවන්නේ අපි?
1: අන්න ඒක එතන ලොකු ප්‍රශ්නයක්. දැන් මම සාහිත්‍ය දේශනවලට යන හැම වෙලාවකම ළමයින්ගෙන් අහන දෙයක් තමයි ඕගොල්ලන්ගේ මතකේ තියෙන ගීත මොනවද කියලා. ඒගොල්ලෝ මතකේ තියෙන ගීත විදිහට ඒගොල්ලෝ වැඩිපුරම ගිරව් වගේ කියවන ගීත අතරේ තියෙන්නේ ප්‍රේමය නැති වුණා මම මැරෙනවා, ඔයා මගේ පෝස්ටර් ගහන්න තාප්පේ ගානේ, හැබැයි මම මැරිලා මැරුණේ ඔයා වෙනුවෙන්. අන්න ඒ වගේ ලියවෙච්ච ගීත තියෙන්නේ. එතකොට වැඩිපුරම දැන් ප්‍රාසංගික වේදිකාවක වුණත් වැඩිපුරම ගැයෙන්නේ අර අපි ස්වභාවිතයි කියලා ගැනන ගීත නෙවෙයිනේ. අපිට වැඩි දැන් සාමාන්‍යයෙන් දැන් කියමනක් තියෙනවා, එකම දේ නිරන්තරයෙන්ම ඇහෙනකොට ඇහෙනකොට අපි ඒ අපේ තීන්දු තීරණත් ඒ දේවල් බවට පත් වෙනවා, ඒ විදිහට පත් වෙනවා. දැන් වෙළඳ දැන්වීමක් ප්‍රචාරය කරන්නේ ඒගොල්ලෝ නිරන්තරයෙන් දකින්න අහන්න ලැබුණට පස්සේ අපිට නිරන්තරයෙන්ම ගිහිල්ලා ගන්න හිතෙන්නේ ඒ දේ. ඒ වෙනුවෙන් ලොකු මුදලක් ඒගොල්ලෝ වියදම් කරනවා. ගීතත් ඒ වගේම තමයි. ගීත අපිට අර විදිහේ ගීත ඇහෙනකොට අපිට දරා ගන්න පුළුවන් ගීත, ඒ කියන්නේ අපේ හිත හදන්න පුළුවන් ගීත බොහොම අතලොස්සයි නිර්මාණය වෙලා තියෙන. වැඩිපුරම තියෙන්නේ හිත කඩාගෙන වැරුණාට පස්සේ ඒක මේ දේ කරගන්න. ඒක කරගත්තොත් හොඳයි. මැරෙන එක ඇරෙන්න වෙන දෙයක් නෑ වගේ එක. ඉතින් දැන් නූතන පරම්පරාවේ තරුණයෙක්නේ දැන් ඔය මේ සියදිවි නසාගත්තේ. ඒකත් ලයිව් එකක් ඇවිල්ලා. ඔහුට නැති වුණා කියමුකෝ තමන්ගේ තියෙන දේපල. හරි, නැති වුණා. ඔහුට නැති වුණා කියලා කියමුකෝ තමන්ගේ බිරිඳ නැති වුණා. ඊට පස්සේ මවගේ තිබුණ විශ්වාසය නැති වුණා කියලා කියමුකෝ ඔහුට. ඒ හැම දෙයක් ඇතුළෙම නැතිවීම නිතියෙන්නේ. නැතිවීම ඒ කියන්නේ අපි කොච්චර ගැලිලා හිටියත් ඇලිලා හිටියත් අවසානයේ හැමදේම නැති වෙනවයි කියන මේ සංකල්පය තමන්ගේ හිතට ධාරණය වෙලා තියෙනවා නම් දැන් ඔහු තරුණයි. අනිත් කාරණේ තරුණයි. ඔහුට පටන් ගන්න පුළුවන් නැති වෙච්ච දේවල් වලින් කොච්චර දේවල් මිනිස්සු මේ හරි හම්බ කරගෙන තියෙනවද? ඒ කියන්නේ නැති වුණ තැනින් හරි මම පටන් ගන්නවා. ඒක ආදර්ශයක් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු මේ නැති වෙච්ච තරුණයා, ওই නැතිවීම තමන්ගේ ගෙදර නැති වුණා, බිරිඳ නැති වුණා, අම්මා නැති වුණා. හැබැයි එතනින් ওই තරුණයා කල්පනා කරනවා හරි මම පාඩමක් උගන්නන මං ආයි නැගිටිනවා. නැගිටලා ඉවර වෙලා කොහොමද Facebook live එකක් ඇවිල්ලා කිව්වනම් මගේ ගේ නැති වුණා, අම්මා නැති වුණා, බිරිඳ මාව දාලාගේ, හැබැයි අද මං ඉන්නේ මේ තැන කියලා මේ මුළු සමාජයේටම ආදර්ශයක්
0: විදිහට ඔහු වීරයෙක් වෙනවානේ.
1: ඔහු වීරයෙක් වෙනවානේ. ඔහුගෙන් ඊට පස්සේ මේ YouTube channel ටික ගිහිල්ලා ඔහු ගැන කතා කරනවා. දැන් මරණය ගැන කතා කරනවා වගේම ඔහු ගැන කතා කරනවා. ඔබ ඇයි ඔබ හරි ආදර්ශවත් චරිතයක් නේ
0: කියලා ජීවත් වීම ගැන ඊට පස්සේ කතා කරනවා.
1: අන්න ඒකනේ. එහෙම කරන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ අපේ සමාජය, අපේ මේ මේ මේ අධ්‍යාපනයේ ඇතුලේ මට දැනෙන දෙයක් තමයි අපිව අර මේ ඕනම දෙයකින් මේ මේ සැලෙන්නේ නැතිව ශක්ති සම්පන්න කරන්න පුළුවන් හැකියාවක් තිබිලා නැහැ. ඒ නිසා ගොඩ දෙන්නේ හරි ෂණික. දැන් වර්තමානයේ ඉන්න පරනූතන පරම්පරාව නම් හරි ෂණිකමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ තීරණ ගන්න හරි මේ මොහොතට තමයි ඒගොල්ලෝ තීරණ ගන්නෙ. ඒගොල්ලෝ අතීතය ගැනවත් අනාගතය ගැනවත් හිතන්නේ නැහැ. මොහොතට තීරණේ ගන්නවා. හැබැයි අවසානයේ ගොඩ දෙනෙක් එකකින් දුක් ඉඳන. හැබැයි ඒක ආදර්ශයක්. ඒක ආදර්ශයක් කියලා කියන්නේ අපිට වෙනස් කරන්න, ඒ කියන්නේ මේ නූතන පරම්පරාව, තරුණ පරම්පරාව වෙනස් කරන්න පුළුවන් නම් අපිට මේ ඒක තමයි කරන්න ඕනේ.
0: ඔබ හරි වටින කතාවක් කිව්වා. Facebook live එකක් ඇවිල්ලා මැරෙන තීරණයට යන්නේ නැතුව දවසක ජීවිතේ හරි ගස්සගෙන Facebook live එකක් ඇවිල්ලා මම මේ දේ කළා කියලා කිව්වනම් අර විදිහටම ඔහුගේ මරණයට වඩා හරි වටිනවනේ ජීවිතේ. ඒ ජීවත් වීමම ඔහුව වීරෙක් බවට පත් කරන්න ඉඩ තිබ්බ නේද?
1: ඇත්ත.
0: අපරාධේ.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: වෙකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
2: 769 වන වරට එළපිඹ සොරකින දිවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
1: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
2: අගෝස්තු 4 වනදා කූල් මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
1: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනවගයි
2: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල්වන් දෙවි අසිරි තකින්න ඔබත් දෙවෙනුවරට එන්න
1: මාත්‍ය සත්කාරය netfm netfm
3: බැති පරදායකත්වය
4: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
6: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
7: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
8: අම්මලාගේ ආදරයට නියම පදමින් මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
9: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලිය ගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල

0: අපි ආදරය ගැනම මානව ප්‍රේමය ගැනම වෙනස් වෙනස් විදියට කතා කරමින් යනවා. හරියටම තව පොඩි වෙලාවයි අපේ හමුවීමට ඉඩ හසර වෙන වෙලා තියෙන්නේ. අද මේ දවසට සාහිත්‍ය ගැන වටින කතා බහක් ගොඩක් සුතියි කියලා ජනනි භවන්තිකා කියනවා. ඒ වගේම තමයි දුබායි වල ඉඳලා දීපිකා සහෝදරියත් මේ කතා බහ ගැන හරි වටින අදහස් එක්කාසු කරනවා. සාහිත්‍ය දේශක රංගවේදී යොහන් රණසිංහ සමග කතා කරමින් ඉන්නේ. දැන් අපිට තියෙන ප්‍රේමයේ තවත් ස්පර්ශ නොවුණු කෙනෙක්ට මතක හිටින කතාවක් කියන්න නේද?
1: ඕ ඇත්ත. ඒ කියන්නේ දැන් ගීත සාහිත්‍යයේ හරි අපූරු ගීත රචකයෙක් තමයි රජී වසන්ත වෙල්ගම කියලා කියන්නේ. මම දැකපු අමුතු විදිහට අලුත් විදිහට හිතන කෙනේ. ඉතින් ඔහුගේ නිර්මාණ ඇතුළෙම හරි ලස්සනට ප්‍රේමය විග්‍රහ කරලා තියෙනවා. දැන් අපි ගොඩාක්ම දන්න කාරණේ දන්න ගීතේ තමයි ඔහුගේ මේ තරම් සිව් මැලිද කළුගල් කියන ගීතේ. ඒකෙත් බලන්න ප්‍රේමය කියන විග්‍රහය මැද ලකුණු කරලා තියෙනවා. මොකද්ද? ඉසුරු මුණියේ නුඹ තැනු පෙම්මතිය කොතැනද කියා මා ඇසූ විට හින වුණා ඔහු
0: තවම තනිකඩයයි කියා.
1: ඒ කියන්නේ දැන් අර කල හොය ගවේෂකයා යනකොට අර මැටි පිලක ඉන්න එයාගෙන් අහනවා මේ ඉසුරු මුණියේ පෙම්මියුල වගේ ප්‍රේමයෙන් වෙලිලා ඉන්න ඒ වගේ නිර්මාණයක් කරන්න ඔබ මොනතරම් ප්‍රේමවන්තයෙක්ද? කොහොම ඔබගේ මේ බිරිඳ මන් දැක්කේ නෑනේ කියලා අහනවා. ඇහුවට පස්සේ hina වෙලා කියනවා මන් තාම
0: තනිකඩයි.
1: ඒ කියන්නේ ප්‍රේමණීය හිත දරාගත්ත මිනිස්සු, ඒ කියන්නේ ප්‍රේමය ගැන හිතින් හිතලා නිර්මාණය කරපු මිනිස්සු මොනතරම්ද? ඔහුගේම ලස්සනම තව නිර්මාණයක් තමයි ඒක. ගොඩාක් අහන්න ලැබිලා නැති නිර්මාණයක් තමයි රජී වසන්ත වෙල්ගම අපේ පද රචකයා හෝ නීතිඥේ අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන දර්ශනරුවන් දිසානායක තමයි තනු නිර්මාණය කරන්නේ. වැරදි කරුවෙමි ටච් මහල දැන් මේ ඔන්න බලන්න. දැන් ටච් මහල හැදුවේ සාජහන් රජුරෝ මුන්ටාස් දේවිය ගැන හිතේ තිබුණු ආදරය ප්‍රකාශ කරන්න. දැන් රජී වසන්ත වෙල්ගම කියනවා ටච් මහල හැදුවේ මුන්ටාස් දේවිය සිහිපත් කරන ඒ බලාපොරොත්තුවෙන් තමයි. හැබැයි අවසානයේ සාජන් රජුරෝ මොකද කරන්නේ? හදපු නිර්මාණකරුවාගේ ඇස් දෙක අන්ධ කරනවා. රජී වසන්ත වෙල්ගම ඇස් දෙක අන්ධ කරපු ඒ නිර්මාණකරුවා වෙලා ලස්සන කතාවක් කියනවා. මොකද්ද කියන්නේ? මෙන්න මෙහෙම. මං ඒක අපි ගායනා නොකර අපි නිකන් කියමු නේද?
0: කටසක් ගායනා කරමු.

මෙහෙම කියනවා. හැබැයි ඒ කියන්නේ ඇස් දෙක අන්ධ කරපු කලාකරුවා කියනවා මේ ඇස් දෙක අන්ධ කළේ වෙන හේතුවක් නිසා. මොකක්ද? සහජාන රජ්ජුරුවෝ කිව්වා මේ ටච් මහල තනන්න කියලා මුන්ටස් දේවියගේ ඔහුගේ හිතේ තිබුණු ආදරය ප්‍රකාශ කරන්න. හැබැයි මේ කලාකරුවා කියනවා ඒක නෙවෙයි, මම කරේ වැරැද්දක්. මොකක්ද ඒ වැරැද්ද?

0: මන්තරම් රෑටයි විනාඩි 42යි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
5: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකෙ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
6: යහතුන වඩන අපේ රස විජේ.
5: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර කාල.
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න 077-3940.
8: අතිශය ප්‍රථම කණ්ඩායම් තරංග වටය. DJ කිසා සමගින්, DJ වාස්, DJ සෛරා සමගින්, DJ තරු, නැතෆම් DJ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ හෙට රෑ නවයට.
9: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apico Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
8: Net FM DJ Night

0: साहित्य देशक रंगवेदी गायक योहान रणसिंह मत दैंग ए डेसिग्नेशन निकेंगे यहाँ पैतृगी ल में मान नहीं थे ना मैं पहा महापलव उड़ मातुवेच्च थारुन्या मैं पलव गया ना मुकदे हितेन्ने
1: ऐततम मैं समाहरुनं वर्तमानी किएनवा उपन्नत वड़ा होंदाई मैरिला गया ना मैं महापुलवे किया है भाई मम्मा के देशन वले समाहरुंगे ये हम उत्तर ऐहुवा हम मंगे एकोलांट किया देनवा मैं लंकावेती ना वाटीना आका मगे न एक याने तरंगा के देंग सामान्य लोके एक एक नम्मलिंग अपेरा टा हाथों नलती येरो देंग वो ए पुर्तुगीसी लंदेसी इंग्रेसी सेरेंडीप कियाई सेइलान कियाई इंडियन सागरे मुत्वेटे थंब पान्नी वो ए टेप्रोबेन कियला टोलेमी नाम करपु दकुनुआसिया वे में पुंची में अंबगेडिया के हैडेगत में रट तम नासा ऐतने में मैं तक कियनो गुरुत्वाकर्षणे बाले अडू मतेन एक देने के न तमाई अपे वो आतरसी क्लाक महत्या विदेश की एक उन्नत ओह तमांगे आवासन हुस महिलान ने लंका आवटे ने अभील में है पादुक के चंद्रिका मध्यस्थाने पीठ वनो ओह देने का अन्ना चंद्रिका कक्षगत करने में ही दंग हरी लेसी की लम को गुरुत्वाकर्षण बाले अडुनिसा अपे तो उड़टे अन्न लेसी एक वेन्न ती रावण रज्जुरुत तमांगे वो दानु मोनर हिम निर्माणे करला रसदीय उपयोगी करके न हरी अपोरो ताक्षण या तेक्कला मुसुवेच्च निर्माण लोग के टू बिहेकले इतिंग ऐहे ओरा टक्का पिटर टक्के इंगे न हल्ला देया मेहे पहल कला उन्नत लोग के टू होंदमा ते अन्ने सिलोंटी लोग के टू होंदमा सिनेमन ने अन्ने सिलों सिनेमन लोग के होंदमा सांद्रने तीना रबर रे अन्ने ब्रसीले यह दुनाट अपेंग अन्ने लोग के होंदमा निमी अंदुम्मी अन्ने कोहेंद अपेरा टेंग अन्ने देंग समारा कायतन वल्ट पुलवांग පිටර රටකට ගිහිල්ලා තමන්ගේ නිමියඳුම් අඩු මුදලකින් අඩු පිරිවැයකින් නිර්මාණය කරගන්න. හැබැයි අපේ කාන්තාවන්ගේ අතින් නිර්මාණය වන ඇඳුම්වල අර ක්වොලිටි කියලා කියන්නේ ක්වොලිටි ක්වොන්ටිටි එක වැඩි. ඒ නිසා මොක කුවේණිගේ පරම්පරාවෙන් එන අපේ ඇත්තෝ ගාව රාජතරංගණී තියෙනවා ඉන්දියානු විසෝවරු ඇඳේ අපෙන් ගිය කසීසලු කියලා. ඒ කියන්නේ ඒ තරම් මේ පුදුමාකාර ජීවයක් තිබුණු රටක් ලෝකයේ හොඳම මැණික් තියෙන්නේ අපට චීනේ තියෙනවා චීනෙට ආපු හොඳම නැව් ඇවිල්ලා තියෙන විශාලම නැව් ඇවිල්ලා තියෙන්නේ මේ ලංකා රටෙන් කියලා එහෙම ස්වභාව సౌందර්යයෙන් උනත් අපිට පැයක් දෙකක් ඇතුළත හීතල ඕන්නම් හීතල ගත්ත හැකි රස්නේ ඕන්නම් රස්නේ ගත්ත හැකි සෞම්‍ය කලාපේ ඕන්නම් සෞම්‍ය දේශගුණේ ගත්ත හැකි එහෙම රටක් එක සැරේ අපිට බලා ගන්න පුළුවන් එහෙම රටක් නැහැ ඉතින් මම විශ්වාස කරනවා දැන් ඇත්තටම දැන් මෙහෙම කතාවක් කිව්වොත් එහෙම ලෝකෙට දහමක් ඉතුරු වුනේ අපේ මිනිස්සු හන්ද අපේ නිසා මාතලේ අලුලෙනේ මහරහතන් වහන්සේලා ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪකලේ නැත්තම් මුළු ලෝකෙටම බුදුදහමක් කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ මමගේ දේශනය ඇතුලේ හැමදාම මම ළමයින්ට කියා දෙනවා ඔන්න ඔය කාරණේ දේශනේ පටන් ගන්නෙත් මම අපේ ලංකාව ගැන මතක් කරලා ලංකාව කියන රටේ ප්‍රෞඩත්වය අපේ සෙල්ලිපි කියලා වෙනම අක්ෂර ක්‍රමයක් තිබුණා අපි ඒව කතා කළේ නැහැ ගල්වල කෙටුපු සෙල්ලිපි අක්ෂර හරි වෙනස් ඒවා අහල නැ අපිට ඉතිහාස පොත අපිරිය කළා ළමයෙක්ට සෙල්ලිපියක් කියවන්න එක්කන් ගිහිල්ලා පර්යේෂණයක් විදිහට පුතේ සෙල්ලිපි අක්ෂර මේවා මේක කියවෙන්නේ මේක මේ සෙල්ලිපිය කොටලා තියෙන්නේ අහවල් කියන අපි මේක පරීක්ෂණ කරලා බලමු කැණීමක් කරන්න කවදා අපි ළමයෙක් එක්කන් ගිහිල්ලා නැහනේ විශ්වවිද්‍යාලයකට ගියාම තමයි කැණීමක් එතකොට අපිට එපා වෙලා ඉතිහාස පොත පර්යේෂණ ක්‍රම විද්‍යාව ගැන අපිට එපා කරවල තියෙන්නේ ඉතින් අපි ඉතිහාසයේ අපිරිය විෂයක් කරන නමුත් ඉතිහාසය තමයි අපේ මේ ජීවේ තියෙන අපි ඇයි අදටත් අලුත් අවුරුදු උත්සවය කරන්නේ අලුත් අවුරුද්ද ඉර වෙනුවෙන් අපි ඉර වන්දනා කරන්නේ ඇයි ඉරට ගරු කරන්නේ ඇයි ඒ අතීතයේ ඉඳලා මහා සම්මත යුගයේ ඉඳලා එන මේ ක්‍රමයක් ඒක අලුත් අවුරුද්ද අපි සැමරුවා ඉතින් ඒක අපිට ළමයින්ට කියා දෙන්න නැතුව අපි අනිත් හැමදේම කියා දෙනවා අපි අපේ රට ගැන කියා දෙන්නේ අපේ රටේ ඇත්ත තත්ත්වය කියා දෙන්නේ අපි ක්‍රමානුකූලව ගිය ජාතියක් බව අපිට අපි මාස 12 හරි ක්‍රමානුකූලව වෙන් කරගත්ත ජාතියක් අලුත් අවුරුද්දේ බක් මාසේ මැද තමයි අපේ අවුරුද්ද ආරම්භ වෙන්නේ එතනින් අපි ආරම්භ කරපු ජාතියක් අපි ලෝකේ වෙනස්ම ජාතියක්
0: අම්මෝ මහ පොළොවේ හිටගෙන ඉන්නත් බැරි තරම් ගෞරවයක් දැනුණා මේ රටේ

0: මේ තරම් ප්‍රේමණීය මහ පොළවක් කුඩ රට ගැන කතා කරනකොට ඇස් දෙකේ කඳුළු උපන් මේ තරුණ දේශකයා යහන් රණසිංහ මේ එහෙම මේ මහ පොළව උඩ තරුණෙක් විදිහට සරුසාරව නැගිටින්න නම් ලස්සන ප්‍රේමයක් ලැබෙන්න ඕනේ නේද?
1: ඔව් ඒක ඇත්ත. ඒ කියන්නේ දැන් ප්‍රේමයක් කියලා කියන්නේ ඒක ප්‍රේම දෙකක් විදිහට මම කියන්න. හා පළවෙනි ප්‍රේමය මට ලැබුණේ ඒක කවුරුත් හිතන්නේ නැති දෙයක්. ඒ කියන්නේ අපි අම්මත් එක්ක තියෙන ප්‍රේමය, එහෙම බැඳීම එහෙම තියෙනවනේ. මගේ සීයාගේ තිබුණු ප්‍රේමය. ඒ කියන්නේ එහෙම ප්‍රේම වෘතාන්ත නැහැනේ ගොඩ දෙනෙක්. සීයාත් එක්ක බැඳිච්ච ප්‍රේමය. මගේ සීයාත් එක්ක බැඳිච්ච ප්‍රේමය මොන වගේද කියනවනම් ඒක මේ මෑතක මට තවත් මේ ඇසට කඳුලක් ඉනුවා. අපේ අම්මා මට වෙලාවක මතක් කළා පොඩි කාලේ මම සෙම හැදිලා හොටු හිර වෙලා හොටු එන්නේ නැහැ. ඒ නිසා මම වේදනාවෙන් කෑ ගහනවලු හුස්ම ගන්න බැරි. ඒ කියන්නේ අතදරුවා කාලේ මගේ සීයා එයාගේ කටින් මගේ නහයට කට තියලා හොටු ටික උරලා තියෙනවා කටට. ඒක කිව්වහම මම ඒත් මතක් කළා. ඒ කියන්නේ මට මතක් වුණේ තමන්ගේ මොනබුරා කෙරෙහි මොනතරම් ප්‍රේමයක් ස්නේහයක් තමන්ගේ සීයලට ආච්චිලට තියෙනව ඇද්ද කියලා. ඉතින් එහෙමනේ අපේ සංස්කෘතිය ගොඩනගින් තාමත් එහෙමනේ. තමන්ගේ අම්මලා තාත්තලා ගාව තමයි විශ්වාසයෙන් තමන්ගේ දරුවව තියලා යන්නේ. එහෙම ඉඳද්දි මට අපේ අම්මා කිව්වා හරි ලස්සන දෙයක්. මොකද්ද මේ ජන කවිය? මම ලංකාවේ කොහෙවත් අහලා නැහැ. පුළුවන් නම් මට කියන්න අහපු කෙනෙක් ඉන්නවනම් මේ මටත් ඒක දැනගන්න. මගේ සීයා මාව නලවද්දි කියපු කවි
0: කව කියන්න.
1: ඔමා ඒක කවියක් කියන්න. හරි ලස්සන කවියක් තියෙනවා.

0: ඒක මං අර ජනශ්‍රුති පර්යේෂකෙක් විදිහට මම ඒක දකිනකොට මට ඒක ඇහෙනකොට අම්මා මම රෙකෝඩින් එකක ඉන්න වෙලාවක ඕක මට කිව්වේ මං ඇහුවාම ඒක ඇතුලේ තිබුණේ පිරිතේ නාද රටාව. පිරිතේ නාද රටාව තමයි ඒ කවිය පුරාවටම තියෙන කවි තුනක් මට කිව්වා අම්මා. ඒ තුනම මම ලියාගත්තා. එහෙම ප්‍රේමයක් මට ලැබුණ නිසා වෙන්නේ නැති පොඩි කාලේ සීය ගාව ඉඳගෙන අම්මමාව සීය ගාව තියලා තමයි රට ගියේ අවුරුදු 3යි. එතකොට සීය උකුලේ තියාගෙන මාව එක එක කවි කියන මට ඕක තේරෙන්නේ නැහැ. හැබැයි මම විශ්වවිද්‍යාලේ පර්යේෂණ ක්‍රමවිද්‍යාව ගැන හදාරනකොට මට මතක් වෙනවා සීය කවි කිව්ව නේද කියලා. මම පෙරලා හැරෙන තැපෑරේ ඇවිල්ලා කවි 29ක් ලියා ගන්න මේ තියෙන්නේ කවි ටික. ඒ කවි 29 ඇතුලේ කිසිම පොතක නැති කවි තියෙනවා මේකේ. ඔය දැන් මම කිව්ව කවියත් ඒ වගේ මගේ සීය කියපු කවිය. මම සීයගෙන් ඇහුවා එක එක දෙයක්. මොකද පර්යේෂණ ක්‍රම විද්‍යාව කරනකොට මේක අහන්න ඕනේනේ. සීයෙන් ඇහුවා මං ඇහුවා මේ පොත්වල තියෙනේවද මේ කියුවේ සීය මේ. එහෙම නැත්තම් වෙන මොකක්ද? නෑ මේ එක එක්කෙනා කියපු අහලා කියපුවක් තියෙනවා. ඒක ජනවහරෙන් එන්නේ ඕක ජනශ්‍රුති කියන්නේ ඒකනේ අන්තිමේදී අපේ මේ ජනශ්‍රුති විදිහට මේ අර්ථකථනය කරන්නේ ඒකයි. පරම්පරාවෙන් පරම්පරාවට ඔය මුඛ පරම්පරාවෙන් ඇවිල්ලා ඒක සම්මතයක් වෙනවා. ඒක තමයි ජන කවිය විදිහට ජනශ්‍රුති විදිහට අපි අර්ථකථනය කරන්නේ. ඉතින් එහෙම 100 හදපු සින්දුත් තිබුණා කවි. හරි ලස්සන කවි තියෙනවා. අපි වෙන දවසක ඒ ගැන කතා කරමු.
1: ප්‍රේමනී
0: පළවෙනි බුරේක. දෙවෙනි ප්‍රේමයේ මගේ බිරිඳ. ඒක විශ්වවිද්‍යාලයේදී හමු වෙනවා. ඒ ගුරුවරියා සංගීත ගුරුවරියා. ඉතින් ඒ නිසා තමයි ඉතින් අර හැල හැප්පීමකින් තොරව දැන් අපි නාට්‍ය කරනවා. ඒ අතරේ බොහොම තේරුමකින් ගමන් කරන ජීවිතයක් තියෙනවා.
1: ප්‍රේමයේ ප්‍රේමනීය මුද්‍රිත පාඨය විශ්වාසය නේ. එහෙනම් බොහොම ස්තුතියි මේ සියලු කතා අතරේ ඔබ ඉතාම ජයග්‍රහී සම්මානලාභියෙක් ගැනත් අපි කියමු.
0: ඔව් 2025 වසරේ මතක් කරන්න ඕනේ ක්වින්ටින් අයි ෆර්නෑන්ඩෝ මහත්මයා විසින් රචනා කරලා නිර්මාණය කරපු ආචාර්ය පරාක්‍රම නිරියල්ලයන් අධ්‍යක්ෂණය කරපු හැඩවෙන බලු නද වේදිකා නාට්‍යයේ ගුත්තිලගේ චරිතයට පණපෙවූ මට වසරේ විශිෂ්ටතම සහාය නළුවා සම්මානය ලැබුණා. මම රංගන ජීවිතයේ මට ලැබුණු හොඳම සම්මානය ඒ සම්මානේ. ඒකෙදි මතක් කරනවා ටිනාරි මහමාලගේ අක්කා. එතකොට මහේන්ද්‍ර වීරරත්න කියන අග්‍රගන්නේ නළුවා තමා මාව යොමු කළේ මේ චරිතයට. සහ පරාක්‍රම නිරියල්ල කියන මහා දැවැන්ත චරිතය අපිට මුණ ගැස්සුවේ මට. ඉතින් දැන් අපි කටාන එනවා ලබන සතියේ 19 වෙනිදා කටාන ප්‍රාදේශීය සභා රංගශාලාවේදී හැඩවෙන බලුනද වේදිකා නාට්‍ය රංග දක්වනවා. මේ දවස් ටිකේම තිබුණා. ඉතින් බලන්න එන්න කියලා ආරාධනා කරනවා මේ ගමම.
1: එහෙනම් අවසර අදට අපේ ප්‍රේමයට සමුදෙන්න. මං තරංගනානාකාරා.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Subtitle hormones. Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. අද උතුම් වූ ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ ජූලි මාසයේ 29 වනදා බදාදා දිනයට යෙදෙන ඇසළ පුරපසළොස්වක පොහොව දිනයේ වෙනුවෙන් නෙතෆෙම් රේඩියෝව සංවිධානය කරන ශ්‍රේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ, නැත්නම් කවුරුත් දන්න පින්වත් පන්සල කේන්ද්‍ර කරගෙන මූලික කරගෙන. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් වැඩසටහන ආරම්භ කරනවා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් අවස්ථාව සඳහා වැඩමවන්නේ. ඉන් අනතුරුව උදෑසන 8ට සජීවී ධර්මදේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව සිදු කිරීම සඳහා අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පෙරවරු 11ට දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය පිළිමතලාවේ සීලවංශ ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 2ට යුගාසන කවිබණ දේශනාව සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවීමට නියමිතයි. පස්වරු 4ට ශ්වේත පූජා සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය කන්දේ කුඹුරේ පේමරත්න ස්වාමින් වහන්සේ වැඩමවන අතර සුපුරුදු පරිදි පස්වරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. ඉන් අනතුරුව රාත්‍රී 7ට රාත්‍රී සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ. රාත්‍රී 8ට මෙවරත් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වනවා. එනිසා සියලු දෙනාට අපි ආරාධනා කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන විහාරස්ථානයට එන්න කියලා. ඒ උතුම් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මාපිටිගම කුසලධම්ම ස්වාමින් වහන්සේ. ඔබට ආරාධනා කරනවා ජූලි මාසයේ 29 වනදා බදාදා ඇසළ පුරපසළොස්වක පොහෝදා සේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට, නැත්නම් කවුරුත් හඳුනන පින්වත්ත පන්සලට පැමිණෙන්න කියලා. විහාරාධිපති අතිපූජනීය කරන්නාගොඩ අමරවංශ නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි අනුශාසකත්වය ලබා දෙන්නේ. ඉතින් මේ වැඩසටහන සිද්ධ කිරීම සඳහා අපිව සම්බන්ධීකරණය කිරීම සිද්ධ කරන්නට යෙදුනේ KD ශාන්ති මහත්මිය වගේම KD ස්වර්ණා මෙනවිය. ඒ පිළිබඳවත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු

සදේවත් සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම ජීවිතයේ ඔබ ප්‍රාර්ථනා කරන උතුම් කායික මානසික නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාරි සත්‍ය ධර්මයේම හැම දිනාටම අවබෝධයේ සඳහා උතුම් ප්‍රඥාවම පහළ වේවායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අදත් අපේ නිත්‍රාවක පින්වත් සියලු දිනාටම මේ උතුම් දේශනාව මුළු මහත් ලෝකයටම sannivedanaya කිරීම සඳහා තමන්ගේ පින්බරදායකත්වය ලබා දෙනවා. හෝමාගම පාක් ලේන් රෙසිඩෙන්සි පදිංචි මහින්ද පොන්නම්පෙරම හා ස්ත්‍රී පුෂ්පා රංජිනි යන දෙමව්පියන් විසින්. ඔස්ට්‍රේලියාවේ සිටින චනුද සේලක පුතුණුවන්ගේ සියලු ග්‍රහ අපල දුරුවී පූර්ණ නිරෝගී සුවය සඳහාත්, එම රටෙහිම පදිංචි තුලිත් නේලක නිපුණ නිහංසා යන දරුවන්ට සෙත් ප්‍රතිමත් දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්ට සහ සහෝදරයන් තිදෙනාටත්, මියගිය නෑදෑ හිත මිතුරන්ටත් පින් අනුමෝදන් කිරීමටත්, දේශකයන් වහන්සේට සෙත් ප්‍රතිමත් අද දවසේදී දායකත්වයේ දැරීම තුළින් බලාපොරොත්තු වෙනවා. දායකත්වයේ දරන පින්වත් ඔබ සියලු දෙනාටමත් මේ වෙලාවේදී අපේ පුණ්‍ය අනුමෝදනාව ආශිර්වාදයේ සෙත් පැතීම සිදු කරන්න කැමැතියි. සුපුරුදු පරිදි ඊයේ දවස බදාදා දවස අප සෑම දවසකම සිදු කරන අලුයම් කාලයේදී පාන්දර 3:00 ඉඳලා පාන්දර 5:00 වෙනකන් ඒ බ්‍රහ්ම මූර්ති හෝරාවෙන් උතුම් මහා සෑය අභියස සිට මේ විශ්වයේ තියෙන මහා බල සම්පන්නම ස්ථානය ඈතින් දකින විට සුදෝ සුදුවට ඒ බබලන්නේ ලෞතුරා මගේ අමාමෑණීහි බුදුරජාණන් වහන්සේයයි කියලා කියන ජීවමාන සංඥාවෙන් යුක්තවම උතුම් මහසෑයට වන්දනා කිරීම, පဋාණ දේවචනාව සජ්ජායනා කිරීම, කිරියාහාර පූජාව, භාවනාමය කුසල ශක්තිය ලෝකේ ජීවත්වන හැම දෙනාටම, ලංකාවේ වෙන්න පුළුවන්, විදේශ රටක වෙන්න පුළුවන්, කොහේ ජීවත්වලා හිටියත් ඔබේ සිතට, ඔබේ චිත්ත ශක්තියට අපේ මේ උතුම් පුණ්‍ය ශක්තිය නිකුතු කරන්න කැමැතියි. ඒ උතුම් පුණ්‍ය ශක්තිය ජීවිතයට මහා ආශිර්වාදයක් වේවා. ඔබ ප්‍රාර්ථනා කරන සියලු යහපත අභිරුධිය ඇති වේවායි කියලත් ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් ඔබ ප්‍රාර්ථනා කරන්නේ මගේ ලෝතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් පරම ගම්භීර ධර්මය අවබෝධය සඳහා ප්‍රඥාවම පහළ වේවායි කියලා කියන ඒ උතුම් ප්‍රාර්ථනාව තමයි පින්වත්නි අපි සිද්ධ කරන්නේ. අද ඔබට මා මේ දේශනාවේදී යොදාගත් ගාථා පාඨය ධාතුසෝව භික්කවේ සත්තා සංසන්දಂತಿ සමින්ති මේ කියලා කියන ගාථා කොටස යොදාගත්තේ සංයුත්ත නිකායේ නිධාන වග්ගයේහි හේනාදිමුත්තික සූත්‍ර දේශනාවේහි සූත්‍ර කොටසක් තමයි මූලික වශයෙන් උපුටා දැක්වීම සිද්ධ කළේ. පින්වත්නි මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව දේශනාවක් සිද්ධ කරනවා. තවත් සූත්‍ර කීපයක් මේ හා සම්බන්ධවම අපිට ඒ සංයුත්ත නිකාය ආශ්‍රය කරගෙනම යොදා ගන්නට පුළුවන්කමක් තියෙනවා. පින්වත් මහණෙනි, මේ සත්‍යයන් එහෙම නැත්නම් මිනිස්සු එකට එකතු වෙන්නේ තම තමන්ගේ තියෙන ගතිගුණවල තියෙන ස්වභාවය මතමයි. මෙන්න මේ වගේ අදහසක් ඔබ ජීවිතයේ ඔබට මොන වගේ ගතිගුණද තිබෙන්නේ? ඔබේ අදහස් උදහස් කොයි වගේද? ඔබේ සිත් තුළ යම් කිසි ආකාරයකට ධර්මයට ලැබි අදහස් උදහස්

තිබෙනවාද? දේශය සහිතව අදහස් උදහස් තිබෙනවාද? ඔබේ සිත් තුළ, ඔබේ ජීවිතය තුළ, ඔබ වැඩිපුරම එකතුලා ඉන්නේ කොයි වගේ මිනිසුත් එක්කද කියලා ඔබට ආපෞසරයක් හැරිලා බලන්නට පුළුවන්කමක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. යම් කිසි ආකාරයකට කෙනෙක් තමන්ගේ ගති ස්වභාවය මත, තමන්ගේ හිතේ තියෙන ගති ස්වභාවය මත තමයි කෙනෙක් සමග ආශ්‍රය කරන්නට පෙළඹෙන්නේ. දැන් නිතරම ඔබ යම් යම් පුජ්‍යලයන් විවේචනය කරන කෙනෙක් නම් ඔබ වඩාත් කැමති ඒ විවේචනය කරන මිනිසු සමග ජීවිතය ගත කරන්න. තරහවින්, වෛරයෙන්, ක්‍රෝධයෙන් අපි කියන්නේ නිතරම ජීවිතයේ තුල තමන්ගේ ජීවිතයට අනර්ථයක් වන මේ නිර්වාණගාමි ප්‍රතිපදාවට කිසිසේත්ම උදව් උපකාර නොවන හීන අදහස් තියෙන. ඒ සඳහන් කරන්නේ පහත් ගතිගුණ අදහස් තියෙන මිනිසු නම් ඔබ ආශ්‍රය කරන්නේ හැමදාමත් ඔබට ඒ මිනිසුම තමයි ජීවිතයට වඩාත් සමීපව කටයුතු කරන්නේ. එතකොට අපේ මුළු ජීවිතයම සම්පූර්ණයෙන් වෙනසකට භාජනය වෙනවා, විනාශයකට යොමු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහිම අදහසක් පින්වත්නි ඔබට දේශනා කරනවා. ඒ අදහස කොයි වගේද? මහණනි, ඔය ලාමක අදහස් තියෙන පුජ්‍යලයන්, ඒ ලාමක අදහස් කියලා කියන්නේ පහත් ගතිගුණ තියෙන පුජ්‍යලයන්, ඒ අය එකතු වෙන්නේම පහත් ගතිගුණ තියෙන මිනිස්සු සමගයි. උසස් ගතිගුණ තියෙන මිනිස්සු එකතු වෙන්නේ උසස් ගතිගුණ තියෙන මිනිස්සු සමගයි. කොද හේතුව පින්වත්නි, මේ සංසාර ගමන ඔබට නිමාවක් දකින්න අවශ්‍ය නම්, ඔබේ ජීවිතය වඩාත් යහපත් වූ තලයකට ගෙනියන්න අවශ්‍ය නම්, ඔබ උසස් මිනිසු, අපි කියනවා ක්වොලිටි මිනිසු ජීවිතයට ආශ්‍රය කරන්න අවශ්‍යයි කියලා. මේ යහපත් ගතිගුණ තියෙන මිනිසු ආශ්‍රය කිරීමෙන්මයි ඔබේ ජීවිතය පින්වත්නි සම්පූර්ණත්වයට පත් වෙන්නේ. හේතුව මොකද? සෝවන් ඵලයට පවා යන අවස්ථාවේදී අපිට පේනවා මේ කාරණාව පිළිබඳව මගේ ලෝතුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ විශේෂ වශයෙන් අවධාරණය කරලා තිබෙනවා. අපි අපේ දෛනික ජීවිතයේ තුළ අපි ගත කරන හැම මොහොතක්ම, ඒ කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයේ තුළ ගත කරන විට හැම මොහොතක්ම අපි උත්සාහ කරන්න ඕනේ අර උසස් ගතිගුණ තියෙන මිනිසු ආශ්‍රයයට ලං කරගන්න. ඒ උසස් ගතිගුණවලට යොමිවිච්ච මිනිසු තමන්ගේ ජීවිතේට ලං කරගත්තාම තමන්ගේ ජීවිතේට ලොකු සැපයක් බවට පත් වෙනවා, ලොකු ආරක්ෂාවක් බවට පත් වෙනවා. අර බොහොම පහත් ගතිගුණ තියෙන මිනිසු ජීවිතේට සම්බන්ධ කරගත්තාම, වැඩිපුර ඔවුන් එක ජීවත් වුණාම අපි දන්නේම නැතුව අපේ ජීවිතය අගාධයකට වැටෙනවා, ජීවිතය අමාරුම තත්යකට පත් වෙනවා. ඇතැම් මිනිසුන්ගේ මුළු ජීවිත කාලයේම ගොඩනගාගත් දියුණුව එක පහත් මිනිසෙක් ආශය කරපුවාම මුළු ජීවිතේම කඩාගෙන වැටීමක් සිදු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපි ඒ කාරණාවන් පිළිබඳව අපි වැඩිපුර අත දවසේදී අවධාරණය කරන්න කැමැති පින්වත්නි, මේ දේශනාවේදී මා ඔබට සඳහන් කරන්නේ අර උසස් ගතිගුණක් තියෙන මිනිස්සු අපේ ජීවිතයට ආශ්‍රය කරපුවාම ඒ උසස් ගතිගුණ තියෙන මිනිසුන්ගේ තියෙන ගති ස්වභාවය, ඒ ලක්ෂණ, ඒ අදහස්, සිතුවිලි, චිත්ත තරංග අපේ ජීවිතයට බලපානවා, අපේ ශරීරයට බලපානවා. අපට ලෝකී පිළිබඳව ලොකු අවබෝධයක් ජීවිතය තුළ ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ පමණක් නෙමෙයි, ඔබේ දරුවන්, ඔබේ ඥාතීන්, ඔබේ මුණුබුරු මිනිබිරියන් කොයි වගේ පිරිසක්ද ආශ්‍රය කරන්න කියලා කියන එක ඔබ වඩාත් අවධාරණය කරන්න අවශ්‍යයි. දියුණු වන මිනිසු උදේ පාන්දරම නැගිටලා ඒ දියුණු අදහස් පිළිබඳව තමයි කල්පනා කරන්න හිතන්නේ. ලෝකේ ජයගත්ත මිනිස්සු අලුයම්ම කාලේදී නැගිටපු මිනිස්සු. ඒ අලුයම්ම කාලේදී නැගිටලා ඔවුන් තමන්ගේ යහපත් සිතුවිලි ඇති කරගෙන උදේම නැගිටින මිනිස්සු කවදාවත් තමන්ගේ හිත ඇතුලේහි තරහක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති කරගන්නේ නැහැ. යහපත් සිතුවිල්ලක් ඇති කරගෙන දවස ලස්සනට සැලසුම් කරගන්නවා. ජීවිතේ පිළිබඳව ගැඹුරින් හිතනවා. තමන්ට කළ යුතුම වැඩ ටික කුමක්ද කියලා බොහොම කල්පනාවෙන් යුක්තව දවසේ කටයුතු ආරම්භ කරනවා. ඒ වගේම යා මොහොතක් විනාඩි 5ක් 10ක් පමණ කාලයක් තමන්ගේ චිත්ත ඒකාග්‍රතාව ඇති කරගෙන භාවනාමය සිතුවිල්ලකට යොමු වෙලා තමන්ගේ චිත්ත ඒකාග්‍රතාව ඇති කරගෙන ඔබ නිදාගන්න යදී වෙන්න පුළුවන්, පැදුරේ වෙන්න පුළුවන්, ඕනම තැනක වෙන්න පුළුවන්. ඒ ස්ථානයේ ඉඳගෙන බොහොම කල්පනාවෙන් යුක්තව, සතිමත් භාවයෙන් යුක්තව, යොනසේ මනසේ කරින් යුක්තව ඉතාමත්ම හොඳින් කල්පනා කළා තමන්ගේ හිතට විශාල ශක්තියක් ඇති කරගෙන ඒ ශක්තියත් එක තමයි දවසේ කටයුතු ආරම්භ කරන්න ඕනන්නේ. එහෙම තමයි සත්පුරුෂ මිනිසුන්ගේ ජීවිතවල තියෙන ස්වභාවයේ తত্ত্বය. ලෝකේ බුදూరు අලුයම්ම කාලයේදී මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද දවසේදී මම කාටද පිහිට වෙන්න අවශ්‍ය වෙන්නේ? අද දවසේදී මම කාටද උදව් උපකාරයක් කරන්න අවශ්‍ය වෙන්නේ? අද කාටද මගෙන්
යහපත් වූ දෙයක් යහපත් වූ වචනයක් මම කියන්නේ. ඒ වගේ අර තාහමත්ම උසස් මානව ගුණධර්ම සමගයි ජීවිතය ගත වෙන්නේ. අද දවසේදී මම කාටද ගිහිල්ලා දන්පෙන් පූජා කරන්නේ? මම අද දවසේදී කාටද පතුරු කෝපයක් නවලා දෙන්නේ, බෙහෙත් ටිකක් දෙන්නේ, කැම ටික දෙන්නේ කාටද? පින්නත් නේ ඒ කාරණාවන් පවා ඒ සත්පුරුෂ මිනිසුන්ගේ ජීවිතයේ තුල, යහපත් මිනිසුන්ගේ ජීවිතයේ තුල අලුයම නැගිටින වෙලාවේදී ඒ තමන්ගේ සිත් තුල පවතින කාරණාවන්. ඒ අයිට තමයි ලෝකේ විශ්වයේ ධර්මතාවයෙන් ආරක්ෂාව සලසා දෙන්නේ. අපි කියන්නේ ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින්ම ආරක්ෂාව සලසා දෙනවා. ඒ යහපත් වූ සිතුවිලි, ප්‍රබල සිතුවිලි ජීවිතය තුළ ඇති කරගත්තාම ඒ යහපත් වූ සිතුවිලි නිසාම යට ජීවිතයේ විශාල ආත්ම විශ්වාසයක්, ශක්තියක් ජීවිතය තුළ ඇති වෙනවා. බලන්න අලුයම්ම කාලයේදී ඔය වගේ සිත තුළ ඔබේ සිතුවිලි තියෙනවාද? ඔබේ සිත් තුළ අලුයම්ම කාලයේදී නැගිටින විට ඔබ එකපාරටම ඉඳින් නැගිටලා තරහයෙන් වෛරයෙන් යුක්තව ලෝකේ දිහා බැන බැන, මිනිසුන්ට බැන බැන, ගේ ඇතුළේ ඉන්න අයට බැන බැන, වටපිටාව ඉන්න අයට බැන බැන, පින්නත් නී උස්සියට ගියත්, Taman වැඩ කරන්න ගියත්, වැඩ කරන තැන බඩු මූට්ටු හිට මෙට විසි කරමින්, ශබ්ද බද්ද දාමින් එහෙම වැඩ කටයුතු ආරම්භ කරන්න පහ ජීවිතේට. එතකොට ඔබට අපි සිත තුළ තියෙන අර යහපත් වූ සංහිතියාව නැති වෙලා යනවා. අපි හැම කටයුත්තක්ම ධර්මයේ තුළ පෙන්නුම් කරන්නේ සතිමත් භාවයෙන් යුක්තව සිද්ධ කරන්න. බලන්න ඉරියාපත භාවනාව ගැන. ඉරියාපත භාවනාවේදී ඔබේ ඉරියව් නිසලස පවත්වාගෙන යන්න අවශ්‍ය කරන ඒ ක්‍රමවේදය අපිට කියලා දීලා තියෙනවා. හැම ඉරියව්වක්ම, හැම ක්‍රියාවක්ම ආත්ම හොඳින්, හොඳ සිහි කල්පනාව යුක්තව සිදු කරපුවාම තමන්ගේ කටයුතු සියල්ලක්ම සාර්ථක කරගන්නට පුළුවන්කමක් තියෙනවා. හැම ක්‍රියාවක්ම භවනාවකට යොමු කරගන්න. උදේ මේ නැගිටින විට ඒ නැගිටින දේ ජීවිතේට භවනාවක් බවටම පත් වෙනවා. යහපත් වූ සිතවිල්ලකින් මේ මහ පොළොවට අඩිය තියෙනකොට, යහපත් වූ සිතවිල්ලෙන් තු ක්‍රියාවක් ආරම්භ කරන විට ඒ සිතවිල්ල ඔබේ මනස තුළ ගොඩනැගෙන්නේ. ඒ මනස තුළ ගොඩනැගෙන ඒ සිතවිල්ල තමයි අපි කායික, වාචික, මානසික වශයෙන් ක්‍රියාවට නැගීමක් සිදු කරන්නේ. හැම දවසකම උදේ පාන්දර නැගිටුනහම ඒ නැගිටින වෙලාවේදී ඔබ ප්‍රාර්ථනා කරන්ට, සිත තුළ යහපත් වූ සිතවිලි ඇති කරගන්න. මගින් කවදාවත් අද දවසේදී ලෝකේ ජීවත්වන මිනිසියෙකුට අයහපතක් නොවේවා. මගේ කටින් කවදාවත් කෙනෙකුගේ හිත රිදෙන වචනයක් නම් පිට නොවේවා. මට යම් කිසි ආකාරයකට යහපතක් අද දවසේදී කවුරු හෝ කෙනෙක් වෙනුවෙන් කරන්නට පුළුවන්කමක් තියෙනවා නම් ඒ දේ මම කරනවා. ඒට මට අවශ්‍ය කරන ශක්තිය ලැබෙන්න කියලා ඔබ සිතින් ප්‍රාර්ථනා කරනවා නම්, ආශිර්වාදය කරනවා නම් බලන්නකෝ, උත්තම මිනිසෙකුගේ, අපි කියන්නේ යහපත් වූ මිනිසෙකුගේ අර සිත තුළ උපන් පවිත්‍ර වූ සිතවිල්ල මොනතරම්නම් ප්‍රබලද? රාත්‍රී කාලයේදී ඔබ නිින්දට යන විටත්, අද දවසේදී මගේ අතින් කිසියම් කෙනෙකුට වැරද්දක් සිදු වුණා නම් ඒ වැරද්දට යම් කිසි ආකාරයකට මම කමාව වජිනී කරනවා. ඒ නිසා මගේ දවසේදී කටයුතු සියල්ලක්ම අද ඉතාමත්ම සාර්ථක අන්දමින් සිදු වුණා. මම අද දවසේදී මිනිසුන්ට උදව්පකාර කළා. මගේ දෙමව්පියන්ට මම උදව්පකාර කළා. මම සත්කාර සම්මාන කරන වැඩිහිටි කෙනෙක් ඉන්නවා නම් එයාට මගේ අතින් ඒ සත්කාර සම්මාන සියල්ලක්ම සිදු කළා. මේ ධර්මයේ මට හොඳටම ජීවිතයට වැටෙනවා. මට සත්‍ය ධර්මයේ වැටෙනවා. මට සතිමත් භාවයේ හොඳටම පිහිටනවා. ප්‍රඥාව හොඳටම පිහිටනවා. මේ ලෝකයේ බොහොම తాවකාලික දෙයක්. ඒ తాවකාලික ලෝකයේ තුල මම අවබෝධයෙන් යුක්තව, සතුටින් යුක්තව, ඇත්ත ස්වභාවය தත්ත්වේ තේරුම් අරගෙනම මම ජීවත් වෙනවා. අද රාත්‍රී කාලෙත් මගේ නිින්දට කිසිදු ආකාරයකට බාධාවක් නොවේවා. අද රාත්‍රී කාලයේදීත් මම නපුරු සිහින නොපෙණෙනි. එම නැත්තම් නපුරු සිහින බලන්නේ නැතුව මම නිදා ගන්නවා. මට සත්පුරුෂ ආශ්‍රයක්ම ලැබේවා. දෙවියන්ගේ ප්‍රසාදේ පවා මට ලැබේවා. සතිමත් භාවයෙන් යුක්තව හෙට අලියම් වෙනකම් මම ඉතාමත්ම යහපත් වූ චේතනාවක යුක්තව නිදා ගන්නවා. මේ කියන ප්‍රබල සිතවිල්ල ජීවිතේ ඔබ දවස ආරම්භ කරන විටත්, ඒ වගේම නිින්දට යන විටත් ජීවිතේ හිතන්නට පුළුවන්කමක් තිබෙනවා නම්, රාත්‍රී කාලයේදී නිින්දට යන විට කරණීයමෙත්ත සූත්‍ර දේශනාව සජ්ජහායනා කළ, මෛත්‍රී භාවනාව සිද්ධ කළා, චිත්ත ඒකාග්‍රතාවක් ඇති කරගෙනම ඔබ නිදාගත්තොත් හොඳට බලන්ට, හොදිසියෙන් බලන්ට, බොහොම කල්පනාවෙන් බලන්ට, ඒ ක්‍රියාව දිගටම ඔබ සිදු කරගෙන ගියොත් දවස් ගණනාවක් යනකොට ඔබට පෙනේවි ඔබේ ජීවිතයේ මොනතරම් වෙනසක් ඇතිලා තියෙනවද කියලා. පින්වත්නි, අපේ සිතක් ඇතුලේ උපන් දහසක් සිතුවිලි, අපේ සිතක් ඇතුලේ උපන්
දහසක් ක්ලේශ ධර්මයන් අපට යටපත් කරන්න පුළුවන්කමක් තිබෙන්නේ මේ වගේ බොහොම ප්‍රබල යහපත් වූ සිතුවිලි තමන්ගේ මනස තුළ දරාගෙන. එතකොට ඔබට මේ ඔබේ ජීවිතයට අවශ්‍ය කරන මේ යහපත් වූ සිතුවිලි ඇති කර ගන්නට නම් අපි අර වටපිටා පරිසරය තුළ ආශ්‍රය කරන මිනිසුන්ගේ ජීවිතය අපිට ගොඩාක් බලපානවා. ඒත්ගේ අදහස් උදහස් බලපානවා. දැන් එතකොට ඔබ උදේ පාන්දරින් ඔබේ ජීවිතේ ඔබ ආරම්භ කරා නම් යහපත් වූ සිතුවිලිකින් යුක්තව අද දවසේදී මට සත්පුරුෂ මිනිසු මුණ ගැහෙවා. මගේ අතින් කිසිම කෙනෙකුට වචනයක් හිතරිදින වචනයක් පිට නොවේවා, විවේචනයක් නොවේවා කියලා කියන ඒ සත්පුරුෂ අදහස් ඇති කරගත්තාම ඒ දවසේ වැඩ කටයුතු පමණක් නෙමෙයි මේ සසරම ඔබට ජීවිතයට වඩාත් යහපත් කරගන්නට අර සත්පුරුෂ මිනිසුකී ජීවිතය තුළ ලැබෙන ඒ ආශිර්වාදය, ඒ ශක්තිය තාමත් වැදගත් වෙනවා. බලන්ට ඔබට මා සංයුත නිකායේ තිබෙන සූත්‍ර දේශනාවක් අදහස් වන පොඩි කතාවක් ඔබට සඳහන් කරන්නම්. මෙය අටුවාවිත් බොහොම ලස්සනට විස්තර කරලා තිබෙනවා. ඇයි මේ යහපත් මිනිස්සෙක්, යහපත් සිතුවිලි තියෙන මිනිස්සු, අර ජීවිතේ ජයගත්ත මිනිස්සු, ආදර්ශ සම්පන්න මිනිස්සු ජීවිතයට සම්බන්ධ කරගත යුතු වන්නේ මොකද හේතුව? එමගින් තමයි තමන්ගේ ජීවිතය තුළ තියෙන සියලුම දුක නැති කරගන්න පුළුවන් කියලා මගේ ලෝතුරා බුදුහාමුදුරුවෝ අපට අවධාරණය කරපු කාරණාවක්. පින්වත්නි, සත්පුරුෂ මිනිස්සෙක් ජීවිතේට අසුරු සැනක් කියලා කියන්නේ බොහොම පුංචි වෙලාවක් පව අපිට ආශ්‍රය කරන්න ලැබුණොත් ඇත්තටම ඒක තමන්ගේ ජීවිතයට ලොකුම ශක්තියක්, ආශිර්වාදයක් වෙනවා. මම ඔය හැමදාම අපේ දේශනාවන් වල සඳහන් කරන කාරණාවක් තිබෙනවා. ජීවිතේ නෑ බෑ කියලා කියන මිනිස්සු ලං කරගන්න එපා. නෑ කියන මිනිස්සුත්, බෑ කියන මිනිස්සුත්, වැඩක් නෑ කියලා කියන මිනිස්සුත්. ඔය නෑ බෑ, වැඩක් නෑ කියලා කියන ඔය වචන තුනම අපි පුරුදු වෙන්න ඕනේ ජීවිතේ ඔබේ ශබ්දකෝෂයෙන් අයින් කරගන්න. නෑ යහපත් වූ ඕනෑම දෙයක් ඔබට කරන්න පුළුවන්. ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක් වෙන්න පුළුවන්, මේ ධර්මයේ පුහුණු කරන කෙනෙක් වෙන්න පුළුවන්, දැනගන්න දරුවෙක් වෙන්න පුළුවන්. ඔබට පුළුවන් කියලා කියන ඒ ශක්තිය, ඒ විභව ශක්තිය ඔබට ගොඩ කරගන්න පුළුවන් නම් ඔබට ජීවිතයේ අවසන් හුස්ම පොද හෙළන තෙක්ම ඉතාමත්ම යහපත් ලෙස, යහපත් වූ සීකල්පණං යුක්තව ජීවිතය ගත කරන්න පුළුවන්. ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ හිටින කාලයේහි එක්තරා තරුණියක් හිටියා. මේ තරුණයා අද වාගේ නෙමේ ඉස්සර කාලයේදී ඉතාමත්ම දුරු රටකට වෙළඳාම යාම සඳහා සූදානම් වුණා. ඔබ දන්නවා අදටත් අපි දුරු රටකට යනකොට අපේ සාම්ප්‍රදායික සිරිත තමයි අපේ දරුවෝ හෝ වේවා වෙනත් කෙනෙක් යම්කිසි ආගමික සිහි කිරීමක් සිද්ධ කරනවා. ඔබ අදහන්නේ යම් කිසි ආගමක්ද, ඒ අදහන ආගමට අනුකූලව ඔබ ඒ කාරණාව පිළිබඳව සිහිපත් කරනවා. බෞද්ධයන් විදියට අපට අපේ ජීවිතය තුළ අපි ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, මහා සංඝරත්නයේ පිළිබඳව අපි සිහිපත් කරනවා. ඒත් සමගම අපේ දෙමව්පියන්ගේ ආශිර්වාදය ලඟා කරනවා. වැඩිහිටි කෙනෙක් ඉන්නවා නම් ඒ වැඩිහිටි කෙනා ඔබ හිතන්ට ඒ වැඩිහිටි කෙනාට වැඳලා ආශිර්වාදය කරනවා. දැන් ඔබ හිතන්න ඔබ යම්කිසි කෙනෙක්, ඔබ යම්කිසි සේවාවක් කරන කෙනෙක්. ඒ සේවාවක් කරන තැන ඔබට සිටින වැඩිහිටිම කෙනා, ජීවිතේ සමහරවිට ඔබේ තාත්තා වගේ වෙන්න පුළුවන්, සීයා වගේ වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එයාට වැඳුත් එහෙම අපිට මොනතරම්නම් ඒ ශක්තියක්, ආශිර්වාදයක් ජීවිතේට ලැබෙනවාද? ඒ වැඳීම කියලා කියන්නේ පින්නත් ඉතාමත් වටිනවා. රබිවාදන සීලිස්ස නිච්ඡං වජ්ජා පචායිනෝ කියලා අපි ගාතවකුත් තියෙනවානේ. මේ වැඩිහිටියන්ට සිල්ලුතුන්ට වැඳපුවාම අපිට අපේ ජීවිතේට ආයුෂයේ වර්ණයේ ඒ සැපයේ බලයේ ශක්තිය කියලා කියන එක ජීවිතේ ළඟා කරගන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් අපි යම්කිසි ගමනක් වේවා, යම්කිසි තැනකට පිටත් වෙනකොට ඒ පිටත් වෙන වෙලාවේදී ඔබ යම්කිසි සිතකින් යුක්තව, ඒ කියලා කියන්නේ තාමත්ම දැඩි සිතකින් යුක්තව ඔබ ඒ කාරණාව පිළිබඳව සිහිපත් කරමින්ම ඔබ පිටත් වෙන්න අවශ්‍යයි. දැන් පින්වත්නි, ඔබට මා සඳහන් කරනවා ඔබේ දරුවන්ට ඔබට කියලා දෙන්න, ඔබේ මුණුබුරු මිනිබිරියන්ට කියලා දෙන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. ඔබ ගමනක් විමනක් යන විටත්, ඔබ වඳින පුදන පහන තියෙන තැනට ගිහිල්ලා, ඔබ ජයෝ මුනින්දස්ස සුබෝධිමෝලේ අහෝසි මාරස්ස පරාජයෝහි උද්ඝෝසයුම් දේවකනා පසන්නා ඒතින සච්චේන ජයසුමයම්. මේ ගාථාව බොහෝම ප්‍රබල ගාථාවක් පින්වත්නි. අපි පැරණිම පුස්කොළ පොත්වල, පැරණිම පොත්පත්වල සඳහන් වන කාරණාවක්. එතකොට මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී සියලුම මාරයන් පරාජයට පත් කරලා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන එක, ඒක සත්‍ය කාරණාවක්. ඒක බොරුවක් නෙමෙයිනේ පින්වත්නි.
මගේ ලූතර අමාමෑණී බුදුරජාණන් වහන්සේ දස පාරමිතා ධර්මයන් සම්පූර්ණත්වයට පත් කරලා උතුම් බෝධි මූලයේදී ඒ උතුම් සත්‍ය අවබෝධය මේ ලෝකයේ තුල තියෙන ඇත්තම ස්වභාවය අවබෝධ කරගත්තා. ඒ උතුම් අවබෝධය ඇති කරගත්ත බව සත්‍යයි. ඒ සත්‍යානුභව මංගල්‍යයෙන් නෙමෙතන් ඒ සත්‍යානුභවයෙන් මට ජයමංගල්‍යයක්ම වේවායි කියලා කියන හිතන එක ඒ ප්‍රාර්ථනාව. හැබැයි ඔබ මේ කාරණාව යම්කිසි වෙලාවකදී කියන විට හොඳට මතක තියාගන්න. මේක හොඳට තමන්ගේ ඇස් දෙක පියාගෙන හොඳ සිතවිල්ලක් ඇති කරගෙන හොඳ චිත්ත ඒකාග්‍රතාවක් ඇති කරගෙන ඔබට තුන් වතාවක් හෝ හත් වතාවක් මේ ගාථාව සජ්ජායනා කරලා මනසින් සජ්ජායනා කරන්න. මේක කියනවට වැඩිය හොඳයි තමන්ගේ ඇස් දෙක පියාගෙන මනසින් මේක බොහොම ශක්තිමත් විදිහට කියාගෙන එකල කියන ඔබට විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ විශ්වාසය කියලා කියන්නේ අර සද්ධාවම තමයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් උන්වහන්සේගේ ධර්මයේ පිළිබඳවත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අනුගමනය කරන මහා සංඝරත්නයේ පිළිබඳවත් කර්මේ සහ කර්මඵලයේ පිළිබඳවත්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ උතුම් ඥානයන් පිළිබඳව විශ්වාසයත් අපේ සිත් තුළ ඇති කරගෙනම අපි මේ ගාථාව සජ්ජායනා කරන්න ඕනේ. බලන්න එතකොට ඒක ලොකු චිත්ත ශක්තියක් තමන්ගේ ජීවිතයට. ඒ චිත්ත ශක්තිය ඇති කරගෙන තමයි පින්නත්නිය ගාතාව මනසින් මෙනෙහි කරලා ඔබේ ගමනට ඔබ පිටත් වෙන්න අවශ්‍ය වෙන්නේ. දරුවෙකුගේ විභාග කටයුත්තක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයකට යනවා වෙන්න පුළුවන්, ගමනක් බිමනක් යනවා වෙන්න පුළුවන්, ඉතාමත්ම සුබ කටයුත්තකට යනවා වෙන්න පුළුවන්. ඒ ඕනෙම වෙලාවකදී තමන්ගේ ඒ චිත්ත ශක්තිය ඇති කරගෙන මේක සත්‍ය ක්‍රියාවක් වගේ තමන්ගේ ජීවිතයට ඒ උතුම් සත්‍ය ක්‍රියාවක බලයෙන් ඔබට ජීවිතේටම ලැබෙන ආනිසංස ප්‍රමාණය මෙපමණයි මෙපමණයි මෙච්චරයි කියලා කියන්න බැරි තරම් තාහාමත්ම ප්‍රබල කාරණාවක්. දැන් ඒ සිතුවිල් ඇති කරගෙනම ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අවහුසිමාරස්ස පරාජයෝහි උද්ඝෝෂයෙන් දේවගණා පසන්න ඒතේන සච්චේන ජයසු මයං. ජයසු තුයියන් කිව්වොත් අපි අනුන්ට, ජයසු මයං කිව්වොත් තමන්ට. පාලි භාෂාවේ තුයියන් මයං කියලා කියන වචනේ මයං කිව්වොත් තමන්ට එක කියන්නේ, තුයියන් කිව්වොත් ඔබට. දැන් අපි ස්වාමින් වහන්සේලා විදියට යම් කිසි ගාථාවක් සජ්ජායනා කරනකොට ඔබට තුයියන් කියලා කියන්නේ. දැන් ඔබ ස්වාමින් වහන්සේලා පිරිත් සජ්ජායනා කරන විට ඔබ සජ්ජායනා කරන්න ගියොත් එතකොට ඒක කියවෙන්නේ ඔබේ කටින් තවත් කෙනෙකුට. දැන් එතකොට අපි ඔබටයි ඒක සෙත්පැතිම කරන්නේ. ඒ නිසා පුරුදුෙන්ට ඔනේ තුයියන් කියන්න නෙමෙයි, ඔබ කියන විට මයියන් කියලා කියන වචනේ කියලා ඒක තමන්ගේ හිතට ලොකු ශක්තියක් ඇති කර ගන්න ඕනේ. ඒ චිත්ත ශක්තිය, චිත්ත තරංග හරි ප්‍රබලයි පිටවත්. ඒ චිත්ත ශක්තිය, ඒ චිත්ත ස්වභාවය තමන්ගේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් වෙනවා. දැන් බලන්න මම කියන්න ගිය මොකක්ද? මේ කියන්න කිව්ව කාරණාව තමයි මේ සංගීත නිකායේ මේ සූත්‍ර දේශනාවෙහි අටුවාවේ මේ පිළිබඳව ඉතාමත් විස්තරයක් තියෙනවා, දීර්ඝ විස්තරයක්. අර එක්තරා තරුණයෙක් යා වෙළඳාමකට යන්න ඉස්සර වෙලා එයා කරන්නේ ස්වාමින් වහන්සේලාට දන් පූජා කිරීම සිදු කරනවා. ඒ වගේම තෙරුවන් සරණ ගිහිල්ලා අර සීලේ සමාදන් වෙනවා. දැන් බලන්න එතකොට තෙරුවන් සරණ යනවා. අපි බුද්ධං ධම්මං සංඝං කියලා කිව්වහම අපි ඒක පිළිගන්නවනේ, එයා බෞද්ධයෙක් බවට පත් වෙනවා. එතකොට තිසරණිය පිළිගත් කෙනෙක් තමයි බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. දැන් සමහර අය කියනවා මම පන්සල් ගියේ නැතුනට ඉතින් මම වෙන ආගමක්, නමුත් මම බුද්ධිස් ෆිලොසොෆි එක මම අධ්‍යයනය කරනවා. බෞද්ධ දර්ශනය අධ්‍යයනය කරනවා. හැබැයි හිව් කිව් පමණින් එයා බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. බෞද්ධයෙක් බවට පත් වෙන නම් අපේ දේශනාවට අනුකූලව ගත්තට පස්සේ තොට සමහරලාට ඔබට හිතෙන්න පුළුවන් මේක බොහොම සාම්ප්‍රදායික කියවීමක් කියලා. දැන් ඔබ ග්‍රහණය කරගන්න කැමැති විදිහකට බුද්ධ ධම්ම සංඝ කියලා කියන තෙරුවන් පිළිබඳව අත උස්සලා වඳින්න බැයි නම් මම බුදුන් සරණ යනවා, දහම් සරණ යනවා, සංඝ සරණ යනවා කියලා ඔබට කියන්නට බැරිකමක් තියෙනවා නම් ඔබ බෞද්ධයෙක් නෙමෙයි, සැබෑම බෞද්ධයෙක් නෙමෙයි. එතකොට අපි බුදුන් දහම් සංඝ සරණ යනවා කියලා පංචශීලයේ සමාදන් වෙලා බලන්නකො. දැන් බුදුන් දහම් සංඝ යනවා කියලා කිව්වහම අපි පින්නත් ඊට පස්සේ අපි ඉතිපිසෝ භගවරහන් සම්මා සම්බුද්ධෝ ස්වාකාතෝ සුපටිපන්නෝ කියලා කියන ගාතවන සජ්ජායනා කරනවානේ. ඒකට තෙරුවන් වන්දනා කිරීම කරනවා. ඒකට මේ සියල්ලම සිද්ධ කරන විට අපිට පේනවා අපි සැබෑම බෞද්ධ தත්ත්වයේ තුල ඉඳගෙන. අර සැබෑම පිහිටීම තුල ඉඳගෙන තමයි අපි ජීවිතයේ ඒ කාරණාව පිළිබඳව ඔබ සිද්ධ කරන්නේ. එතකොට ඔබට වඳින පුදන තැනක මලක් පහනක් පූජා කරලා ওই ගාතාවන් බොහොම හොඳට ලස්සන සජ්ජායනා කරලා මිනීහි කරලා ඒ චිත්ත ශක්තිය ඇති කරගෙන ජීවිතේ පුරුදු වෙන්න තමන්ගේ ජීවිතේ වැඩ කටයුතු ටික ආරම්භ කරන ගෘහණියක් නම් ජීවිතේ මුලින්ම කරන්න අවශ්‍ය වෙන්නේ ඔය කියන කටයුතු සිද්ධ කරලා තමයි මූණකට සෝදගෙන පිරිසුදු වෙලා ඒ කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් මේ තරුණයත් මේ වෙළඳාමේ යන්න ඉස්සරලා නැවුනගින් ඉස්සර වෙලා මහා සංඝරත්නයේට දානියක් දුන්නා.
ඔහු සීලයේත් හොඳට පිහිටියා. පින්වත්නි, විශාල සෙනමක් සෙනගක් සමග සමයි මේ ගමන ආරම්භ කරන්නේ. දැන් දවසින් දවස ගෙවිලා ගියා. හත් දවසක් ගියා. ඉස්සර කාලේදී ඔබ දන්නවා නැව් නැගලා තමයි ඔය තොටුපළවල් වලට මිනිසු වෙලදාමී කියේ. අපිට පේනවා ලංකාවේත් ඔය මහතිත්ත කියලා කියන නමින් ওই තීර්ථයන් විදිහට සඳහන් කරන විරලවල් ඔය උතුරු නැගරේ ප්‍රදේශෙත් විශාල ප්‍රදේශයක පැතිරලා තියෙනවා. මේ නැව් තොටුපළවල් ඔබ දන්නවා ජයසිරි මහඳුරන් වහන්සේ වැඩම කිරීම පිළිබඳව, ඒ ජම්බුද්දීපයේ තියෙන තොටුපළවල් පිළිබඳව. අපි අදටත් ඔය යාපනයේ ප්‍රදේශයේහි සංචාරී නිරතව ඉන්නකොට ශ්‍රීමා බෝධිය වැඩම කරපු ස්ථානයට අපි ගිහිල්ලා ඒ තැන පිළිබඳව බලනවා. දැන් දවස් හතක් තිස්සේ මහමෝදේ යනකොට ඔබ දන්නවා ඇත්තටම ජීවිතයට කරදර බාධක විපත්තින් එනවා කියලා කියන එක ඒක සාමාන්‍ය දෙයක්. මේ ගමන මහා සාගරේ ගමන් කරන නැවක් වගේමයි. ඔබේ ජීවිතයත් මගේ ජීවිතයත් මහා සාගරයේ එක වෙලාවකට කිසිදු රළකට අහු නොවි ඉතාමත්ම නිශ්ශබ්දව මහමුහුද තියෙනවා වගේ අපි ඒ මහමුහුදේ ගමන් කරනවා. නැව වෙලාවකට බොහොම නිසල මුහුදක ගමන් කරනවා. තව වෙලාවක බොහොම සැඩපරුස විදියට චණ්ඩපරුස විදියට ගමන් කරන රළත් එක්ක මහමුහුදේ ඒ නැවට ගමන් කරන්න සිද්ධ වෙනවා. ජීවිතය කියලා කියන්නේත් මේ වගේම තමයි. ජීවිතය කියලා කියන්නේ ඔබේ ජීවිතයත් මගේ ජීවිතයත් මේක හා සමානයි. අපි ජීවත් වෙනකොට එක කාලයක අපිට බොහොම නිසල විදියට ජීවිතය ගත කරන්න පුළුවන්. බොහොම රළපරළු නැති බොහොම නිසල මුහුදක නැවක් ගමන් කරනවා වගේ ඔබේ ජීවිතයත් මගේ ජීවිතයත් හොඳට ගමන් කරනවා. පින්වත්නි, ඒ නිසල මුහුදේ ගමන් කරන නැව වගේ එක පාටම ඒ නැවට මූණ දෙන්න සිදු වෙනවා. බොහොම සැඩපරුස ආකාරයකට තිබෙන රළවලට අපට ජීවිතයේ මූණ පාණ්ඩ වෙනවා. අපි බලාපොරොත්තු නොවන ආකාරයේහි බොහොම සැඩපරුස දේවල් වලට. ඒ සැඩපරුස දේවල් වලට අපිට මූණ පාණ්ඩ සිදුවන්නේ එය එක්තරා ආකාරයකට ඔබටත් මටත් කියලා ලැබෙන දෙයක් නෙමෙයි. මහමුහුදට බැහැපු කෙනෙකුට දවස් පහක් හයක් ගිහිලා මහමුහුද මැදදි මේ වගේ දේවල් වලට මූණ පාණ්ඩ වෙයි කියලා කල් වේලා ඇතුව දන්නවා නම් ඒ ගමන යන්නේ නැහැ. පින්වත්නි, මේ ගමන යා යුතු වෙනවා. ඔබටත් මටත් මේ ජීවිතය තුළ ගමන් කරන විට අපට මුණ ගැහෙනවා ජීවිතේ බලාපොරොත්තු නොවන දේවල් වලට මුණ දෙන්න. අපි ධර්මයේ තුලත් ඔබට කියලා දෙන්නේ, ධර්මයේ තුලත් ඔබට උගන්වන්නේ ජීවිතේ මේ බලාපොරොත්තු නොවන දේවල් වලට මුණ දීමේ අවශ්‍ය කරන ශක්තිය. ඇයි පින්වත්නි, අපි ජීවත් වෙන්නේ මේ අනිත්‍යතා සහිත ලෝකයක් තුළනේ. අපි ජීවිතේ හැම මොහොතකම හැම අවස්ථාවකම එකම දෙයක් එකම ස්වභාවයකින් පවතින්නේ නැහැ. වෙනස් වන ධර්මතාවට අනුකූලව තමයි ලෝකෙ ජීවෙන්නේ. ඒ වෙනස් වන ධර්මතාවන් ඇතුළේහි මට මගියයි කියලා අල්ලා ගන්න කිසිම දෙයක් ඇත්තේ නැහැ. සෑම දෙයක්ම වෙනස් වීමේ ධර්මතාවකට යටත්, ඒ වෙනස් වීමේ ධර්මතාවකට යටත් වෙච්ච ලෝකයක් තුළ බලාපොරොත්තු නොවන විදියට මිනිසුන්ට කරදර බාධක විපත්තින් එනවා. අපේ දේශනාවන් වල සඳහන් කරන්නේ පංචවානි වික්කවේ බියසනානි, වානේ ජීවිතයේ බියසන පහක් එනවා. ඒ වියසන පහමනවද? ඥාති බියසනං, රෝග බියසනං, භෝග බියසනං, සීල බියසනං, දික්ටි බියසනං කියලා. අප ළඟ ඉන්න අය නැති වෙලා යනවා. අපිට රෝගාබාධ ඇති වෙනවා. හම්බ කරගත්ත දේවල් විනාශයටපත් වෙනවා. අපි ආරක්ෂා කරගත්ත සීලය කැඩෙනවා, බිඳෙනවා. අපේ දෘෂ්ටිය, අපේ දැක්ම වෙනස් වෙනවා. ඒවල සාමාන්‍ය ලෝකයේ තුල තියෙන දේවල්. තමන් ළඟ ඉන්න මිනිසුත් වෙනස් වෙනවානි. තමන්ගේ දරුවොත් වෙනස් වෙනවානි. තමන්ගේ ඥාතිනුත් වෙනස් වෙනවානි. මේ වෙනස් වෙන ලෝකයක් තුළ මේක දැන ගැනීමම අපේ ජීවිතේ ඉතාමත්ම වටිනා කාරණාවක් බවට පත් වෙනවා. මහමෝදේ නැව ගමන් කරන විට බලාපොරොත්තු නොවින් වූ ආකාරයකට නැව ඇතිවිච්ච, එහෙම නැත්නම් නැවේ ඇතිවිච්ච සිදුරක් නිසා වතුර පිරින්න පටන් ගන්නවා. පින්නත් අපිත් මේ සංසාර ගමන තුළ ගමන් කරන විට මේ ජීවිතයේ නැමැති නැවට ඕනෑම තැනකින් සිදුරක් ඇති වෙලා වතුර පිරිලා අපිව විනාශයකට පත් වෙන්න පුළුවන්. දැන් අර නැවට වතුර පිරෙන්න පටන් ගත්තා. දැන් කොච්චර මිනිස්සු උත්සාහ කළත් මේ පිරෙන වතුර ඉවත් කරන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ජීවිතයේ එහෙම භයානක තත්ත්වයක් ඇති වෙනකොට ඔවුන්ට මරණ බය කියලා කියන එක දැනෙනවා. ජීවිතේ බරපතලම රෝගාබාධයන්ට පත්වෙච්ච සමහර ඇත්තන් ඒ අය ඇඳේ ඉඳගෙන දුක් විඳින අවස්ථා තියෙනවා. ඔබ සමහර වෙලාවට රෝගාබාධ තත්යකට පත් වෙලා
ඇඳේ අවසන් හුස්ම පොද හෙළන කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඇස්කන් පේන නිසා මේ ධර්මයේ ඇහෙනවා වෙන්න පුළුවන්. දුරු ඈත රටක ඉඳගෙන ජීවිතයේ ඔබ යම්කිසි රැකියාවක නිරතලා වෙනවා ඉන්න පුළුවන්. හැබැයි ඔබ හිතන්න කල්පනා කරන්න, ජීවිතේ භයානකම තැනක් ආවොත් ඒ භයානකම තැනක් ආපු වෙලාවකදී ඔබට සිහිපත් කරන්න තියෙන්නේ කුමක්ද කියලා. මට මතකයි මීට සති දෙකකට පමණ උඩදී ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවට ගමන් කරපු ගුවන් යානයක ඇතිවිච්ච කාර්මික දෝෂයක්. ඒ කාර්මික දෝෂයේ වෙලාවේදී මගෙන් බොහෝ සෙයින් කලබලයට පත් වෙන මීට ලංකාවේ හිටපු එක්තරා බොහොම සදහැවත් බෞද්ධ යුවලක් අප දැක්ක අන්තර්ජාලයේ තුලේ රූපරාම තිබුණා. ඔවුන් කලබලයට පත් නොවි ඔවුන් සිහිපත් කළ තිබුණේ බුදුගුණමයි. බුදුගුණ සිහිපත් කරමින් ඒ සත්‍ය ක්‍රියාවක් බවට පත් කරමින් ඒ ජීවිතය ආරක්ෂාව වුන් ඒ වෙලාවේදී සලසාගෙන තිබෙනවා. දැන් කලබලයකට පත් වෙලා මැරෙනවට වැඩිය බුදුගුණ සිහිපත් කරමින් මැරුණත් ප්‍රශ්නයක් නැණි පින්නවත්නි. ජීවිතේ බුදුගුණ සිහිපත් කරමින් මැරෙන මොහොත ජීවිතේ කවදා උදා වේවිද කියලා අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් බලන්න මේ මැදි වයසේ යුවළ අර බුදුගුණ සිහිපත් කරමින් ඒ පිළිබඳව සත්‍ය ක්‍රියාවක් කරමින් ඒ ධර්මයේ මෙනෙහි කරමින් ඔවුන් ගත කරපුවාම ඔවුන් කියන මහා හාස්කමක් ඇති වුණේ ආපෝසරයක් ඒ ගුණේ තිබිච්චි තාමත් භයානක ජීවිත විනාශ වෙන්න තිබිච්චි ඒ ජීවිත සම්පූර්ණයෙන්ම බේරිලා ඊළඟට ආපෝසරයක් ගොඩබිමට ඇවිල්ලා උන්න යහපත් ලෙස ආපෝසරයක් Tamanගේ රටට ජීවත්වන රට යන්න පුළුවන්කමක් තිබුණා කියලා කිව්වා. මම අදහස් කරන්නේ දැන් බලන්න කෙනෙකුට මේක පිළිගන්නත් පුළුවන් මේක නොපිළිගන්නත් පුළුවන්. තවත් කෙනෙකුට පින්වත්නි බලහත්කාරයෙන් පිළිගන්න උත්සාහ කරන්න අවශ්‍යත් නැහැ. තමන්ට දැනෙනවා නම් තමන්ගේ හෘද සාක්ෂියට දැනෙනවා නම් තමන්ගේ හිතට එකඟයි නම් ඔබ එය අනුගමනය කරන්න. පින්වත්නි මේ නැවේට වතුර පිරෙනකොට මිනිස්සු කලබලයට පත් වුණා. මරණ බය ඇති වුණා. මිනිස්සු පිහිට ඉල්ලනවා. මේ තෙරක් නොපෙනෙන මහා සාගරයේහි මෙවැනි පත්‍යක් ඇති වුණාම මිනිස්සු තමන්ගේ ජීවිතය තුළ නොපෙනෙන දෙවියන්ට අයදිනවා. අපි කියන්නේ ජීවිතේ කරදරයක් බාධකයක් විපත්තියක් ඇති වුණාම ජීවිතේ මරණයත් ජීවිතයත් අතර සටන් කරන අවස්ථාවක් උදා වෙනකොට සමහර වෙලාවට අපි දෙවියන්ට අපේ දුක කියලා අපව බේරගන්න කියලා අපි උත්සාහ කරනවා. දෙවියෝ ඉන්නවාද නැද්ද කියලා කියන එක පිළිබඳව මේක වෙනම දේශනාවක්. පින්වත්නි කෙනෙක් තමන්ට අදහන ආගම සිහිපත් කරනකොට මේ මහා මොහොතෙහි ගමන් කරන විට තමන්ට ජීවිතේ සිහිපත් කරගන්න දෙයක් තිබී ති වෙනවා. බාබට හැමදාමත් අවධාරණය කරන කාරණාව තමයි අපිට ජීවිතේ බැරෑරුම අවස්ථාවකදී හිතේ පිහිටන එහෙම නැත්නම් සිහිපත් කරන්න පුළුවන් මතකේ හිටින හැමදාමත් පුරුදු කරගෙන ආපු යහපත් ක්‍රියාවක් යහපත් සිතවිල්ලක් ජීවිතේ තියාගන්න ඔබට සල්ලි කොච්චර ලක්ෂ ගණනක් කෝටි ගණනක් බිලියන ගණනක් තිබුණත් ඔය ඇතිවෙන විපත්තිකර අවස්ථාවකදී ඒවා ප්‍රයෝජනට ගන්න හැකියාවක් ඇත්තේ නැහැ. මිනිස්සු හිතනවා නම් මට සල්ලි තියෙනවා මට ජීවිතේ ඕනම වෙලාවකදී මට පුළුවන් මගේ ජීවිතේ ගලව ගන්න. මට ජීවිතේ කිසි කෙනෙකුට මට බයක්සයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා හිතුවත් මෙවැනි අවස්ථාවකදී මහමෝදේ නැවක් කැඩිලා එය දියබත් වෙන්න තියෙන මොහොතක් තියෙද්දී ඔබේ සල්ලි වලින් ඇති ප්‍රයෝජනයක්. සල්ලි මිනිසුන්ට අවශ්‍ය තමයි. මිනිසු හම්බ කරන්නේ මහන්සියෙන් යහපත් ලෙස ජීවත් වෙන්න තමයි. නමුත් පින්වත්නි අපිට අවසන් මොහොතේදී හෝ අපිට හිතන්න පුළුවන් යහපත් පුණ්‍ය කර්මයක් තියෙනවා නම් කොච්චර වටිනවාද? ජීවිතය ඔබ කරපු අනන්ත කුසල ශක්තියෙන් නැති. ඔබේ අම්මා තාත්තට සලකපු දේවල් නැති. සාසනෙමින් කරපු යහපත් ක්‍රියාවන් ප්‍රමාණයක් ඇති. දවස ගානේ මාස ගානේ ඔබ කරන යහපත් ක්‍රියාවන් නැති. ලෙඩෙකුට බෙහෙතක් හේතක් අරන්දෙනේක උපස්ථානයක් කරන එක ඇති. තවත් මිනිස්සුකගේ හිත රිදෙන්නේ නැතව ඔවුන්ගේ හිත යහපත් වන ආකාරයකට කතා කරන අවස්ථාවන් ඇති. පින්නත් මේවා සියල්ලක්ම වටිනා දේවල්. සතෙකුගේ ජීවිතේ බේරගත් අවස්ථාවක් වෙන්න පුළුවන්. ලී ටිකක් දුන්න වෙන්න පුළුවන්. අපි ශරීරේ කොටසක් දුන්න වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම යහපත් වූ චේතනාවකින් කරපු ක්‍රියාවන් ඔබේ ජීවිතේ ලොකු ශක්තියක්. අපිට ඒව සිහිපත් කරගන්න පුළුවන්. අපි ජීවිතේ ඇති කරගන්න පුහුණුව අන්න ඒ වගේමයි. මොකද හේතුව අර ඇතිවන විපත්තිකර ස්වභාවීය தත්ත්වය අපිට තේරෙන්නේ සමහර ඇත්තන්ට යහපත් ලෙස. එහෙම නැත්නම් එයා තමන්ගේ ජීවිතයේ තුල අර ශක්තිමත්ව ජීවත් වෙනකොට නිරෝගීව ජීවත් වෙන විට එයාට තේරෙන්නේ ඒක. හැබැයි අර විපත්තියක් එන්න ඉස්සරලා මේ පුහුණුව ඇති කරගත්තොත් කොච්චර වටිනවද? දැන් මේ නැවේ ඉන්න මිනිස්සු
මේ සාගරයේ මැද ඉන්න මිනිසු ජීවිතේ ඉල්ලනවා කොහෙන්ද ඉල්ලන්නේ අහසට අධික දිගු කරමින් අනේ දෙවියනේ මාව ආරක්ෂා කරලා දෙන්න. සමහර ඇත්තන් පපුවට අත ගහලා වැළපෙනවා. සමහර කෙනෙක් බය වෙලා තැති ගැනීමකටපත් වෙලා මම මැරුණොත් මගේ දරුවන්ට වෙන්නේ මොකද? මගේ බිරිඳට වෙන්නේ මොකද? මම මෙච්චර කාලයක් ජීවිතේ රැකපු ආරක්ෂා කරගත්ත ගොඩනගාගත්ත වස්තුවට මොකද වෙන්නේ? අර වස්තු තණ්හාව කියලා කියන එක හොඳටම ඇති වෙනවා. යමක් Tamanට විපත්තියක් ඇති වෙන්න ඕනේ, ඌව ගැන හිතන්න නම් කල්පනා කරන්න නම්. එල්ලුම්ගහට යන මිනිස්සෙක් ඔබ හිතනද මරණීය දඬුවම් නියමිච්ච කෙනෙක් එයා එල්ලුම්ගහට යනවා. එල්ලුම්ගහට යන වෙලාවෙදී යාට කොච්චර දේවල් නම් දැනෙන්න වෙතිද? එල්ලුම්ගහට යන මිනිස්සෙක් එයාගේ හිත කියවන්නට අපිට හැකියාවක් ඇත්තේ නැහැ. හැබැයි මරණ බිය කියලා කියන එක හොඳටම දැනෙන අවස්ථාවක්. ඒ උ කෙනෙකුට ඇති වෙන සිතුවිලි ප්‍රමාණය අපට මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. ජීවිතේ බරපතලම සල්ලි කර්මයකට භාජනය කරන කෙනෙක්. මේ වෙලාවේදී මම මරණියත් ජීවිතියත් අතර සටනක්. ඒ සල්ලි කර්මයකට මම මූණ දෙන්නේ. වෛද්‍යවරු පවා මේ පිළිබඳව කියනවා, අවධාරණ යොමු කරනවා. පින්වත්නි, අපිට යමක් හිතන්නට කල්පනා කරන්නට ඉඩකඩක් තිබිය යුතු වෙනවා. ඒ වගේ අපිට පේනවා ජීවිතයේ තුල ඒ බරපතලම ඛේදවාචකයකට මුණ දෙන වෙලාවකදී අපිට අර බුදුගුණ සිහිපත් කරන්න පුළුවන් නම් අර සත්‍ය ක්‍රියාව ක්‍රියාන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? මිනිස්සු ජීවිතයේ අවසන් මොහොතට පත්විච්ච වෙලාවේදී අර නැවේ හිටපු මිනිස්සු දහසක් දෙනා අඬනකොට වැළපෙනකොට ඒක මිනිස්සෙක් විතරක් එයා බොහෝම සංසුන් විදියට මේ ප්‍රශ්නෙට මුණ දෙනවා. අන්න ඒක තමයි පින්නත් ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ වෙලාවේදී බොහෝ දෙනෙක් විමතියටපත් වෙනවා. නැව ගිලෙන්ට ආසන්නම වෙලාවේදී අනිත් සියලුම දෙනා කලබලයටපත් වෙලා මේ මඩනකොට වැළපෙනකොට විලාප තියෙනකොට එයා යහනවා. ඔබ පමණක් කොහොමද මේ විලාප තියන්න නැතුව ඉන්නේ? ඔබට මොකද තියෙන ශක්තිය? ඔබට මොකක්ද තියෙන බලය? පින්නත් න්‍යාය සඳහන් කරන්නේ, මම මේ නැවට නගින්න ඉස්සෙල්ලා භික්ෂු සංඝයාට මම දානියක් දුන්නා. ඒ වගේම තෙරුවන් සරණ ගියා, සිල් සමාදන් වුණා. මට බයක් නෑ, මගේ ජීවිතේට පිහිටක් තියෙනවා. පින්වත්නි, අප හැමදාමත් ඔබට අවධාරණය කරන්නේ තමාගේ පිහිට තමා සලසා ගත යුතුයි. තමාගේ පිහිට වෙන කිසිවෙක් ඔබට සලසා දෙන්නේ නැත. ඔබ හම්බ කරගත්තොත් ඔබට කන්න පුළුවන්. ඔබ හම්බ කරේ නැත්නම් ඔබට කන්න හම්බින්නේ නැහැ. ඔබ ජීවිතේ වගා කරගත්ත දේට අනුකූලව ඔබට ප්‍රතිඵල ලැබෙනවා. ඔබ ජීවිතේ වගා කරගෙන තියෙන්නේ විස සහිත භෝග නම් ඔබට විස සහිත වූ භෝග තමයි ලැබෙන්නේ. ඔබ ජීවිතේ වගා කරගෙන තිබෙන්නේ වඩාත් ඵලදායක තිබෙන හොඳ බීජ නම් ඔබට හොඳ සරුසාර බීජ ජීවිතයට ලැබෙනවා. ඔබ වගා කරගත්ත දේට අනුකූලව තමයි ජීවිතේ අපිට දේවල් ලැබෙන්නේ. ජාතිසං උපතේ බීජං තාතිසං හරතේ ඵලං කියලා ධර්මයේ තුල පෙන්නනවා. ඔබ වීවපුරලා වී ගන්න පුළුවන්, වීවපුරලා මුඤ්ඤට බලාපොරොත්තු වෙන්න බෑ. මුංගට වපුරලා වී බලාපොරොත්තු වෙන්නත් බෑ. Taman ජීවිතයේ තුල වපුරන දේට අනුකූලව තමයි පින්වත්නි Tamanට ඵලදාව ළඟා කරගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා ඔබ ජීවිතයේ හොඳට තේරුම් ගන්නට මම මගේ ජීවිතයේ තුල වඩාත් යහපත් වූ දියක් මගේ කිතේ මම වපුර ගන්නවා. ඒ කිත කියලා කියන්නේ ඔබ සිත ඇතුලේහි. මම ජීවිතේ පුළුවන් තරම් ලැබෙන හැම මොහොතකම හැම අවස්ථාවකම යහපත් වූ ක්‍රියාවකම නිරත වෙනවා. භාවනාවක නිරත වෙනවා. දන්පෙන් කටයුතු සිද්ධ කරනවා. යහපත් සිතුවිලි ඇති කරගත්තාම මේ වගේ ජීවිතේ මහා අරබුදකාරී තත්ත්වයන් එනකොට අඬනා වැළපි වැළපි අනේ මම දැන් මැරෙනවා. මං මැරුණාට පස්සේ මගේ දරුවන්ට මොකද වෙන්නේ? මගේ දේපලට මොකද වෙන්නේ? මං මේවා නැතුණාට පස්සේ මේ මිනිස්සු මොනවා කරයිද මේවා? පින්නත් ඒවා හිතන්න කාලයක් නැහැ. අපි ලෝකේ මැරෙනකොට අල්ප මාත්‍රක දියක්වත් අපි ගෙනියන්නේ නැහැ. ඔබට හිතෙනවා නම් දැනෙනවා නම් මම මේ පන්සලක් හදලා මේ පන්සලේ ගොඩනැගිලි එකක්වත් ගෙනියන්නේ නැහැ. මේවා මම කොච්චර අතපත ගාමින් බලමින් මම හිටියත් පින්වත්නි ඒවා එකක්වත් අපි ගෙනියන්නේ නැහැ. අපි ඔක්කොම සියල්ලම එක මොහොතකදී අපිට සියල්ලම හැරදාලා යන්න සිදු වෙනවා. අප්පංවත ජීවිතං ඉදං ඕරං වසත අපි මියෙති. අපි ඉපදිච්ච දවසේ ඉඳලා කලල අවස්ථාවේ ඉඳලා ජීවිතේ අවසන් වෙනකම්ම ඕනම වෙලාවකදී අපිව දාලා යනවා. මේ භෞතික ලෝකයේ තුල හම්බ කරගත්ත කිසිදු දෙයක් ගෙනියන්නේ නැහැ. ඔබ කරගත්ත කුසලා කුසල කර්ම ටික, ඔබ කරගත්ත පින කුසලයේ පමණයි ඔබ ජීවිතේ ගෙනියන්නේ. එතකොට අර යහපත් වූ දෙයක් ජීවිතයේ තුල තියෙනකොට ඒ අවසන් මොහොතේදී පවා ඔබට හිතන්නට කල්පනා කරන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? පින්වත්නි, අර නැවේ ඉන්න කෙනා
අර මිනිසු අඬා ඉන්න කෙනා සියලු දිනාම කෑ ගහන මිනිසු අතරේ එක මිනිසෙක් පමණක් ශක්තිමත්ව මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. එයා ඇහුවේ මොකද්ද? ඔබට කොහොමද මේ ශක්තිය ලැබුණේ? මම නැවට නැගින්න ඉස්සෙල්ලා මම දානියක් දුන්නා. සිල් සමාදන් වුණා. තෙරුවන් සරණ ගියා. ඒ වෙලාවේදී නැවේ හිටපු සියලු දිනාම පින්වත්නි 800 දෙනා 100 ගානේ කොටස් කරලා මෙයා ඒ අයට මේ සරණියේ පිහිට වීම නැත්නම් සීලේ පිහිට වීම සිදු වෙනවා. නැවේ වතුර මිනිසුන්ගේ ගොප්පටි දක්වා පිළලා තියෙනවා. ඊළඟට දෙවිනි 100ක් දෙවිනි පිරසට මේ සීලේ පිහිටවනකොට ඒ අයගේ තිරුවන් සරණ ගිය පිරිසක් බවට පත් වෙනවා. ඊළඟට තුන්වෙනි කොටස බලනකොට සමහර අයගේ ධනෙස් දක්වා, සමහර අය ඉඟටිය දක්වා, සමහර අය ඉන ළඟට, ඒ වගේම සමහර අයගේ පපුව ළඟට, හයවෙනි කොටස එනකොට ගෙල දක්වා ගිහිල්ලා, හත්වෙනි කොටස එනකොට ඔවුන්ගේ කට ළඟටම වතුර පිරිලා. ඒ අවසන් මොහොතේදීත් ඔවුන් සිල් සමාදන් වෙනවා. මේ අය ඔක්කොම සිල් සමාදන් වෙලා මිනිසු මරණයට පත් වෙනවා. ඉතින් 800ක් දෙනා මේ අය මහ මොහොතේදී අවසන් මොහොතේදී මරණයට පත් වෙලා අර නිකම්ම නිකන් මැරෙන්න හිටපු මිනිසුන්ට අර එක සත්පුරුෂ මිනිසෙක් ජීවිතයට මුණ ගැහිලා ඒ සත්පුරුෂ මිනිසෙක් මුණ ගැසීම නිසාම අපිට පේනවා පින්වත්නි මේ 700කගේ ජීවිතේ වෙනස් වෙනවා. ඔවුන් මරණයට පත් වෙලා අපේ අටුවාවන් වල සඳහන් වෙන්නේ තෞතිසා දිව්‍ය ලෝකයේ දිව්‍යෝර් වෙලා උත්පත්ති ලැබුවා කියලා. ඔවුන් 700ක් දෙනා තමන්ගේ ජීවිතේට මේ සැප සම්පත් කොහොමද ලැබුණේ කියලා ඔවුන් කල්පනා කරන දිව්‍ය ලෝකයේ ඉඳලා. ඒ වෙලාවේදී ඔවුන්ට පෙනුණා අර ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීම නිසා තමයි මේ කාරණාව සිද්ධ වුණේ. එක දෙවියෙක් එක පැත්තක ඉඳලා මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්න පටන් ගත්තා. ඒ ගුණ කිව්වේ කොහොමද? ඇත්ත වශයෙන්ම යම් කිසි ආකාරයකට ලෝතුරා බුදුහාමුදුරන්ගේ ගුණම අපි සිහිපත් කළා. තෙරුවන් සරණ ගියා. බලන්න කි බෞද්ධ භාවයේ පිළිපදව කොයි තරම්නම් කියවීමක් තියෙනවද? ඒතර තෙරුවන් සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපදව සිහිපත් කරපු කෙනෙකුට එයින් ලැබෙන ආනිසංස ප්‍රමාණය අවසන් මොහොතේදී අපි අර චුති චitteට බලපාන ප්‍රතිසන්දි විඥාණයට එක බලපානවා. පින්නත් ඔබ ලෝකේ කොතනක ජීවත් වෙලා හිටියත් කවුරු මොනවා කිව්වත් අනේ වදාලා වැඩක් නැහැ කිසි දෙයක් වැඩක් නැහැ කියලා ඒ කවුරු මොනවා කිව්වත් ජීවිතය ඔබ හොඳට මතක තියාගන්න තමන්ගේ ආත්ම විශ්වාසය තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. අපි කියන්නේ self confidence කියලා කියන එක ඉතාමත් වැදගත් වෙනවා. තමන්ගේ ආත්ම විශ්වාසය. ඒතර ඔබ අදහන දේට අනුකූලව පිළිගන්න දේට අනුකූලව ඒ ගුණයේ පිළිබඳව ඇති කරගන්නා චිත්ත ශක්තිය ස්වභාවය මත තමයි ඔබට මේ ජීවිතයේ තුල මේ ගතිගුණවල ස්වභාවීය తত্ত্বය වඩාත් හොඳින් ජීවිතයට මතු කරගන්නට පුළුවන්කමක් තියෙනවා. බලන්න එක සත්පුරුෂ මිනිසෙක් නිසා 700කගේ ජීවිත වෙනස් වුණා. නිකම්ම නිකං මැරෙන්න හිටපු මිනිස්සු අවසන් මොහොතේදී සරණ සීලයේ පිහිටලා ඒ සරණ සීලයේ පිහිටවීම නිසාම එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනසකට භාජනය වෙලා ඒ අය ජීවිතයේ යහපත් තැනක උත්පත්ති ලබන තරම් ඔවුන්ට ශක්තියක් ඉපදුණා. එනිසා අපි ජීවිතේ පුරුදු වෙන්න ඕනේ හැම වෙලාවකම ඔබ දුරකතනෙන් කතා කළත් සාමාන්‍ය ලෝකයේ තුලම කතා කළත් ඔබ ජීවිතේ පුරුදු වෙන්න ඕනේ යහපත් මිනිසෙක් සමගම යහපත් සිතුවිලි තියෙන මිනිසෙක් සමගම කතා බහ කරන්න. අපිට පේනවා අපේ ජීවිතවල ලොකු අඩුවක්. අපි සමහරවිට දුරකතනවල පැය ගණන් ඉලිලා ඉන්නවා. ඒත් පැය ගණන් ඉලිලා සමහර අය කතා කරනවා. හැබැයි පින්වත්නි අපි යහපත් වූ දෙයක් උසස් ගතිගුණ ඇති වෙන දෙයක් ඔබේ ප්‍රඥාව දියුණු වන දෙයක් ජීවිතේ පුරුදු වෙන්න ඕනේ අපි කතා කරන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට පේනවා මේ සෝවන් ඵලය එහෙම නැත්නම් සෝවන් ඵලයේ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වෙනම කරුණු හතරක් පිළිබඳව මේ සංයුත්ත නිකායේ ඵල සූත්‍රෙත් සඳහන් කරලා තිබෙනවා. මේක අපි නිතරම සාකච්ඡාවට භාජනය කරන කෙනා. එතකොට සත්පුරුෂ සංසේවෝ එහෙම නැත්නම් සත්පුරුෂයන්ගේ ආශ්‍රය කියන එකත්, ඒ වගේම සද්ධම්ම සවණං සද්ධාර්මයේ ශ්‍රවණය කිරීමත්, යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීමත්, ධර්මානුධර්ම ප්‍රතිපදාව එහෙම නැත්නම් ධම්මානුධම්ම පටිපත්ති කියලා කියන මේ කරුණු හතර තාම වැදගත් වෙන පළවෙනි කාරණාව විදියට, මේ කියන්නේ සෝවන් ඵලය සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන අංගයන් හතර අපිට පේන මේ කරුණු හතර දීලා තියෙනවා. දැන් බලන්න එතකොට සෝවන් ඵලය දක්වා පමණක් නෙමෙයි මුළු නිර්වාණගාමි ප්‍රතිපදාවම පිටලා තියෙන සත්පුරුෂයන් මතමයි. ඒ කාරණා ඉතාම පැහැදිලිනි කාටත්. එනිසා මෙතනදී පළවෙනිම කාරණාව විදියට සත්පුරුෂයන්ගේ ආශ්‍රය කියලා කියන වචනය අපිට ලබා දීලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? ඔබට ජීවිතයේ විවිධ තරාතිරමේ මිනිසු මුණ ගැහෙනවා. විවිධ තරාතිරමේ මිනිසු මුණ ගැහෙනකොට ඔබට ආශ්‍රය කරන්න සුදුසු මිනිසෙක් නැත්තම්
ඔබට වඩා සමාන මට්ටමේ හෝ ඔබට වඩා උසස් මට්ටමේ මිනිසෙක් ජීවිතේ ආශ්‍රය කරන්න ලැබෙන්නේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ නිර්දේශ කාරණාව තමයි ඔබ හුදකලාවි ජීවත් වෙමින් ඊට වඩා වටිනවා කියලා කියන එක. හුදකලාවි තාම වටිනවා. මොකද හේතුව අපිට වඩා සමාන වූ උසස් මිනිස්සු අපි ආශ්‍රය කරනකොට අපේ පැත්තට යහපත් වූ සිතුවිලි යහපත් වූ අදහස් යහපත් වූ ඥානියන් ගලාගෙන එනවා. අපිට වඩා පහත් මිනිස්සු අපි ආශ්‍රය කරන විට ඒ මිනිසුන්ගේ පහත් වූ ගතිගුණ තමයි අපේ ජීවිතේට කාන්දු වෙන්නේ. ඊට වැඩිය හොඳ නැද්ද? හුදකලාවේ තනීම ජීවිතේ ගත කිරීම. මිනිස්සෙකුට මොන තරම්නම් වටිනවාද? හුදකලාව කුචරණම් වටිනවාද? හුදකලාව රහතන් වහන්සේලා බොහෝම අගය කරපු කාරණාවක්. ජීවිතයේ හුදකලාව ඉන්න හැම මොහොතකම තමන්ගේ චිත්ත ඒකාග්‍රතාව ඇති කරගෙන භාවනාමය අරමුණකට සිත යොමු කරගෙන ජීවත් වුණාම අර හිතේ තියෙන කැළමිලි සහිත ස්වභාවය යටපත් වෙලා හිත සංසුන් තත්යකටපත් වෙනවා. පින්වත්නි බලන්න මේ දේශනාව පුරාවටම මම ඔබට අවධාරණය කළේ තමිගේ සූත්‍ර දේශනාවන් ගණනාවක් තිබෙනවා. භාග්‍යතුන් වහන්සේගේ උපමාවන් අපිට පෙන්නු කරපු අවස්ථා. හැම වෙලාවක් තුලදීම ඔබ උත්සාහ කරන්නට යහපත් ගතිගුණ තියෙන උසස් ගතිගුණ තියෙන හැම වෙලාවක් තුලදීම යහපත පිළිබඳව කතා කරන ධර්මයේ පිළිබඳව කතා කරන ජීවිතයේ යථාර්ථය පිළිබඳව කතා කරන මිනිස්සු ආශ්‍රය කරන්න. අර ජීවිතයේ අසුභවාදී විදිහට නිතරම දකින අර නෑ බෑ කියලා කියන මිනිස්සු වැඩක් නෑ කියලා කියන මිනිස්සු ඉරිෂ්‍යාවෙන් ක්‍රෝධින් වෛරින් කතා කරන මිනිස්සු ජීවිතයට ලං කරගන්න එපා. එයයි ජීවිතෙන් ඈත් කරන්න. ඊට වැඩි හොඳ නැද්ද ඔබට හුදකලාවේ ජීවත් වෙන එක? ඇයි පින්වත්නි අනිත් මිනිස්සුත් එක්ක කතා කරන්න ගියපුවාම පටන් ගත්ත වෙලාවේ ඉඳලා තවත් කෙනෙකුගේ වැරදි සහ විවේචන කරනකොට ඒව අහගෙන ඉන්නකොට අපේ හිතට විශාල වශයෙන් පීඩාවක් දැනෙනවා. විශාල වශයෙන් අපේ හිත කැළඹීමකටපත් වෙනවා. කෙලෙස් අපේ ජීවිතය තුළ උපදිනවා. කෙලෙස් ස්වභාවයක් අපේ මනස තුළ උපදිනකොට ඒ අපිට එක්තරා ආකාරයකට පීඩාකාරී ස්වභාවයක් තත්ත්වයක්. ඒ නිසා ජීවිතය හොඳට පුරුදු වෙලා මේ යහපත් ගතිගුණ ඔබ ඇති කරගන්න ඔබට අර බෝධිපාක්ෂික ධර්මතාවන් හොයාගෙන යනකොට ඒ බෝධිපාක්ෂික ධර්මතාවන් හොයාගෙන යෑමේදීත් මේ සත්පුරුෂ ගුණය තාමත් වැදගත් වෙනවා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළේ ආනන්දය මේ උතුම් නිවන් මාර්ගයේම පවතින්නේ සත්පුරුෂයන් මතමයි. ඔබ සියලු දෙනාටම කවදාවත් ජීවිතයට අසත්පුරුෂයෝ මොන නොගැසේවා. මේ ජීවිතයට අසත්පුරුෂයන් දැනටමත් සිටිනවා නම් එයයි තාමත් මික්මනින් පහ වේවා. ජීවිතයට සත්පුරුෂ භාවයේ මෙති වේවායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන්න කැමැතියි. පින්වත්නි අපි කවුරුත් ජීවිතයේ ඇති වෙන විවිධ හැලහැප්පිලි වලට ජීවිතේ මුණ දෙමු. මේ ජීවිතේ ඔබ සත්‍යවාදී නම් නිවැරදි නම් යහපත් වූ සිතක් නම් ඔබට තිබෙන්නේ ඔබට ජීවිතේ ඔබට ඒ කරදර බාධක ජීවිතේ උදා වෙන්නේ නැහැ. ඔබ සියලු දෙනාටම නැවතවත් අවකුතුම් මහා සෑය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. මා වැඩ වාසය කරන මාතලේ විද්‍යානන්ද මහපිරින් විහාරස්ථානයේට ඔබ වාර්ෂික වශයෙන් දන්පෙන් පූජා කිරීමක් කරනවා නම් ඒ සියලු දෙනාටම මේ ලාවිදී අපේ පුණ්‍ය අනුමෝදනාව ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අදත් පින්වත්නි මේ උතුම් දේශනාවට තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්නා හෝමාගම පාක්ලේන් රෙසිඩෙන්සි පදිංචි මහින්ද පොන්නම්පෙරම හා ST පුෂ්පා රංජිනී යන දෙමව්පියන් විසින් ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිටින චනුද සේලක පුතුණුවන්ගේ සියලු ග්‍රහ අපල දුරුබි පූර්ණ නිරෝගී සුවය සඳහාත් එම රටේ පදිංචි තොලිත් නේලක නිපුණ නිහංසා යන දරුවන්ට සෙත් පැතීමත් දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්ට සහ සහෝදරය තිදෙනාටත් මියගිය නෑදෑ හිතමිතුරන් සමටත් පින් අනුමෝදන් කිරීමත් දේශකයන්න් මහන්සිට සහ සියලු ලෝවැසි සත්‍යයන්ට සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා. අද දේශනාවට දායකත්වය දරපු පින්වත් ඔබටත් මේ උතුම් ධර්මීය ශ්‍රවණය කරපු ලංකාවේ ලෝකී ජීවත්වන කොතනක ජීවත්ලා හිටියත් ඔබ සියලු දෙනාටම තුනුරුවන් යනන්ත ශක්ති ආශිර්වාද ලැබේවා. උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිට ජයසිරි මහබ්‍රන් වහන්සේගේ පිට මහා සෑයේ පිහිට සියලු බෝධින් වහන්සේලාගේ අනන්ත ශක්තියෙන් සියලු චෛත්‍ය රජරන් වහන්සේලාගේ අනන්ත ශක්තියෙන් ඔබේ ජීවිතය වඩාත් යහපත් වේවා. පවතින කරදර බාධක දුක්ඛ දෝමනස්යන් ලෙඩ දුක් සියල්ලම නැති වේවා. නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායු ලැබේවා. උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී මේ උතුම් දේශනාවට දායකත්වය දරපු පින්වතුන්ගේ වර්ග පරම්පරාවේ මියගෙලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ උතුම් ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පෞල්වල මියගෙලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ රට ජාතියගේ ජීවිතය කැප කරපු සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා.
මේ පිම් බලයෙන් හැම දිනාටම උතුම් නිවන් අවබෝධ වේවා. විෂ්ණු කතරගම සමන් බිබීසන ආදී සිල්මල්පේ සාක්‍ය මහේසකි දෙවියන්ටත් මේ කිසිලු දිනාටමත් අපි හැම දිනවත් පතන බෝධියකින් නිවෙනින් සැනසීමටපත් වේවා. අකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්దిక පුඤ්ඤම් තං අනුමෝදිත්වා

0: mahindika punyantang anumoditva kirang rakkam tu disenang akasanta ce bummanta divanaga mahindika punyantang anumoditva kirang rakkam tu tvang sadati hemadinatama samma sambudu saranai
1: සාධු සාධු සාධු අද බ්‍රහස්පතින්දා නිතෙෆෙම් ධර්ම දක්ෂිනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිර ජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ජූලි මාසයේ 29 වනදා බදාදා දිනයට යෙදෙන ඇසළ පුරපසළොස්වක පොහෝ දිනයේ වෙනුවෙන් නෙතෆිම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ නැත්නම් කවුරුත් දන්න පින් අත්ත පන්සල කේන්ද්‍ර කරගෙන මූලික කරගෙන උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් වැඩසටහන ආරම්භ කරනවා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් අවස්ථාව සඳහා වැඩමවන්නේ. ඉන් අනතුරුව උදෑසන 8ට සජීවී ධර්මදේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව සිදු කිරීම සඳහා අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පෙරවරු 11:00 දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය පිළිමතලාවේ සීලවංශ ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 2:00 යුගාසන කවිබණ දේශනාව සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවීමට නියමිතයි. පසරු 4:00 ශ්වේත පූජා සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය කන්දේ කුඹුරේ ප්‍රේමරත්න ස්වාමින් වහන්සේ වැඩමවන අතර සුපුරුදු පරිදි පසරු 5:30 ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. එන් අනතුරුව රාත්‍රී 7:00 රාත්‍රී සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ. රාත්‍රී 8:00 මෙවරත් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වනවා. එනිසා සියලු දෙනාට අපි ආරාධනා කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන විහාරස්ථානයට එන්න කියලා. ඒ උතුම් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මාපිටිගම කුසලදම්ම ස්වාමින් වහන්සේ. ඔබට ආරාධනා කරනවා ජූලි මාසයේ 29 වනදා බදාදා ඇසළ පුරපසළොස්වක පොහෝදා ශ්වේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට නැත්නම් කවුරුත් හඳුනන පින්වත්ත පන්සලට පැමිණෙන්න කියලා. විහාරාධිපති අතිපූජනීය කරන්නාගොඩ අමරවංශ නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි අනුශාසකත්වය ලබා දෙන්නේ. ඉතින් මේ වැඩසටහන සිද්ධ කිරීම සඳහා අපිව සම්බන්ධීකරණය කිරීම සිද්ධ කරන්නට යෙදුනේ KD ශාන්ති මහත්මිය වගේම KD ස්වර්ණාමෙනවිය. ඒ පිළිබඳවත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0777 41 51 272 0777 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්, කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363-0112-863-363 එවගේම 0776-7163-872 0776-7163-872 තමයි දුරකථන අංක.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Nette Fem. Nette Ferit Mandebjerg. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භය. මෙම මහා සමය සූත්‍රය දේශනා කළසේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුතන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM, Net Spirit Vanderbilt. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM. Nit Spirit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

අදහම් මැස විවර කරන්නාවූ සියලු බුදුවරුන්ට සාධාරණ මහාගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරුවේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Ferit Mandebeer.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවුවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහාවිහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිද දිනීමේ මංගලකාරණා සත්‍යයක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

පසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ

ආත්මය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.